ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

ප්‍රජාවරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

පස්පවින් වැලකී පිරිසිතුවී. උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ. නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

0: මේ පින් බර උදෑසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: Wake up.
3: Satutu Hormones Alpha Studio.
4: දවසටම ඕන කරන vitamins Alpha Studio.
3: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම තරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
0: කවදත් අලුත් කාගෙත් net.
6: ආගමික දහම් සඳැල්ල කිතු දහමින් ඔබේ දිවියට.
7: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවහොත්, උන්වහන්සේ කළේ කුමක් දෙයයි අපට ජුවම්තුමා උන්වහන්සේගේ ශුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත්. මගේ ආදරණීය දරුවෙනි, ලෝකයායයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර, හඳ, තාරකා, ගහකොළ, ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි The Cause Against God. දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. ඒකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත්, තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා නන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝතින් අගක් මුලක්, ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය. මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිධානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
6: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
8: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම්, නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුරේ දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. ඒ මගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාසය ලබා දෙනු මැනව.
6: Maulavi Farood Farooq Ihsani Tuman Hindu Dharmen Obe Divyata

0: ZFM Alpha Studio with Cosini and Lehansa.
1: Good morning. Good morning, Novena.
2: Good morning. Good morning, Cosini Akki.
1: Then mehem ay Alpha Studio with Cosini and Lehansa. Ada Alpha Studio with Cosini and Novena. Vela tiyenne.
2: ඉතින් කසුනියකි ගුඩ් මෝර්නින්
1: ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් උදේ 6යි විනාඩි 6යි වෙලාව වෙසක් සතියයි මේ අපි ගත කරන්නේ සෙනසුරාදාවෙන් වෙසක් පුර 15ක පොහෝ දිනෙන් අපේ ජීවිතේ කොච්චර ආලෝක වුණාද කියලා මම ටිකක් වැඩිපුර කල්පනා කරා ඔයත් එහෙම කරාද
2: ඕ දැන් කසුනියකි ඒ ගැන කල්පනා කරනකොට මේ මට එක එක විදිය අදහස් ආවා දැන් කලින් පාරවලට වඩා මේ පාර වුණු වෙනස්කම් දැක්කා මම ඉතින් දැන් ඒ ගැනත් අහන් ඉන්නට කියන්න තමයි මම දාවේ
1: මම දැක්ක බත්ති ගීත කියනවා ලස්සන ළමා සාරිය අඳගෙන මම ඔයාගේ ෆොටෝස් දැක්ක ඉතින් එහෙම තමයි මේ දැන් මේ පාර වෙසක් කලින් පාර වෙසක් මේ හැමදේම අපිට මතක් වෙනවා ඉතින් අර වෙසක් කියලා කියන්නේ අපි වලුත් කරන දෙයක්
2: අනිවාර්යයෙන්
1: අපිට ගොඩාක් බලාපොරොත්තු ඇති කරන දෙයක් අපිට අපිව මතක් කරලා
2: දෙන
1: දෙයක් තමයි වෙසක් කියලා කියන්නේ ඉතින් මේ මම ඇත්තටම ටිකක් අහස දිහා වැඩිපුර බලාගෙන හිටියා ඔයා එහෙම කරාද
2: ඔව් කසුනියක් දැන් අද උදේ මම එද්දි මම දැන් අද උදේ ආවේ පික්මී එකක අම්මිත් එක්ක එතකොට මේ මම සාමාන්‍ය මෙතනින් එද්දි මීට කලින් දැකලා නැහැ මුහුද කියන්නේ දැන් කලින් ආවට අද තමයි මට ඒක දකින් හරියටම සෙට් වෙන අවස්ථාව මේ හඳ හොඳට පායලා තියෙනකොට මුහුදත් එක්ක ඒ කියන්නේ ෆොටෝග්‍රාෆර් කෙනෙක්ට නම් මට ඇත්තටම නැවතිලා ෆොටෝ එකක් ගන්න තරම් කියලා හරිම ලස්සනයි
1: ඔව් අර මුහුදයි හඳයි එකතුනහම
2: ඒක චිත්‍රයක් වගේ
1: ඒක මාරම ලස්සනයි ඒක අපි විඳලා තියෙනවා දැන් මේ ටිකේම ඒක වින්ද ඉතින් මේ මම මේ අහස දිහා බලාගෙන ගොඩාක් කලා හිටියා කියලා කිව්වනේ ඉතින් මට හිතුන දේවල් මෙයා අහස ඊයේ පෙරේදා අපි ඔයා දිහා කොච්චර බලාගෙන හිටියද කී දෙනෙක් නම් ඔයා දිහා බලාගෙන හිටියද අහස එතකොට මේ ඔයා එක එක වෙලාවට එක එක විදියයිනේ අහස
2: ඒකනේ
1: සමහර

0: වෙලාවට වලාකුළු හිට යනෝ මෙහිට යනෝ එක තැන නැවතිලත් තියෙන අවස්ථා තියෙනවා. එතකොට පාටත් වෙනස් කරනවා. එක වෙලාවකට ලස්සන තරු ටිකක් එනවා. තව වෙලාවකට තරුත් නැහැ. එක වෙලාවකට එක තරුවක් විතරක් එනවා. ඊළඟට හඳ. හඳ ඔයත් ඒකට දෙවැනි නෑ. ඔයත් එක එක වෙලාවට එක එක පාටයිනේ හඳ. රන් වන් පාටයි, කහ පාටයි, සමහර වෙලාවට අමෝතු රතු පාටකුත් ඔයාගෙන් පේනවා. ඉතින් මේ ඔයත් එක එක වෙලාවට වලාකුළු අස්සේ හැංගෙනවා. ආයි අපි දිහා බලන් ඉන්නවා. ඉතින් හරේ ලස්සනට අහස හඳ අපිව සැරසුව නේද? කියලා මම ඇත්තටම ගොඩාක් කියලා බලාගෙන හිටියා.
1: කල්පනා කළා.
0: කල්පනා කරා.
1: දැන් කසුනියක් කී, දැන් අපි දැන් ඔය කසුනියගේ කියාගෙන ආවේ මේ වෙසක් කාලේ අහසේ වෙනු උණු දේවල්නේ. එතකොට දැන් ඔය අහස ගැන කියද්දි මට මෙහෙම දෙයක් කියන්න හිතුණා. දැන් සාමාන්‍යයෙන් හවසට දැන් මම ගෙදර ඉන්නකොට හවස මගේ කාමරෙන් කෙලින්ම පේන්නේ අහස උඩට. එතකොට හැමදාම හවස පහට හයට විතර වැඩ කරනකොට එළිය බලද්දි පොඩ්ඩක් රිලැක්ස් වෙන අපි එළිය බලනවානේ. එතකොට මට හිතෙනවා ඇත්තටම දැන් ඒ වෙනස් වෙන පාට එක්ක තප්පරෙන් තප්පරේ චුට්ට චුට්ට පාට වෙනස් වෙනවා. එතකොට හිතෙනවා කවුරු හරි ඇත්තටම අහසේ ඉඳන් ඒ පාට දානවාද කියලා හසට නේද?
0: ඕ. ඉතින් ඒවත් එක්ක මට කියන්න ඕන මෙච්චරයි නොවීනා. දැන් දවසින් දවස අහස අපි වලුත් කරනවා. අපි ඒක හිතට දාගන්නවද? එතකොට මේ අහස දවසින් දවස අපිව අලුත් කරන එකට අපි කෘතගුණ සලකනවද? ස්තුතිවන්ත වෙනවද? ඉතින් අහස ඔයාට ගොඩාක් ස්තුතියි. හඳ ගොඩාක් ස්තුතියි. අපිව ගොඩාක් ලස්සන කරනවා, අපිව අලුත් කරනවා. ඒ වගේ එක සිද්ධියක් හරි මට හිතනවා කෙනෙක් ජීවිතේ ඇති මේ දවස් කීපේ දැනුණ. එතකොට සමහර විට අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන් කෙනෙක් ඇති ඔයාගේ ජීවිතේට දැනුණ. යාළුවෙක් වෙන්න පුළුවන්. එතකොට නොවීනා ලෙහන්ස වගේ යාළුවෙක් වෙන්න පුළුවන් නේද? ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට මේ දවස් ටිකේ ආනේ යාට සමහර විට ඒක කියන්න බැරි වෙනවා ඇති. දැන් අහස දන්නේ නැහැනේ මම මෙච්චර මේ ආදරෙන් කතා කරා කියලා. හද දන්නේ නැහැනේ. ඒ වගේ සමහර විට එයාත් දන්නේ නැති වෙයි. හැබැයි ඔයා හිතින් ඒක කරලා බලන්න. එතකොට කොච්චර ලස්සනට අපිට ගමන යන්න පුළුවන්ද? ඉතින් අදත් මේ සතිය ඔයාට සුබ වෙන්න, ජය වෙන්න අපේ ප්‍රාර්ථනා ගොඩාක් තියෙනවා. කැලේ තියෙන කොයි දේවත් රස වෙන්න ඕන නේද? තේනවනේ. අර මලේ බඹරු මෙන් පිරිවර වැඩි වෙන්න ඕනේ. හද අවුවේ තියෙන රස්මාලා අඩු වෙන්නම ඕනේ. ඒ වගේම ගව්ෙන් ගව්ව දිව මාලිග හැදෙන්නම ඕන.
1: අනිවාර්යෙන්.
0: ජය වේවා.

0: සීත සමීරෙන් චන්දන කල්කෙන් සතට උදා වේවා මිහිර බෙදා දේවා. මම මේ ඊයත් මේක කිව්වා නොවීනා, මේ දැන් අදත් මට එක කියන්න ඕන. ඇල්ෆා ස්ටුඩියෝ මම දන්නවා මේ වෙලා වැහගෙන ඉන්නවා, යන එන ගමන් වෙන්න පුළුවන්. දැන් මෙහෙම හෙකුත් තියෙනවා, සෙනසුරාද ඉරිදා හිතේ හැටියට වෙසක් සමරලා කූඩු බලන්න ගිහිල්ලා තොරණ බලන්න ගිහිල්ලා දන්සල් වැඳලා. ඉතින් මේ මට නොවීනගෙනුත් අහන්න ඕනේ විස්තර, භක්ති ගීත කියලා නේද? ඉතින් හොඳයි, මං කිව්වනේ හේ වයිබ් එකේ අපි ඉන්න ඕන. මේ තියෙන වෙසක් වයිබ් එක. ඉතින් එතකොට මේ හැම දෙයක් එක්කම සමහර විට අද ගොඩක් අය ගෙදර ඉන්නවා වෙන්නත් පුළුවන්. එහෙම මම දන්න කීප දෙනෙකුත් ඉන්නවා. ඒ වගේම ඒ වගේ දැන් අපි වගේ අවශ්‍යම වෙලාවට අවශ්‍යම වැඩ කරන්න ඕනේ නේද? ඉතින් මොන විදිහට රැතිස්සේ දේවල් කරත්, නිදිමැරුවත්, තොරණ බැලුවත්, වෙසක් කුඩු බැලුවත්, ඒ අවශ්‍ය රාජකාරියවලට උදෙන්ම ගෙදරින් පිටත් වෙන අයත් ඉන්නවා. ඉතින් හැමෝටම ඇහෙන්න මම ඊයේ කියපු දේ අදත් කියනවා. හරි, මේ මර්සලින් ජයකුඩි පිය නම ගැන අහලා තියෙනවානේ?
1: ඔව් අහලා තියෙනවා.
0: අර වෙසක් කැකුළු අතු වගේ ඉඳ එහෙම අපි අහලා තියෙනවානේ. ඉතින් මේ මර්සලින් ජයකුඩි පිය නම ආගම ගැන, එතකොට මේ පන්සල ගැන, නත්තල ගැන, මේ හැම දෙයක් ගැනම හරිය ලස්සනට ලියලා තියෙනවා. සමහර ඒවා අපි අහලත් නැහැ, දැකලත් නැහැ. ඉතින් මට හම්බුණා කවි ගොඩාක් මර්සලින් ජයකුඩි පිය නම ලියපු. මට ආස හිතුණා දවසක මටත් මල් පොකුරක් විය හැකිද? හරි, මල් වට්ටියක නැග පිදුමට ගිය හැකිද? හම් වඩුවට නොව දහමට කිය හැකිද? දවසින් දවස දියුණේ ලිය ලිය හැකිද? තව මට හිතයි පොටි මැටි පහනක් වෙන්න, දාහක් අතර හඳ යට රෑ බැබලෙන්න, පින් දහමට යන එන මග සරසන්න, මගේ එළියෙන් තව එලියක් දල්වන්න. මරුනේ,
1: ඇත්තටම හරිම ලස්සනේ. දැන් කසුනි අක්කේ ඔක කිව්වට පස්සේ තමයි මම දැන් චුට්ටු චුට්ටු හිතන්න ගත්තේ ඇත්තට මොකද තියෙන්නේ කියලා. දැන් අක්කේ ලස්සනට කිව්වා. එතකොට දැන් එක කියද්දි ඔලුවට ගියා ඒ දැන් වචන ටිකක් ඉන්නේ අපි ওই කවි හැදෙන්නේ. එතකොට අපි දකින්නට වඩා ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා ඒ කවි අතර, ඒ පද අතර, වචන අතර හැංගිලා.
0: ඒකනේ අනේ, මගේ එලියෙන් තව එලියක් දල්වන්න. ඔය හඳේ ඉර කරන දේ නේද? අහස අපිට කරන දේ නේද? කස්තරි කපුරු දුම් වෙන්නට හිතයි මට. මරුනේ, කස්තරි සුවඳ, කපුරු සුවඳ, හඳුන් කූරු මේ දවස්වල පුදුම සුවඳක්නේ. අර අර නිකන් මට කියන්න තේරෙන්නේ නැහැ. දැන් මට හිතෙනවා ඔය කෝවිල් ළඟට ගියාම, පන්සල් ළඟට ගියාම, වැඩිපුරම ඇත්තටම මට හිතෙන්නේ කෝවිල ළඟට ගියාම. අර එතන මල් තියෙනවනේ, එක එක ජාති ජාති මල්. ඒව දැක්කම අර ඔක්කොම මට ඔළුවේ ගහගන්න හිතෙනවා. ඒ වගේ කස්තරි කපුරු දුම් වෙන්නට හිතයි මට, පූජා වෙන්න දහමට මල් පුදන විට, පිරිසිදු සිතින් පිරිසිදු බව වගා කොට. පිරිසිදු හිතින් මොකද්ද?
1: පිරිසිදු බව
0: වගා කරනවා. වගා කරා මොකද වෙන්නේ?
1: තව තව ඒවා
0: නෙලා ගන්න පුළුවන් ඵලදාවනේ. ඵලයි නෙලා ගන්නේ. එතකොට මල මල වී උපදින්නට සදාවට. හරිම ලස්සන මේවා පුළුවන් නම් අපේ චූටි පැටවුන්ට මං කියනවා, වැඩිහිටියන්ට මං කියනවා. මේවා දැන් මේ වැඩිහිටියෝ විදිහටනේ අපිත් මේවා
1: කියන්නේ.
0: එතකොට ඇල්ෆා ජෙනරේෂන් එකටනේ මේවා මේ අරගෙන යන්නේ. ඉතින් අපි හොයාගෙන කියවමු අපි අපිවනේ.
1: අනිවාර්යෙන්. එතකොට කසුණියක් ඉතින් මේ අහස ගැන කියුවානේ. මට මෙහෙම දෙයක් කියන්න හිතුණා. දැන් අහස ගැන කියනකොට අපි ඇහි පිල්ලම ගහන ෂණේ අහස වෙනස් වෙනවා. හරියටම හරි. තප්පරේ පුංචි වෙලාවක් ඇතුළත ඒ අහස වෙනස් වෙනවා. අහසේ පාට, අහසේ තියෙන තරු ගාන, අහසේ වෙ සිද්ධ වෙන හැම දෙයක්ම. එතකොට මට මේ දෙයක් හිතුණා අපේ ජීවිතවලටත් වෙනවා නේද? අපිට හැම වෙලාවෙම සතුට වෙන්නේ නැහැ. අපිට එක කඩාවැටීම් වෙනවා, දුක හිතනවා, සතුට හිතනවා, හිතාගන්න සර්ප්‍රයිසස් වෙනවා. එතකොට මම කල්පනා කරේ අපේ මේ ජීවිතත් ඒ හස වගේ නේද? විවිධ වෙලාවට එක එක වෙනස්කම් වෙනවා නේද? ඉතින් අපිට ඒ හස වගේ ඒ වෙන හැම වෙනස්කමක්ම ලස්සනට හරව ගන්නත් බැරි නෑ නේද?
0: එක තප්පරයක් ඇතේ ඉන්නවේ නා අපේ ජීවිත වෙනස් වෙන්න. ඒක තමයි ඉලෝන් මස්ක් හැම වෙලෙම කියන්නේ යාගේ ජීවිත කතාව ඇතුලේ. මට සල්ලි හොයන්න තප්පරයක් වටිනවා.
1: අනිවාර්යයෙන්.
0: මගේ ජීවිතේ වෙනස් වෙන්න තප්පරයක් වටිනවා. ඉතින් සැනසෙන්න නැලවෙන්න තත්පරයක් වටිනවා හොඳේ
1: අනිවාර්ය.
0: ඉතින් සැනසෙන්නකෝ නැලවෙන්නකෝ. මේ සතිය වෙසක් කලාපත් එක්ක, වෙසත් සිරි අසිරියත් එක්ක ලස්සනට ගත කරන්නකෝ.

0: Let the film for studio with Kasuniya Novena. Udehaya vinadi visse dekai.
1: Ithin Kasuniya ke then thawa thiyena godak dewal kiyanne eta kalin punchi paniyadak thiyena matak karanna. Ithin then api hemadaama kiyenawane. ඔයාලගේ බර්ත්ඩේ විෂස් යාළුවන්ගේ වෙන්න පුළුවන් ගෙදරයිගේ වෙන්න පුළුවන් ටීචර් කෙනෙක්ගේ වෙන්න පුළුවන් ඔය ආදරය කරන ඕනම කෙනෙක්ගේ බර්ත්ඩේ විෂස් තියෙනවා නම් අපිට ඉතින් 6:00 මාරට කලින් එවන්න ඕනේ මොකද අපි 6:00 මාරට පටන් ගන්නවා මේ බර්ත්ඩේ විෂස් කියන්න ඉතින් ආදරින් ඔයාලා හැමෝටම මහන් ඉන්න අයට මතක් කරනවා ඔයාලා හැමෝගෙම ආදරණීය ඒ බර්ත්ඩේ විෂස් 6:00 මාරට කලින් අපිට එවන්න එතකොට අපි කසනයක් කී මමයි ලෑස්ති වෙලා ඉන්නවා ඒ බර්ත්ඩේ විෂස් අපි දෙන්නගේ ලස්සන කටහඬවල් වලින්
0: බර්ත්ඩේ කේක් එක කපන්න
1: කපන්න හරි ඉතින් කසනයක් කී මම පොඩි ලස්සන දෙයක් කියන්න යන්නේ අහන්නකෝ හිරු කිරණ තවම මල් පෙති මතට නොවැටෙද්දී මීදුම් සලු පොටින් මහ පොළව ඇහැරෙද්දී net sit කෙලවරින්
0: මහ සිතිජ වෙන්න ඕනනේ
1: හා net සිතිජ කෙලවරින් මහා හඬක් උපදින්නේ ඒ හඬයි ඇල්ෆා ස්ටුඩියෝෙන් ගලන්නේ දෙයෝගේ පන්හිඳෙන් ඉතින් තව ගොඩක් තියෙනවා ඒකේ බලන්න කසුනියක් දැන් ඉතුරු ටික මේ චුට්ට ලස්සන නම් ඉතුරු ටික කොහොමදද කියලා හිතාගන්න පුළුවන් නේද
0: හැමදාම අපිට එවනවා කවි ලස්සන කවි ගොඩක් එවනවා ඉතින් බොහොම ස්තුතියි දෙයෝගේ පන්හිඳ දැන් බර්ත්ඩේ විෂස් අපි බලමු ඉස්සරහට ඒ වගේම මේ වගේ ලස්සන දේවල් අපිට කියන්න අපි දැන් පහුගිය දවස්වල දන්සල් ගැන ඔය වෙසක් කලාප ගැන හිතේ හැටියට කිව්ව ලස්සන ලස්සන ඒවා එවල තිබ්බ නේද ඉතින් ඒව ගැන අපි කියමු එහෙනම් වයිබ්ස් වෙනස් කරගන්න ඕන හරි දැන් ඉතින් ඇලි මැලි ඇතියා වැඩ කරන්න ඕනේ හොඳට කාර කියන්නේ කලබිල සතුටින් ඉන්න ඕනේ ඒ වගේම හොඳට වැඩ ටික කරන්න ඕනේ මේ අලුත් සතියක් ඇවිල්ලා තියෙන්නේ අමතක කරන්න එපා මේ ජූනි පළමු වෙනිදා 2026 ඉතින් අලුත් මාසයක අපි මේ ඉන්නේ අද විශේෂ ලස්සන දවසක්
1: ක්‍රීමාතේ

0: FM Alpha Studio with Kosini and Lehansa.
1: FM Anupaha, FM Anuhatrai Dashma Ata, Net FM.
2: දැන් වෙලාව උදේ 6 විනාඩි 28යි.
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
4: Black Curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර Freeland Black Curry රස soya meat. Black Curry රසට මස් නොකා මස් කන්න.
5: ඉගෙනුමට හොඳ මාත්‍රවල Master Guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ Master Guide ප්‍රකාශකයෝ වෙතින් 0772 7336.
6: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
7: සුබදවස
8: අලුත් වෙලා
7: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
8: කැමති එකක් අපේ අතේ. සුබදවස
6: දවස සුබයි සිහින දිනයි. සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
8: මුදලාලි
6: අනෝන
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුරු ග්‍රෑන්ඩිසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
6: හරිද?
8: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔබට මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
6: විජේ දාන්න ඔක්කොටම.
8: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ. හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහුව වෙනවා.
9: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: කාන්ති ජවක පහල ඉරාන්රුකු මාරෝද යවවා එක පරීක්ෂණ තියෙනකො බෑඩ් බ්ලොක් දෙක ආයෙත් පරීක්ෂණ කරලා ඔපරේෂන් එක කරනවා කිව්වා. සෙට්ටෙන් තේ මං අහනවා එවන සමලවන්න මාර්ගගෙන කිව්වා විස්තර. ඉන්න දෙන්නේක පස්සකවන් ගත්ත දැන් හොඳයි. මේ මාන්සිය නැත් පොඩිකල් ටිකක් නැත් සම්බුළු ගලේම නැත්ද ඉන්නකම හොඳයි දැන්.
5: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 7940.
11: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
5: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
11: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3872.
1: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
0: Net FM Alpha Studio with Kosini and Lehansa.
2: බර්ත්ඩේ කේක් එක කපන්නයි හදන්නේ උදේ 6 විනාඩි 30යි වෙලාව. ඇල්ෆා ස්ටුඩියෝ එකේ ඉන්න අපි ප්‍රාර්ථනා කරනවා අද 2026 ජූනි පළමු වෙනිදා, ඒ කියන්නේ ජූනි පළමු වෙනිදා ඉපදුන හැමෝටම නෙමේ සුබ උපන්දිනයක් වෙන්න කියලා මෙන්න නම් ටික ඉක්මනට කියාගෙන යමු.
12: ඕ කසුනි අක්කිය අපිට කියනවා මාතර මිනර්වා බෞද්ධ විද්‍යාලයේ 6 ශ්‍රේණිය ඉගෙන ගන්න තෙනුක රන්දේව් මල්ලිට එයාගේ පුංචි සුදු ආච්චි ඇතුලේ පවුලු හැමෝම විශ් කරනවා හැපි බර්ත්ඩේ කියලා. ඉතින් කසුණියක් කී මමයි විශ් කරනවා නේද? සුබම සුබ උපන්දිනයක් වෙන්න ඕනි කියලා. තව විශ් එකක් ඇවිල්ලා තිනවා කසුණියක් කී අද අපේ අම්මගේ උපන්දිනය කියලා කියනවා. අම්මා රංජනී ජයවර්ධන එයා ටීචර් කෙනෙක් කියලා කියනවා. ඉතින් සසිඳු මින්සර ඒ අම්මගේ චූටි පුතා සුබ උපන්දිනයක් කියනවා ආදරේ කියලා කියනවා ගොඩක්.
2: ඒකනේ අපිට ඔයාලට ගොඩාක් ආදරේ. ඊළඟට කොත්මලේ අපිට හැමදාම කොත්මලින් විශ් එකක් තියෙනවම තමයි ලිටල් කිඩ්ස් පෙරපාසලේ ඉගෙන ගන්න ආකර්ෂා සදීවනි. අද උපන්දිනය සමරනවා අවුරුදු 3ම ආරයි. ඉතින් මේ හැමෝටම හැපි බර්ත්ඩේ. හරි, එහෙනම් අහගෙන ඉන්න ඒ වගේම දවස සුබ කරගන්න. දැන් අපි ටැලන්ට්ස් නේ අරගෙන එන්නේ හල්ෆා ස්ටුඩියෝ එකෙන්. ඉතින් මේ ලෝකෙටම අරගෙන යන්නේ අපේ හැකියාවනේ නේද? ඉස්කෝලවල ඉන්න ඕනම කෙනෙක්ට ඔයාගේ හැකියාව අරගෙන ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න පුළුවන්. ඒකත් මේ ගමම මතක් කරනවා. ඉතින් ලෑස්ති වෙලා ඉන්න. මේ සතියේත් අපි ඒ වගේ ගොඩාක් හැකියාවන් තියෙන අයව අරගෙන එනවා.

0: දෙහයයි විනාඩි 35යි වෙනව. අලුත් සතියක් අලුත් දවසක් මේ යන්නේ අරගෙන යන්න ඕන. හරීම පරිස්සමින් නොවේ නෑ එකත් කියන්න ඕන. දැන් අපි ඔය වෙසක් කලාපවලට යනකොට නේද ගොඩක් මිනිස්සු අතරට යන්නේ. ඒ වගේම වාහන අපි දැක්කනේ. ඉතින් ඒක කියන්න ඕන නෑ. ඉතින් එතකොට මම කියනව වගකීමෙන් කියන්න ඕන. ඉතින් ඒක අපිත් වගකීමෙන් කරන්නත් ඕනේ. ඒක අපේ යුතුකමක් වගකීමක්. පරිස්සම් වෙන්න ඕන මමත් ඒ වගේම අනිත් කෙනත්.
1: ඒ වගේ මතක් කරන්න ඕනේ දැන් අපි පරිස්සම් වුණා වගේම නේද පාරේ විශේෂයෙන්ම ඩ්‍රයිව් කරන නැන්දලා මාමලා අනිත් අයගේ තමන්ගේ සේෆ්ටි එක වෙනුවෙන් ඉතින් පරිස්සමින් යන්න කියලාත් මතක් කරනවා නේද?
0: ඔව් ඔව්. ඉතින් ඒව ගැනත් හිතේ තියාගෙන තමයි අපි හැමදේම කරන්න ඕන. මේ සතියත් ඔයාගේ පරිස්සම මේ හැමදේම ගැන හිතලා තමයි වැඩ ටික කරගෙන යන්න ඕන.
1: ඔන්න ඒත්කම කසුණියකි තව බර්ත්ඩේ විශ් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. අද
0: නෑ ඒක ඉස්සරහට එන බර්ත්ඩේ එක කදේවල. හරි. ඔයගේ කතාව කියන්න.
1: ඔව්. ඉතින් දැන් අද මම ලස්සන කතාවක් අරන් ආවනි කියන්න. ඉතින් කසුන් යක්කේ දැන් අද අලුත් මාසික ආරම්භයක්නේ. එතකොට මට හිතුණා අලුත් දවසකට අපි ඉගෙන ගන්න ඕනි කියලා කොහොමද අපිට එන බාධක ජය අරගෙන ඉස්සරහට යන්නේ කියලා. ඉතින් ඒත් එක්කම ඒකට ගැළපෙන කතාවක් තමයි මම කියන්න ආවේ. මේ ඉන්නවා ගෑනු ළමෙක්. එතකොට කසුණියක් කී ඒ ගෑනු ළමයා ඉපදෙන්නේ 1997 වර්ෂේ. එතකොට මෙයා ඉපදෙන්නේ පාකිස්තානයේ මින්ගෝරා කියන පුංචි ගමේ පැෂ්ටූන් කියන ගෝත්‍රික කණ්ඩායමක. එතකොට කසුණියක් කී ඒ කාලේ තියෙනවනේ තලේබාන් ප්‍රහාර, තලේබාන් හමුදා ආක්‍රමණ තියෙනවා. එතකොට ඒ කාලෙදී මේ ගෑනු ළමයිට ඉගෙන ගන්න ඒ අයිතිය තහනම් කරලා තියෙනවා. එයාලා කියලා තියෙන එයාලා දාලා තියෙන නීතිය ගෑනු ළමයි කියලා කියන්නේ ඉගෙන ගන්න ඕන පිරිසක් නෙවෙයි. එයාලා තම තමන්ගේ පවුලේ කටයුතු බලාගෙන ගෙදරට වෙලා ඒ ගෘහ කටයුතු බලාගෙන ඉන්න ඕනේ කියලා. හැබැයි එක ගෑනු ළමෙක් ඉන්නවා වාසනාවකට වගේ. එයාගේ කාලේ ඒ කාලෙත් එක්ක එයාගේ ආගමත් එක්ක එයාට ලැබුණු වාසනාවකට වගේ ඒ ගෑනු ළමයාගේ පවුලේ අම්මා තාත්තා සහෝදරයෝ දෙන්න මේ හැමෝටම අධ්‍යාපනයේ වටිනාකම කියන එක හොඳට තේරිලා තිබුණේ. එයාගේ තාත්තා ගුරුවරයෙක්. ඒ වගේම එයාලට තිබුණා පාසලක්, පවුලේ පාසලක්. එතකොට පුංචි කාලින්දලම මේ ගෑනු ළමයට තේරිලා තිබුණ අධ්‍යාපනය, ගෑනු ළමයෙකුට එඩියුකේෂන් එක කොච්චර වටිනවද, සහ ගෑනු කෙනෙක් ඉගෙන ගත්තම කාන්තාවකගේ අධ්‍යාපනයෙන් ලෝකෙ ඉස්සරහට කොච්චර ලොකු වෙනසක් කරන්න පුළුවන්ද කියන කාරණාව. ඉතින් මේ ගෑනු ළමයා මේ විදියට තාත්තත් එකතු වෙලා අධ්‍යාපන කටයුතු කරගෙන අනිත් අයත් ඉගෙන ගන්න උදව් කරගෙන යනකොට මේ තලේබාන් හමුදාවට මේ ගෑනු ළමයා තර්ජනයක් වෙනවා. ඇයි දැන් එයාලගේ නීතිවලට පිටින් යනවනේ. දැන් එයාලා කන්ට්‍රෝල් කරන්න හදන්නේ ගෑනු ළමයින්ව. ඉතින් එතකොට මෙන්න මේ හමුදා ප්‍රහාරකෙක් දවසක් මේ ගෑනු ළමයා ඉස්කෝලේ ඇරිලා ගෙදර යනකොට මෙයාට වෙඩි තියෙනවා එයාගේ ස්කූල් බස් එකේදී. එතකොට මෙයාගේ ගෑනු ළමයාට එයාගේ ආලෝ දෙන්නටයි මේ ප්‍රහාරය එල්ල වෙලා ගොඩක් ලොකු තුවාලයක් සිද්ධ වෙනවා. ඉතින් විදේශ රටකට පවා ගෙනහිල්ලා ඉතාමත් සංකීර්ණ සැත්කම් කිහිපයකින් පස්සේ තමයි මේ ගෑනු ළමයාට සම්පූර්ණ සුවය ලැබෙන්නේ. එතකොට මේ ගෑනු ළමයට වයස අවුරුදු 17ක් වගේ පුංචි මගේ වයස. එතකොට ඉතින් කසුණියක් කී ඕනේ නම් ඒ ගෑනු ළමයාට තිබුණනේ මේ ප්‍රහාරයට බය වෙලා එතනින් තමන්ගේ වැඩේ නවත්තන්න. හැබැයි කසුණියක් කී මෙයා එහෙම නැවැත්තුවේ නැහැ. මේ එයාට හොඳ වුණාට පස්සේ එයා හිටියටත් වඩා ශක්තිමත්ව තමන්ගේ සහ තමන්ගේ වර්ගයේ තමන්ගේ කාන්තාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තව තවත් හඬ නැගුවා. ඉතින් වර්තමානයේ වෙද්දී ඒ ගෑනු ළමයා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳව PhD එකක් තියෙන ගෑනු ළමෙක්. ඒ විතරක් නෙමෙයි එයාට 2014 වර්ෂයේදී නොබෙල් සාමත්‍යාගයත් හිමි වුණා. ඉතින් කවුරු ගැනද මම මේ කියුවේ?
0: මලාල නේද?
1: හරියටම හරි. ඉතින් මම මේ කියුවේ, මේ දිග කතාව මම කියුවේ ඔයාලා හැමෝටම අහන් ඉන්න ලෝකේ තරුණ ඒ වගේම ප්‍රසිද්ධ අධ්‍යාපන ක්‍රියාකාරිණියක් වුණු මලාලා යූසුෆ්සායි ගැන. ඉතින් බලන්නකෝ කසුණියක් කිය, අපිටත් පුළුවන් නේද එයාගේ කතාවෙන් ඒ ආදර්ශය අරගෙන අපිට එන බාධක හැලහැප්පීම් වලින් නැවතෙන්නේ නැතුව ඒ දේවල් ශක්තිය කරගෙන ඉස්සරහට යන්න.
0: මොකද බැරි, මොකද බැරි, ඒකනේ අනේ මේ කියන්නේ. බාධක තියෙනවා ළමයෝ, තියෙනවා. බාධක කොහෙද කියන්නකො නැත්තේ. ඉතින් ඒ නිසා ඒව අරගෙනම තමයි අපිට යන්න වෙන්නේ. එම මැඩගෙන තමයි යන්න වෙන්නේ. අරගෙන ගියාට කමක් නැහැ, බදාගෙන ඉන්න එපා. මං කිව්වේ බාධක.

0: සුදුපු තෙක්ගේ උපන් දිනයක් තියෙනවා. මේ සුදුපුතාගේ නම මොකක්ද දන්නවද නොවීනා?
1: මොකද්ද?
0: දුවිඳු සස්මිත හේමපාල. චූටි සුදුපුතාට සුදු අපිගෙන් සුබ පැතුම්.
1: සුදු අපි.
0: හරිද? සුබ උපන්දිනයක් වේවා. ඉතින් මං කියවනේ අද උපන්දිනේ සමරන හැමෝටම නිතරම ඇල්ෆා ස්ටුඩියෝකින් අපි සුබ පතනවා කියලා. ඉතින් අපි හමු වෙමු.
1: අනිවාර්යයෙන්.
0: ලෙහන්සා විභාගයට ලෑස්ති වෙනවා. දැන් යා මේ පාර
1: ඔනර්ස්
0: ලියනවානේ. ඉතින් අපි යාට සමහර අවස්ථාවල අවස්ථා දෙනවා නේද? වැඩ ටික නිදහසේ කරගෙන යන්න. ලෙහන්සත් ඉන්නවා. ලෙහන්සත් එනවා. නුවීනත් ඉන්නවා. මම ආයි කියනවා නුවීනා. මල්පොකුරක් වෙන්න
1: අනිවාර්යෙන්.
0: අර කියවනේ දවසක මටත් මල්පොකුරක් විය හැකිද කියලා. වෙන්න පුළුවන්, වෙන්න පුළුවන්. සුවඳ හමුන මල්පොකුරක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කස්තුරි කපුරු දුම්වල සුවඳ වගේ එහෙම වෙන්නත් පුළුවන්. ඔයාගේ එළියෙන් තව එළියක් දල්වන්න තෝරට පුළුවන්. හානි
1: කරමු කරමු.
0: එහෙම කරමු. සුබ වෙන්න මොනි ചായ වෙන්න මොන. ඔයාට හරියන්න මොනි. මම කස්සනේ.
1: මම නවීනා. පරිස්සමින් ඉන්න.

0: ZFM Alpha Studio with Cosmi and Lehansa.
1: Finishing වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලරම් තමයි
2: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලැන්ස් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
3: මාරයිනේ
5: Then have Omagani KD Rice Lead 1-5 Petrol Bike Kicker. Mila Rupial Hat Lakshano Hai Dahas Pansiyai. Lakshaka Discount Ekak. Mulli Singh Vadikatuna Api Given Vato Gava Sanvanuturu Pomanai. KD Rice Motor Company Private Limited. Binduai Hatte Hatai Harasya Hayai Hatalistunai Anu Hatta.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද. 0447 21 33 540.
2: FM 95. FM 94.8. net FM.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
1: උදැසන 6:45.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News.
3: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණේ නිශාන්ද සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: මේ ගොඩ මාරකරය අනතුරක් දන්සලක පෝලිමේ සිටි 6ක් මරුට තවත් 7කට තුවාල. 2026 IPL කිරුළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට දන්සල් සංවිධායකයින්ට අනතුරු ඇඟවීමක්. මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 110 ඉක්මවයි. පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ අරඹයි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.
3: හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේ සිදු වූ රියානතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. දන්සලක පෝලිමේ සිටි පිරිසක් අනතුරට ලක්ව තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර බලාපොරොත්තු වන්න. අද දිනේද දිවයිනේ බොහෝ ප්‍රදේශවල දන්සැල් සංවිධානය කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් චමිල් මුතුකොඩ මහතා පැවසුවේ අද දිනේද දන්සැල් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරන බවයි.
4: දන්සල් ලියාපදිංචි අපි මේ පළවෙනි දස්සල සිදු කරන ලැබුවා. ඒ අනුව 7 දිනේට පෙර දිනේ වන විට දන්සල් 17818ක් පමණ ලියාපදිංචි වී තිබුණා. මෙම ලියාපදිංචි දන්සල් පරීක්ෂා වෙසක් පෝය දිනේ සහ ඊට පසු දිනේ වන ඊයේ දිනේදී සිදු කරන ලැබුවා. ඒ අනුව ඊයේ රාත්‍රී වන විට දිවෙනපුරා දන්සල් 17761ක් පමණ පරීක්ෂාවට භාජනය කර තිබුණා. මෙම දන්සල් වලින් යම් සුළු අඩුපාඩු සහ සෞඛ්‍යාරක්ෂකමේ අනුගමනය නොකරමින් දුණු දන්සල් 148ක් පමණ අපි මේ දෙක තුරදී හඳුනා ගත්තා. මෙම දන්සල් වලට අවශ්‍ය උපදෙස් ලබා දීලා නැවත පිරිසිදුව පවත්වා ගැනීමට තමයි කටයුතු කරනු ලැබුවේ. එනම් සමහර විට අද දිනය සහ මෙම සතිය පුරාවටත් යම් ප්‍රදේශවල දන්සල් සුළු ප්‍රමාණයක් පැවැත්වෙන බව තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. එම දන්සලුත් මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට සහ දීක්ෂණයට භාජනය වෙනවා.
3: පසුගිය දින දෙක තුළ දන්සල් සංවිධානය කළ ඇතැම් සංවිධායකවරුන් සිය දන්සල සංවිධානය කළ පරිශ්‍රය නිසියාකාරයෙන් පිරිසිදු කර නොමැති බවට වාර්තා වන බවයි පැවසුවේ. ඒ සම්බන්ධයෙන් යලිත් සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
4: මේ දන්සල් ලියාපදිංචි කිරීමේදී සහ මේ දන්සල් පවත්වන්නන් පූර්ව දැනුවත් කිරීමේදී අපි විශේෂ අවධානයක් යොමු කරලා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. මේ දන්සල් අවසන් වන පස්සෙම ස්ථානය නැවත තිබූ තත්ත්වයටම පිරිසුදු කරලා අවසන් කරන ලෙස, මොකද යම් කිසියකින් කැලි කසල අපචරය අප ද්‍රව්‍ය පරිසරයට මුදාහැරලා පරිසරය තිබුණොත් එහෙම පසු කාලීනව මස්සන් මදුරුවන් වැනි හෝ වෙලා මේ අවට පදිංචි නිවැසියන්ට විශාල කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඩෙංගු වැනි රෝග පැතිරීම අවධානමක් පවතිනවා. මේ හේතු නිසා අපි මෙම දන්සල් පවත්වන ස්ථානය නැවත පිරිසුදු කරන ලෙස අපි අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. නමුත් හිතනවා බොහෝ දන්සල් සංවිධායකවරු මෙම උපදෙස් හරියාකාරවම පිළිපැද්දා. නමුත් යම් යම් ස්ථානවල අපි දුටුවා මේ සම්බන්ධයෙන් ලොකු සැලකිල්ලක් දක්වලා නැහැ කියලා. හැබැයි අපි මේ සෑම තැනක්ම නැවත පරීක්ෂාවට භාජනය කරනවා. යම් කිසියකින් මෙම ස්ථාන පිරිසුදු නොකර තිබුණොත් සහ අවශ්‍ය උපදෙස් ක්‍රියාමාර්ග නොගෙන තිබුණොත් අපි විරුද්ධ වෙනවා. ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න.
3: 2026 ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ කඩුලු 5කින් තරගයේ කාසිය වාසය දෙනු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරාධනෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 155ක් රැස් කළා. එහිදී වොෂින්ටන් සුන්දර් පන්දු 37කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 50ක්. ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 26 දී දවා ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පන්දු යවන්නන් සමත් වුණා. රාසික් සලාම් ලකුණු 27 කඩුලු 3ක් මිදෙහෙළුවා. ලකුණු 156 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දු අර 18ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී තරගයේ ජයගත්තේ ලකුණු 161ක් ලබා ගනිමින්. විරාට් කෝලි පන්දු 42කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 75ක්. ඔහුගේ ඉනිමට 6 පහර 3ක් සහ 4 පහර 9ක් ඇතුළත් වුණා. 2026 ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගයේ පැවැත්වුණේ ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී. මේ අලුත් මාසයක් අභියෝග මැද ජීවිතේ දිනන්න සැරසෙන ඔබ වෙනුවෙන් අද නෙට් නිවුස් විශේෂාංගයෙන් එන්නේ වයස ඉලක්කමක් පමණක් බව ඔප්පු කරමින් ලෝක වාර්තාවක් තිබූ අපූරු මිනිසකු පිළිබඳවයි.
5: ඔබේ වයස කීයද? මීටර් 8849ක් ඔබට ඇවිදින්න පුළුවන්. ඇවිදින එක පැත්තකින් තියන්නකො. මීටර් 8849ක උස කන්දක් නගින්න ඔබට පුළුවන්ද? ඔබේ වයස කීය වුණත් ඒ ඉලක්කම අහපුවම ටිකක් හිත තිගැස්සෙනා වෙන්න පුළුවන්. ඒත් ඔබ දන්නවද, අවුරුදු 59ක පුද්ගලයෙක් මේ මීටර් 8849 අවස්ථා 32කදී නැගලා තියෙනවා. ඒක එසේ නැගිල්ලක් නෙමෙයි, ඒක ලෝක වාර්තාවක්. මේ කියන්නේ ඒ ගැන කතාව. ලෝකයේ උසම කඳ මුදුන වන එවරස් කඳ තරණය කරලා නේපාලයේ සුපිරි කඳු නගින්නන් දෙන්නෙක් අලුත්ම ලෝක වාර්තාවක් දෙකක් තියන්න සමත් වෙලා තියෙනවා. මේ අතරින් සුවිශේෂීම වාර්තාව තියලා තියෙන්නේ එවරස්ට් මිනිසා විදියට හඳුන්වන අවුරුදු 56ක් වයස ඇති කාමේ රීටා ෂෙපා. ඔහු පසුගිය ඉරිදා දවසක තමන්ගේම පැරණි ලෝක වාර්තා බිඳ දැම්මින් 32 වතාවටත් මීටර 8849ක් උස එවරස් කඳ මුදුන සාර්ථකව තරණය කරලා අවසන් කළා. ජාත්‍යන්තර ආයතනයක සංචාරකින් කණ්ඩායමකට මඟ පෙන්වමින් තමයි කාමේ රීටා මේ ඓතිහාසික ජයග්‍රහණය ලබා ගත්තේ. 1994 අවුරුද්දේ තමන්ගේ පළමු එවරස් සංචාරය ආරම්භ කරපු ඔහු සමහර අවුරුද්දවල දෙපාරක් පවා කඳ මුදුනටම ගිහින් තියෙනවා. ඒ වගේම එදා දවසේදීම තවත් සුවිශේෂී වාර්තාවක් අලුත් වුණා. ඒ කඳුකර රැජින විදිහට සුප්‍රසිද්ධ වයස අවුරුදු 52ක ලක්පා ෂර්පා, ඇය තමයි මේ සුවිශේෂී වාර්තාව අලුත් කළේ. ඇය 11 වන වතාවටත් එවරස් කඳේ තරණය කරමින් වැඩිම වාර ගණනක් එවරස් ජයගත් කාන්තාව ලෙස තමන්ගේ නම ලෝක වාර්තාව ඉදිරියේ සටහන් කරගත්තා. ලක්පා ෂර්පා කියන්නේ 2000 අවුරුද්දේදී එවරස් කඳ තරණය කරලා නිරුපද්‍රිතව ආපසු ආපු පළමු නේපාල කාන්තාව. ඇගේ ජීවිත කතාවලලා 2023 අවුරුද්දේදී මවුන්ටන් ක්වීන් නමින් වාර්තා චිත්‍රපටයක් පවා නිර්මාණය වුණා. මේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් නේපාල සංචාරක දෙපාර්තමේන්තුව වගේම නේපාල අග්‍රාමාත්‍ය බාලෙන්ද්‍ර ෂම් ඔවුන්ට සුබ පැතුම් එකතු කරලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයා CX ගිනුමේ සටහනක් තබමින් කියා තිබෙන්නේ නොසැලෙන ධෛර්යය, දැඩි විනය වගේම තමන්ගේ කාර්යයට ඇති අවංක කැපවීම නිසා මෙවැනි ඓතිහාසික ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි වූ බව. මෙවර එවරස් කඳු නැගීමේ කාල සීමාව සුවිශේෂී එකක් වෙලා තියෙනවා. මේ වෙනකොටත් විදේශීය කඳු නගින්නන් 500කට ආසන්න පිරිසකට අවසරපත් ලබා දීලා තියෙන්නේ ඒ නිසායි. කෙසේ වෙතත් බේස්ඩ් කැම්ප් එකට ඉහළින් පිහිටි අනතුරුදායක ග්ලැසියර කොටසක් නිසා මාර්ගයේ විවෘත කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඉදිරියේදී කඳ මුදුනේ අධික සිරවීම, ට්‍රැෆික් ජෑම් ඇතිවිය හැකි බවට මේ වෙන විටත් අනතුරු ලැබිලා තියෙනවා. කාමි රීටා ෂර්පා අවුරුදු 56යි, අවස්ථා 32ක්, මීටර 8849ක් උස කන්දක් නැග්ගා. ලක්පා ෂර්පා අවුරුදු 52යි, 11 වතාවක්, මීටර 8849ක් නැග්ගා. වයස ඉලක්කමක් විතරක් කියන්නේ ඒ නිසයි.
3: මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 10 ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 10,10,807ක් බවයි සංචාරක සංවර්ධනාධිකාරිය පවසන්නේ. මේ අතර මැයි මාසයේ ආරම්භයේ සිට මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,34,530ක් බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ. කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියේරු පිළිකා සහ පියේරු වල ඇතිවන වෙනත් අසාමාන්‍ය ගැටිති හෝ වෙනස්කම් මුල් අවදියේදීම හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා භාවිත කරනු ලබන අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර පහක් දිවයිනේ පිළිකා ප්‍රතිකාර සේවා සිදු කරන ප්‍රධාන රෝහල් පහක් වෙත ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සූදානම් කර තිබෙනවා. මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ජනතාවට ලබා දෙනු ලබන ප්‍රතිකාර සේවාවන් විධිමත්ව සහ වඩා කාර්යක්ෂමව සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නිශ්චිතව සැලසුම් කරන ලද වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව කොළඹ ජාතික රෝහල, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, නුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ අපේක්ෂා රෝහල යන රෝහල් තුලින් ලබා දෙන රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා මෙම මැමෝග්‍රැෆි යන්ත්‍ර ලබා දීමට නියමිතයි. මෙම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 153ක් වන අතර සමස්ත උපකරණවල වටිනාකම රුපියල් මිලියන 765ක් වනවා. මෙම වැඩපිළිවෙලට අමතරව හදිස්සි අවශ්‍යතාවය මත ත්‍රිකුණාමලය හා නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහල් දෙක සඳහාද භාවිත කරන ලද මැමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් ලබා දීමටද අමාත්‍යාංශයේ තීරණය කර තිබෙනවා. දැනට මැමෝග්‍රැෆි යන්ත්‍ර 16ක් දිවයින පුරා සක්‍රීය සේවයේ යොදවා ඇති අතර මෙම නව යන්ත්‍ර ලබා දීමත් සමග එම ප්‍රමාණය 23ක් දක්වා ඉහළ යනු ඇති. මාර්ගයේ මේකොඩ හන්දි ආසන්නයේ සිදු වූ රියානතුරෙන් ජීවිතක්ෂයට පත් වූ 6 දෙනා අතර කාන්තාවන් 3 දෙනෙකුද සිටින බව පොලිසිය පවසනවා. දන්සැලක පෝලිමක රැඳී සිටියේදී ඔවුන් අනතුරට පත් කර තිබුණේ අවිස්සාවෙල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක්. එහිදී පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේත් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පිරිමි පුද්ගලයින් 3 දෙනා හංවැල්ල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. කාන්තාවන් 3 දෙනා පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබූ පුද්ගලයින් 7 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනතුර සිදුවීමත් සමග රියදුරා කැබ් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ගොඩගම හන්දිය ප්‍රදේශයේදී එම රියදුරා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු බීමත්ව සිටි බවටද තහවුරු වූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. net news නිමාව දවස මැද වාර්තා කරන්නේ දහවල් 12ට. එතෙක් පෑන් පෑ මේ පෑ රටතොට බලාපොරොත්තු වන්න. වැඩිතොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: net news ඔබ වෙත ගෙනාවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-76-716-8672.
0: FM 95 FM 94.8 Net FM.

0: Death FM Algo Town.
1: Brought to you by
2: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Naramala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක.
5: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
7: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
8: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
9: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
10: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
11: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අවදන්න 0.112 200 20-LKA
12: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අවදන්න 0.777 76 76 10

Good morning, වෙලාවුදේ 7යි විනාඩි 9යි අලුත් මාසෙක අලුත් විදිහට ඔන්න ඇල්ගොටවුන් අරගෙන ආවිලා තියෙනවා. මේ අලුත් විදිහකට කියලා කිව්වේ වෙනදට ඉන්න මගේ මිත්‍රයෝ දෙන්නම නැහැ. හැබැයි දිගටම නැති වෙන්නේ තව ටිකින් එයි. මොකද දැන් වෙසක් බලන්න ගිහිල්ලා සමහර අයගේ උපන්දින තිබ්බා. ඒ ඔක්කොම එක කට්ටිය දැන් එහෙමේ වෙලා මිසින් වෙලා තමයි ඉන්නේ. ඉතින් කොහොම හරි කට්ටිය එනකන් වැඩේ මං කරගෙන යන්න ඕනේ කියලා හිතුවා. නවත්තන්න බෑනේ. ඉතින් කියන්න තියෙන දේවල් ගොඩාක් තියෙනවා අරගෙන ඇවිල්ලා අද දවසේත් ඇල්ගොටවුන් එක මේ ඉස්සෙල්ලම කියන්න ඕනේ. දැන් කට්ටිය වෙසක් බලන්න ගියානේ. වෙසක් බලන්න ගියාට පස්සේ මේ අපිත් ගියා වෙසක් බලන්න. පාරවල් වල වාහන වල පයින් බයික් වල එහෙම මේ කට්ටිය යද්දී මේ දැකපු දේවල් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතුණා. මේ වෙසක් එක්ක මේ ටිකේ අපි වැඩිපුරම කතා කරපු දේ තමයි මේ මහපාරේ සිද්ධ වෙන අනතුරු. ඊට පස්සේ බහින් බස්වි මේ කට්ටිය එහෙට මෙහෙට හෙල්මට් වලින් ප්‍රශ්න විසඳන්න ගිය ආකාරයක් අපි මේ සතියන්ත පුරාවටම දැක්කනේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මේ කතා කරන්න ඕනේ කියලා හිතුණා මේ දේවල් ගැන. මේ දැන් ඔය හෙල්මට් වලින් ප්‍රශ්න විසඳන එක සහ මේ අලුත් પરම්පරාව වෙසක් බලන හැටි ගැන ගොඩාක් දෝෂාරෝපණ කට්ටිය එහෙම එල්ල කරලා තිබ්බා. අපි දැක්ක Facebook වලත් ඔය ගැන සෑහෙන්න කතා බහ ඇති වෙලා තිබ්බා. මේ කියන්න ඕන ප්‍රධානම දේ තමයි මේ දැන් ওই විදිහට වෙසක් බලන්න ගියාට පස්සේ ඇත්තටම මේ වෙසක් වල තියෙන නැත්තම් මේ වෙසක් වලින් අපි බලාපොරොත්තු වෙන මේ නිවීම, ඒ නැත්තම් ඒ නිවීම ගැන පාඩම අපි හරියටම ඉගෙනගෙන තියනවද නැද්ද? අපි ඔය බෞද්ධයෝ කියලා කිව්වට මේ දේවල් අපි හරියටම අපේ ජීවිතවලට එකතු කරගෙන තියනවද නැද්ද කියන එක අපිට පොඩ්ඩක් පාරට බැස්සම තේරෙනවා. මොකද පාර කියලා කියන්නේ මේ විනයත් එක්ක පොඩ්ඩක් වැඩ කරන්න ඕන තැනක්නේ. ඉතින් මට නම් තේරුණු දේ තමයි අපිට තාම හරියට මේ පාඩම අවබෝධ කරගන්න බැරි වෙලා තියෙනවා. මේ සමහර තැන්වල දැක්ක අපේ රටේ අනාගත ශ්‍රම බලකාය. ඒ කියන්නේ 2000න් පස්සේ 2005න් පස්සේ සමහර විට මගේ પરම්පරාවත් නියෝජනය කරන પરම්පරාවේ ගොඩාක් කට්ටිය මේ බයික් වල තමයි වෙසක් බලන්න යන්නේ. ඉතින් අන්නේ බයික් වල වෙසක් බලන්න ගියාට පස්සේ විනය තිබ්බද? සමහර තැන්වල අපි දැක්කා සමහර කට්ටියගේ ඇගත් නැහැ. සමහර අයගේ මොලෙත් නැහැ. සමහර තැන්වල ඇගත් නැහැ මොලෙත් නැහැ බයික් එක විතරක් තියෙනවා. සමහර තැන්වල අපි දැක්කා ලොකු මේ ටී-ෂර්ට් විතරයි පාවෙනවා දැක්කේ. ඒ ටී-ෂර්ට් අයිතිකාරෝ දැක්කේ නැහැ. එහෙම තමයි මේ දැන් ඔය ගොඩක් කට්ටිය අපිට බයින්න නැත්තම් මේ પરම්පරාවට බයින්න ප්‍රධාන හේතුවක් වෙන්නේ ඒකම තමයි. මේ ටී-ෂර්ට් ටික පේනවා නැත්තම් ලොකු හෙල්මට් එක පේනවා, හැබැයි මේ අයිතිකාරයෝ පේන්නේ නැහැ. එහෙම තමයි මේ කට්ටිය බයික් වල හෙට මෙහෙට පවනට බදු වේගින් යනවා. මේකද මේ රටේ අනාගත ශ්‍රම බලකාය? ප්‍රශ්නයක් වුණාට පස්සේ හෙල්මට් එකක් උස්සගෙන ඇවිල්ලා මෙහෙමද ප්‍රශ්න විසඳන්නේ? ඔන්න වගේ කතා ගොඩාක් දෝෂාරෝපණ ගොඩාක් එල්ල වෙලා තියෙනවා අපි දැක්කා. ඉතින් ඒ ගැන මේ අලුත් මාසෙක පළවෙනි දවසේ ඇල්ගොටවුන් මේ විදිහට අලුත් සතියක පටන් ගද්දි කතා කරන්න ඕනේ කියලා හිතුවා. මොකද දැන් මීට කලිනුත් අපි ප්‍රවෘත්තියක් ඇහුවා ඒ විදිහට මම සිද්ධ වෙච්ච අනතුරක් ගැන. ඉතින් අපි මේ දේවල් ගැන පොඩ්ඩක් මීට වඩා විමසිල්ලෙන් කල්පනාවෙන් හොයලා බලන්න ඕන. මේ අපේ අනාගත પરම්පරාවනේ. අනාගත પરම්පරාව කොහොමද ගනුදෙනු කරන්නේ? කොහොමද පාර යන්නේ? මේ විනය සම්බන්ධ කාරණාවන් ඒගොල්ලන්ගේ කොහොමද? ඒගොල්ලෝ ඇයි මෙහෙම හැසිරෙන්නේ? ප්‍රශ්නයක් වුණාට පස්සේ ඇයි කතා බහ කරලා ඒක විසඳගන්න බැරි? ප්‍රශ්නයක් වුණාට පස්සේ ඇයි පොඩ්ඩක් ඉවසන්න බැරි? වගේ ප්‍රශ්න අපිට ගොඩාක් එනවා. මේ විශේෂයෙන්ම මහපාරේ අපි කියන්නේ. හරිද? ඉතින් කතා බහ කරලා විසඳගන්න පුළුවන් දේවල් සමහර වෙලාවට පොඩ්ඩක් hina වෙලා තට්ටුවක් දාලා විසඳගන්න පුළුවන් දේවල් අතින් පයින් විසඳගන්න තැනට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ තමන් විතරක් නෙමෙයි අනුන් ගැන පවා නොහිතන ගතිය. අර පාර යන්න ගත්තට පස්සේ අවටින්න කට්ටියට තමන්ගෙන් හානියක් සිද්ධ වෙයිද කියලාවත් කල්පනාවක් නැහැ. ඒකනේ අර කිව්වේ අර සමහර වෙලාවට බයික් එක යනවා, බයික් එකක් එක්ක ලොකු ඩබල් XL ෂර්ට් එකක් යනවා විතරයි පේන්නේ, ටී-ෂර්ට් එකක් යනවා විතරයි පේන්නේ කියලා. මේ අයිතිකාරයෝ පේන්නේ නැහැ. ඒ තරම් වේගිකින් යනවා. ඉතින් මේකද මේ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ අනාගත ශ්‍රම බලකාය වෙන්නේ මේ තරුණ પરම්පරාව. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ওই ප්‍රශ්න ගැන කතා කරන්න ඕන. මේ මං හිටියේ නුවත් එක පොඩ්ඩක් මේ ගැන විද්වත් සාකච්ඡාවක් දාන්න. හැබැයි මේ නුවාගේ කෝච්චිය වරක් වෙයි කියලා තමයි අපිට කිව්වේ. ඒකින්ද ඔන්න නුවා තාම නැහැ. ඉතින් අපේ සාරත් වෙන ගමන් මග දෙන්නම ආවට පස්සේ අපි මේ ගැන කතා කරමු. මතක් කරන්න දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් කට්ටි එනකම් මං තනියම මගේ අදහස් කියන එක හරි නැහැ නේ. එහෙම තනියම අදහස් කිව්වට පස්සේ පාලුගෙයි වලම් බින්දා වගේ වෙනවා. ඒකින්ද මේ අනිත් කට්ටියත් එනකම් ඉඳලා අපි ඒකන පටංගම් මේ කතා බහ කරන්න. කොහොමද ඉතින් හැමෝම පිළිගන්නවා, ආයෙත් වෙල්කම් කරනවා අපේ ආගෝ ටවුන් එකට. අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා, ඔයාව දැනුවත් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ හැමදේම අපේ අනිත් මිත්‍රයෝ 3 දෙනා දෙන්න එක්කම අරගෙන එන්නම් මම. දැන් වෙලා උදේ 7:00 විනාඩි 13යි.

0: 5 Algo Town. නගරේ කතා බහ.
1: වෙලා උදේ 7යි විනාඩි 18යි දැන්.
2: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336.
3: හැමෝම බහගන්න. රත්ති 3-in-1 බොන්න. රත්ති 3-in-1 විතරයි.
4: මල්ලි, ඒ රත්ති 3-in-1 එකම බොන්න කියන්නේ?
3: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
4: රත්ති 3-in-1 පැක් එක දුනම බෑග් එකේ තියාගන්නක වටිනවා.
3: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
0: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ. නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: තාත්ති, ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
6: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි.
5: තාත්ති, කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
6: ඉතින් දුව එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
5: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේලෙ ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: ආ, කොහෙන්ද මේ JBL එක?
0: කීල්ස් එකෙන්
7: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, Nexus app එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, win කරන්න. කොන්දේසි සනියම නදල වේ.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
10: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited. 077-406-4397.
2: සංදි සොයේට නව පිවිසුමක්. අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සොය උදා කරගන්න. 0710-397-399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
11: FM 95, FM 94.8, NET FM.

0: Good morning. Velavu de hatai vinadvi si hatarai join nachi mio.
1: ඒ මොකෙන්ද කියේ?
0: ඒක මේ දැන් කොරියන් ෆෑන්ස් ලා.
1: ඔක දැන් සාමාන්‍යයෙන් ඔය උදේ 7ට විතර කියන්න ඕනේ එකක් හරියට.
0: ඒක තමයි නේ.
1: දැන් වෙලාව 7:25යි.
0: 7:25යි දැඩි දඬුවම් හම්බ වෙනවද පරක්කු නැහැ.
1: අනිවාර්යෙන්ම.
0: පොඩ්ඩක් මේ දුර කතර ගිවාගෙන අද ආවේ.
1: ඔව්නේ.
0: ඒක නිසා පොඩ්ඩක් පරක්කු වුණා.
1: හරි කමන්නේ. Happy belated birthday කියලා ආයෙ පාරක් කියන්න ඕන ඔයාලට.
0: Thank you so much.
1: අද සාරාගේ බර්ත්ඩේ එක නෙමෙයි ඊයේ තමයි බර්ත්ඩේ
0: එක. ඊයේ බර්ත්ඩේ
1: එක. අපි අද සුබ පතනවා සාරාට. හරි. දැන් ප්‍රශ්න ගොඩක් අද උදේ පාන්දර සිද්ධ වුණා. අපේ නුවාව හොයාගන්න බැරුව ගියා. කට්ටිය මේ පැත්තට මැසේජ් දාලා තියෙනවා නුවාගේ BYD එක කැඩලාද කියලා. නුවා සාමාන්‍යයෙන් BYD එකේ තමයි සෞදට එන්නේ.
0: ඒක
1: ඇවිල්ලා සතියක් විතර මෙහෙ තියලා ආයෙ සිකුරාද තමයි ගෙදර රගෙන යන්නේ.
0: ඒක
1: තමයි ක්‍රමවේදය සිද්ධ වෙන. ඉතින් කොහොම හරි අද හැබැයි කිව්වේ නම් කෝච්චිය පරක්කුයි කියලා. ඒ කියන්නේ BYD එක නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ නුවා. ඉතින් හරි. දැන් අපි කතා කරේ සාර උදෙන්ම මේ වෙසක් බලන්න යන හැටි ගැන කට්ටිය. ඔයා වෙසක් බලන්න ගියාද?
0: වෙසක් බලන්න ගියා පොඩ්ඩක්.
1: මොනවද දැක්ක වෙසක් ඔයා?
0: මේ එක එක જાති වෙසක් දැක්කා. ඇත්ත වෙසකුත් දැක්කා.
1: පොඩ්ඩක්
0: මේ හදාගත්ත වෙසක් නුත් දැක්කා.
1: හදාගත්ත වෙසක්. එහෙමත් ඒවා දැක්කද?
0: එහෙමත් ඒවා දැක්ක පොඩ්ඩක්.
1: හරි. දැන් අපි කතා කරපු දේ තමයි මේ මහා මාර්ග වල විනය සම්බන්ධ කාරණාව ගැන. මේ ඇයි දන්නවද මම ඕක කතා කරන්නේ නෙමෙයි හිටිය ඇත්තටම කතා කරන්නේ හිටිය IPL ගැන.
0: දැන්
1: ඊ IPL ෆයිනල්ස් තිබ්බා. ඉතින් ගුජරාත් ටයිටන්ස් ලව පරද්දලා අපේ විරාට් කොහ්ලිගේ ටීම් එක ජයග්‍රහණය කරා RCB ලා රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ලා. ඉතින් මම හිතන්නේ දෙවනි වතාව මේ විදිහට IPL ටයිටල් එක ඒගොල්ලෝ වින් කරපු. ඉතින් ඒ ගැන සතුටින් බොහොම උද්‍යෝගයෙන්
0: RCB ෆෑන්ද?
1: අනිවාර්යෙන්ම RCB ෆෑන්
0: කෙනෙක්.
1: අපි මුම්බායිලට සපෝට් නෑ, චෙන්නයි ඒව දැන් අදාළ නෑ, කොල්කටා නයිට් ඒව ඉස්සරේවනේ ඒව මුකුත් නෑ. දැන් කෙලින්ම RCB. එදායි දැන් RCB තමයි. හැබැයි අපිට ওই පොඩක් මේ කප් එකක් ගන්න පොඩි ප්‍රශ්නයක් කළා තිබ්බනේ.
0: පොඩක් ගොඩක් කල් ගියා.
1: මේ පොඩි පොඩි ප්‍රශ්න තිබ්බයි ඉතින්. ඒව කොහමද निराකරණය කරගෙන කොහමද අපි කප් එකකුත් ගත්තා, ටයිටල් එකකුත් වින් කරා.
0: ඒකක්
1: නෙමෙයි දෙපාරක් විතර දැන් වින් කරලා තියෙන. ඒක නෙමෙයි ප්‍රශ්නේ.
0: දැන්
1: මේ අද උදේ මම එද්දි දැක්ක පොඩි නිවුස් එකක්.
0: රයිට්. මොකද්ද දැක්කේ?
1: මේක දැක්කේ Facebook එකේ. නිවුස් එකක් නෙමෙයි මේක මේ වීඩියෝ එකක්. දැකපු දේ තමයි සාරා අම්මෙකුයි තාත්තෙකුයි පුංචි දුවෙකුයි වෙසක් බලන්න ගිහිල්ලා දන්සල් වදින්න යනවා. එහෙම ඉතින් තමන්ගේ කාර් එකේ මේ ඒගොල්ලන්ට මහපාරේ හදිස්සියේ බයික් වලින් ඇවිල්ලා හෙල්මට් එහෙම අතට අරගත්තු කට්ටියත් පොඩි සද්දයක් දානවා. අපි දන්නේ ප්‍රශ්නේ මොකද්ද කියලා. ඉතින් ඇත්ත පාරේ යද්දී මොන හරි ගැටුමක් වෙන්නේ නැති, බහින් බස් වීමක් වෙන්නේ නැති, මේ කාර් එක යන මහත්තයත් ඒ පැත්තට මොන හරි කියන්නේ නැති, ඒ පැත්තේ මහත්තුරුන්ට තරහ යන්නේ නැති, ඔය හැමෝම මහත්තුරුනි. ඉතින් එහෙම පාරේ යද්දී ඉතින් එහෙම ප්‍රශ්න ඇති වෙනවා.
0: හැබැයි
1: මේ ඒ ප්‍රශ්න විසඳන විදිහ තමයි අපිට පොඩ්ඩක් ගැටලු සහගත.
0: මොකද
1: වාහනේ ඇතුළේ අපි දැක්කා පුංචි දුවෙක් හිටියා. ඒ දුවගේ අම්මා හිටියා.
0: ඒක
1: හෙල්මට් පාරක් ඒ අම්මටත් වැදුනා. ඇයි අපි මෙහෙම ප්‍රශ්න විසඳන්නේ?
0: මේකද
1: ප්‍රශ්න විසඳන විදිය?
0: දැන් මං
1: උදේ කිව්වා ඔයා අහගෙන ඇති සමහර CT100 බයික් යනවා අපිට පේන්නේ ලොකු XXL ටී-ෂර්ට් එක විතරයි.
0: ටී-ෂර්ට්
1: එක විතරක් යනවා. පවනට බදු වේගයෙන් යනවා. හරිද? මේ අපේ රටේ අනාගත ශ්‍රම බලකායනේ. නේ
0: අපි හැම
1: වෙලෙම කියනවානේ මේ රටට ඕනේ සහ මේ රටට තියෙන වටිනාම සම්පත රිසෝස් එක තමයි අපේ මේ අපි කියන්නේ මානව සම්පත.
0: Human
1: resource.
0: Human resource.
1: ඒ resource එක human capital එකක් කරගන්න ඕන දේවල් අපි උදේ 7 ඉඳන් 10 වෙනකන් කියනවනේ
0: වාට.
1: අරහේ කරන්න යන්න, මෙහෙ යන්න, මෙතන ජොබ් එක හොයාගන්න, මෙහෙම ආයෝජනය කරන්න, මෙහෙම ඉතුරු කරන්න කතා ගොඩාක් අපි කියනවා. ඉතින් එහෙම කියද්දිත් අපේ අනාගත પરම්පරාව මේ විදිහට
0: මහපාරේ
1: වෙසක් බලන්න යද්දී අපිට ඒක පොඩ්ඩක් හිතට දුකයි.
0: ඔව්.
1: ඒක නිසා තමයි මේ
0: වෙසක් මේ
1: දවසේ
0: වෙසක්
1: කියන්නේ මොකද්ද?
0: ඊට
1: පස්සේ වෙසක් පිටිපස්සේ තියෙන කතාව මොකද්ද? සහ මේ අපි දන්නවනේ දැන් අපේ ශාස්ත්‍රීයවරයා විදිහට බුදුහාමුදුරුවෝ මොනවද කිව්වේ? මේ අටලෝ දහමෙන් කම්පා නොවෙන්න කියලානේ මිනිස්සුන්ට කිව්වේ. එහෙම මිනිස්සු ඇයි මේ හෙල්මට් එකක් අරගෙන ප්‍රශ්න විසඳන්න යන්නේ කියලා අපිට පොඩ්ඩක් දුක හිතුණා.
0: අපි ඒකින්ද
1: අර IPL ටයිටල් එක පැත්තක දාලා මේක මතක් කරන්න ඕනේ කියලා වට හිතුණා.
0: රයිට්.
1: මොකද IPL ඉතින් අන්තිමට අපේ නෙමෙයිනේ. කොච්චර සපෝට් කරත් අපිට අපේ දේවල් ඊට වඩා රැක ගන්න නෝන.
0: ඉතින්
1: ලොකු දේවල් නෑ
0: කියන්න
1: තියෙන සරලම දේ තමයි
0: රයිට්
1: ඇත්තටම බුදුදහමේ තියෙන පණිවිඩය කියව ගන්න.
0: දැන් මේ
1: අලුත් මාසයක්.
0: දැන්
1: පොසොන් මාසෙ. පොසොන් නැයි අපිට වැදගත් වෙන්නේ?
0: පොසොන් නැයි වැදගත් වෙන්නේ?
1: ලංකාවට වැදගත්
0: වෙන්නේ. මහරහතන් වහන්සේ
1: ලංකාවට බුදුදහම අරගෙන ආවා කියලා අපි කියනවනේ. අරගෙන ඇවිල්ලත් අවුරුදු මෙච්චර ගානකට පස්සේ
0: අපිට
1: ඇත්ත කතාව නැත්තම් බුදුදහම ඇතුලේ තියෙන පණිවිඩය හරියට තේරුම් ගන්න පුළුවන් වුණාද? අපිට ඒක ඊළඟ પરම්පරාවට හරියට සම්ප්‍රවේශණය කරන්න පුළුවන් වුණාද
0: කියන
1: ප්‍රශ්නේ අපි ගාව තියෙනවා. අපි ඉස්සරහා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් අපි නිවි හැනහිල්ල මේ අලුත් මාසේ පළවෙනි දවසේ සාරෝග ගැන කල්පනා කරමු.
0: දැන්
1: අපිට නිවුස් එකකුත් වාර්තා වුණා. බීමත්‍රි යදුරෙක් නිසා දන්සලක් ගාව හිටපු 6 දෙනෙක්
0: මිය
1: යනවා. ඒක රියාන තුරකින්. ඉතින් ඔන්න ඔය නිසා තමයි අපි කියන්නේ අපිට හිතන්න දේවල් ගොඩාක් තියෙනවා මේ වෙසක් බලන්න යනවා කියලා. කට්ටිය එකතු වෙලා සද්ද දාගෙන බයික් වල හයියෙන් අපි මේ බයික් පදිනවට අකමැති නෙමෙයි. හැබැයි අපි මම නුවා සාරා අපි තුන්දෙනාම නිතරම කියලා තියෙනවා වගකීම් සහගත පුරවැසියෙක් විදිහට කටයුතු කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. වගකීම සහ වගවීම කියලා වචන දෙකක් තියෙනවා. ඔය දෙකම හරියට තේරුම් ගන්න ඕනේ. ඒකින්ද වාහනයක් අතර ගනිද්දී උනත් අපේ පුංචි මල්ලිලා නංගිලට විශේෂයෙන්ම මල්ලිලට කියන්නේ පුතේ එහෙම කියන්න පුළුවන්.
0: පුතේ කියන්න පුළුවන්.
1: පුතේ කියන්න පුළුවන් වයසේ තමයි ගියේ. මටත් පුදුමයි කොහොමද ලයිසන් ගත්තේ කියලා.
0: ඒක තමයි ආචී දැන් අපේ ගෙදරත් දන්සලක් දුන්නා අයියේ. මේ ඉතින් එක එක වර්ගේ කට්ටිය එනවා.
1: ඔය
0: කියපු විදිහට ඩබල් XL ටී-ෂර්ට් අඳව ගොඩාක් ආවා. ඉදිරිට ඉතින් අපිට
1: කොහොමද ටී-ෂර්ට් තහනම් කරමුද?
0: අපි ටී-ෂර්ට් තහනම් කරමු. විනය කියන එක ඇත්තම ලොකු ප්‍රශ්නයක් නේ.
1: ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් අපි නැවත නැවත මතක් කරන්නේ තමන්ගේ වගකීම් හරියට ඔලුවට ගන්න. තරුණ දරුවෝ විදිහට මේ රටේ අනාගතයේ විදිහට මීට වඩා විනය ගැන සැලකිලිමත් වෙන්න. වාහනයක් අතර ගත්තට පස්සේ දක්ෂම රියදුරා වෙන්නේ තමන්ටත් අනතුරක් කරගන්නේ නැතුව, ඇතුළේ ඉන්න අයටත් අනතුරක් කරන්නේ නැතුව ගමනාන්තයට පරිස්සමට යන කෙනා. ඒක තමයි ලෝකයේ ඕන තැනක පිළිගන්න සම්මත නියමය. ඉතින් ඒක පහු කරන්නත් එපා, ඒක නැති කරගන්නත් එපා කියලා අපි ඔයාලට මතක් කරනවා. මතක් කරලා ඔන්න උදේනොත් මතක් කරා, ආයෙත් මතක් කරනවා මායිසාරය දෙන්නම එකතු වෙලා මතක් කරලා ඉවරනාට පස්සේ අපිට තව මතක් කරන්න
0: අලුත් මාසේ ජුනි මාසේ ආය මුල ඉඳන් ඔබලන්ට හැදෙන්න අපි දේවල් කියන්න හදන්න.
1: දැන් හරිනේ, දැන් අවුරුද්දේ මාස 6ක් ඔන්න ගිහිල්ලා
0: ඉවරයි
1: සම්පූර්ණයි. හරිද? දැන් අපි අර කිව්වනේ අවුරුද්ද පටන් ගද්දිම මේ අවුරුද්ද හැදෙනවා කියලා. මේ අවුරුද්දේ කට්ටිය හිටියා මේ අවුරුද්දේ සුපිරි ගේමක් ගහනවා. මේ අවුරුද්දේ මං මගේ රැකියාවෙන් යන්න පුළුවන් ඉස්සරහට මෙයා.
0: ජනවාරි මාසෙ ගහපු ප්ලෑන් එක ඔය.
1: ප්ලෑන් එක තියෙනවා. ජනවාරි නෙමෙයි සමහර අය දෙසැම්බර් වල ඔක් ගැහුවා.
0: ඔව් දෙසැම්බර් වල.
1: ඒක කලින්ම ඉම්ප්ලිමන්ට් කරේ ජනවාරි ඉඳලා.
0: ජනවාරි ඉඳලා.
1: දැන් ඔයාලට පුළුවන් ඒකේ ප්‍රොග්‍රෙස් එක බලන්න. ඒකේ මේ වෙනකොට ප්‍රගතිය මොන විදිහටද කියලා පොඩි ප්‍රොග්‍රෙස් රිපෝට් එකක් එහෙම කැඳවන්න පුළුවන් කාලේ මාස 6ක් ඉවර වෙලා තියෙනවා. ඉතින් එහෙම ඉද්දි අපි ඔයාලට මතක් කරන්න ඕන මේ කසාගල ප්ලාන්ටේෂන් ගැන.
0: රයිට්.
1: හරිද? එහෙම මතක් කරන්න ප්‍රධාන හේතුව තමයි අපි කිව්වනේ මේ වගකීම් සහගතව වගවීමෙන් කටයුතු කරන්න කියලා. ඔය මේ දේශීය ව්‍යාපාරවලට මේ වගකීම මේ වගවීම රට වෙනුවෙන් තියෙනවා. ඉතින් එහෙම තමන්ගේ වගකීම වගවීම හරියට අඳුනගත්තු ආයතනයක් තමයි කසාගල ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම තමයි ඒගොල්ලෝ අපිත් එක්ක පහුගිය දවස් පුරාවටම විවිධාකාරයෙන් අනුග්‍රහකත්වය ලබා දුන්නා. අපි කිව්වා කූරගල අපේ වෙසක් සැමරුමත් එක්කත් හිටිය කසාගල ප්ලාන්ටේෂන්. ඉතින් ඔන්න ඒ කසාගල ප්ලාන්ටේෂන් එක එකතු වෙලා වාට පුළුවන් ආයෝජන අවස්ථා තදා බලන්න. කරන්න තියෙන හරි පොඩි වැඩ කිහිපයක්. මොකක්ද අනතර කරන්න තියෙන්නේ?
0: මොකද කරන්න තියෙන්නේ?
1: ඒගොල්ලන්ගේ විවිධ වගාවන් තියෙනවා මේ වෙනකොට ලංකාව පුරාම. ලංකාවේ විවිධ ප්‍රදේශවල ඒ දේශගුණික තත්ත්වයන්ට ඒ විදිහට ගැලපෙන විදිහට වගාවන් කරගෙන යනවා.
0: ඕකේ.
1: ඔයාලට පොඩ්ඩක් කියන්න පුළුවන් මේ වගාවන් මොනවද කියලා දන්නවනේ.
0: පුළුවන් පුළුවන් මට පුළුවන්. පොළොන්නරුවේ තියෙනවා නයිමිරිස්, ඒ වගේම ගාල්ලේ තියෙනවා කුරුඳු, ඊට පස්සේ රට මැද මාතලේ තියෙනවා අඹ, තේ, වගේම ගම්මිරිස් ඊළඟට මාතලෙත් තියෙනවා වගාවන්. මේ වගේ රට පුරාම
1: තියෙනවා මේ වගේ වගාවන්. ඉතින් මේ වගාවන් වල ඔයාලට පුළුවන්කම තියෙනවා ගිහිල්ලා ආයෝජනය කරන්න.
0: ඔයාගේ
1: මූල්‍යමය ආයෝජනය තමයි වටින්නේ. මොකද ඔයාට ආයේ පැල අරගෙන යන්නේ ඒවා තවාන් දාන්න, ග්‍රීන් හවුස් නඩත්තු කරන්න, ඒ කතා මුකුත්
0: නැහැ.
1: ඔයාට තියෙන කෙලින්ම ඔයාගේ මුදල, ඔයා ඉතුරු කරගත්තු දේ හරි තැනක හරි විදිහට ආයෝජනය කරන්න. ඒක නිසා තමයි අපි කසාගල ප්ලාන්ටේෂන් ගැන මතක් කරන්නේ. ඒ විදිහට ආයෝජනය කරාට පස්සේ පළදාව ලෝකයේ තියෙන අංක එකේ වෙළඳ පොළවල් වලට යනවා.
0: ඒ
1: කියන්නේ චීනය, ඇමරිකාව, මැද පෙරදිග, බටහිර යුරෝපය වගේ රටවල් වලට සහ කලාපයේ තියෙන මාකට් වලට. ඊට පස්සේ අන්න ඒකෙන් ලැබෙන ඩොලර් ආදායම, ඩොලර්ස් වලින් අන්තර්ජාතික වෙළඳ පොලේ කටයුතු වෙන්නේ. ඒක තමයි පෙරලා ඔයාට ඔයාගේ ආයෝජනය වෙනුවෙන් ප්‍රතිලාභ විදිහට ලැබෙන්නේ.
0: ඕකේ.
1: ඉතින් ඒක නිසා අපි මතක් කරනවා කසාගල ප්ලාන්ටේෂන් එක ගනුදෙනු කරන්න කියලා. ඒ වගේම තමයි අපි ඔයාලට මතක් කරන්න ඕනේ LB Finance ගැන.
0: රයිට්.
1: LB Finance එයාලගේ අලුත්ම සේවින් account එක LB Premier Saving අරගෙන ඇවිල්ලා තියෙනවා. LB Premier Saving කියලා කියන්නේ පුදුම හතක්.
0: ඔව්.
1: එහෙම කියන්න හේතුව තමයි 107 පොලියක් ඔයාට හම්බ වෙනවා දැන් ඔයාගේ සේවින් account එකට. මෙච්චර කාලයක් පුරාවට ලංකාවේ සාරා මේ සේවින් account එකට ඉතුරු කිරීමේ ගිරුමකට 107ක පොලියක් හම්බුනේ නැහැ. මේක තමයි පළවෙනි
0: වැඩිම පොලිය.
1: අන්න හරියට. ඒ කියන්නේ FD එකක් නෙමෙයි නෙමෙයි. මේ අපි කතා කරන්නේ සේවින් account එකක් ගැන.
0: සාමාන්‍ය මේ
1: ඉතුරු කිරීමේ ගිණුමක්.
0: ගිණුමක්.
1: අපි හැමෝටම තියෙන විදිය ගිණුමක්. ඉතින් අවුරුදු 55ක විශ්වාසයත් එක්ක රුපියල් බිලියන 400 ඉක්ම වූ වත්කම් තියෙන සමාගමක් LB Finance කියලා කියන්නේ.
0: ඒ
1: විතරක් නෙමෙයි මේ වෙනකොටත් මිලියන 1.5ක විතර පාරිභෝගිකයන් ප්‍රමාණයක් ඒගොල්ලෝ එක්ක ඉන්නවා. එතකොට හිතා ගන්න පුළුවන් මොනතරම් විශ්වාසනීය ආයතනයක්ද කියලා. අන්නේ විශ්වාසනීයත්වයේ තියෙන නිසා තමයි, ඒ දීර්ඝකාලීන විශ්වාසයේ තියෙන නිසා තමයි මේ විදිහට 107ක් දෙනවා කිව්වම ඔයාලට බය නැතුව ගිහිල්ලා ඔයාගේ LB ප්‍රීමියර් සේවින් account එක පටන් ගන්න පුළුවන් වෙන්නේ.
0: මොකද
1: අවුරුදු 55ක් දශක 5කට වඩා හිටපු ආයතනයක් කියන්නේ ආයේ විශ්වාසනීයත්වය ගැන කතා කරන්න දෙයක්
0: නැහැ.
1: ඒ නිසාම තමයි feature rating ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව A category එකේ කියන්නේ ශ්‍රේණිගත කිරීම ලැබිලා තියෙන්නේ දීර්ඝ කාලයක් පුරාවට මූල්‍ය ශේෂ්ත්‍රයේ ස්ථාවරව පැවතුණු නිසා.
0: ඕකේ. හරි. ඒත් එක මතක් කරන්න ඕනේ. දැන් අපි වෙසක් එක්ක මතක් කරානේ ඒන්ජල් කෙනෙක් වෙන්න කොහොමද කියලා නේද?
1: කොහොමද කියලා නේ?
0: ඔව්. දැන් වෙසක් ඉවරයි. ඒනට වඩා තාම ඒන්ජල් කෙනෙක් වෙන්න පුළුවන්. හොඳ වැඩක් කරලා. ඒක කොහොමද දන්නවද ආච්චි?
1: වාගේ
0: ගෙදර ඉන්නවනේ වැඩි හිටියෝ.
1: ඔව්.
0: අවුරුදු 50ට වැඩි. මේගොල්ලන්ගේ ඔයාලට හිතෙනවා නම් ඒගොල්ලන්ගේ ශ්‍රවණාබාධයක් මොනවා හරි තියෙනවා කියලා. වැඩිපුර හයියෙන් කතා කරන්න ඕනි කියලා හිතනා නම් එකන් යන විෂන් කියා හියරින් සොලියුෂන් ශාඛාවකට දැන් තියෙනවා ශාඛා 36ක් ලංකාව වටේම. ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ ටවුන් එකේ එකක් ඇති.
1: අනිවාර්යෙන්ම ඇති. ඒක නිසා ආයේ ඔයාට කල්පනා කරන්න බලන්න දෙයක් නැහැ. මොකද අපි කියලා තියෙනවානේ යාපනෙත් තියෙනවා කිලිනොච්චේත් තියෙනවා. එතකොට ආයේ මේ ටික පල්ල හැටෙද්දි නැති වෙන්න විදියක්
0: කොහෙත්ම නැහැ.
1: ලංකා පුරාම මේ වෙනකොට බ්‍රාන්චස් තියෙනවා 36කට වැඩි ප්‍රමාණයක්.
0: ඉතින්
1: මේ ඕන බ්‍රාන්ච් එකකට වට පුළුවන්කම තියෙනවා. වාගේ ආදරණීය අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්.
0: ඔයා
1: දන්න අඳුනන වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන් එකගෙන යන්න. අවුරුදු 50ට වැඩි නම් එයාට ඔන්න පුළුවන්කම තියෙනවා විෂන් කියා හියරින් සොලියුෂන් ශාඛාවකින් නොමිලේම
0: එයාගේ
1: හියරින් ටෙස්ට් එක කරගන්න.
0: හියරින්
1: ටෙස්ට් එක විතරක් නෙමෙයි ලෝකයේ තියෙන නවීනතම තාක්ෂණය අනුව නිෂ්පාදනය කරපු 10 channel hearing aids ඔයාට ලබා දෙන්නත් ඒගොල්ලෝ සූදානමින් ඉන්නවා. හැමෝටම දෙන්නේ නැහැ. දන්සලක් නෙමෙයි.
0: ඒ
1: කියන්නේ අර යන අයට පිළිවෙලට ඉරින් නේස් එහෙම එකක් නෙමෙයි.
0: හැබැයි
1: ඔයාගේ ශ්‍රවණ තත්ත්වය දුර්වලයි නම්, ඔයාට එහෙම ප්‍රතිකාර අවශ්‍යයි නම්, එහෙම තාක්ෂණික උදව්වක් ඔයාට අවශ්‍යයි නම්, ඒගොල්ලෝ සූදානම් නිවැරදි වෛද්‍ය උපකාර, ඒ ප්‍රථම ආධාර අවශ්‍ය කරන ඔක්කොම ටික දීලා, ඒ හරි ප්‍රොසීජර් එකේ ගිහිල්ලා
0: ඔයාට
1: ඔන්න හියරින් ඒඩ් එකක් දෙන්න ඒගොල්ලෝ සූදානමින් ඉන්නවා.
0: ඒකෙත්
1: විශේෂත්වය තමයි මේ හියරින් ඒඩ් එක ඔයාට ලැබෙන ජීවිත කාලය පුරාවටම ඒක රීප්‍රෝග්‍රෑමින් කරන එක, කැලිබ්‍රේට් කරන එක, මේන්ටේන් කරන එක ඔක්කොම විෂන් කියා හියරින් සොලියුෂන්ස් ලා ඔයාට නොමිලේම කරලා දෙනවා.
0: රයිට්. ඒක නිසා යන්න විෂන් කියා හියරින් සොලියුෂන් ශාඛාවකට ගිහිල්ලා ෆ්‍රී ඔයාගේ ඔයාකන් යන වැඩිහිටියන්ගේ දෙගොල්ලන්ගේම කන සෙක් කර ගන්න.
1: ගන්න. හරි. ඉතින් ඒක මතක් කරන්නත් ඕනේ. ඒ වගේම අපි මතක් කරන්නේ දැන් ඔය වාහන ගැනනේ මතක් කරේ. බයික් වල යන්න, පරිස්සමෙන් යන්න,
0: වෙසක්
1: බලද්දී විනය හදා ගන්න, වගකීම වගවීමෙන් වැඩ කරන්න කියලා. ඉතින් අපේ නුවා කියනවානේ අපිව ගොඩක් කලකට රටේ වගකීම යුතු අය උදේට ආගෙන යන්නේ කියලා වැඩට යන ගම.
0: මෝනින්
1: ඩ්‍රයිව් එකේ ඇල්ගෝ ටවුන් ආගෙන තමයි යන්නේ FM 94.5 න්. ඉතින් ඒ මහත්තුරුන්ටත් කියනවා. මේවට කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපි කියන්නේ මේ නැෂනල් පොලිසීස් හදනවා කියලා, ජාතික ප්‍රතිපත්ති හදනවා කියලා. හදන්න පුළුවන් නම්
0: ඔන්න
1: ඔය මාත්‍යෝ හදලා දාන්න.
0: ඔන්න ඔය හදලා දාන්න. හරි, මතක් කරන්න ඕනේ. ඔයාගේ අද දවස බෝරින් කරගන්න නැති වෙන්න විජේ කෝපි එකක් හරි තේ එකක් හරි හදාගන්න.
1: හැබැයි
0: විජය කෝපි එකක්ම හදාගන්න නැත්නම් ඉතින් බෝරින් නෙමෙයි, අර තියෙන මූඩ් දැන් නැති වෙලා යයිද දන්නේ
1: නැහැ. ඔව්නේ.
0: WP ලාංචනේ බලලම ගන්න.
1: මොකද
0: fake products ගොඩක් තියෙනවා.
1: ඔව්. ඒකින්ද private එන්න පුළුවන්.
0: private
1: එන්න එපා. මොකද WP ලාංචනේට ආදේශක නැහැ.
0: ඒකින්ද
1: හරියට නම බලලම WP ලාංචනේත් එක්කන විජය කෝපි නැත්නම් විජය තේම මිලදී ගන්න. ඉතින් සාරගේ belated birthday එක
0: මේ
1: පැත්තට කට්ටියට පුළුවන්. ඕනනම් විශේෂ දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ගිහලෙමු.

0: FM Anupaha Anu Hatrai Dasama Atta Net FM Divaina Pura
1: වෙලාව දෙහතයි විනාඩි 41යි දැන්.
2: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
3: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: දරුවාගේ වර්ධනය සේම වැඩිමින් දරුවා උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබද්දී ප්‍රතිලාභ රසක් ලැබෙන හොඳම ආයෝජනය මෙන්න. වැනිලා අපනයනයේ කොටස්කරුවෙකු වී උසස් අධ්‍යාපනය ඉහලින්ම ජයගන්න සදාහරිත ප්ලාන්ටේෂන් සමග අදම අවම රුපියල් 6000කින් පවා ආරම්භය හැකි ආයෝජනය ආරඹන්න. වාරික 60ක් වසර 5කින් ගෙවා ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ සුදුසුකම් ලබන්න අදම අපට කතා කරන්න. 076-44-11-600
6: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැම අතින්ම සෙට්
8: Meltol හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
9: Kiehl's within දැන් ඔබට වැඩි ඉතිරියක්. වටවල 3 ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත කොකෝ නයිස් බිස්කට් ග්‍රෑම් 380ක් සඳහා 130ක වට්ටමක්. ඔබත් අදම Kiehl's Nexus app එක ඩවුන්ලෝඩ් කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න. කොන්දේසි සයිතයි.
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
11: ග්ලූකෝමා අවදානම කලින් මහඳුනා ගන්න Refraction, Eye Pressure, OCT, RNFL සහ Visual Field Test සඳහා Vision Care වෙතින් 50%ක දීමනාවක් Vote Pedasa Vision Care ප්‍රධාන ශාඛාවට පැමිණ කූපන් ලබා ගන්න 30 දක්වා පමණයි.

0: FM 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
3: උදේ 7යි විනාඩි 47යි දැන්
4: finishing වහලක් ලෙස color of flow වැජ වෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න finishing වහලක් නම් color of තමයි
2: ඇසීම අඩුත channel ගායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට vision kia hearing solutions අමතන්න 0777 76 76 10
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
6: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200 20 LKA outlook stable ලියාපදිංචි මුල සමාගමකි
7: ඉන්න

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
3: කොහෙන්ද මේ JBL එක?
4: කීල්ස් එකෙන්
5: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්ියම යන දලවේ.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
1: Net FM Algo.

0: උදේ 7යි විනාඩි 49 යල්ගොඩවම වෙලාව අපේ අඩුපාඩුවත් ආවා.
1: ඔව්. ඒක තමයි අඩුපාඩුව වෙලා තියෙන්නේ. ඔන්න බලන්නකෝ ඉතින්.
2: අයියෝ මගේ යවුන කාලේ මේවද ගත වෙන්නේ.
1: මේ පැත්තට කට්ටිය මැසේජ් කරලා අහනවා.
2: මැසේජ් කියන්නේ මේ මම මේ මම හිතුවේ නෑ මගේ නම්බරේ මෙච්චර මේ අපයෝජනෙට ලක් වෙලා
1: කියලා. ඒ ඉතින්
2: මේ මම දැන් අපේ රිසෙප්ෂනිස්ට්තුමිය තව පොඩ්ඩකින්
1: එන්නේ නේද? හොයා ගන්න ඕනේ. එහෙම නම්බර්ස් දුන්නේ කියලා.
2: මගේ ඇත්තටම ඉතින් හිටියේ නෑ මේ මගේ දුරකථන අංකේ එච්චර පබ්ලික්.
0: ඔව් පර්සනල් එක එච්චර පබ්ලික්ද කියන්නේ.
2: ඔව් පර්සනල් කියන්නේ රාජකාරී දුරකථන අංකේ. මේ හැබැයි එච්චර පොදු මේ දුරකථන අංක කියන්නේ වන්න මොකද්ද
1: වන්න වන්න නැහිනගේ
2: හරි ආලේදි මං නැති එක එච්චර ජාතික ප්‍රශ්නයක් කරගන්නවා මේ ඇත්තටම මේ ටීනේජර්ස්ලා දෙන්නෙක් ඉන්නවනේ නේද
1: අද කොටස් වශයෙන් ගියේ පළවෙනි සෙෂන් එක මම
2: ආගෙන මම ආගෙන
1: දෙවෙනි සෙෂන් එක ඊටසේ
2: මම එන ගමන් ආගෙන
1: මේ ළමෙක් ආවා
2: නෑ මම නිකන් මේ අර තල්ලු ස්ටාර්ට් නිකන් දෙකසරි මුක්ක මොඩල් මයිනර් එකක් වගේ මං බැලුවා 7යි ගන්න විතර මොකද අචි නිකන් ඇද යන්න කියලා ඊට පස්සේ ටික වෙලා කෙනෙකුට තේරුණා සාරත් තම මග කියලා මේ ඉතින් අපි යන සොයලා බැලුවා සීලු දනාටම ස්තුතියි ඒක මං හිතන්නේ මේ අපි විශේෂ අවධානයක් රටක් හැටියට යොමු කරන්න ඕනේ මං අහගෙන මේ අචි දන්සල් සහ වෙසක් නැරඹීම ගැන කියනවා මං හිතන්නේ මේ પરම්පරාව සමහරවිට ඇල්ගොටවුන් අහනවද දන්නේත් නැහැ. ඒගොල්ලෝ ඇල්ගොටවුන් නෙමෙයි දෙමෝපියෝ කියන දේවත් අහනවද දන්නේ. මේ ඉතින් මං හිතන්නේ පොලිසියට පුළුවන් ඒගොල්ලන්ට මතක හිටින පාඩමක් උගන්වන්න. මම දැක්කා මේ පොලිස් ස්ථාන කීපයකින්ම පාඩම් උගන්වලා තියෙනවා. මේ මොනවද ඕන හියරින් සොලියුෂන් උත් තියෙනවනේ නේද
1: තියෙනවා තියෙනවා
2: ඇහෙන්නේ මම කියන එක තේරෙනවා ඇතිනේ නේද මේ අපි හියරින් සොලියුෂන් හදලා දෙන්නම් ඒ මතක හිටින පාඩම උගන්වන්න වෙන දෙයක් කියන්න නැහැ අනිත් එක දැන් ඊයේ සහ පෙරේදා මේ වෙසක් සිරිය නරඹනකොට මට හිතුනේ අපි රටක් හැටියට කොච්චර තව හිතන්න දේවල් තියෙනවද දැන් මොනවද මේ පෙට්‍රල් මිල ඉන්ධන මිල ඉහළ ගියක් ගැන ඇත්තටම දරා ගන්න අමාරුයි දැන් මගේ පෞද්ගලිකව ගත්තොත් මේ දැන් වාහන කියන්නේ මුළු සතියෙම වාහනෙන් මේ මට රස්සාවට එන්න බෑ
1: බෑ
2: ඒ කියන්නේ ලීටර් 25 හම්බෙන්න එතකොට විකල්ප මාර්ග හොයාගන්න වෙනවා ඊළඟට ඒ 25න් මම හිතන්නේ මට ඊයේ ලීටර් 10ක්වත් නිකරුණේ පිච්චුණා. හේතුව තමයි අනිත් අය පින් කරගන්න හින්දා.
1: ඔව් නේ.
2: ඔව්. ඒ කියන්නේ මේ මං පින් කරලා නෙමෙයි අනිත් අයගේ පින් පිනිස මං පෙට්‍රල් ලීටර් 10ක් විතර මේ පිච්චුවා. එතකොට මම දැක්කා තව වාහන කී දහක් එහෙම මේ වගේ රටේ තෙල් අර්බුදේ උත්සන්නයි.
1: ඔව්.
2: රටේ තෙල් අර්බුදේ උත්සන්නයි. ලෝක තෙල් අර්බුදයකුත් තියෙන වෙලාවේ ඇයි දන්සල් වගේ ඒවා පාරවල් ලයිනෙම දෙන්න ඕනේ. දන්සල් දෙන්න කාට හරි උමනාවක් තියෙනවා නම් ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ගමේ PHI මහත්තයාට කිලිවල ඒක දෙන්න පුළුවන්. මං හිතන්නේ දැන් PHI මහත්තුරු විතරක් දන්සල් නියාමනය කරලා හරියන්නේ නැහැ. එහෙම තැනකට ඇවිල්ලා. මොකද සමහර ලාට ට්‍රැෆික් හදන එක තමයි දන්සල් දෙන අයගේ ප්‍රධාන අරමුණ. එහෙම හිර වෙලා යන එක. දැන් පේනවනේ එහෙම කල් ඉවරලා ඒ කියන්නේ දැන් මම පස්සේ තමයි දන්නේ මේ අර රියදුරා මේ බීමත් හිටපු එක්කෙනෙක් කියලා. හැබැයි එහෙම නැතත් ඩ්‍රයිවිං ස්ට්‍රෙස් එක ඊයේ රියදුරන් බොහෝ දෙනෙක්ට තිබ්බා.
1: තිබ්බා.
2: ඒ කියන්නේ අර ඇත්තම කිව්වොත් මුන් යට කරගෙන යන්න ඕනේ කියලා හිතන එක. එහෙම හිතනවනේ. ඒ කියන්නේ ගිහිල්ලා කියලා නැද්ද කියන්නකෝ දැන් මේ වාහන අහගෙන එන මහතුරු නොනවරු ඊයේ හිතුන් නැද්ද? හොප්පගෙන හරි යන්න ඕනේ කියලා එහෙම මිනිස්සෙක්ට එහෙම හිතෙන්නේ නැත්නම් ඉතින් එයා මේ ගිය වෙසක් එකට සෝවන් වෙලා හරි මොකක් හරි වෙලා
1: මාර්ගඵලයක් ලැබලා
2: මොකක් හරි මාර්ගඵලයක් ලැබලා ඊයේ මාර්ගඵල තමයි ලැබුවේ.
1: මාර්ගඵල තිබ්බනේ නේ.
2: ඔව් ඊයේ මාර්ගඵල තමයි ලැබුවේ ඇත්තටම. මේ ඒකින්ද මං හිතන්නේ මේ ඊට පස්සේ PHI මහතුරු විතර නෙමෙයි ප්‍රදේශයේ පොලිසියත් දන්සල් දෙන තැන් පිළිබඳව මේ මීටරේ සල්කලිමත් වෙන්න මම දැක්ක සමහරලාවට මුළු අයිස්ක්‍රීම් කම්පැනික් සල්ලි වලට ගන්න පුළුවන් තරම් ඒ කියන්නේ එයා ඒ වාහනේ අයිස්ක්‍රීම් එකක් කන්න එයා දරන පෙට්‍රල් වියදමයි ඒවයි මේවයි එක්ක එයාට මේ සුපර් මාකට් එකේ තියෙන සම්පූර්ණ අයිස්ක්‍රීම් ෆ්‍රිජ් එකම ගෙදර අරන් යන්න පුළුවන් මට්ටමේ අය. මේ අයිස්ක්‍රීම් එකක් කෑම වෙනුවෙන් කරන නැගලිල්ල. ඉතින් පොඩ්ඩක් අපි රට මේ වෙලාවේ මේ විශේෂයෙන් ගැන අවධානය යොමු කරමු. දැන් නම් ඉතින් දැන් කියලා වැඩක් නැහැ. මේ ඔබ ගිය සිකුරාද කියන්න
0: තිබ්බේ.
2: හැබැයි අපි අනිවාර්යෙන් පොලිසිය දන්සල් දෙන්න. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඉඩපාඩු තැන්වල පිට්ටනි තියෙනවා. ඊළඟට ඔය සමහර බස් නැවතුම් පොළවල් වල ඉඩපාඩු තැන් තියෙනවා. මේ ප්‍රධාන මාර්ගවල පේනවනේ දැන් මේ හයි ලෙවල් මාර්ගයේ දන්සලක් කොච්චර ලොකු පොලිමක් වෙන්නේ නැද්ද ඔහොම යට කරන් යන්න. දැන්වත් මේවන්වත් පාන 6 දෙනෙක්ගේ ජීවිත එක විට 6 දෙනෙක්ගේ ජීවිත
1: එකම තැන ඉවරයි.
2: ඒ මිනිස්සු කොච්චර ආසාවෙන්ද පැමිණලා පෑ ගන්න පොලිමේ ඉන්නත් දන්සලක් වඳගන්න. ඉතින් PHI මහතුරු විතර නෙමෙයි PHI මහතුරු වඳින්නෙත් කාකි කෝට් පොලිසිය මහතුරු වඳින්නෙත් කාකි කෝට් ඒ දෙගොල්ලොම මීට වැඩිය මේ මාර්ග සංගමය ගැන අනිවාර්යෙන් මැදිහත් වෙන්න. අපි ජාතික මාධ්‍ය ආයතනයක් විදිහට බොහොම නමස්කාර පූර්වක ඉල්ලා සිටිනවා. සහ ඒ මොකද්ද ඒ ආනිසංසයට මුහුණ දුන්නු 1,65,00,000 එක්කෙනෙක් විදිහටත් කියන්නේ.
1: හරි. ඉතින් දැන් ওই විදිහට මහා මාර්ගවල තියෙන ට්‍රැෆික් එකනේ කලබල ගතිය ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නයක් වෙන්නේ. අපි මේ කොළඹ නගරයට ටිකක් හිතන්නකෝ දුරින් ඉන්නේ කියලා. දුර ඉඳලා වැඩට එන කෙනෙක්. නැත්නම් වෙසක් බලන්න ආවා හරි කියලා හිතමුකෝ. ඉතින් ගොඩක් වෙලාවට ওই නගර බද ටික ටික සේන්දු වෙද්දි ගම්වල ඉඳලා අපිට ට්‍රැෆික් එක කියන එක අත්දකින්න සිද්ධ වෙනවා. මොකද අපි හැමෝම හරි කලබලෙන් යන්නේ. දැන් අද නුවාටත් උනේ එහෙමනේ. හරි කලබලෙන් වැඩට එන්න සිද්ධ වුණා. මොකද පොඩ්ඩක් රිමෝට් ඒරියාස් වල ඉඳලා කට්ටිය එන්නේ. රිමෝට් කියවල එච්චර රිමෝට් නෙමෙයි. හැබැයි ඒවත් අර අනිත් රිමෝට් වලටත් වඩා හපක්.
0: හපක්. ඔව්.
1: ඒ කියන්නේ අපි ওই සාමාන්‍ය සබ්අර්බ් කියලානේ කියන්නේ. ඒ කියන්නේ ප්‍රධාන නගරයට තදාසන්න නගර. එහෙම නගරයක ඉඳලත් අපිට ගොඩාක් වෙලා යනවා ප්‍රධාන නගරයක් වෙච්ච කොළඹ වගේ නගරයකට එන්න. ඉතින් ඒක නිසා තමයි ඔයාගේ ගෙදර ඔයා ජීවත් වෙන තැන මේ වගේ මහා මාර්ගයට බොහොම සමීපව හැබැයි බොහොම ඉක්මනින් ට්‍රැෆික් එකක් නැතුව කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාගේ දරුවන්ගේ පාසලට වෙන්න පුළුවන් ඔයාගේ වැඩ කරන තැනට වෙන්න පුළුවන් කාර්යාලයට වෙන්න පුළුවන් ඉක්මනින් එන්න පුළුවන් තැනක් වෙන්න ඕන. දැන් එහෙම අලුත් අපාර්ට්මන්ට් එකක් කඩවත හදාගෙන යනවා. වැඩේ කරගෙන යන්නේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා. හරිද? මේකේ විශේෂත්වය තමයි නුවර පාරට ඇවිදින දුරින් මීටර් 300ක් දුරින් නිකන් හිතන්නකෝ වැවකට ඊට පස්සේ ওই වෙලකට මුහුණලා බොහොම නිෂ්කලංක පරිසරයක තියෙන ඉඩම හිතන්නකෝ අර ග්‍රාමීය බව අපි බලාපොරොත්තු වෙන නිෂ්කලංක බව එක්කම අපිට ඉක්මනින් නගරයකට සේන්දු වෙන්න පුළුවන් හැකියාවක් තියෙන තැනක්. ඒ වගේම තමයි දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග යාකරන කඩවත අධිවේගී පිවිසුමට බොහොම සමීපයි. ඔන්න අපි කියන්නේ අර ස්ට්‍රැටජිකලි තැන් තෝරගන්න ඕනේ කියලා. අන්න ඒ වගේම තමයි මේ ඔක්කොම තියෙන තැනේ මිල මිලියන 31යි. මිලියන 31යි.
2: ලක්ෂ
1: 310යි.
2: අන්න ඒ කියන්නේ දැන් කවුරු හරි කොළඹ වැඩට එනවනම්
1: ඔව්
2: දැන් මං හිතන්නේ ලබන අගෝස්තු මාසය වෙනකොට අර වරාය හරහා මේ ගෝල් ෆේස් එක දක්වා අධිවේගී මාර්ගයේ සර්කියුලර් රෝඩ් එක ඕපන් වෙනවා.
1: ඕපන් වෙනවා.
2: ඊළඟට මරයින් ඩ්‍රයිව් එකට ඒක කනෙක්ට්
1: වෙනවා.
2: බොහොම ඉක්මනට. එතකොට මේ කඩවත පදිංචි වෙන එක්කෙනෙක්ට රූම් ගහලා එන්න පුළුවන් නේද?
1: ආයි කෙලින්ම මෙතනටම ආවේ. කිසි ප්‍රශ්නයක් නැහැ.
2: බම්බල පිටිය, කොල්ලු පිටිය, දෙහිවල, ගල්කිස්ස ඒ පැත්තට යනවනම් අනිත් පැත්තට යනවනම් ටවුන් හෝල් දක්වාම ඒ කියන්නේ ඉතාම පහසුවෙන් එන්න පුළුවන්කම තියෙනවා.
1: ඔව්. ඉතින් ඒ වගේම තමයි මේක නගරය. මේ රෙසිඩෙන්ට් එක ඇතුළට ගියාම ස්විමින් pool, kids pool, gym ඊට පස්සේ মালටි ෆන්ක්ෂනල් හෝල් තියෙනවා. ඊට පස්සේ ස්කයි ගාර්ඩන්. ස්කයි ගාර්ඩන් කියලා කියන්නේ මොකද්ද?
0: මොකද්ද?
1: ඒ කියන්නේ අර බිල්ඩින් එකේ ටොප් එකේම තියෙන ගාර්ඩන් එක.
0: උඩම
1: තියෙන රූෆ් ටොප් එකේ තමයි තියෙන්නේ ස්කයි ගාර්ඩන් කියන්නේ.
2: නිකන් පහස බැබිලෝනියාවේ හදලා තිබුණා කියලා කිව්වා.
1: එල්ලෙන උද්‍යාන වගේ තමයි. හරිද? ඊට පස්සේ පැය 24ම දවස් 7 පුරාවටම CCTV මගින් ආරක්ෂණය කරන තැනක්. ඉතින් ආරක්ෂාව උපරිමයි. ඉතින් එහෙම තැනකින් ඔන්නවට පුළුවන්කම තියෙනවා රුපියල් මිලියන 31කට ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. ඉතින් මේක අරගෙන ඉන්නවට ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා වෙන කවුරුත් නෙමෙයි.
0: රයිට්. ඒත් එක මතක් කරන්න ඕනේ අචී. දැන් ඔය කඩවතින් ගෙවල් ගන්න කට්ටියනේ. දැන් හැමෝම කොළඹ නෙමෙයිනේ ඉන්නේ කොළඹින් පිට. ගොඩක් කට්ටිය ගෙවල් හදනවා, ගෙවල් හදන්න ප්ලෑන් කරනවා, හදපු ගෙවල් රිනොවේට් කරනවා. මේගොල්ලන්ට තමයි මේ පණිවිඩය කියන්න හදන්නේ. ඔයගොල්ලෝ ලී දාන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම්. ඔන්න දැන් කියන
1: මොන ලී වගේද බ්‍රෙඩ් ලී වගේද මූස්
2: ලීද ජෙට් ලීද
0: ඕන ලීයක් මේ මම කියන්නේ වෙන ලීයක් ගැන
1: ලී ලී ගැන
0: ලී ලී වුඩ් ලී ගැන
1: වුඩන් ලී
0: වුඩන් කියන ගැන කියන්න හදන්නේ මේ ඔයාලා හරි මෝඩ වැඩක් කරගන්න හදන්නේ
1: මේ මොකද්ද
0: ඒ ලොකු කොස්ට් එකක් යනවා එකට ඊට පස්සේ ඒක මේන්ටේන් කරන්න අමාරුයි කල් පැවැත්ම අපිට ෂුවර් නැහැ මොකද සමහර බාස්ලා හොර ලී දානවානේ ඒක නිසා ඒ ප්‍රශ්න ඔක්කොටම විසඳුමක් තියෙනවා
2: සිස්ටම් එකේ හොර ලී කියන්නේ හොඳ ලීයක් මේ අඩු බාසුන්ලා අපි දන්නවා අඩු බාසුන්ලා දැනන ප්‍රමාණයක් මේ අහගෙන ඉන්නවා
1: මේ හොරලී එහෙම අවුලන්නේ
2: නැහැ අම්මා හොර කියන්නේ හොඳ ලීයක්
0: හොඳ ලී හොරලී නෙමෙයි බාලලී හරිනේ
2: බාල ඔය බාලලියෝ කියන කතන්දර පොඩ්ඩක් නේද හොරලා වෙලා ගන්න
0: කොමාරි ඔයාලට පුළුවන් ස්විස්ට් එක ඇලුමිනියම් දාන්න ඒක දන්නද ඇති ඔයාලට සමනින් වුඩ් දාලා යන වියදමින් භාගයකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි යන්නේ ඔය ඇලුමිනියම් දැම්මොත් ඒ වගේම තමයි දැන් ස්විස්ට් එකලා ඔයාට යන වියදමින් කොටසක් වාගේ අතට ආයි දෙන්න රෙඩි වෙලා ඉන්නවා.
1: ඔව් ඒවලංගේ කැෂ් බෑක් එකක් දැන් මේ වෙනකොට යනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන වාගේ ෆැබ්‍රිකේට් එක කතා කරලා පොඩි කොටේෂන් එකක් හදාගෙන කොටේෂන් එක කෙලින්ම WhatsApp කරන්න මෙන්න මේ නම්බරයකට. සාරා දැන් මතක් කරා මේ නම්බර එක මොකක්ද කියලා. ඒ නම්බර එකට තමයි ඔයාලට WhatsApp කරන්න තියෙන්නේ ඩොකියුමන්ට් එකක් විදිහට හදාගන්න. මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඔයා ගෙදරට අපි කියන්නේ ඇලුමිනියම්. සිස්ට ඇලුමිනියම් ජනෙල් දොරවල් උළුහව ප්‍රමාණයක් යනවා කියලා කොටේෂන් එක හදාගෙන ඒක PDF එකක් හැටියට හරි නැත්නම් ෆොටෝ එකක් විදිහට හරි ඔයාලට කෙලින්ම මේ නම්බරයකට send කරන්න
0: ඕකේ 076-780-7000 කියන නම්බර එකට ඉක්මනට ජුනි 30ට කලින් දැන් ජුනි මාසෙ පටන් ගත්තා ඔයගලන්ට පුළුවන් යවන්න
1: තියෙන ඊට පස්සේ ඔයගලන්ට තියෙන වැඩේ ඉවර කරන්න වාගේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන්න ඊට පස්සේ ඔයගලන් කට්ටියක් ඇවිල්ලා සොයිස් එකේ කට්ටිය ඇවිල්ලා බලනවා කොටේෂන් එකේ විදිහට වැඩේ සිද්ධ වෙලා තියෙනවද කියලා වැඩේ ඕකේ නම් ඒ වෙලේම ඔයාට කැෂ් බෑක් එකක් දෙනවා රුපියල් මිලියන 2.5ක උපරිමයකට යටත් ඒ වගේම තමයි සියලුම සොයිස් එක ඇලුමිනියම් නිෂ්පාදන වලට අවුරුදු 30ක වොරන්ට් එකක් වගේම ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකකුත් හම්බ වෙනවා
0: ඕකේ ඒක මතක් කරන්න ඕනි අලුත් පැයට යන්න කලින් සදා හරිතලා ගැන ඔයාලට දැන් ජොබ් ඔපචුනිටීස් ගොඩක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයා ඒලෙවල් ඉවරලා ගෙදරින් ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් දැනට ජොබ් එකක් හොය හොය ඉන්න කෙනෙක් නම් යුනිවර්සිටි යන කෙනෙක් නම් ඔයාලට part time full time options ගොඩක් තියෙනවා නේද ආශි?
1: අනිවාර්යයෙන්ම ඔයාලට කාර්යාල කාර්ය සහායක තනතුර ඉදලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් අයදුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ලොකු දේවල් කරන්න නැහැ. ඔයාගේ CV එකක් ඔයාට යවන්න තියෙන්නේ mail කරලා අපි මතක් කරන්න මොකද්ද email එක කියලා? careers@sadaharitha.com careers@sadaharitha.com කියන email එකට ඔයාගේ CV එක යවන්න. ඉතින් මෙන්න මේ chance එක හැමෝටම හම්බෙන chance එකක් නෙමෙයි. ඒකෙන්ද අපි කියනවා ඔයාට ඒ chance එක try කරලා බලන්න. ඒක අහක යන්න දෙන්න එපා. ඔයා විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක් වුණත් ඔයාට ඔන්න part time ඒ කියන්නේ අර්ධකාලීන පවා රැකියා කරන්න පුළුවන් හැකියාව තියෙනවා සදාහරිත plantation එකක එකතු වෙලා. ඒ වගේම තමයි නම්බර් එකක් තියෙනවා 076-441-1648. 076-441-1648. මේකටත් ඔයාලට CV එක දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් වැඩි විස්තර දැනගන්න message එකක් යවන්නත් පුළුවන්.
0: Right. Okay. අපි අලුත් පැයෙන් ඔන්න හරියටම තුන් දෙනාම ඇවිල්ලා ඉන්නේ නේද?
1: හරියට chemistry
0: එකත් එක්ක අලුත් පැයෙන් හම්බෙමු. අපේ news එක තියෙනවා. ඒ වැඩ ටිකත් පස්සේ අලුත් පැයෙන් හම්බෙමු.

0: දිව අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news me pay ratakota pain pay aluthwana aluth pay dipasuma
3: හයිබෝන් මේ පැයේ රටතට සමගින් මම කසුනි. බස්නාහිර සබරකමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නූරෙළිය දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ සහ අම්පාර මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්සරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර 30-47 අතර තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මිලගනෙත් නිවුස් පෙරවරු 10ට.
2: net news me pay ratakota
4: නැන පහන් දල්වන සදහම් සිතිවිල්ල
5: තමාට සරණ තමාම පමණේ කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදා ගැනීමෙනි.
4: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
6: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
8: සන්ධි රෝග සති 4න් සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 399
9: හරිද හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්

0: උදේ 8යි විනාඩියේ 11යි අල්ගොටාම වෙලාව. දැන් අචි අලුත් පැයේ නොන්න තුන් දෙනාම ඉන්නවා. දැන් මේකේ මැසේජස්
1: ජාතික ප්‍රශ්නයක්
0: විසඳනවා. මේකේ කෙකිරහන කෝ සාර නැද්ද? කෝ මේ නුවා නැද්ද? මේ දැන් ඔන්න කෑලි තුනම එකතු වෙලා ආයේ ස්ටවුම සම්පූර්ණ වෙලා තියෙන්නේ.
2: මේ නගරාධිපතිතුමා.
0: ඔව් නගරාධිපතිතුමා. හරි. දැන් පිළිවෙලට ආයේ වැඩටිය පටන් ගන්න තියෙන්නේ.
2: ඔව්. රසික මහත්තය අපිට මැසේජ් කරලා තියෙනවා.
1: ජනවාරි, ෆෙබ්‍රුවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි මාස 6ක් පටන් ගන්නවා.
2: පටන් ගන්නවානේ. දැන් මේ රසික මහත්තය කියලා තියෙනවා. නෑ නෑ, තාම මාස 5 ඉවර කියලා.
1: 5ක් ඉවරයි.
2: ඔව්. ඕකර අපි මේ උපන් දිනේ කියනවා වගේනේ.
0: ඔව්.
2: දැන් හරි, දැන් ඔයාගේ අහන්නේ. බය වෙන්න
0: එපා. ඔයාගේ අහන්නේ.
2: මගේ කියනවා මම දැන් කියන්නේ කොහොමද? 26යි කියලා. හැබැයි දැන් 26ක් සම්පූර්ණයි.
0: 26ක් සම්පූර්ණයි.
2: මේ 27 තමයි
0: යන්නේ.
2: හැබැයි අපි කියන්නේ නැහැ 27යි කියලා. ඉතින් 6 වෙනි මාසේ තමයි මේ. මේ මාසේ තමයි ඇනලයිස් කරන්න ඔක්කොම. දැන් ඕක මේ මාසෙත් අන්තිමට කරොත්
1: එතකොට 6 වෙනි මාසේ ඇවිල්ලා මේ නෙමෙයි ජූන්.
2: මේ.
1: එහෙම බොරු කියන්නේ
2: බොරු පොඩ වැරදුනා. 6 වෙනි මාසේ
1: මේ. 6 වෙනි මාසේ ඇවිල්ලා ජූන්.
2: නෙමෙයි ජූන්.
1: මේ නෙමෙයි ජූන්.
2: මේ නෙමෙයි ජූන්.
0: හරි හරි.
2: ඔබට ජූන් මාසේ. ඒ කියන්නේ දැන් මේ මාසේ 6 වෙනි මාසේ වාවේ ඇනලයිස් එක කරන්න හිටියොත්. ඒ කියන්නේ මේ මාසේ අන්තිමට. ඒ කියන්නේ මේ කියන්නේ ජූනි. ජූනි අන්තිමට. හරිද? ජූනි අන්තිමට වාවේ ඇනලයිස් එක කරන්න හිටියොත් ඔයා කෙලින්ම 7 වෙනි මාසෙටත් ගිහිල්ලා. එතකොට පරක්කු.
0: ඊට පස්සේ පරක්කු. එතන අලුතෙන් පටන් ගන්න වෙන්නේ නැහැ එතකොට.
2: අන්න හරි. ඒකින්ද මේ මාසේ තමයි ඇනලයිස් එක කරනවා නම් කරලා ප්ලෑන් කරපු දේවල් ඒ විදිහට කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද ওই දේවල් බලන්න ඕන. ඉතින් මේ අපි දැන් IPL ගැනත් කිව්වා. දැන් කවුද සාරා වින් කරේ?
0: RCB.
2: ඒ කියන්නේ
0: Royal Challengers Bangalore.
2: Bangalore නේ. අපේ කවුද? විරාට් කොහලි.
0: කොහලිගේ ටීම් එක.
2: කොහලිගේ ටීම් එක. ඉතින්
1: කුකුලගේ ටීම් එක.
2: කුකුලගේ.
0: ආ හා හා.
1: දෙමළෙන් කොහලි කියන්නේ කුකුලට.
2: කුකුලන්. ඉතින් විරාට් කොහලිගේ ටීම් එක. මේ ඇත්තටම දැන් IPL ගැන කතා කරද්දී අපිට මේ තාම හරි සැකයකින්නේ කතා කරන්නේ.
0: ඔව්.
2: මේක මේ කොච්චර ක්‍රිකට් මැච් ටෝර්නමන්ට් එකක් වුණත් කොච්චර මේ කට්ටිය ක්‍රිකට් ගහනවා වුණත් මේකේ තියෙන වෙන එකක්. ඔව්. මන් දන්නේ ඇයි කියලා අර මේ හැමදාම ෆයිනල් මැච් එක ඉන්දියාව ප්ලේ කරන මැච් එක ඇවිල්ලා ජයසා පැත්තක ඉද්දි අපිට හිතෙන්නෙම මෙතන ක්‍රිකට් නෙමෙයි වෙන මොකක් හරි.
0: ඔව් නියම් පොඩි ස්ක්‍රිප්ට් එකක් වගේ.
2: මොකද මොකක් හරි එකක් තියනවා කියලාම තමයි හිතෙන්නේ. ඉතින් ඒ කොහොම වුණත් ග්ලෝබල් ඉවෙන්ට්ස් අතර අංක එකේ ඉවෙන්ට් එකක් තමයි මේ වෙනකොට ඉන්දියා ප්‍රීමියර් ලීග් කියලා කියන්නේ. ඉතින් දැන් මේ අවුරුද්දේ මේ FIFA තියෙනවානේ. ජෝනිය කොලොස්සෙනේ තමයි පහපන්දු ලෝකසලානය පටන් ගන්නෙ. ලෝකේ තනි ක්‍රීඩාවක් වෙනුවෙන් දැවැන්තම මහජන ආකර්ෂණයේ තියෙනවා නම් තියෙන්නේ වෙන මොනාටවත් නෙමෙයි ෆුට්බෝල් වලට.
0: ඒ
2: කියන්නේ FIFA වලට. FIFA එකට වඩා ඔලිම්පික් ලොකුයි. හැබැයි තනි ක්‍රීඩාවක් නෙමෙයි ඔලිම්පික් කියන්නේ.
1: ඔලිම්පික් ඇතුළේ ෆුට්බෝල් තියෙනවා.
2: ෆුට්බෝල් තියෙනවා. ඉතින් එහෙම ගත්තම ඔලිම්පික් ලොකුයි. හැබැයි තනි ක්‍රීඩාවක් විදිහට ගත්තම ෆුට්බෝල් ලොකුයි. ඉතින් අපි මීට කලිනුත් දවසක කතා කරා මේ ඔය බ්‍රෝඩ්කාස්ටින් රයිට් සම්බන්ධයෙන් ඉන්දියාවේ සහ චීනයේ ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා. චීනයේ මේක යම් තරමකට निराකරණය කරගත්තා. තාමත් ඒක සම්පූර්ණ නැහැ. චීනයේ CMG රූපහාය නාලිකාව, ඒ කියන්නේ CCTV නේ ඒගොල්ලන්ගේ ජාතික නාලිකාවෙන් රාජ්‍ය ප්‍රධාන නාලිකාවෙන් ඒ යටතේ තියෙන නාලිකාවක් තමයි මේ පාර FIFA එක බාරගන්නේ. හැබැයි ඒගොල්ලොත් කියනවා අපිට ෆ්‍රී ටු එයා විතරයි දෙන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට චීනයේ ගොඩාක් තරුණ අය මේ නුවා TV බලන්නේ නැත්තම් මේ වගේ මැචස් බලන්නේ
1: device වලින්.
2: devices වලින්. අපි කියනවා IP based media වලින් කියලා. ඉතින් ඒක නින්ද ඒගොල්ලෝ කියලා තියෙනවා අපිට ඒ ඔක්කොම platform cover කරන්න කාලයක් නැහැ. අපි ගන්නම් අපිට ගන්න වෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ මුල් බජට් එක විදිහට ඒගොල්ලෝ තියාගෙන ඉලා තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 60ත් 80ත් අතර ප්‍රමාණයකින් මුළු වර්ල්ඩ් කප් එකම කරනවා කියලා. හැබැයි ඒක ඩොලර් මිලියන 300ක් කිල්වන FIFA එක. දැන් කොහොම හරි කතා කරලා ඔන්න ඩොලර් මිලියන 250ත් 240ත් අතර මට්ටමකට ඇවිල්ලා තියෙනවා. 60ත් 80ක් අඩු කරලා තියෙනවා. 60යි 80යි දෙන්න බෑ. හරිද? ඉතින් කොහොම හරි ඒගොල්ලෝ අරගෙන තියෙනවා. තිබ්බට තාම ඒක කම්ප්ලීට් නැහැ. ඉන්දියාව පැත්තෙත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඉන්දියාවේ මේ CTV එක තමයි ඔක බාර ගන්න හිටියේ. ඉතින් තාම ඒගොල්ලෝ ඉන්ක් කරලා නැහැ ඩොකියුමන්ට් එක. ඒ කියන්නේ සයින් කරලා
0: නැහැ.
2: කතා බහ තාම යනවා. ඉන්දියාවේ තාමත් FIFA ලෝකුසලානය පවත්වනවා. පවත්වන එක කුසලානේ කවුද මේ බ්‍රෝඩ්කාස්ටින් රයිට් ගන්නෙ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
0: රයිට්. ඕකේ.
2: ඒගොල්ලෝ තාම ඒ සම්බන්ධයෙන් කතා බහ ඇති කරගෙන තියෙනවා. FIFA එකත් එක්ක කතා කරනවා. ඕකට ප්‍රධාන හේතුවක් තමයි මේ වෙනකොට යන මොකද්ද? IPL එක. IPL එක දැයි දවසින් ඉවර
0: වුණානේ.
2: ඉතින් IPL වගේ ටෝර්නමන්ට්ස් වලට ලොකු ආකර්ෂණයක් ඉන්දියාවේ ඇතුළේ තියෙනවා. ඉන්දියාවේ ජනගහණයම අපි කියවනේ බිලියන 1.4ක් කියලා. ඉතින් ඉන්දියාවේ රූපවාහිනී නාලිකා අපි දන්නවා ජියෝ ස්ටාර් වගේ නාලිකා පොරකනවා. පොරකනවා මේ IPL rights ලබා ගන්න. හැබැයි FIFA එකට එද්දි කවුරුත් නැහැ.
0: කවුරුත් ගණන් ගන්න නැහැ වැඩි.
2: කවුරුත් ඒක දැන් ලෝකේ global මට්ටමෙන් ගත්තට පස්සේ ලෝකේ ජනප්‍රියම ක්‍රීඩා වුණාට ඉන්දියාව ඇතුළට වෙද්දි rights ගන්න කිසිම වෙන සමාගමක්
0: නැහැ.
2: ඉතින් CTV විතර ඉතුරු වෙලා තියෙන. ඒගොල්ලෝ තාම සාකච්ඡා කරනවා. සයින් කළා නැහැ documents. ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ සයින් කළේ ඉවරයි කියලා. චීනෙත් හරි ඉවරයි කියලා. චීනේ පැත්තෙනුත් ඉවර නැහැ. චීනෙත් තාම negotiate කරන ගමන් ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ තව සම්පූර්ණ කරගන්න ඕන සාධක කිහිපයක් තියෙනවා. ඉන්දියාව පැත්තෙන් නම් තාම සයින් කරලවත් නැහැ. CTV බෑග් එකුවොත් මේ බාර ඉන්දියාවේ කට්ටියට FIFA World Cup එක බලන්න වෙන්නේ. ඉතින් ඒක තමයි ක්‍රිකට් වලින් ඉන්දියාව හදාගෙන තියෙන අධිරාජ්‍ය. අපි කියන්නේ මේ එම්පයර් එක ඒක තමයි. ඉතින් ඒක සෑහෙන්න බලගතුයි දැවැන්තයි. ඉතින් ඒ නිසාම මේ ඉන්දියාව ඇතුලේ ෆුට්බෝල් වලට වඩා ලොකු ආකර්ෂණයක් ක්‍රිකට් වල තියෙනවා. ඒ ආකර්ෂණය කොච්චරද කිව්වොත් බ්‍රෝඩ්කාස්ටින් රයිට් ගන්න චැනල් එකක් නැති වෙන තරමටම ඒ ආකර්ෂණය ඒ තියෙන මිනිස්සුන්ගේ කැමැත්ත වැඩි වෙලා තියෙනවා. ඉතින් IPL එක නිසා තමයි ග්ලෝබලි මාර සක්සස්ෆුල් ටූර්නමන්ට් එකක් වෙන්නේ. ලෝකේ කවුරු බැලුවේ නැත ඉන්දියාවේ බිලියනයක් විතර බැලුවට පස්සේ ඇති
0: ඉතින්
2: ආයි අනිත් අය ඕනේ නැහැ.
0: අනිත් අය ඕනේ
2: නැහැ. හරි. ඉතින් ඒ විදිහ තිබ්බ ටූර්නමන්ට් එක ඔන්නේ ඊයේ දවස් ඉවරුණා. ඉතින් අපි කියපු විදිහට RCB ලා ටයිටල් එක වින් කරා. අපිත් ආසාවෙන් බලාගෙන ඉන්න ටූර්නමන්ට් එකක්. හැබැයි මේ ටූර්නමන්ට් එක ඇතුලේ වෙන වෙන පොඩි බිස්නස් වැඩ ගොඩාක් සිද්ධ වෙනවා.
0: ගොඩාක් සිද්ධ වෙනවා.
2: බිස්නස් වැඩ ඕන තැනක තියෙනවා. ඕන ටූර්නමන්ට් එක. හැබැයි මේකට අපි කියනවා බ්ලැක් මාකට් එකක් කියලා.
0: බ්ලැක් මාකට්. පොඩක් පේන්නම තියෙනවා
2: ඒක. පේන්නම බ්ලැක් මාකට් එක තියෙනවා. ඉතින් ඒක අපිට සෑහෙන පැහැදිලිව පේන
0: දෙයක්.
2: ඉතින් එහෙම තමයි ලෝකේ ක්‍රිකට් අධිරාජ්‍යයන් ගොඩනගද්දි ක්‍රීඩා අධිරාජ්‍යයන් ගොඩනගද්දි ඒ බලවතුන් තමන්ට රිසිසේ ඒ ක්‍රීඩාව පාවිච්චි කරනවා. තමන්ගේ රටවල් ඉස්සරහට අරගෙන යන්න, තමන්ගේ දේශපාලන මතවාද අරගෙන යන්න, ඔයගේ ගොඩාක් අරමුණු එක්ක.
0: රයිට්. දැන් හරි ඒ විදිහට IPL
1: කියන්නේ සරලවම කිව්වොත් ක්‍රීඩාව කියන්නේ දැන් සෙල්ලමක් නෙමෙයි.
2: ඔව්. වෙන සෙල්ලමක්.
0: ඔව් කොහොමද ක්‍රිකට් කියන්නේ
1: වෙනම ගේම් එකක් දැන්.
2: ඔව් වෙනම ගේම් එකක්.
0: ඔව් මහත්මා වරුන්ගේ ක්‍රීඩාව කියලානේ ඔකට කිව්වේ ඉස්සර. දැන් මේ මහත්වරු කැලේනේ.
1: එළියේ ඉන්න මහත්වරු නෙමෙයි නෝනවරුත් ඕක කරනවා. එහෙනම් ඔව් මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්න බෑ.
2: මහත්මා නැත්නම් නෝනවරු ආපු නිසා.
0: එහෙනම්
2: ප්‍රශ්නයක් අපිට ඇති වෙන්න පුළුවන්.
0: ආ හොඳ ප්‍රශ්නයක්.
2: එහෙනම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අරක තමයි නේචර් එක, ස්වභාවය. ඉතින් අපිත් බැලුවා IPL. IPL කොච්චර ජනප්‍රිය වෙලාද තියෙනවනම් ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව වෙච්ච ෆුට්බෝල් වලට ඉන්දියාව ඇතුලේ ඉඩක් නැති වෙලා තියෙනවා කියන එක තමයි අපිට ෂෝට් ඇන් ස්වීට් ඔයාලට කියන්න ඕන.
1: ඒකම මේ IPL වලට අපේ කට්ටියත් සෑහෙන දායකත්වයක් ලබා දුන්නා.
2: දෙනවා දෙනවා.
1: සංගක්කාර මං හිතන්නේ දැන් අපේ ක්‍රිකට් මොකද අතුරු කමිටුවනේ මේ පරිවර්තන කමිටුවේ වැඩ බාර ගන්න දැන් මොකද IPL හින්දානේ එතුමා එක පස්සට දාලා තිබුණා. ඉතින් මං හිතන්නේ ලබන සතිය විතර ඇවිල්ලා ඉරාන් වික්‍රමරත්න මහත්මයාත් එක්ක එකතු වෙයි.
2: ඔව්.
0: රයිට්.
2: ඉතින් අපි බලන් ඉන්නේ
1: වෙනම මැච් එකක්.
2: අන්න. අපි බලන් ඉන්නේ ඉතින් අපේ ක්‍රිකට් හරියනකන්.
0: ඔව්. අපිට හරියනකන්නේ. අපි බලන් ඉන්නේ. හරි. අපිට හරියන තව විදියක් තියෙනවා.
2: ඒ මොකද්ද?
0: මොකක්ද දන්නවද? දැන් මම ওই දිනට කිව්වොත් ගිහිල්ලා අර පොඩි කාලේ වගේ හැම ස්පින් කරන වීල්ස් එන්නේ. ඒ වගේ එකක් මේ ස්පින් කරලා මේ මොන හරි
1: කියන වාසනා චක්‍රය කියලා තමයි ඕක තේරන භාෂාවෙන් කිව්වොත්
0: අන්න හරි. ඕක කරකවලා
1: වාසනා චක්‍රය.
0: ඔව්. වාසනාව කැරකුණොත් මේ වෙසක් කාලේ හොඳයි නේද? මරු නේද?
1: මේ වෙසක් කාලේ මොන කාලේ වුණත් වාසනාව කරගෙනන හොඳයි.
2: ඔව් ආයේ වෙසක් වෙනකන් ඉන්න ඕනේ.
0: ඒකනේ කොහොමද?
1: ඒ කියන්නේ වෙනම වෙසක් බවට පත් වෙනවා මේ වාසනා
2: චක්‍රය හරියට කරකුණොත්.
0: මේක කරකුණොත් නම් ඇත්තටම ආයේ අවුරුදු ආයේ අප්‍රේල්ල තිබ්බට ආයේ ජීවිත වුණාද මේ මාස ගානටම අවුරුදු හරියන විදිහට තමයි මේක ටැග් ටික හදලා තියෙන්නේ. මේ මොනවත් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපි කියන්නේ මේ ස්පින් කරන්න වින් කරන්න කීල්ස් එකේ අලුත්ම වැඩේ.
2: ඔව් මේ කීල්ස් ලගේ අලුත්ම වැඩේ තමයි මේ ස්පින් ඇන් වින් කියලා කියන්නේ. ඉතින් ලොකු දෙයක් නෑ. ඔයාලට කරන්න තියෙන ඔයාලට ළඟම තියෙන කීල්ස් එකට යන්න. කීල්ස් එකට ගිහිල්ලා ඔයාගේ තියෙනවනේ කීල්ස් නෙක්සස් ඇප් එක. ඒ ඇප් එක අරගෙන තමයි යන්න ඕන. ඒක ඉතින් අරගෙන යනවා කියන ඔයාට උස්සගෙන යන්න හැමමුකුත් නෑ. ඔයාගේ ෆෝන් එකේ තියෙන.
0: ඩවුන්ලෝඩ් කරන් යන්න.
2: iPhone එකක් නම් ඔයාට කෙලින්ම App Store එකට යන්න පුළුවන්. Android phone එකක් නම් ඔයාට කෙලින්ම Play Store එකට යන්න පුළුවන්. ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
0: Right.
2: ඩවුන්ලෝඩ් කරගත්තු කට්ටියට මේ වෙනකොටත් අප්ඩේට් එක ඇවිල්ලා තියෙයි. ඕගලන්ට මැසේජ් එක ඇවිල්ලා තියෙයි. කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. කරන්න තියෙන හරීම පොඩි දෙයයි යන්න ඔයාගේ ළඟම තියෙන කීල් ස්ටෝ එකට.
0: රයිට්.
2: ගිහිල්ලා ඔයාගේ බිල් එක රුපියල් 3000ක් හරි ඊට වැඩි වුණොත්.
0: ඕකේ.
2: 3000 හෝ ඊට වැඩි වුණොත් ඔයාට තියෙන ඔයාගේ ඇප් එක ඕපන් කරලා ඒක තියෙනවනේ QR කෝඩ් එකක්. ඒ QR කෝඩ් එක කැෂිය එකට කියලා ස්කෑන් කරගන්න.
0: රයිට්.
2: ඒක ස්කෑන් කරගත්තට පස්සේ ඔයාගේ බිල් එක 3000 හරි 3000ට වැඩි නම් හරි ඒ වෙලේම ඔයාට එනවා virtual spin wheel එකක්.
0: ඕකේ.
2: ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තමයි ඒක ඉන්නේ. වාසනා චක්‍රයක් වාට වර්චුවලි වාගේ ෆෝන් එකේ එනවා.
0: ඊට
2: පස්සේ වාට තියෙන එක කරකවන්න.
0: රයිට්.
2: කරකෙව්වට පස්සේ වාට දිනා ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. දෙක තුනක් අපි කියන්න. වාට පුළුවන් MacBook Neo එකක්
0: වාය
2: කරගන්න. MacBook එකක්.
0: හරිද?
2: ඊට පස්සේ Samsung Galaxy අලුත්ම මොඩල් එක
0: වාට
2: වාය කරගන්න පුළුවන්.
0: රයිට්.
2: ඒ වගේම තමයි Air Fryers, ඊට පස්සේ JBL speakers,
0: ඊට
2: පස්සේ JBL wireless headphones,
0: ඊට
2: පස්සේ hotel vouchers, shopping vouchers
0: මේ
2: වගේ තෑගි ගොඩක් වාවෙනස උදානම් වෙලා තියෙනවා.
0: කරන්න
2: තියෙන හරි පොඩි වැඩයි. ගන්න Keels Nexus app එක
0: යන්න
2: වගේ ළගම Keels එකට, Keels store එකට ගිහිල්ලා 3000 කෝ ඊට වඩා වැඩි බිලක් දාලා ඔයාගේ QR එක කෙලින්ම ස්කෑන් කරගෙන ඊට පස්සේ මොකද ගන්න තියෙන්නේ?
0: win කරන්න.
2: ස්කෑන් කරලා win කරන්න තියෙන. මොකද virtually ඔයාගේ app එක ඇතුළේම මේ spin wheel එක මතුවෙනවා.
0: ඊට
2: පස්සේ කරකවල අපි මේ කියපු තෑගි ඔයාගේ කරගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
2: උදේ 8 විනාඩි 25යි දැන්.
3: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න.
1: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
2: මං රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේර ගන්න කවුරුත් වෙනකම් බලන් ඉන්නේ නැහැ.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
5: තන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගන්නේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකන බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්වා එක ලංකාවේ එක. කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
3: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න.
10: FM 95.8 Net FM Divaina Pura.
11: FM 95.8 FM 94.8 Net FM.

0: උදේ 8යි විනාඩි 31යි ඇල්ගොටාමේ වෙලාව.
1: ඔව්. ඉස්සෙල්ලාම ඔයාලට මතක් කරන්න ඕන. අපි කියවනේ මොන දේ තිබ්බත් ඔයාටම කියලා රැකියාවක් නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක්
0: වෙනවා. ප්‍රශ්නයක්.
1: ඒ කියන්නේ ඔයාට තනියම නැගිටින්න. තනියම ඔයාගේ දේවල් කරගන්න.
0: ඔව්.
1: තනියම අපි මොකක්ද ඒකට කියන වචනයක් තියෙනවනේ. ප්‍රගුණ කරන්න කැමති
2: ස්වාධීනයි
1: කියන ඉතින් ඕනේ ස්වයංපෝෂිතයි කියලා ගන්න පුළුවන් හරි ස්වයංපෝෂිත ස්වාධීන කට්ටිය වෙන්න කැමති ස්වයංපෝෂිත වෙන්නත් බෑ තමන්ට කියලා රැකියාවක් නැත්තම් ඉතින් ඒක නිසා තමයි කියන්නේ ඔයාගේ දක්ෂතාවයන් කුසලතාවයන්ට ගැළපෙන විදිහට ඔයාට පුළුවන්කම තියනවා දැන් රැකියාවක් හොයාගන්න ඔයා යන්න ඕන තැන තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ ඉතින් කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් ලොකු රේන්ජ් එක තනතුරු සංඛ්‍යාවක් තියෙනවා ඔයා වෙනුවෙන් ඕපන් කරලා ඉතින් ඔයාට ලොකු වැඩක් කරන්න වගේ CV එක යවන්න තමයි තියෙන්නේ.
0: ඕකේ.
1: නම්බර් එක මතක් කරන්නම් 076 441 16 48.
0: ඕකේ.
1: 076 441 16 48 කියන නම්බර් එකට ඔයාට පුළුවන් කෙලින්ම ඔයාගේ CV එක යවන්න.
0: එහෙම
1: නැත්නම් ඔයාට දැනගන්න ඕන දේවල් තියෙනවා නම් ඒත් මැසේජ් එකක් දාලා දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ නම්බර් එකටම.
0: ඕකේ.
1: ඒ වගේම තමයි careers@sadaharita.com. ඊමේල් එකක් තියෙනවා අන්න ඊමේල් එක careers@sadaharita.com කියන මේල් එකටත් ඔයාලට පුළුවන් කෙලින්ම ඔයාගේ මොකද්ද CV එක මොනා කරලා දෙවන්නේ ඊමේල් කරන්න attachment එක මතක් කරලා දාන්න. ඔව්
0: ඇටැච්මන්ට් එක
1: ගොඩක් අය ඊමේල් ගොඩක් අය ඊමේල් යවනවා ඇටැච්මන්ට් එක නැහැ.
0: ඇටැච්මන්ට් එක නැහැ.
1: එහෙම ඇටැච් නොකර යවන්න එපා. මතක් කරලා ඔයාගේ CV එක ඇටැච් කරලා අපි මේ ගියපු careers@sadaharita.com කියන ඊමේල් එකට ඔයාට පුළුවන් ඊමේල් කරන්න. ඉතින් ශේෂ්ත්‍ර ඉහළම වැටුප් දිරි දීමනාවන් ඊට පස්සේ අතිකාල දීමනාවන් බෝනස් විදේශ සංචාර ඊට පස්සේ විදේශ ශිෂ්‍යත්වයට හම්බ වෙනවා. මේ හැම දෙයක්ම ඔයාට හම්බ වෙන්නේ සදාහරිත ප්ලාන්ටේෂන් වෙතින්. ඉතින් ඔයාගේ වෘත්තීය ජීවිතය ඔයාට පුළුවන් පූර්ණ කාලීන වගේම අර්ධකාලීන විදියට ආරම්භ කරන්න. සදාහරිත ප්ලාන්ටේෂන් එක අර්ධකාලීන කිව්වේ part time. ඒ කියන්නේ අපේ කැම්පස් වලින් නංගිලමලිලා ඉන්නේ. ඒගොල්ලන්ටත් මේක හොඳ chance එකක්.
0: Right. ඒ විදිහට ඉතින් සදාහරිත තාම මම හිතන්නේ job opportunities ටික තියෙනවා. දැන් අපි
2: තියෙනවා.
0: ඔව්. මේ කීප දවස් කීපයක් තිස්සේ කිව්වා. ඒ නිසා මේ තාම පරක්කු නැහැ ඔයගොල්ලෝ.
2: නෑ මෙහෙමයි. ඒ කියන්නේ job opportunities තියෙනවා කියලා කියන්නේ තාම interviews තිබ්බේ නැහැ.
0: ඔව් applications තාම වහලා කොහෙද කරලා නැහැ. ඔව්. ඒ නිසා මේ දැන් ඇහුණ නම් දැන් දාන්න. දැන් අද ගෙදර
2: ඉන්න නම් ඔබට දාන්න බැරි නම් ඔබ ඔය දාන මට්ටමේ කෙනෙක් නෙමෙයි නම් ඔබ හොඳ රැකියාවක් කරමින් ඉන්නවා වෙන්න පුළුවන් නේ. ඉතින් ඔබේ දාන්න කියන කෙනෙක්ට මේ පණිවිඩය දෙන්න.
0: ඔව් මේක අවශ්‍ය කෙනෙක් ඇත්ත
2: මේ වෙලාවේ. මේ සත්කාලේ ලොකු පින්කමක් ඒ කාට රස්සාවක් කොල්ල දෙනවා කියන්නේ.
0: අනිවාර්යෙන්. මේක නිසා මතක් කරන්න ඔයාලා.
2: මේ net fm කිව්වා කියලා කියන්නත් එපා නිකන් ඔයා දිවසින් දැනගත්තා වගේ කියන්න නේ. ඔයා සදාහරිත ලගේ තියෙනවා රසවල් වගේක් මෙන්න මේකට දාන්න.
1: ඔයාම කියන්න. ඔයා කියනවා වගේ කියන්නකෝ.
2: ඔයා කියනවා වගේ කියන්න.
1: ඔයා හොයා ගත්තා වගේ.
0: ඔව්. අපි තරහ
2: වෙන්නේ. අපි කියනවා වගේ කියන්න.
1: අපි කියනවා වගේ කියන්න. අපි දැන් කියන්නේ මේ අපි හොයා ගත්තා. ඒ වගේ වාක්‍ය.
0: හරි. ඒ විදිහට දැන් අපි සිකුරාදා යන්න කලින් මතක් කරා වෙසක් සතියේ මේ හොඳ දේවල් කරන්න පුරුදු වෙන්න. එහෙම කියලා.
1: ඔව්.
0: හොඳ දේවල් කට්ටි කරාද ඉතින්?
1: කරාද.
0: හොඳ ප්‍රශ්නයක්.
1: කරාද? එහෙම මේ හොඳ දේවල් කරන්න පුළුවන් තැනක් තමයි vision care hearing solution කියලා කියන්නේ.
0: ඔව්.
1: ඉතින් සාරා කියපු විදිහටම ඔයාට පුළුවන් ඔයා දන්න වැඩිහිටි කෙනෙක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ඔයා දන්න කෙනෙක් වෙන්න ඕනෙම නෑ. ඔයාට එදිනදා ජීවිතේ හම්බ වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එයාට ශ්‍රවණ ගැටලුවක් තියෙනවා කියලා ඔයාට දැනෙන්න පුළුවන්. එයාට ප්‍රතිකාර කරොත් ඉක්මනින් යාවේ තත්වයෙන් මුදව ගන්න පුළුවන් කියලා ඔයාට දැනෙන්න පුළුවන්. එහෙමනම් ඔයා එකගෙන යන්න ඕන තැන තමයි vision care hearing solution කියලා කියන්නේ. මොකද නොමිලේම hearing test එකක් ලෝකයේ තියෙන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ලෝකයේ තියෙන දියුණුම තාක්ෂණයන්ට අනුකූලව සිද්ධ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි 10 channel hearing aids ගැන අපි කිව්වා. ඔයාගේ ශ්‍රවණයේ යම් ගැටලු තියෙනවා නම් ඒ hearing aids ඕගලන්ට දෙන්නේ ඒගොල්ලෝ සූදානමින් ඉන්නවා. ඒ වගේම තමයි hearing aid එක දුන්නට පස්සේ ජීවිත කාලය පුරාවටම වාගේ ඒකේ maintenance එක, calibrate කරන එක, reprogramming එක මේ ඔක්කොමත් එයාලා නොමිලේම කරලා හවුද මේ යාල
0: vision care hearing solutions දැන් ශාකා 36කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ලංකාව පුරාම. ඒක නිසා ළඟ බ්‍රාන්ච් එකක් නැහැ කියලා එක්ස්කියුසස් දීදී ඉන්න එපා. රිග්‍රෙට් වෙන්න කලින් ඉක්මනට එකන් යනවා වගේ ගෙදර ඔයා දන්න කෙනෙක් හරි කමක් නැහැ අවුරුදු 50ට වැඩි කෙනෙක් නම් මේ ටෙස්ට් එක නොමිලේ ඒගලන්ට කරලා දෙන්න.
1: කරලා දෙන්න. ඉතින් ඔයාටත් යන්න පුළුවන් ඔයාටත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ හියරින් ටෙස්ට් එක. ඉතින් අර සාරා කිව්වා වගේ පසුතැවෙන්න ඉඩ තියාගන්න එපා. ඉක්මනින්ම ඔයාට ළඟම තියෙන මිෂන් කියා හියරින් සොලියුෂන් ශාකාවට යන්න.
0: රයිට්. ඔකේ. විෂන් කියා ගැන මතක් කරන ගමන් අපි දැන් ওই ගිවල් හදන කට්ටියට ගොඩක් ටිප්ස් දෙනවානේ. මේ කතේ වගේ ටිප් එකක්.
1: වද්ද.
0: මොකක්ද දන්නවද? මෙල්වා දාන්න.
1: මෙල්වා ස්ටීල්. ලංකාවේ අංකකේ ස්ටීල් මැනුෆැක්චරර් තමයි මෙල්වා කියලා කියන්නේ. ඉතින් මොන දේ කරන්නත් ඔයා ඉන්න ගෙදර නැත්නම් ඔයා ඉන්න ගොඩනැගිල්ල ඔයාගේ ව්‍යාපාරික ස්ථානේ ශක්තිමත්ව ශක්තිමත් ව්‍යූහයක් යුක්තව හදාගන්න ඕනනේ. ස්ට්‍රක්චර් එක කියන එක සෑහෙන්න වැදගත් ඕනම දෙයකදී.
0: කල් පැවැත්මට අතිශය වැදගත්.
1: අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර් එක කියන එක සෑහෙන්න වැදගත්. ඉතින් ඒ ස්ට්‍රක්චර් එකේ ව්‍යූහය ශක්තිමත්ව නිර්මාණය කරගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ලංකාවේ අංක එකේ ස්ටීල් මැනුෆැක්චරර් එකෙන් එන මෙල්වා ස්ටීල්ම දාන්න කියලා මතක් කරනවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bela Ganna Kawurut Tanaka
2: Ape Daruan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Idaharinna Commercial Credit
3: උදේ 8යි විනාඩි 41යි දැන්.
4: කීල්ස් වෙතින් දැන් නැව නිෂ්පාදන සඳහා අඩු මිලක් වට්ටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි. ගෝව ග්‍රෑම් 100ක් දැන් රුපියල් 19යි. කප්පකරම් ගන්න අඹ ග්‍රෑම් 100ක් රුපියල් 29යි. කීල්ස් නැව වලයි අඩු මිලයි කොන්දේසයිතයි.
5: සදා හරිත ප්ලාන්ටේෂන් කාන්තා ඔබටම සරලන රැකියා අවස්ථාවන් රසක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ක්‍රියාශීලීමත් නොසැලෙන ශක්තියෙන් පිට දකින කාන්තාවන්ට ගෞරවාන්විත රැකියාවක නියුතු වීමට අවස්ථාව. සුදුසුකම් වලට සරලන වැටුප්, විදේශ සංචාර සමග තවත් අවස්ථා රැසක්.
6: WhatsApp කරන්න 0674421648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදා හරිත සමග බැඳෙන්න.
7: දැන් හැමෝම ගන්නේ KD Rice Lead 1-5 petrol bike එක. මිල රුපියල් 796500යි. ලක්ෂක discount එකක්. මුල් ලීසින් වාඩික තුන අපි ගෙවනවා. තුගවසන් වෙනතුරු පමණයි. KD Rice Motor Company Private Limited 0777-406-4397.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
9: දින 400ක ජේෂ්ඨ පුරව ස්ථාවර තැන්පත් සඳහා 111.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Trading A-LKA Output Stable ලියාපදිංචි මුලි සමාගම කි.
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
11: අලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට පදමට විජේකින් අරන්නාවේ හොඳම කුරක්කන් එක.
12: එදා රටක් සරි බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.

0: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයිද?
1: කොහෙන්ද මේ JBL එක?
2: කීල්ස් එකෙන්
3: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, Nexus app එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, win කරන්න. කොන්දේසි සනියම නදල වේ.
1: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල? සෙවන කල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද. 047 31 33 500 40
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: FM 94.8 Net FM Divainapura.
1: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
4: ඒයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
4: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: වසට පිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
11: යහගුණ වඩන අපේ රස විජේ.
10: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
12: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
13: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
12: මාරයිනේ.
14: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited. 077-406-4397.
15: කොහෙන්ද මේ JBL එක?
16: කීල්ස් එකෙන්.
17: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්නියම නදලවේ.
18: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන. TravelNet පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011-862-363-363 076-716-7672.
19: අක්මාවෙ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 047-31-33-540.

0: උදේ 8යි විනාඩි 56 යල්ගොඨාමේ වෙලාව. අපේ අචි පොඩ්ඩක් එළියට පැන්නායි. අද පොඩ්ඩක් මේ තුන්දෙනා එකතන තියාගන්න බැරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එළියට බහපුණ එකද ප්‍රශ්නයක් තියෙනවා. හරි, අපි අචි එනකන් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා නෝ.
1: ඔච්චර තියෙනවද?
0: ඒ කියන්නේ ඔයගලන්ට ජීවිතේ සරු කරගන්න තමයි අපි ඇල්ගොටවුන් එකේ උදේ පාන්දර හැමදාම කියන්නේ. දැන් මේකත් ඒ වගේ විදිහක්.
1: අනිවාර්යෙන්. ඒ කියන්නේ දැන් මේ දවස්වල සාමාන්‍යයෙන් අවුරුද්දේ මුල් මාස 6 පහ ඉවර වුණාම දැන් ඉදිරි මාස 6 සඳහා දැන් අර මුල් අවුරුද්දේ මාසවල එකතු කරගත්ත දේවල් එතකොට සමහරවට සැලරි ඉන්ක්‍රිමන්ට් ලැබිලා තියෙන්න පුළුවන් ඒව ඔක්කොම පාවිච්චි කරලා මේ බොහෝ දෙනෙක් තමන්ගේ නිවස රෙනොවේට් කරන්න යනවා අලුත් වැඩියා කරන්න හදනවා අලුතෙන් ගෙයක් හදන්න හදනවා හදන්න
0: ප්ලෑන්
1: කරනවා ඉතින් ඒකට පුංචි නෙමේ ලොකු සහයෝගයක් දෙන කාරණයක් තමයි අපි මේ මතක් කරන්නේ
0: yes
1: මොකද ගෙයක් හදන කෙනෙක් දන්නවා එහෙමනේ ගේ හදනකොට ෆ්‍රී කෝස් එකකුත් හම්බෙනවානේ
0: ෆ්‍රී කෝස් එක
1: විශේෂයෙන් මේ කොන්ත්‍රාත් දීලා එහෙම ගෙවල් හදනවා නම් ඒ කොන්ත්‍රාත් කරුවෝ සමහර අය ඔක්කොම නෙමෙයි අපිට ඒගොල්ලෝ ඒ කෝස් එකටත් එක තමයි සල්ලි ගන්න. අපිට ගෙවල් හදීම පිළිබඳව
0: උගන්වනවා.
1: ඒ කියන්නේ පළවෙනි ගේ හදන්න ගියාම ඒ කෝස් ෆී එක තියෙනවා. දෙවෙනි ගේදී අපි සෑහෙන්න පාඩම් ඉගෙනගන්නනේ. එතනින් එහාට ඒක අපි හරියට පිළිපදිනවා. ඉතින් මේ කෝස් ෆී ගෙවන්න නැතුව සල්ලි ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි ගෙවල් කොන්ත්‍රාත් තපදෙනමින් හැදුවත් ඔබ තනිවම හැදුවත් සල්ලි ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි මේ කියන්නේ ගෙවල් හදන කට්ටියට සහ රෙනොවේට් කරන කට්ටියට.
0: රයිට් කියන්න හදන්නේ ස්විස් ටෙක් ඇලුමිනියම් ගැන අර මේ නුවා හරියටම කිව්වා වගේ මේ ලී දැම්මහම නුවා කොහොමත් ලොකු වියදමක් යනවා
1: අනිවාර්යෙන්.
0: ඒකට ඒ කොස්ට් එක අඩු කරගන්න තමයි අපි ඔයගලන්ට කියන්නේ ඇලුමිනියම් දාන්න කියලා. හැබැයි ඇලුමිනියම් නොත් මේ හිතන තැන්වලින් ඇලුමිනියම් අරන් දැම්මොත් ඕගොල්ලෝ අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒක නිසා යන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ල ළඟට ඕගොල්ලන්ට දැන් යන වියදමින් කොටසක් අතර දෙන්නත් රෙඩි වෙලා ඉන්නවා ස්විස් ටෙක් ල කෑෂ් බෑක් එකක් දෙන්න. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඕගොල්ලන්ගේ ගෙදරට හරි ඔෆිස් ස්පේස් එකට හරි මොකක් හරි ඕගොල්ලෝ හදන්න යන තැනට ඕගොල්ලෝ දාන ඇලුමිනියම් ප්‍රමාණය කෝටේෂන් එකක් ගන්න ස්විස් ටෙක් ඇලුමිනියම් දාලා මට මෙච්චර ප්‍රමාණයක් යනවා කියලා. වාගේ ෆැබ්‍රිකේටර්ට කිව්වහම එයා මේක හදලා දෙයි. ඊට පස්සේ ජුනි 30ට කලින් ඕගොල්ලෝ මේක WhatsApp කරන්න ඕනේ මෙන්න මේ නම්බර් එකට 076-780-7000 076-780-7000 කියන නම්බර් එකට WhatsApp කරාට පස්සේ ස්විස් ටෙක් ටීම් එකෙන් ඔයාට එවනවා රෙස්පොන්ස් එකක්. එතකොට රෙෆරන්ස් ID එකක් දීලා ඔයාගේ වැඩේ ඉවර වෙනකන් ඒගොල්ලෝ එක ට්‍රැක් කරනවා. වැඩේ ඉවරුනහම කෝල් එකක් දෙන්න අපේ වැඩේ ඉවරයි ඔයගලන්ට ඇවිල්ලා බලන්න පුළුවන් කියලා. ඊට පස්සේ ස්විස් ටෙක් ටීම් එක ඇවිල්ලා ඒක බලලා කොච්චර ඇත්තට මොගුල කියපු ප්‍රමාණය දාලාද නැත්නම් ඊට අඩුවෙන් ගිහිල්ලාද වැඩියෙන් ගිහිල්ලාද කියලා බලලා ඔයාලට එවෙලෙම මිලියන 2.5ක් දක්වා උපරිමයකට යටත්ව ඔයාට කෑෂ් බෑක් එකක් දෙනවා. හැබැයි ජුනි 30ට කලින් කොටේෂන් යවන අයට විතරයි මේ චාන්ස් එක තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ ගෙයක් හදන ප්ලෑන් එකක් තියෙනව නම් නැත්නම් දැන් හදන පටන් ගත්ත විතරයි නම් ටක් ගාලා කොටේෂන් එකක් ඉල්ලගෙන යවන්න පුළුවන් ඔයගලන්ට ස්විස් ටෙක් ලට. WhatsApp කරන නම්බර් එකයි මතක් කරන්නම් 076-780-7000. ඊට පස්සේ නෝ අපිට මතක් කරන්න තියෙනවා LB ලගේ SIM ඇප් එක ගැන සහ LB ලගේ පුදු මහත ගැන.
1: ඔව් විශේෂයෙන් දැන් අපි ගෙවල් හදන්න ගියාම මුදල් ඉතුරු කරගන්න විදිය ගැන කිව්වනේ. ඒ දැන් ඔය බාණ්ඩ මිලදී ගැනීම කියන්නේ මේ මොනවාද මෙටීරියල්ස් මිලදී ගන්න ගියාමනේ ඔය දේවල් මේ ගේ හදන දේවල් මිලදී ගන්න ගියාම තමයි ඉතුරු කර ගැනීම ගැන කිව්වේ. දැන් ගෙයක් හදන්න අපි සල්ලි ඉතුරු කරගන්න ක්‍රමයක් තියෙන්න බෑනේ. ඔව්
0: අනිවාර්යයෙන්.
1: අන්න ඒකට හොඳම තැන තමයි LV Finance කියලා කියන්නේ.
0: රයිට්. ඉතුරු කිරීමේ පුරුද්දක් නැත්නම් අපි හැමදාම කියනවා වගේ ඔයා කොච්චර හොඳ ජොබ් එකක් කරත් කොච්චර ප්ලෑන්ස් තිබ්බත් වැඩක් නැහැ. ඒක නිසා ඉතුරු කිරීමේ පුරුද්දක් ඇති කරගන්න යන්න LB එකට. LB ලාගේ දැන් අලුත්ම ප්‍රීමියර් සේවිංස් account එකක් ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා 7%ක පොලියක් එක්ක. නෝවා දැන් මේක ලංකාවේ පළවෙනි වතාවට තමයි සේවිංස් account එකකට 7%ක පොලියක් මේ දෙන්නේ LB එකෙන්. ඒ වගේම තමයි LB SIM app එකක් තියෙනවා ඔයගලන්ට. අර වෙන බෑන්ක්ස් වලින් ගනුදෙනු කරද්දී අපිට රුපියල් 25 වහිම කැපෙනවනේ නෝවා. දැන් LB app
1: එකෙන් එහෙම කැපෙන්නේ
0: නැහැ. එහෙම කැපෙන්නේ නැහැ. ඒක නිසා මේ වාසිය ඔයා ඉක්මනට ගිහිල්ලා LB එකේ ඔයාගේ සේවිංස් එකක් ඕපන් කරන්න. හරි, එච්චර මතක් කරන්න තියෙන්නේ. මේ අචී නැතුව මේ වැඩේ කරන්න පොඩක් අමාරුයි. නේද? ඔව් වාචි මේ තග්ගල මේ රැප් එකක් වගේ කියාගෙන යනවානේ මේ ඩීටේල්ස් ටික මේ අපි දෙන්නට එච්චර වේගින් කියන්න බෑ. කමක් නෑ අපි අචිත් හොයාගෙන ඊළඟ පැයේ එන්නම්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රටකට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම.
1: අයිබෝන් මේ පැය රටතුට සමගින් මම කසුනේ. කටුකස්තුට ප්‍රදේශයේ සිදු රෑනුතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ පෙරාතනිය දෙසට ධාවනය වූ ලුණු රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීම අනතුරු සිදු ඇති බවයි. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු පෙරාතනිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවේ. සිද්ධිය සම්බන්ධයෙන් පෙරාතනිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මිලගනෙත් නිවුස් පෙරවරු 10ට.
0: Net News මේ පැය රටතොට.
2: දෙයි නෙන පහන් දල්වන සදහම් සිටිවිල්ල.
3: එවිට යන්නට මේ සංසාර ගමනේ අතරමඟ හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ දරන්න. ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ. ඔබටම හමුවනු ඇත.
2: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
4: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399
6: හරිද හරි තැනින් අරගන්න. විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

0: උදේ නාමයයි විනාඩි 7යි අල්ගොඨාව මේ වෙලාව.
1: හරි අපි මේ අන්තිම පැයට තමයි මේ ආවේ. ඉතින් බලන්නනේ අද හරි ඉක්මනින් දවස ගියා.
0: කට්ටිය
1: මේ session wise උදේ අපි පළවෙනි පැය කරා. පළවෙනි session එක මම කළා. ඊට පස්සේ session එක මම ආයි සාරයි කළා. තුන්වෙනි session එකට ඔන්න නුවත් ආවා.
0: තුන් දෙනාම.
1: එහෙමත් කරන්න පුළුවන් නේ.
0: ඔව්. අපි යෝජනාව දාලා බලමු.
1: එහෙම කරන්න පුළුවන්. අපි ඒක පොඩ්ඩක් සලකා බලන්න ඕනේ. බෑ දැන් එහෙම බෑ දැන් කට්ටිය නුවාකෝ කියලා අහලා තිබ්බනේ.
0: ඔව් මෙතන ජාතික ප්‍රශ්නයක් කියලා.
1: ඒකට ඒක තේරෙනවා unbalance ගතිය තේරෙනවා. ඒකෝර ඒක ප්‍රශ්න වෙන්න බලා. ඒකෙන්ද අපි නෑ. එහෙම නෙමෙයි.
0: තුන් දෙනාම
1: සෙට් වෙලා වැඩේ කරමු. මේ දැන් ඔයා මේ ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් හොයද්දී ගොඩක් දේවල් සලකා බලනවානේ. අපිත් හැම වෙලේම ඔයාට කියනවා ඔයාගේ දරුවන්ගේ පාසලට ළඟ වෙන්න ඕන. ඔයාගේ ව්‍යාපාරික ස්ථානයට ළඟ වෙන්න ඕන. ඊට පස්සේ ඔයා වැඩ කරන්න යන ඔෆිස් එකට ළඟ වෙන්න ඕන. හැබැයි අපිට අමතක වෙන එක දෙයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඒක ගැන සැලකිල්ලක් දක්වන්නේම නැහැ. සැලකිල්ලක් දක්වන්නේ නැහැ මේ ඒ දේ සිද්ධ වුණාට පස්සේ තමයි සැලකිලිමත්
0: වෙන්නේ.
1: එතකොට අපි පරක්කුයි. මොකද්ද? ඒ තමයි ස්වාභාවික ආපදා. අපි ඉඩමක් වෙන්න පුළුවන්, ගෙයක් වෙන්න පුළුවන්, අපාර්ට්මන්ට් එකක් වෙන්න පුළුවන් ගන්න යනවනම් ඒ අවට පරිසරයේ මොනතරම් දුරකට ස්වාභාවික ආපදා ඇති වෙන්න පුළුවන්ද කියන එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ස්වාභාවික ආපදා කියන්නේ ඉතින් ගම් වතුර වෙන්න පුළුවන්, නායම් වෙන්න පුළුවන්, මේ ඕනම ආපදාවකින් අපිට කොයිතරම් දුරකට හානි වෙන්න පුළුවන්ද, නැත්නම් ඒ සම්භාවිතාව කොච්චරද, අපි කියන්නේ පොසිබිලිටීස් බලනවා කියලා, ඒව කොච්චරද කියලා හරියට ගණනය කරගන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක හඩවත තියෙනවා. මේක ස්වාභාවික ආපදාවලින් තොර කලාපයක් කියලා යාලා සහතික කරලා තියෙනවා. ඒක තමයි විශේෂම කාරණාව. මොකද මොන දේ ඔයාගේ අපි හිතමුකෝ ව්‍යාපාරික ස්ථානයට, කාර්යාලයට, දරුවන්ගේ පාසලට කොච්චර ළඟ වුණත් හිතන්න එක ගම් වතුරකින් මුළු අපාර්ට්මන්ට් එකම යට වෙනවනම් කොහෙන්

0: නාය ගිහිල්ලා පාර්ට්මන්ට් එකම හොයාගන්න නැති වෙනවා
1: යට වෙලා යනවා
0: නම් යනවනම් නැත්තම් කියන්න බෑ මොන විදිහේ ස්වාභාවික ආපදා තත්ත්වයක්ද දන්නේ නැහැ ඒ නිසා හානි සිද්ධ වෙනවා නම් එතන ආරක්ෂාකාරී තැනක් නෙමෙයි දැන් ඔය මතකනේ දැන් දිත්වා සොලිකුණාටුවෙන් පස්සේ මේ ගොඩක් අය කියන කතාවක් තියෙනවනේ මේ තාම මේ වන්දි දෙන්න පරක්කුයි තාම ගෙවල් හම්බුන්නේ නැහැ ඉඩම් හම්බුන්නේ නැහැ කියලා ඕකට සාර මොකක්ද දන්නද හේතුව
1: මොකද
0: මේ වෙනකොටත් ශක්්‍යතා අධ්‍යයනයන් කරගෙන යනවා
1: රයිට්
0: ඒක එකපාර කරන්න පුළුවන් එකක් නෙමෙයි
2: පුළුවන් එකක් නෙමෙයි විශේෂයෙන් ශක්්‍යතා අධ්‍යයනයන් කරන්න ලේසියෙන් තිබ්බා නිසි පරිදි හැදිලා තිබ්බා
0: හැදිලා තිබ්බා
2: ඔව් එතකොට රාජ්‍යසභාව දන්නවා මෙන්න මෙතන මේ පාර ගෙවල් මෙච්චරයි
0: මෙච්චරයි
2: මෙන්න මෙහෙමයි කියලා ඉතින් එහෙම නෙමෙයිනේ හැදිලා තියෙන කිසිම කියන්නේ සැලැස්සුම් වලින් තොරව ඉදිකිරීම කිරීම තමයි අපේ රටේ ප්‍රධානම සැලැස්ම
0: අන්නානේ ප්‍රධානම සැලැස්ම වෙලා තියෙන සැලැස්මකින් තොරව වැඩ කරන එක. ඉතින් ඒ නිසාම තමයි විදිහට පොඩ්ඩක් පරක්කු වෙන්නේ. මොකද දැන් මේ ඉඩම් ගිහිල්ලා බලන්න ඕනේ. ඒව නායන්න පුළුවන්ද? වෙනත් ස්වාභාවික ආපදාවලට නතු වෙන්න පුළුවන්ද? පසේ ස්වභාවය කොහොමද? ගිලා බහින්න පුළුවන්ද? මොකද දැන් එතන ගිහිල්ලා පදිංචි කරාට පස්සේ ආයතනටත් නාය ගියොත් ඒ ඉඩමත් ගන්න මොන හරි ස්වාභාවික ආපදාවට නතු වුණොත් වැඩක් නැහැ නේ. ඉතින් ඒකින්ද පොඩි කාලයක් යනවා. ඒකින්ද මේ ලෝකේ අලුත්ම නගර සැලසුම් ක්‍රමවලට අනුව පදිංචි කරන්න කලින් මේ ආපදා වලින් තොර කලාප නම් කරන්න ඒ රජයන් කටයුතු කරන ඒ ආයතන කටයුතු කරනවා. දැන් ජපානෙත් ඕක සෑහෙන්න වෙනවා. ජපානය කියන්නේ නිතරම සුනාමි තත්ත්වයන්ට
2: භූමිකම්පාවලට ජපානෙට තියෙන දේවල් එක්ක අපිට මොනවද තියෙන්නේ කියලා
0: හිතන තියෙන ආපදාවයි. ඔව් ඇත්තටම. ඉතින්
2: මේ මිනිස්සු බලන් ජයගෙන තියෙන විදිහ ඒ සියල්ලම නේද?
0: ඉතින් ජපානුණත් එහෙම තමයි. ජනාවාස බිහි කරද්දී, ගොඩනැගිලි ඉදි කරද්දී ඒගොල්ලෝ කලාප නම් කරනවා. සමහර කලාප තියෙන්නේ ව්‍යාපාරවලට විතරයි. කර්මාන්ත ශාලා ෆැක්ටරිස් විතරයි ඒ පැතිවල තියෙන්නේ.
2: ඒ විතරක් නෙමෙයි ජපානයේ දැන් අපි දකින්නේ කොන්ක්‍රීට් වනාන්තර වගේනේ. ඇත්තටම ජපානයේ වැඩි හරියක් තියෙන ස්වාභාවික වනාන්තර.
0: ස්වාභාවික වනාන්තර.
2: හැබැයි අර ඒගොල්ලෝ පෙන්නලා තියෙන පින්තූරේ තමයි අපි දකලා තියෙන ටෝකියෝ නගරේ බිල්ඩින් ඒවා මේවානේ. හැබැයි ඒගොල්ලෝ නීතියක් හැටියටම අඩි 2000ට වඩා මීටර 2000ට වඩා හරි අඩි 2000ට වඩා හරි මට හරියටම නිච්චි නෑ කොහමද 2000 කියන ඉලක්කම මතකයි. එතනින් එහා කිසිම ඉදිකිරීමක් කරන්න දෙන්නේ නැහැ කඳුවල. කිසිම ඉදිකිරීමක් කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ කඳු පද්ධතිය ජපානයේ පුළුවන් නම් Google Earth වලින් ගිහිල්ලා බලන්න. ජපානයේ ඔය පින්තූරවල කොන්ක්‍රීට් ගොඩනැගිලි තිබ්බට තනිකර හරිත රටක්.
0: හරිත රටක් අනිවාර්යෙන්. ඉතින් ඒ ප්‍රශ්නේ අපිටත් තියෙනවානේ. අපිත් ඔය මධ්‍යම කඳුකරේ කරපු ඉදිකිරීම් අපි අර නිතරම කතා කරා අඩි 6000ට වඩා උස භූමීන් වල කරපු ඉදිකිරීම් අපේ රටේ පස්සේ කාලෙක ආපු ස්වාභාවික ආපදාවන්ට ලොකු හේතුවක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා තමයි අපි මේ හැම දෙම මේ කියලා මේ ජපානය ගැන කියලා ලංකාවේ තත්ත්වයන් ගැන කියලා ලෝකේ තත්ත්වයන් ගැන කියලා වාට කියන්නේ. ඔයා ගෙයක් හදන්න ඉඩමක් තෝරගනිද්දි නැත්නම් ඔයා අපාර්ට්මන්ට් එකක් රෙසිඩන්ට් එකක් තෝරගනිද්දි මේක මොනතරම්නම් දුරකට ස්වාභාවික ආපදාවන් වලට විවෘතද නැත්ද නැත්නම් ස්වාභාවික ආපදා වලින් තොර කලාපයක්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. ස්වාභාවික ආපදා අපි දන්නේ නැහැ. ඊළඟ නිමේෂේ අපි මෙච්චර කාලයක් මුහුණ දුන්නේ නැති විදිහ ඒව ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි දන්න දේවල් ටිකක් තියෙනවා. නිතරම එන දේවල් අපි කියන්නේ රිකරින් ඉවෙන්ට්ස් කියලා. අවුරුද්ද පතා එන දේවල්. ගම් වතුරක් එනවම තමයි. නායාමයේ තත්ත්වයක් එනවම තමයි. අන්න ඒ වගේ තත්ත්වයන්ගෙන් තොර තැනක් අපි තෝරගන්න ඕන. අපේ ගෙදරක් හදද්දි වෙන්න පුළුවන්, අපාර්ට්මන්ට් එකක් හදද්දි වෙන්න පුළුවන්. ඉතින් ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ අලුත්ම කඩවත අපාර්ට්මන්ට් එක අන්න එහෙම තැනක්. ඒගොල්ලෝ සහතික කරලම කියනවා ස්වාභාවික ආපදා වලින් තොර සුරක්ෂිත කලාපයක් කියලා මේක. ඒක හරිම විශේෂයි. ඉතින් නුවර පාරට ඇවිදින දුරෙන් මීටර 300ක දුරෙන් අපි කිව්වනේ අර වෙලකට වැවකට මෝනලා අපිට කැමති අර ග්‍රාමීය සුන්දරත්වයේ තියෙන ගමක සුන්දරත්වය අන්නේ නිස්කලංක බව ඒ අසිරිය ඔක්කොම තියෙන තැනක් තමයි මේක. හැබැයි ග්‍රාමීය නෙමෙයි.
1: ඕකේ.
0: ගොඩාක් ගම ඇතුළකට නෙමෙයි. අපි මේ කියන්නේ කඩවත ගැන. ඉතින් ඒ වගේම තමයි දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ගයන් යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුරකින් තමයි මේක තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම එක්ක මේ ඔක්කොම පහසුකම් එක්ක එන මේ අපාර්ට්මන්ට් එකේ මිලව දන්නවද?
1: කීයද?
0: රුපියල් මිලියන 31යි.
1: මිලියන 31යි.
0: රුපියල් මිලියන 31යි. දැන් මේකේ වැලියු එක රුපියල් මිලියන 31කට ගණන් හැදුවට ඔයාට මේක 31කට ගන්න පුළුවන් වුණාට හදලා ඉවර වෙනකොට මේකේ වටිනාකම රුපියල් මිලියන 51ක් විතර වෙයි කියලා කියනවා. අපි දන්නවා දැන් ওই කඩවත පැත්තට යද්දි ওই නුවර පාර හැම ওই නිට්ටබුව පැත්තෙන් හැම මේ වෙනකොට පුළුල් වෙනවා. ලේන් කෙලින්ම හතරට යනවා. ලේන් දෙකයි තිබ්බේ ආයි තව ලොකු වෙලා දැන් හතර වීගෙන යනවා ඔන්න. ඉතින් ඉස්සරහට එන්න එන්න මේ පැත්ත සංවර්ධනය වෙනවා, මේ පළාත් සංවර්ධනය වෙනවා. එතකොට මේ ඉඩම් වල මේ ගන්න අපාර්ට්මන්ට් වල වටිනාකම මීට වඩා සෑහෙන්න දෙගුණ තෙගුණ වෙනවා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ මේ හම්බ වෙච්ච වෙලාවේ මේ chance එක limited බොහොම සීමිත අවස්ථාවන් ප්‍රමාණයක් තියෙන්නේ. ඉක්මන් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. විශේෂයෙන්ම ඔය දැන් කඩවත වගේ පැතිවල ඉඳලා කොළඹට වැඩට යන අපේ වෘත්තිකයන්ට මේක බොහොම පහසු තැනක් වෙයි. මොකද අර කොළඹ ඉන්නම හැමෝම කැමතිත් නැහැනේ. ටිකක් පොඩ්ඩක් ගමට වෙන්න නිකන් නේ. ඒ සුන්දරත්වයත් එක්ක ඉන්න කැමති නිස්කලංක භාවයක ඉතින් ඔයාගේ දුවලා පුතාලා පවුලේ අය ඔක්කොම එක්ක බොහොම නිස්කලංකව ඉන්න පුළුවන් තැනක් තමයි. මේ අලුත්ම කඩවත අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක කාගේද? ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ.
2: ප්‍රයිම් ලෑන්ඩ් ලගේ ප්‍රොජෙක්ට් එක ගැන කියනකොට දැන් අපි ඔය ඩිසාස්ටර් ගැන කියුවානේ. අපි විහිං හදාගන්න ඩිසාස්ටර් තියෙනවනේ ඔය දම්සල් ඩිසාස්ටර් එක එහෙම එකක් නේ.
0: ඔව්. අපි කතා කරානේ.
2: ඔව් කතා කරානේ. මේ පොලිසිය ලොකු මහත්තෙක් පණිවිඩයක් කියවලා තිනවා. එතුමා මේ වෙන අපේ වෙන නම්බර් එකට යවලා ඒ නම්බරෙන් මට එවලා තිනවා. බණ්ඩාර කියලා මහත්තෙක් තමයි පොලිසිය ලොකු මහත්තෙක්. Thank you නුවන් මාරක වෙසක් දම්සල් ගැන කතා කළාට. අපිට ඔය ටික කියාගන්න කෙනෙක් විදිහක් නැතුව
0: හිටියේ.
2: දුකින් හිතේ අමාරුවෙන් හිටියේ. මේ ඉංග්‍රීසි වලින් ලියලා එවලා තියෙන්නේ. මේ මොකද ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරගන්න බැරුව ඇති ඒ තිබෙන කන්දරාවත් එක්ක. ඉතින් මීට ඒ කියන්නේ අපේ පොලිසියටම යෝජනා කරන්න කියලා තියෙනවා. මීට පස්සේ මේ දැන් ඒ ලස්සන කතාවක් කියනවා මේක අන්තිමට කියන්නම්. සියලු දන්සල් පාරෙන් ඉවත් කරලා පන්සල් තුල ඒකම පිට්ටනි තුල දෙන්න ඉඳ සලස්සන්න ඊළඟට මේ පොලිසිය සවුන්ඩ් ඔෆ් සයිලන්ස් ස්පීඩ් ක්ලියරන්ස් එකක් ලංකාවේ තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා තියෙනවා. මේ පන්සල් හිස් පන්සල් ඉස්සරහා දන්සල් ෆුල්. ඉතින් පන්සල් යන්න නැතුව දන්සල් යන ජාතියකට ඉතින් මොනවා කියන්නද නේද? ඉතින් ඒ නිලධාරි මහත්තයා මං හිතන්නේ රාජකාරියට යන ගමන් හරි කොහේ හරි ඉඳන් අහගෙන ඉඳලා මේ සමහරලාට පහුගිය දවස්වල මේ වැඩ කරලා බණ්ඩාර කියලා මහත්තයෙක්
0: අත්දැකීමුත් ඇතිනේ.
2: ඉතින් අපිට ස්තුති කරලා තිබ්බා මේ අපි මේක කතා කරාට.
0: අපිටත් ඒක ස්තුතිවන්ත වෙන්න.
2: මේ කතා කරගන්න කාට කියන්නද?
0: නෑ දැන් ඕක වෙන්නේ නෝවා මෙහෙමනේ. දැන් ඔය වගේ දේවල් ඒවට යම් යම් නීති පනවන්න ගියාට පස්සේ ඔවා වෙන වෙන විදියට අර්ථකථනය කරනවානේ කට්ටිය. දැන් පහුගිය දවස්වල කියලා තිබ්බා මේ ඔය වතුරෙන් හදලා දෙන දේවල් බීම සිසිල් පැන් දන්සල් ගැන හැම පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා ඔය මීගමු කලාප හැම තහනම් කරලා තිබ්බා. මොකද මේ වෙනකොට පැතිරෙන වෛරස තත්ත්වයන් හින්දා. හැබැයි ඕක කොහොමද දෙන්නේ එළියට? අපි දෙන්නේ ඔහොම නෙමෙයිනේ. මෙන්න දන්සල් නවත්තන්න යන කියලා ගහනවා හෙඩ්ලයින් එක. මේ වෙන චිත්‍ර හදන්නේ. ඉතින් වෙන චිත්‍ර හදන්න එපා. අපි මේ කියන්නේ ඕගලන්ට ආදරේ නිසා.
2: ඔව්.
0: ඉතින් මේ යෝජනාවට ස්තුතියි.
2: චිත්‍ර හදන කට්ටිය කැමති නැද්ද?
0: ඔව්.
2: වෙසක් දවසට ඔය වගේ මාර්ගයේ හිරවෙන්නේ නැතුව ඒ දන්සල් බීසණයට ලක් වෙන්නේ නැතුව නිදහසේ වෙසක් බලමින් ඉන්න කැමති නැද්ද? දන්සලක් වඳිනකොට බොහොම නිදහසේ ගිහිල්ලා වැඳගෙන යන්න කැමති නැද්ද?
0: කැමතිනේ අපේ හැමෝම.
2: ඒ එහෙම බයින කට්ටියත් කැමති.
0: කැමතිනේ.
2: ඒ මොකද කවුද කැමති ට්‍රැෆික් වල හිරවිවි
0: යන්නේ? හිරවිවි ඉන්න අනිවාර්යෙන්ම. ඔව්. ඉතින් ඒකින්ද අපි මතක් කරන ඇත්තටම මොනතරම්නම් ඉන්ධන ප්‍රමාණයක් අපි දහනය කරන්නේ නැද්ද මේ පෝලිං වල? ඉතින් හිතන්න දේවල් ගොඩක් තියෙනවා. අපි ඉතින් ඒ හිතන්න ඕන දේවල් වලට මතක් කරන ඇල්ගොටවුන් එක විදිහට. ඔයාලට තියෙන්නේ හිතලා ඒ අනුව ක්‍රියා කරන්න.
1: අපේ පුංචි බඳ

0: அம்மா கிவ் வைத்திருக்கா இல்லை என்ன பையன்.
1: FM 95.8 Net FM Divaina Pura
2: Velava oba veta gena enne
3: Oba O level avasan kala ekda adu kalikin adu pirivayakin jathika jathyantara piliganimak sahita vruthiya sudusukama kimi karaganibata adama AAT samaga liyapadinchi wanna amadanda 01122 559669
4: උදනාමයයි විනාඩි 21යි දන්න.
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් කෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.

0: me. Speed, budget, usage, lifestyle. Okkotuma set SLT Mobitel Home 4G connection. Hamathima set.
1: Melva box bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melva එක ලංකාවේ එක.
2: වෙනස්ම රසයක්. වෙනස්ම විදියට. Veg instant noodles. රස හතරකින්.
3: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදන නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
6: Brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112 202 200.
7: ආ කොහෙන්ද මේ JBL එක?
8: කීල්ස් එකෙන්.
9: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්ියම යන දලවේ.
10: කවදත් අලුත් කාගෙත් net.
11: FM 95 FM 94.8 NET FM

0: උදේනමයි විනාඩි 28යි ඇල්ගොතාම වෙලාව අද මේ හයි ස්පීඩ් වෙලා යනවා.
1: අද හයි ස්පීඩ් නේ කොහොමත් අපි අර කතා කරත් ඒ ගැනනේ.
0: ඔව් ආ ඒ ගැන
1: හයි ස්පීඩ් යන අය ගැනනේ කතා කරේ.
0: ඔව්
1: තනි රෝදෙන් යනවා. රෝද දෙකෙන් යනවා.
0: දෙකෙන් යනවා.
1: එහෙම රෝද දෙකෙන් යන්න අදපුවා තනි රෝදෙන්.
0: තනි රෝදෙන් යනවා.
1: සද්ද අඩුවෙන් යන්න දැන් මෙහෙමනේ ලෝකේ ඉන්න අය විශේෂඥයෝ මෝටර රථ සම්බන්ධයෙන් යතුරු පැදි සම්බන්ධයෙන් ඒ පරීක්ෂණ කටයුතු කරන අය ඉන්නවනේ.
0: ඔව්
1: ඒගොල්ලෝ එන්න එන්න සාරා වාහන ඩිවලොප් කරද්දි වාහන මාකට් එකට අරගෙන එද්දි මොකද්ද කරන්න හදන දේ?
0: මොකද්ද?
1: නොයිස් කැන්සල් කරන්න හදනවනේ. ඒ කියන්නේ එන්ජින් එකෙන් නිකුත් වෙන ශබ්දය අඩු කරලා දාන්න. දැන් අපි EV vehicles ගැන කතා කරනවානේ. BYD වගේ EV vehicle එකක් ගත්තොත් සද්දේ ඇහෙන්නේ නැහැ. ලෝකෙ හැම තමයි noise pollution කියලා දෙයක් තියෙනවානේ. ශබ්ද දූෂණය කියලා දෙයක්. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න පුළුවන් විදියට අර එන්න එන්න සද්ද අඩු කරලා තමයි වාහන එවන්නේ.
0: right
1: අපි ආයේ ඒක මොන හරි කෑල්ලක් ගහලා සද්ද වැඩි කරගෙන අපි පදිනවා.
0: ඒකම
1: එහෙම වෙන අවස්ථා තියෙනවා හරිද? ඉතින් ඒව ගැන අපි අද කතා කරා සෑහෙන ටිකක් ලොකුවට. ඉතින් දන්සල් මීට පස්සේ දෙන්න ඕන විදිහ. දන්සල් දෙන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ හරිද?
0: යෝජනා දුන්නේ.
1: අන්න හරි අපි යෝජනා කරා. එහෙමනේ අපේ ටවුන් එක විදිහට අපිට එහෙම අලුත් යෝජනා අරගෙන ඉන්න පුළුවන් වාට.
0: පුළුවන්.
1: ඉතින් වායේ සමහර ඒවෙක් එකඟ වෙන්න පුළුවන්. සමහර ඒවෙක් එහෙම නැති වෙන්න පුළුවන්. අපිට දැන් ගෙදර ඉඳන් බයිනා වෙන්නත් පුළුවන්. ඒ ඕගොල්ලෝ එහෙම කිව්වට එහෙම දන්සල් නවත්තන්න එහෙම පුළුවන්. මේ දන්සල්
0: සංස්කෘතියක් කියලා කිව්වොත්
1: මේක කල්චර් එකක්.
0: ඔව්.
1: මේ කියන්නේ දන්සල් නවත්තන්න මේ බයික් වල වෙසක් බලන්න යන්න එපා. ඒ මොකුත් නෙමෙයි. හරි. මේක පටල ගන්න එපා. යද්දි අර වාගේ ඕනම දෙයක අපි කියවනේ වගකීමක් සහ වගවීමක් තියනවා කියලා. දන්සලක් දෙද්දි ඒ වගකීම හා වගවීම ගන්න. එහෙම නොවුනොත් තමයි ඔය අද අපිට අහන්න උනා වගේ අනතුරු ගැන අහන්න සිද්ධ වෙන්නේ. ඒ අනතුරු වගේම තමයි අපි පාරට පුච්චලා දාන තෙල් ප්‍රමාණය. මොනතරම්නම් තෙල් ප්‍රමාණයක් නිකන් පුච්චලා දානවද?
0: පුච්චලා දානවන්ත.
1: අපේ රටේ මේ ඔක්කොම දුවන් ඉන්ධනවලින්නේ. තාම විදුලියත් එහෙමයි, වාහන ටිකත් එහෙමයි. එතකොට අපිට දැන් විදුලිය මිලදී ගැනීමේ ප්‍රශ්න තියෙනවා.
0: මේ දවස්වල.
1: නෑ වෙන්නේ. ඊට පස්සේ දැන් කීයද? ඔන්න 400 සීමාවට ගියා
0: පෙට්‍රල්. ආයි වැඩි වෙලා තේ.
1: වැඩි වෙලා. ඉතින් ඒකින්ද අපි එහෙම පුච්චලා දාන්න හොඳ නෑ.
0: ඉතින්
1: ඒක නිසා තමයි අපි මේව ගැන නිතරම කතා කරන්නේ. දන්සල් වුණත් එහෙමයි. දෙද්දි හරිය විදියට දෙන්න.
0: ඒ
1: ඔය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ කියන දේවල් අනුගමනය කරන්න. ඉතින් අර පාරෙන් පොඩ්ඩක් අයිනට අරගෙන තව ටිකක් පැත්තකට අරගෙන ගිහිල්ලා ඉඩගඩ තියෙන තැනක දෙන්න. පාර හරස් කරන්න එපා. ඉතින් හැමෝම දන්සලට එන අය නෙමෙයි ඉන්නේ. පාර හරස් වුණාට පස්සේ ඒ අයගේ යන ගමනොත් නවතින්න පුළුවන්.
0: නවතින්න පුළුවන්. දැන් මෙහෙමත් හිතන්න පුළුවන් අචී කට්ටියක්. මේ අපිට රයිට් එකක් තියෙනවා අපිට කැමති දේ කරන්න කියලා. කියන්නේ අයිතිවාසිකම් කියන්නත් පුළුවන්. මානව අයිතිවාසිකම්
1: නේද?
0: ඒ වුණාට කතාවක් තියෙනවානේ අර බස්තම නහය වදිනකන් විතරයි වාට කරකවන්න පුළුවන් කියලා.
1: හරියට හරි මේ කවුද කියන්නේ? හැරල්ඩී ලැස්වෙල්.
0: ඔව්.
1: දේශපාලන විද්‍යාවේද කියනවා ඔයාට වාගේ මේ බස්තම නැත්තං සරෑටිය කරකවමින් මහමග ගමන් ගන්න පුළුවන්. හැබැයි ඒක අනිකාගේ නහසය කෙලවරින් නවතින්න ඕනේ කියලා.
0: කියලා.
1: එයා තව දෙයක් කිව්වා මේ සියතුන්ට නිලබර අර පියාඹගෙන යන්න පුළුවන්.
0: ඒ
1: කියන්නේ කුරුල්ලන්ට ආස පුරා පියාඹගෙන යන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට ඇවිල්ලා මගේ ඔළුවේ කූඩු බදින්න දෙන්න බෑ. ඉතින් ඒ වගේ තමයි පුද්ගලිකත්වයේ නිදහස right to privacy කියන්නේ ඕනම පුද්ගලයෙක්ට තියෙන දෙයක්. ඉතින් පාර කියන්නේ හැමෝම ඉන්න තැනනේ. මහමග කියලා අපි කියන්නේ ඒකනේ. සමහරු දන්සල් යනවා ඇති, සමහරු වෙසක් බලන්න යනවා ඇති, සමහරු මොන හරි වෙන හදිස්සි දෙයක් වෙන්න ඇති. පවුලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
0: ලෙඩෙක් එක්කගෙන වෙන්න පුළුවන්.
1: ලෙඩක් දුකක් වෙන්න පුළුවන්, කරදරයක් වෙන්න පුළුවන්, නැත්නම් තමන්ගේ වෙන වෘත්තිය ගමනකට යනවා වෙන්න පුළුවන්. ඉතින් රටක් දියුණු වෙද්දී අපි ඒ ආකල්ප අදහසුත් දියුණු කරගන්න ඕන. විශේෂයෙන්ම මේ බුදුදහම වගේ බොහොම ප්‍රායෝගික දර්ශනයකින් සන්නද්ධ වෙච්ච රටක් කොහොමත් අනිත් රටකට වඩා ආකල්පතින් ඉස්සරහින් ඉන්න ඕනේ. ඉතින් right to privacy ගැන හැමෝටම කලින් කිව්වේ දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ආයෙ ගැන අපිට කියන්න දෙයක් නැහැ.
0: කියන්න දෙයක් නැහැ. right. ඒක නිසා ඉතින් ඔයාලා නිදහස භුක්ති විඳින්න අනිත් අයට ප්‍රශ්නයක් නොවන විදිහට.
1: නොවන විදිහට.
0: right.
1: ඉතින් ওই විදිහට නිදහසේ කට්ටිය යන්න ඕන තැනක් තමයි කසාගල green super market කියලා කියන්නේ. ඉතින් නිවිහැන හිල්ල ගිහිල්ලා වාට ඕන කරන දේවල් අඩුම මිලකට නියම ප්‍රමිතියෙන් මිලදී ගන්න නම් යන්න වාට ළඟම තියෙන කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. අපි දැන් කිව්වා මුල් ඒරියාවේ තියෙනවා.
0: ඊට
1: පස්සේ අපි කිව්වා අතුරුගිරියේ තියෙනවා. ඒ වගේම මාතලේ තියෙනවා.
0: ඒ
1: වගේම තමයි තව තැන් තුනක් තියෙනවා. ඒ තමයි නාරම්මල,
0: ඒ
1: වගේම තමයි ගණේමුල්ල
0: සහ
1: ගම්පල කියන ඔන්නෝය ප්‍රදේශවල. ප්‍රදේශ 6ක මේ වෙනකොට කසාගල ග්‍රීන් සුපර් මාකට් තියෙනවා. ඉතින් ඉස්සරහටත් තව කසාගල ග්‍රීන් සුපර් මාකට් බොහෝ ප්‍රමාණයක් ලංකාව පුරාම ඉදි වෙමින් තියෙන්නේ. ඒ තැන් මොනවාද මොන මොන දවස්වලද ආරම්භ වෙන්නේ හැමදේම අපි ඔයාලට දැනුවත් කරන්න. එතකන් අපි අර කියපු තැන් 6 තියෙනවා. ඔයාලට යන්න පුළුවන්. අහල පහල ඉන්න ළඟපාත ඉන්න කට්ටියට වෙලද පොලේ මිලට වඩා ඔයාට ඕන කරන දේවල් බොහොම මිල අඩුවෙන් සහ නියම ප්‍රමිතියෙන් ගන්න පුළුවන් තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ.
0: ඕකේ. දැන් වීකෙන්ඩ් එකේ වෙසක් දන්සල් ගිහිල්ලා
1: පොඩ්ඩක්
0: ෆ්‍රී එකේ ඉඳලා කට්ටියට දැන් අද රියැලිටි එකට එනවනේ ආයි සඳු දවුදේ පාන්දර අලුත් මාසේ අද නිවාඩු දාන්නත් බෑ
1: පළවෙනි සමහර අය නිවාඩු කියලා හිතාගෙන ඉන්නේ මොන හරි වෙලා නිවාඩුවක් වෙයිද
0: කියලා හිතනවා ඇති එහෙම බෑ අද සමනි මාසි මුල අපි කොහොමද වැඩට යන්න ඕනේ නිසාමන්නේ නේද ඒ ඉතින් දැන් අද වැඩට ගිහිල්ලා හිත හිත ඉන්නවා නම් අඟපතේ අමාරුවේ ඉන්නවා නම් කෝපි එකක් තේ එකක් බීලා පොඩක් රීෆ්‍රෙෂ් වෙන්න
1: එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම අපි කියනවා ආට මේ WP ලාංඡනය බලන්න WP ලාංඡනය විජය ප්‍රඩක්ස් කිව්වට පස්සේ ඉතින් අපිට ඉස්සරනම් මතක් වෙන්නේ කුළුබඩුනේ. ඒ කියන්නේ විජය ප්‍රඩක්ස් කුළුබඩු රහා මුළු ලෝකෙම දන්නවා. හැබැයි WP කියලා කියන්නේ දැන් කුළුබඩු විතරක් නෙමෙයි. දැන් ඔයාලට කෝපි ඕනනම් කෝපි ඒ වගේම තමයි තේ නියම ඔතෙන්ටික් රහෙන් බොන්න ඕනනම් ඔයා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම WP ලාංඡනය බලලා. ඒ කියන්නේ විජය තේ සහ විජය කෝපි මේ වෙනකොට වෙලද පොලේ තියෙනවා. ඉතින් අපි ඔයාලට මතක් කරනවා දැන් අලුත් සතියක් අලුත් මාසයක් පටන් අරගෙන තියෙන අලුත් දවසක් පොඩක් අර ප්‍රබෝධවත් දවස පටන් ගන්න ඕනේ. දැන් ටිකක් මේ වෙලාව වගේ වෙද්දී කටියට කම්මැලි හිතෙන්න පුළුවන්.
0: ඔව් දැන් වෙලාව කිද 9:00 මාරයි.
1: දැන් වෙලාව හරියටම 9:34යි. ඔව් මේ වෙලාවට පොඩක් කම්මැලි හිතෙන්න පුළුවන් කටියට. ඒකින්ද ඒ වෙලාව අනිවාර්යයෙන්ම ඔයාලග තියාගන්න විජය කෝපි නැත්නම් විජය තේ.
0: රයිට්. තේ කෝපි බීලා ඔයාගේ පැතේ අමාරුව හරියන්නේ නැත්නම් ඒ කියන්නේ ඔයාට ඇත්තටම මොකක් හරි පොඩි ලෙඩක් තියෙනවා. එතකොට තමයි අපි කියන්නේ ඔයාට මතක් කරන්නේ මෙල්ඩෝල් එකක් බොන්න. මෙල්ඩෝල් කාඩ් එක ළඟ තියාගන්න. එතකොට ඔයාගේ පැතේ අමාරු ටික අඩු වෙලා යයි.
1: නැති වෙලාම යනවා. ඉතින් ඒක හින්දා මෙල්ඩෝල් කාඩ් එකක් ඔයාගේ බෑග් එකේ වෙන්න පුළුවන්, සාක්කුවේ වෙන්න පුළුවන්, ලාච්චුවේ වෙන්න පුළුවන්. ඔයාට ළඟ තැනකින් තියාගන්න ඕන වෙන්න පුළුවන්. අයිස්ක්‍රීම් එහෙම ගාලා ඉන්න කට්ටිය දැන්. ඒ හින්දා අනිවාර්යෙන්ම ඕන.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: උදේ 9:38 දැන්.
5: Kills within the now mesh pattern සඳහා අඩු මිලක් වට ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි. ගෝව ග්‍රෑම් 100ක් දැන් රුපියල් 19යි. කප්පකොළඹ ගන්න අඹ ග්‍රෑම් 100ක් රුපියල් 29යි. Kills now buy අඩු මිලයි කොන් දෙසි සයිතයි.
6: Sloan Green Caps. Your city, your ride.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
9: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අවතන්න
10: 0.1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41
11: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟ පට වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0447 21 33 540

0: happening in a bit of me.
1: හැපි එකේ අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් මේ දුනු මාවත
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Asima Parikshakara EV Bike Ekak Dinaganna Wedi Vistara Sandaha Vision Care Hearing Solutions Amathanna 0777 76 76 10
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
3: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව
4: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 78 WhatsApp කරන්න
3: කොහෙන්ද මේ JBL එක
4: කීල්ස් එකෙන් රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න Nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා ඇගිරසක් win කරන්න kills එන්න spin කරන්න win කරන්න කොන්දේසි සනියම යන දලවේ
5: meltdoll හිසරතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය meltdoll paracetamol විශේෂයකි
6: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540
7: FM Algo Town
8: brought to you by
9: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
10: Melwa Box Bar wala nama ganakana mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
11: Melwa eka Lankawa eka
12: Lankamba BYD pradarshana garayata pivisa rajya sewaka obe BYD wahanaya adama wen karawa ganna වැඩි විස්තර සඳහා 0.112 125 125 මතන්න
13: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න Nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න kills එන්න spin කරන්න win කරන්න
14: සදා හරිත විවසායිත සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
3: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව
4: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 78 WhatsApp කරන්න
15: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
16: දින 400ක ජේෂ්ඨ පුරව ස්ථාවර තැන්පත් සඳහා 11.79 එක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.12 200 200 Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුලි සමගමකි
1: ඇසීම අටුත චැනල් 10ක් සහ AI ආක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Care Hearing Solutions අමතන්න 0.77 77 76 10

0: උදේ 9යි විනාඩි 50යි යල්ගටාම වෙලාව.
1: අපි
0: තුන්දෙනාත් මේ මැරතන් එකක් දුවලා ගිය රැම්මට.
2: ඔව් ඔව් ඔව්. මේ අර අපේ net YouTube එකේ Facebook එකේ මේ දවස්වල ගඩාෆියෝ ගෙනල්ලා නේද ජනි?
1: ගඩාෆි ඇවිල්ලා. ඔව්. ගඩාෆි ඇවිල්ලා දැන් කියපෝ කතා ටික යනවා.
2: ඒක තමයි ඒක තමයි. දැන් අපි රසවින්දා. මේ වැඩසටහන අතරත් සමහර කෑලි රසවින්දා අන්න රංජන් රාමනායක ඇවිල්ලා දෙනවා දෙවිල්ලක් අපේ YouTube එකේ.
1: ඔව්.
2: ගිහින් බලන්න නේ.
1: ඔව්. net FM අපේ YouTube එකට යන්න. official channel එකට තියෙනවා. ගිහලා උඩම තියෙනවා වීඩියෝ එක. ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම තමයි Facebook එකෙත් අපේ කට් එක. හැබැයි කට් බලන්න එපා. ගිහලා කතාව බලන්න.
2: මොනවාද? රංජන්ගේ කට් බල්ලා හරියනවාද?
1: රංජන්ගේ කතාව බලන්න. ඔව්.
0: කතාව බලන්න මාර interesting කතා ටිකක්
2: තියෙනවා. රංජන්ගේ කට් film එක බලන්න ගියාම අතේ තියෙනවා කට් බඩේ තියෙනවා කට්. බලන්න පුළුවන් නේ. රංජන්ගේ පෙන්නගෙනම නින්නේ.
1: පෙන්නගෙන ඉතින් සෑහෙන ලස්සන කතා බහක් මාත් බැලුවා මාත් ඇහුවා. ඉතින් ඔයගොල්ලොත් ගිහිල්ලා අනිවාර්යෙන් බලන්න කියලා මතක් කරනවා. යන්න අපේ net fm youtube එකට ගිහිල්ලා නිකන් ඉන්න එපා. ඒක සබ් කරන්න. මොකද ඉස්සරහට තව ඒ වගේ කතා එනවා. ඒකේ තමයි හොඳ හොඳ කතා යන්නේ.
0: හොඳ හොඳ කතා.
1: නෝවාගේ කතා තියෙනවා, ජනියාගේ කතා තියෙනවා. ඒ වගේ කතා ගොඩක් එනවා. හරි දැන් ඒක නෙමෙයි. දැන් ඒක නෙමෙයි නෙමෙයි. ඒක අදාළයි. ඒක නෙමෙයි. ඒක youtube එකේ. අපි මේකේ.
0: අපි ඇල්ගොටාවුමේ.
1: මේ
0: වන් කියන්න හැදුවේ.
1: දැන්
0: උදේ මේ හුස්ම ගන්න දෝගෙන ඇවිල්ලා මේ ඒ දිවිල
1: හම්බුණා යන්න කලින් අපි ඒකත් කියාගෙන යමු කියලා. ඒ තමයි මේ නුවා 1,72,00,000 ඉන්නවා මෙරට වැඩ කරන්න පුළුවන් ජනතාව.
2: වැඩ කරන්න පුළුවන්
1: පුළුවන් අය. අපි කියන්නේ ලේබර් ෆෝස් එකේ අවුරුදු 15ට වැඩි කට්ටිය.
0: Right.
1: හරිද? ඕකෙන් මේ වෙනකොට 181,000 විතරයි වැඩ කරන්නේ.
0: Right.
1: 191,000 ඉන්නවා වැඩ කරන්නේ නැති. හැබැයි ඒක ඇතුළේ ඉන්නවා ගෘහණියෝ ඉන්නවා අපි. අපේ පාසල් දරුවෝ ඉන්නවා.
2: ඔව් එතකොට ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ කියලා කියන්න බෑනේ.
1: බෑනේ.
2: අර මට කවියගේ නම ප්‍රියංකර බන්දුල ඉවෙන්න ඕනේ. මේ කවියක් තියෙනවානේ. වැඩ ඇරි වැඩට ඇති ගැහනු කියලා.
1: ගැහනු කියලා. වැඩ ඉවර වෙන්නේ නැහැ
2: කවදාවත්. ඔව් වැඩ ඇරි වැඩට ඇති ගැහනු. මට මතක ඉදිරි ප්‍රියංකර බන්දුල ජයවීරගේ වෙන්න ඕනේ. මේ ඒක නැත්තම් සමාවෙන්න. හරිම ලස්සන කවියක්නේ. ඉතින් ඒකින්ද අපේ ගෘහණියෝ මේ වැඩ කරන්නේ නැහැ කියලා අපි නිකන්වත් කියන්නේ. ඒගොල්ලෝ තරම් මං හිතන්නේ වැඩ කරන ජනතාවක් නෑ. දැන් මේ අපේ රේඩියෝ එක අහගෙන කී දෙනෙක්
1: වැඩගෙන ඉන්නවද?
2: දැන් රේඩියෝ එකෙන් අහ නිකන් අහගෙන ඉන්නවද කියලා හිතන්නකෝ. රේඩියෝ එක දාලා මොනවාම හරි වැඩක් ගෙවලලා ඔයගොල්ලෝ කරනවනේ.
1: කරනවනේ. ඉතින් අන්න ඒ කට්ටියවත් අහක් කරා. මර 191,000 150,000 වැඩි පිරිසක් ඉන්නවා අපේ රටේ වැඩ කරන්නේ නැති.
0: ඉතින්
1: ඒගොල්ලෝ ගැන අපි ඉස්සරහට කතා කරමු මේ ස්ටැට්ස් ටිකත් එක්කම. ඒ වෙනුවෙන් අපි ගොඩාක් ඔප්ෂන් වාර දීලා තියෙනවා. සදාහරිත ගැනීම අපි මතක් කරන්නේ ඒකයි. ඉතින් ඒ වැඩ කරන්නේ නැතුව නිකන් ඉන්න අනාගත ශ්‍රම බලකාය අපේ රටට මොන විදියට බලපායිද කියලා ඇල්ගොටාවුම අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
2: සමාවෙන්න ලක්ෂාන්තු කෝරලා ලියලා තින්නේ.
1: ආ ලක්ෂාන්තු කෝරලා.
2: හරි. ලංකාවේ ඉන්න විශිෂ්ටම කවියෙක්.
1: හරි.
2: දෙන්නම විශිෂ්ට කවියෝ. ප්‍රියංකර බන්දුල කියන්නේත් විශිෂ්ට කවියෙක්. ලක්ෂාන්තු කෝරලා කියන්නේත් විශිෂ්ට කවියෙක්.
1: කවියෙක්. හරි. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපි ඉස්සරහට සංවාදේ තියාගමු. අපි මේ මතක් කරන උනාට කීල්ස් ගැන. මේ වෙනකොට කීල්ස් නිෂ්පාදන 360කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ලංකා පුරාම ඕනම කීල් ශාකාවකින්. ඔයාට පුළුවන් මේ ප්‍රොඩක්ට්ස් ට්‍රයි කරලා බලන්න. ඉතින් ප්‍රොඩක්ට්ස් කිව්වට පස්සේ මේ කනබොන දේවල්, එඩිබල් දේවල් විතරක්
0: නෙමෙයි.
1: අපේ ලොකු රේන්ජ් එක නිෂ්පාදන සංඛ්‍යාවක් තියෙනවා කීල්ස් නමින් වෙන. ඉතින් නියම ප්‍රමිතියෙන් ඒ වගේම තමයි වෙළඳපොළේ අනිත් ප්‍රොඩක්ට්ස් වලට වඩා 10% මිල අඩුවෙන් නියම ප්‍රමිතියෙන් යුක්ත දේවල් ගන්න ඕන නම් ඔයා යන්න ඕන තැන තමයි කීල්ස් ඒ කියලා කියන්නේ. ඉතින් ගිහිල්ලා මේ 360ක් වෙච්ච නිෂ්පාදන සංඛ්‍යාව බලලා ට්‍රයි කරලා අපිටත් කියන්න කොහොමද කියලා අපි ට්‍රයි කරන ඒවා ඔයාට කියන්නම්.
0: right ඒ වගේ ඒ විතරක් නෙමෙයි
2: අපි try කරන හැම එකම ඉතින් ඔයාලට කියන්න
1: යන්නේ එහෙම කියන්න බෑ
2: කියන්න බෑ
1: ඒක ප්‍රශ්න තියෙනවා
0: ඒක තමයි ඒනට ඔයගොල්ලෝ try කරන්න කීල්ස් එකේ තියෙන ඒවා
2: අනේ
0: මොකද දන්නවද ඔයගොල්ලන්ට දැන් එක try කළා ඔයාලගේ nexus app එකේ තියෙන QR එක scan කරාට පස්සේ spinning wheel එකක් එනවා ඒක spin කරලා ඔයගොල්ලන්ට tag ගොඩක් දිනන්න chance එකක් වන කීල්ස් එක දීලා තියෙනවාද
1: ඔව් ඒ කියන්නේ අවම ඔයාගේ bill එක රුපියල් 3000ක් හරියට වැඩි නම් ඔයාට පුළුවන් QR එක scan කරලා මේ virtual spin wheel එක කරකවලා
0: ඒක
1: දිනා ගන්න කීල්ස් එකෙන්.
2: ඔව් අර මේ අපි try කරන හැම එකම කියන්න බෑ කියලා කිව්වනේ. එකක් තමයි මම මේ දවස්වල try කරන අර මුල්ම මේ පාපැදියේ මතකද? අර ලොකු රෝදයක් සහ පොඩි රෝදයක් තියෙන. අන්න ඒක පදින්න try කරනවා.
1: try කරනවා.
2: ඉතින් හම්බුණා. spin wheel කිව්වම වාසනා චක්‍රය කිව්වම මට මතක් වුණේ.
1: එහෙමයක්
2: හම්බුණා. එහෙම යාළුවෙක් ගාව තියෙනවා ඒක.
1: හරින අපි හැමෝම මේක පොඩක් ගිල ට්‍රයි කරලා බලමු කොහොමද කියලා.
0: ට්‍රයි කරලා බලමු.
1: හරි එහෙනම් අදට අපි යනවා. හෙට තුන් දෙනාම හරි වෙලාවට එන්න. අපි දන්නේ බලමු.
0: ඔව් හරි වෙලාවට එනවා.
1: හරි එහෙනම් හැමෝටම ජය වේවා. මම ආචි.
0: මම සාරා.
2: මම නුවා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
1: අයිබෝන් මේ පැයේ රටතොට සමගින් මම කසුමි. බුත්තල යටියල්ලා තොට විහාරස්ථානය අසන්නේදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන්. මෙම අනතුර සිදු කළ බව කියන යතුරු පැදී පැදිකරු බීමත්ව සිට ඇති බවයි මූලික විමර්ශනවලින් අනාවරණ වී තිබෙන්නේ. අනතුරෙන් මියගිය පොලිස් නිලධාරියා ගෝන අං ආර පොලිස් තහනේට අනුයුක්තව සේවය කළ සැරේන්වරයෙක්. එච්.එම්. ගාමිණී ජයසේකර නමැත්තෙකු වන ඔහු 54 වන වියේ පසු වුණා. මෙම පොලිස් සැරේන්වරයා බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. තුවාලකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් රෝහලට මානු කර තිබෙනවා.
2: ඔබ කුපිතවීම තවෙකෙකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න. වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ. නොපමාව කුසල් දහම් යෙදෙන්න.
3: සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
4: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
5: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස් ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
6: සම්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399
7: හරිදේ හරි තැනින් අරගන්න. විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
8: නැත්තෆිල් දේදුනු මාවත ඔබ වෙත ගෙන එන්නේ
9: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
11: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
12: ජනි එක්ක දේ දුනු මාවත

මෝනිං වෙලාවුදේ 10යි විනාඩි 9යි අපි අද හම්බ වෙන්නේ අලුත් මාසෙක අලුත් දවසක අලුත් සතියක ආරම්භයක් එක්ක. වෙලාව 10යි විනාඩි 9ක් වෙද්දී අද හරියටම කිව්වොත් එහෙම ජුනි මාසයේ පළවෙනිදා සඳුදා දවස. මොකද කරන්නේ ඉතින් සමහරු නම් අදත් නිවාඩුත් දන්නේ ඇයි රෑ වෙනකන් වෙසක් බලන්න ගිහිල්ලා. වෙසක් මාසෙන් අපි ඇවිල්ලා තියෙන්නේ පොසොන් මාසෙට. ඉතින් පොසොන් මාසේ හැපනින් එකේ අහන්න පුළුවන් දේදුණු මාවතේ වැඩ කටයුතු ටික තමයි මේ විදිහට පටන් ගන්න හදන්නේ. දැන් ඉතින් මේ වෙලාව ඔයා මොන දේ කර කර හිටියත් ආයෙත් පාරක් ඔයාට සාමාන්‍ය ජීවිතයට එන්න සිද්ධ වෙනවා. දැන් අද ඉඳන් ඊයේ පෙරේද දවස් ටිකේ වෙසක් එක්ක අපි ගෙදර සමහර වෙලාවට යන්නෙත් නෑ, දන්සල් වලින් කෑවේ බිව්වේ. ඊට පස්සේ හැම වෙලේම අපි රැයට ගිහිල්ලා වෙසක් බලනවා. ඒ සිරියා සිරියත් එක්ක අපි ජීවත් වුණේ. හැබැයි අද ඉඳන් අපි ආයෙත් සාමාන්‍ය

ජීවිතයට එන්න ඕනි, ආයෙත් පාරක් වැඩට යන්න ඕනි, ඊට පස්සේ ගමන්ට් එකට යන්න ඕනි, සැලුන් එකට යන්න ඕනි, ත්‍රිවිල් එකේ හයර් එක වැඩ ටික පටන් ගන්න ඕනි. ඔය ටික අතරේ තමයි වාට දේදුරුමාව තහන්න මේ විදිහට මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කැමති සින්දු ටික ඉතින් අදත් අහන්න පුළුවන්. 01 12 55 33 63. නැත්නම් WhatsApp message එකක් දාන්න 01 711 95 95 95. දවල් 12 නෙවෙයි දවල් 1 වෙනකම්. ඔයා කැමතිම සින්දු ටික එක දිගට දෙන්න මම ලෑස්ති වෙලා තියෙනවා. මතක ඇතු ඔයා මේ පැත්තට එනකොට මේ පැත්තට message එකක් දානකොට මම ඔයා කැමතිම සින්දුව අපිට WhatsApp message එකෙන් දාත්, එහෙම නැත්නම් call එකක් දැම්ම මම කියන්. ඒ සින්දුත් මම දෙන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. Facebook එක පැත්තට යන්න, අද ලස්සන වීඩියෝ එකක් දාලා තියෙන්නේ. වීඩියෝ එකකටත් comment එකක් දාන්නකෝ. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Belaudan dahayai binadi visi ekai.
2: Anutena kaduma milak kasakala green super within hitaganna beri aduma milakata den pahanda rasak obat atumevit wenasa wataha ganna shaka matale athurugiriya mulleriyawa narammala gane mulla kampola kasakala green super kasakala samuha vyaparaya wetin
3: black curry ekaka rasa balanna den oyat kemathi athi neida menna matara freeland black curry rasa soya meat black curry rasata mas nuka mas ganna
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
5: Coca-Cola රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 3 කෑගල්ල ජුනි 4 නාවල පිටිය
6: Sloan Green Caps. Your city, your ride.
7: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
8: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
7: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
8: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
7: නොවිනස් වන රසවත්ම රසය.
8: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
7: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
9: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ Speed, Budget, Usage, Lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G Connection හැමතිස්සෙම සෙට්
3: මාතර ෆ්‍රීලෑන්ස් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
11: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
12: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
13: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
12: ජූනි 13 සිනමන් ලේක් සයිට් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
13: tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
14: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
15: මේ වයිෆ්
16: මොකද හස්බන්ඩ්
15: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා
16: අයියේ
15: රිස්ක් එක වැඩිනේ
16: ඒ කිව්වේ
15: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ
16: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලා තියෙන මොකට කියලාද?
17: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
15: හරි, අපි සින්දු අහන අතර ඉන්න හන්දා කට්ටිය ටට ටට ටක් ගාලා එකතු කරගන්න තමයි හදන්නේ. කොහෙටද යන්නේ කෝල් කරපු කට්ටිය තමයි මං හිතන්නේ එකතු කරගන්න ඕනි මුලින්ම මං යනවා ටයිටැනික් සැලුන් එකට අදමඩ මුලින්ම කෝල් එක ගත්තේ ටයිටැනික් ඉඳන් කවුද ජැක්ද නෑ අපේ තුෂාර් කතා කරලා කිව්වා ඉතින් අද යයි කමලුයි ඊට පස්සේ ටිරෝණුයි තුන් දෙනා විතරයිලු අද වැඩ සුන්දරම් බොස් නම් වැඩට එන්නේම නෑ සුන්දරම් බොස් කියන්නේ ලොකු බොස්ගේ මල්ලිලු මට පේන්නේ ලොකු බොස්ට කියන්නේ නැතුව අපේ සුන්දරම් බොස් වැඩට එන්නේ නැතුව ෂේප් එකේ අපේ තුෂාරලා කමල්ලා ටිරෝන්ලාට කියලා වැඩ ටික කරගන්න. එහෙම තමයි නියම් බොස්ලාගේ ලක්ෂණ. උණම් ගෙඩිය පාළම ගාවට යනවා. අපේ සුදු බේබි ටැක්සි අනුරයිය කෝල් එකක් ගත්තා. කතා කරලා කිව්වා අද විශේෂ උපන්දින සුභපැතුමක් තියෙනවා කරන්න කියලා. මං බැලුවා කාගේද උපන්දිනේ කියලා. බැලින්නම් මේ බද්දේ ගම තියෙනවනේ ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලය. අද ඉස්කෝල 138 වෙනි සංවත්සරේලු. ඒක මතක් කරන්න කියලා මට කිව්වා. මොකද මේ එයාගේ දුව කසුන්තා ඒගොල්ලන්ගේ ඉස්කෝලෙන් දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණ වාර්තා කරලා තියෙනවලු මේ දවස්වල මේ ඔය ස්පෝර්ට්ස් මීට් වලට ගිහිල්ලා. ඒ ගැනත් මතක් කරන්න කියලා මට කිව්වා. ඉතින් ගොඩක් ආඩම්බරින් කියන්නේ නැතුව කොහොමද අපේ කෙනෙක්නේ. ගාල්ල කොට්ටව ගම ඉඳන් අපේ දයාරත්න අයියා කතා කරා මට හරියට ඇහුනේ නෑ. හැබැයි කතා කරලා කියපු දේවල් ටික මං හිතනවා ඉතින් පවුලේ කට්ටිය තමයි අනිවාර්යෙන් එකතු කරගන්න කියන්නේ නැත්තේ කියලා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ වැලවිටියෙම තමයි අපිට මාදව කතා කරා. අපේ මේ අර සුදු බේබි ටැක්සි අනුරයිය එකතු කරගන්න කියන්නේ රියදුරු මාදව. අන්නේ එකතු කරගන්න කියලා කිව්වා. මේ අනුරයියව එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ සේනාරත්න, උපාලි, ජිම්ම බෝයි, කැටශාන්ත, ඊට පස්සේ චූටි මල්ලි ඔය කට්ටිය තමයි ඉන්නවා කියලා කිව්වේ. කට්ටිය එකතු කරගන්නම්. ටග් ගාලා WhatsApp එක පැත්තත් බලමු හොඳේ. පොඩ්ඩක් ඉන්න හොයාගන්න මේ යට. ඒ කියන්නේ මේ මැසේජස් වල අගක් මුලක් හොයාගන්නවා මම. මේ තරම් මැසේජස් තියෙනවා. ජනී මල්ලි ගුඩ් මෝනින්. කොහොමද වෙසක් එකට ඇවිදින්න ගියාද ඉතින්? අම්පාරේ දීගවාපි ඉඳන් අපේ ක්‍රිෂාන්ති අක්කා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මල් බොකි මල් වාස් ඒව හදන ගමන් තමයි මාව අහගෙන ඉන්නේ දෙදෙනු මාවත. ඔන්න ඉතින් අම්පාර පැත්තේ ඉන්න කට්ටියට බලුවන් අපේ ක්‍රිෂාන්ති අක්කගේ මල් බොකි එහෙම අරගන්න එකතු කරගන්න කියලා කියනවා. හස්බන්ඩ් නතුල, පුතාලා දෙන්න සචින්ද සහ යසිත, දුව රුවන්ති, ඒ වගේම තමයි යාගේ අම්මා ඇතුළු පවුලේ සියලුම දෙනා. මට ඒ පැත්තට આવොත් නොමිලේම මල් බොකියකුයි මල් වාස්සිකුයි දෙන්නම් කියලා දාලා තියෙනවා. යන්න ඕනි අම්පාර පැත්තේ ගිහිල්ලා. මං යනවා ඊට පස්සේ අහංගම පාංචාලියට ගිහිල්ලෙන්න. අපේ ඉරේෂා මෙසේජ් නෑ දිස්නක්ක මෙසේජ් එක දාලා තියෙනවා. ඉරේෂා, නිලන්ති, බොස්සාමානන්ද අයියා එකතු කරගන්න කියලා තමයි අපිට මෙසේජ් එකේ දාලෙවල තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. බණ්ඩාරවෙල ඉඳන් අපේ ශෂිකණංගිත් මෙසේජ් එකක් දාලා තියෙනවා. දැන් ඉතින් ගෙදර ඉන්න ගමන් ගෙදර වැඩ කරන අතරේ ලස්සන සින්දුවකට එකතු කරගන්න බලාගෙන තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. හස්බන්ඩ් කපිල, පුතා ගගන වගේම පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. ඊට පස්සේ මේ වෙලාවේ කුවේට් ඉඳන් අපි වහගෙන ඉන්නවා සත්සරණි. පවුලේ හැමෝමයි මේ වෙලාවේ නෙත් අහන හැමෝමයි එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

අපේ ඔෆිස් එකේ ඉන්න ගෑල්මයින්ගේ නම් ටික නේ තිබුණ. රන්තිලකා, මුතුමැණිකා, කළුමැණිකා. මේ සින්දු අහන්න යන්න කලින් වාට මතක් කරන්න ඕනි ආයුමා ආයුර්වේද වෙද මෙදුරක. දැන් ඉතින් සුවනෝන රෝගයක් තියෙනවා නම් ඒ සුවනෝන රෝගේ නිට්ටාවටම සුවපත් කරගන්න හම්බ වෙන්න ඕනි කවුද කියලා ඔයා දන්නවනේ. කමල් බන්දුල වීරපෙරුම වෙද මහත්තයා. එතුමා ඉන්නේ සෙවණගල කිරී බන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මෙදුරේ. ඔය කියන ඕනිම ලෙඩකට කැන්සර්ස් වෙන්න පුළුවන්, කිඩ්නි වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, ලෙඩ දුකක් තියෙනවා නම් ඒකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්නායු රෝග වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්. ඕනි දෙයකට නිට්ටාවටම සුවපත් වෙන බෙහෙත් තියෙනවා කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා ගාව. 0777 300 940 හරි 0773 273 540 හරි දැන්ම කෝල් එකක් දීලා වෙලාව වෙන් කරගන්න. සඳුද අඟහරුවාද පෝය දවස් හැර ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි සෙවණගල කිරී බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර. ගෙදරට ගේන ෆ්‍රීලන් සෝයා මීට් පැකට් වල පාවිච්චි කරාට පස්සේ හිස් දවටන ටික දැන් කුණු බකට් එකට දාන්න එපා. මොකද ඔය හිස් දවටන තුනක් එකතු කරගත්තා කියලා කියන්නේ මාසෙකටම ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන කුළු බලු ටික ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයා. මොකද නිකම්ම දෙනවනේ ෆ්‍රීලන් වෙති. ෆ්‍රීලන් සෝයා මීට් හිස් දවටන තුන තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිනයට ඔයා අදම යව්වොතින් ඔයාට අවස්ථාව තියෙනවා මාසෙකටම ඇති වෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු බඩු මල්ලක් තෑගි මල්ලක් ඔයාගෙම කරගන්න. මාසෙකටම ඇති වෙන්න කියලා මේ කටටාවට කිව්වට ඕක මාස දෙකක් තුනක් ඔයා පාවිච්චි කරනවා ෂුවර්. ඒ තරමට ලොකු තෑගි මල්ලක් අම්බ වෙනවා. රස වර්ග 13කින් එන හන්දා එක එක දවසට එක එක රසයෙන් සර්ප්‍රයිසස් විදිහට ඔයාට දෙන්න පුළුවන් ෆ්‍රීලන් සෝයා මීට්. දැන්ම ගෙදර අරගෙන යන්න. කිනිච්චට පස්සේ හිස් දවටන ටික විසික් කරන්න එපා. හිස් දවටන තුනක් එකතු කරා තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිනයට යව්වා. ජුනි මාසේ 30ට කලින් යව්වොතින් ෆ්‍රීලන් වෙතින් තෑගි මල්ලක් ඔයාගෙම කරගන්න පුළුවන්. සින්දුවට යන්න කලින් මං ටට් ටට් ටට් ටක් ගාලා කට්ටිය එකතු කරගන්නවා WhatsApp එක පැත්තෙන් මේ පැත්තට ඇවිල්ලා ඉන්න. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. මහරගමෙන් දැන් අපේ දුලානි මැසේජ් එකක් දාලා තියෙනවා. දුවවයි පුතාවයි මහත්තයවයි සින්දුවට එකතු කරගන්න කියලා තමයි කියලා දෙන්නේ. ජනි අපි නම් පොයේට දවස් දෙකක්ම නිවාඩු දාලා අද තමයි වැඩ පටන් ගත්තේ. ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. අද නම් ඉතින් බෝ සනා බෝයි ඇවිල්ලා වැඩට. දවස් පහක් නිවාඩු දාලා කොල්ලා. වැස්සත් අඩු වෙලානේ. බොස් ඉන්නවා චමින්ද, රසින්දු, කුරුවිට කඹුරාවේ බින්ති නග, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාර, කුට්ටපිටි ඉන්නවා නිලු, සමන්ත, මන්දාරා, හුලංගස් දළුවේ චාරික, රුවන්, ඒ වගේම තමයි යාළගේ දුව තරුෂි, මැගි නැන්දා, අල්ලපු ගෙදර ප්‍රියංගික, සමන්, යාළගේ බබාලා, වර්ක්ෂොප් එකට බයික් හදාගෙන අවිලි ඉන්න හැමෝම සින්දුවට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊළඟට අපේ ස්වර්ණතිලක අයියත් මැසේජ් එකක් දාලා තියෙනවා. හිඟුරාණ වීල් පාක් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. 0111125336363ට කෝල් එකක් දුන්නොත් 0711959595ට WhatsApp message එකක් දැම්මොත් මේ කිව්වා වගේ ඔයාගේ නම් ටිකත් රටටම හෙන්න කියන්න බලුවා. කැමති සින්දු තියෙනවා නම් ඒවත් මටම කියන්න.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: AAT නවශිෂ්‍ය ලියාපදිංචිය සඳහා වන 120ක වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න අඩුවයිසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න අමතන්න 0112 559 669.
3: වේලාව 10යි විනාඩි 46යි.
4: විෂන් කියා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස්කන්නාඩී, අවකන්නාඩී සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-283-585. අලුතැන කඩම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 071-892-1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර මුරන් දූපත පිංබිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
4: සංදි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සොය උදා කරගන්න 0710-397-399 යාමතා දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
10: කොහොමද වෙරිවිලා?
9: වෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
10: නුඹනම් මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජය කීරි මාළු කරී.
11: වෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
12: අත්තම් මේ දෙකනම් හොඳ සෑහෙනවනේ.
11: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
13: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: මම ආලේ මාපල්ලගම දුමනදාස කෝට්ටේගේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හට attack නෑ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
4: කතා කරන්න 0777-300-940.
15: හැලෝ, මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಜಾರ್ಜಿಯಾನೋ ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
5: වෙලාව 10:45.
6: මේ හස්ම
7: මොකද වයි
6: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකක්ද කියලා?
7: දන්නව.
6: මොකද්ද?
7: මගේ ඔළුව.
6: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
8: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
5: සිින්දුවට යන්න කලින් ටක්ටක් ගාල කටිය එකතු කරගන්න තෝනි අතරවාට මතක් කරන්න ඔන්නේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ගැන. කැදැල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ වාගේ නිවාස සිහිනේ සැබෑ කරගන්න ඔයාට හම්බ වෙන හොඳම මිත්‍රය. දැන්වාගේ ගෙයක් හදාගන්න හීනයක් තියෙනවනං හැබැයි ඉඩම අරගත්තට පස්සේ ගේ හදන්නේ කොහොමද කියලා සල්ලි ප්‍රශ්නයත් එක්ක කල්පනා කර කර නම් ඉන්නේ ඔයා. කෝල් එකක් ගන්න කැදැල් එන්ටර්ප්‍රයිසස් එක. සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන හොඳ මට්ටමේ ගෙයක් ඔයාට හදාගන්න පුළුවන් 150,000 වගේ. වෙන තැනකට ඕක දීලා කරගන්න ගියොතින් 160,000-70,000 අනිවාර්යෙන් යනවාමයි ඊට වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට 150,000 වගේ මේක ගොඩ දාගන්න ඔයාට පුළුවන්කම හම්බ වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ගාව නෑනේ කොන්ත්‍රාත්කරුව එක එක කට්ටියට දීලා හදන වැඩ. ඒගොල්ලම තමයි වැඩේ බැහැලා කරන්නේ. එකහන්ද කොන්ත්‍රාත්කරුවන්ට බෙදිලා යන මුදල ඒගොල්ලන්ට ඉතුරුවක් කරලා ඔයාට ලබා දෙන්න පුළුවන්. එකහන්ද 150,000 වගේ සාමාන්‍ය මට්ටමේ ගෙයක් ගොඩ දාගන්න පුළුවන්. මෙහෙමයි ඉතින් කාමර දෙකක් නෙවෙයි ඔයාට හීනයක් තියනවා නම් කාමර 64ක් තියෙන ගෙයක් හදන්න එහෙම ගෙයක් උනත් හදලා දෙන්න. කැදැල් එන්ටර්ප්‍රයිසස් ඔට්ටුයි. කෝල් එකක් ගන්න. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනි වැදගත්ම දේ. දැන් සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් ගේ හදන්න යන මුදල ඔයාට වාරික වශයෙන් අවුරුදු 10ක් විතර අරගෙන හිමීට ගෙවලා ඉවර කරන්න අවස්ථාවක් කැදැල් එන්ටර්ප්‍රයිසස් ලබා දෙනවා. එහෙමයි කියලා ගේ හදන්න අවුරුදු 10ක් ගන්නේ නැහැ. කෝල් එකක් ගන්න කැදැල් එන්ටර්ප්‍රයිසස් එකට මහරගම තමයි තියෙන්නේ. යන්න කලින් කෝල් එකක් ගන්න කියලා කියන්නේ ඒ තරමටම කට්ටිය එතනට එන හන්ද. කෝල් එක ගන්න ඕනේ නම් එක තමයි 0744390352.50. එහෙම නැත්නම් 0744390352.51. ටග්ගල කට්ටියක් එකතු කරගමු නේද සින්දුවට යන්න කලින් WhatsApp එක පැත්ත බලන්නම්. වෙසක් දවස් ටිකේ දන්සල් වැඳලා අද ඔන්න සද්දෙරම net අහගෙන ඉන්නවා කියලා අම්පාර පරණ ගාමන්ට් හන්දියේ ඉඳන් අපි වහගෙන ඉන්න හෙල්මට් ජැකට් කඩේ අතුකෝරලා අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. දැන් ඉතින් අම්පාර පරණ ගාමන්ට් හන්දියේ තියෙන හෙල්මට් ජැකට් කඩේ කියලා කියන්නේ නිකන් අපේ තැනක් වගේ. අපි යනවා මීගමුවට. අපේ ධනංජය අයියා මැසේජ් එකක් දාලා තිනවා. සෙන් ඇන්තනිස් රෝඩ් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. වෙසක් බලලා දන්සල් වැඳලා දැන් ඉතින් රෙස්ට් එකේ ගෙදරට වෙලා ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා දන්කොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ඉන්න ඒගොල්ලන්ගේ අම්මව, ඉතාලියේ මිලාන් වල ඉන්න අපේ රිෂෙන් පුතා, ඊට පස්සේ සිබෝධන පුතා, එයාගේ නංගි චන්ද්‍රා, දිමුතු පුතා, සුබෝධනී දුව මේ හැමෝම ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ ජනියයි අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ. එහෙම කියලා කියන්නේ අපේ කෞශල්‍ය. කෞශල්‍ය ඉන්නේ ගන්තුන තියෙන කෞශල්‍ය ටෙක්ස් ඇන් ටේලර්ස් එකට වෙලන්නේ. එයාගේ පුතයි පොඩි දුවයි මේ හැමෝම එකතු කරගෙන තමයි සින්දුව දෙන්න කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. පරකඩු ඉඳන් ගංගානි සහ ධනුෂ්ක අපිට මැසේජ් එකක් දාලා තිනවා සින්දුවක් දෙන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. කෝල් කරපු කට්ටිය කුට්ටක් ගාලා එකතු කරගමුකෝ. අපිට අද කෝල් එකක් ගත්තා ගයනි. ගයනි කතා කරේ රණජයපුර ඉඳන්. එයාගේ හස්බන් අනිල්වයි, දුව දේදුනුවයි. දේදුනුගේ දෙවෙනි නම මාවතද නෑනේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බිබිලි ඉඳන් අපේ නිලන්ති අක්කා කතා කරා. මහත්තයා නිමල්, ඊට පස්සේ ලොකු පුතා ලහිරු, ඊට පස්සේ පොඩි පුතා හේෂාන්. හේෂාන් වැඩ කරන්නේ නෝගේගොඩ. ඒ වැඩ කරන තැන යාළුවෝ හැමෝමයි. ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට කතා කරානේ පානදුරේ සීසිරි ටයිල් ෂොප් එකේ ඉඳන් අපේ චමින්ද අයියා එකතු කරගන්න කියලා කිව්වා ඒගොල්ලන්ගේ බොස් ප්‍රදීප් ඊට පස්සේ බොස්ගේ වයිෆ් චතුරාණී කවිෂදුව කෙලි මඩලේ රේණු අක්කයි පැලම්පිටියේ හිරාණි අක්කයි ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දු අහලා තව සින්දුවකුත් අහලා අපි ඊළඟ පැයේ හිමීට හම්බ වෙමු එතකන් ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් කරන්න 0112 55 33 63 ට එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95 ට Facebook එක පැතරත් යන්න හොඳේ

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250
4: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336
5: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 317 540
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
7: ගාමන්ට් එකෙන් පඩිය ගත්ත ගමන් මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
8: තාමත් සීට්ටුවට ගෙවනවද?
7: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයි අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගොඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස් කරුවෙක්නේ.
8: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
9: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස් කරුවෙකු වන්න දැන් ඔබටත් පුළුවන්. වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න. 011 52 3
10: විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
11: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
12: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක
13: වැඩිහිටි ඔබේ අක්ෂි සෞඛ්‍ය අදම පරීක්ෂා කරගන්න රිෆ්‍රැක්ෂන් අයි ප්‍රෙෂර් සහ ෆන්ඩස් ෆොටෝග්‍රැෆි ටෙස්ට් සඳහා විෂන් කෑ වෙතින් 75% දීමනාවක් වෝඩ් පෙදෙස විෂන් කෑ ප්‍රධාන ශාඛාවට පැමිණ කූපනය ලබා ගන්න ජුනි 30 දක්වා පමණයි
14: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
15: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 0777 406 4394 කතා කරන්න
16: කොහෙන්ද මේ JBL එක?
17: කීල්ස් එකෙන්
18: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසිස නියමන නලවේ.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940
19: වෙලාව 11:00

0: ආයුබෝවන් මේ පැයේ රටතොට සමග මම ඩිල්ෂාන්. සමාජ මාධ්‍ය සංසරණීය වූ කුලීරත රියදුරෙකු බියගන්වා ඔහු සතු මුදල් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශයේ පැවසුවේ බොරැල්ල ගෝතමීපුර ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර අනෙක් සැකකරු වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 22ක්ද සොයාගෙන තිබෙනවා. දවස මැද වාර්තා කරණය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
1: යම්සේ ගණ වූ ගල් පර්වතයක් සතර දෙසින් හමන සුළඟින් කම්පා නොවේද, එපරිද්දෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පා නොවන්නේය.
2: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
3: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
4: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
5: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399.
6: හරි දේ හරි තැනින් අරගන්න. විෂන් කෙයා, සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
7: ඔබ වෙත ගෙන එන්නේ
8: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
9: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

වෙලාව හරියටම කිව්වොත් එහෙම 11:08. දේදුණු මාවතේ ඔයයි මමයි ඉන්න දෙවනි පැයේ වැඩ ටික තමයි මේ පටන් ගන්න හදන්නේ. අර පහෝගිය දවස්වල තිබුණු බැහිබර කාලගුණේ අඩු වෙලා ගිහිල්ලා ආයෙත් පාරක් අපිට පුරුදු දාඩිය දාන රස්නේ දැනෙන කාලගුණේ අපිට පටන් අරන් තියෙන්නේ. ඔයි කොහොම වුණත් ඉතින් දේදුණු මාවතින් වැස්ස කියලා බලන්නේ, අවුව කියලා බලන්නේ, වෙසක්ද කියලා බලන්නේ, පොසොන්ද කියලා බලන්නේ, ඔයා වෙනුවෙන් කැමතිම සින්දු ටික දෙන්නවා දෙන්නවා දෙනවම. ඡන්ද පොරොන්දු වගේ නෙවෙයි දෙනවා කිව්වොත් දෙනවම තමයි. මේ පැය පටන් ගන්නකොටම කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. අතර ඔයාලට මතක් කරන්න ඕනේ අපේ සෝෂල් මීඩියා ටික ෆලෝ කරලා තියාගන්න කියලා. net fm facebook fan page එක තියෙනවා, අපේ net fm instagram account එක තියෙනවා, tiktok account එක තියෙනවා, youtube channel එක තියෙනවා. ඔය ටික පැත්තට ගියා කියලා කියන්නේ රේඩියෝ එකෙන් අහන experience එකට වඩා experience එකක් ඔයාලට අරගන්න පුළුවන් කියන එක. සමහර ප්‍රෝග්‍රෑම් එක තියෙනවා අපි රේඩියෝ එකෙන් වාට අහන්න දෙන්නේ නැහැ, හැබැයි ඒව youtube එකට ගියාට පස්සේ බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් බලන්න, ඊට පස්සේ දකින්න අපේ net fm youtube channel එක, tiktok account එක, instagram account එක ෆලෝ කරලා තියාගන්න කියලා මතක් කරන්න ඕනේ. දැන් මේ වෙලාවේ මම post එකක් දාලා තියෙනවා net fm facebook fan page එකේ. ඒ පැත්තේ ඉන්න කට්ටියත් එකතු කරගන්න ඕනි අනිවාර්යයෙන්ම. මොකද මං අද ලස්සන වීඩියෝ එකක් තමයි දාලා තියෙන්නේ. ඒ ඔක්කොටම කලින් මං යනවා රිකිල්ල ගස්කඩ පැත්තටයි මයිල පිටිය පැත්තටයි ගිහිල්ලේ. දන්නවනේ ඉතින් කොහෙටද ගොඩ වෙන්න හදන්නේ කියලා. මේ යන්න හදන්නේ සැලෝන් දිනේෂ් ප්‍රී එකට. මං කවදා හරි ගෑල් ළමේ කොයාගත්ත දවසකට එකරන් යන්නේ අපේ සන්දීපණී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා ඉන්න අපේ සැලොන් දිනේෂ් ශ්‍රී එකට තමයි. මොකද ඒගොල්ලෝ නොමිලේ මේ වැඩේ කරලා දෙනවනේ මට. ඊට පස්සේ ගොඩක් ආදරෙන් කට්ටිය එකතු කරගන්නවා. ඊළඟට මම යන්නේ WhatsApp එකේ messages අතර ඉන්න පොඩ්ඩක් ඉන්න කොහෙටද මේ යන්නේ අපේ දමිත්ව හොයාගෙන. දමිත් අපිට message එකක් දාලා තිනවා, good morning ජනිත්, ලස්සන සින්දුවක් දෙන්න මම දමිත් කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මඩපාති නම් ලක්ෂ්මන් අපිට message එකක් දාලා තිනවා, තමරා, නිෂානි, චේතනා, තේජ අවෝර්, පුංචි පුතා, භාග්‍ය විශ්කේ වගේම තමයි සේරුවාවිල ඉන්න KDA සමරසිංහවත් මතක් කරන්න කියලා කියනවා. මාකොල ගල්පොත්ත හන්දි අපේ ප්‍රිය

තයිය මෙසේජ් එකක් දාලා තිනවා එකතු කරගන්න කියලා කියනවා. ඉතින් එයාගේ යාළුව කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හයි ජනී, අද තියෙනවා කොස් දන්සලක් කෑගල්ලේ. අම්මෝ මඩ පොඩි බඩගින්නකුත් දෙනවා ඒක කිව්වට පස්සේ. ඉඹුල් ගස් දෙනියේ නිරූ ටේලර්ස් එක ඉස්සරහා තමයි කොස් දන්සල දෙනවා කියලා කියන්නේ අපේ උදේශිකා නිරූපමාලා. දමයන්ති ඇන්ටිලු සංවිධානය කරලා තියෙන්නේ. දැන් ඉතින් කොස් කපනවලු කට්ටිය. ආ කාම දන්සල පටන් අරන්නේ කොස් කපනවා තාමනේ. දමයන්ටි ඇන්ටි ඉන්නවා, ඊට පස්සේ ඒගොල්ලන්ගේ අම්මා චිත්‍ර ඉන්නවා, සුද්ධි නංගි ඉන්නවා, කළු අම්මා ඉන්නවා. නමට කළු අම්මා කිව්වට එයා සුදුයි ඈ, එහෙමත් දාලා දෙනවා. නෙතු ඉන්නවා, ඊට පස්සේ අල්ලපු ගෙදර ඇන්ටි ඉන්නවා, වස්තු ඉන්නවා, තව මාමා කෙනෙක් ඉන්නවා. ඒ මාමගේ නම මතක නැහැ. මාමා නම් අපේ මේ උදේශිකා නම් උදේශිකා කරන වැඩේ ඔයාලට ගිස් කරන්න පුළුවන්. උදේශිකා කරන වැඩේ තමයි ඒගොල්ලෝ කොස් කපන දිහා බලාගෙන ඉන්න එක. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. දැන් කෑගල් ඉඳන් කොළඹට ඔයනම් ඉතින් කොස් පාර්සලයක් එහෙම එවන්නත් පුළුවන් හිතුනොත්. හොඳේ මකොළොළු ඉඳන් අපේ රංජිත් දිසානායකත් අපි වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. අපිවත් සින්දුවකට එකතු කර ගන්න කියලා කෑගල්ලේ පුෂ්පාංගණියක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. මහත්තයා නිමල්, පොඩි අක්ක සුභද්‍රා, කුමාරිදුව මේ වෙලාවේ අහගෙන ඉන්න හැමෝම එකතු කර ගන්න කියලා කියනවා. ජනි අයියේ, අපේ ගෙදර ලොකු රෙපියර් එකක් යනවා. පොටි හැන්ද කරන් එනවද මේ පැත්තට? පොටි හැන්ද කර පොටි ගානවා වෙන්නේ නැති ෂුවර් එකට ගෙදර. හැබෝම එකතු කරගන්න කියලා කියනවා. සීතල බණ්ඩාර වෙල ඉඳන් රංජන් රත්නායක තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. මරු නම් නේ තියෙන කට්ටියට. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මේ ඔයාගේ නම කියන්න ගිහිල්ලා කට්ටියට නම් පැටලිලා හැම නැද්ද රංජන්? රංජන් කියනකොට මට මතක් වුණා. නෙත් FM YouTube channel එකට යන්න. රංජන් රාමනායක සහභාගී වුණු විශේෂ වැඩසටහනක් අපි දාලා තිනවා නෙත් FM YouTube channel එකේ. ඒක නත් මතක් කරන ගමන් තමයි අපි යන්නේ සින්දු අහන්න.

හොරෙන්ම තට්ටු වෙලා යනවනම් ආශ්‍රය කරන්න හොඳ නැහැ. හරි, සින්දුවට යන්න කලින් මම ටට්ටක් ගාලා කටි එකතු කරගන්න තමයි හදන්නේ. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ, ෆ්‍රීලන් නිෂ්පාදන වෙතින් අලුතින්ම එකතු වෙලා තියෙන නිෂ්පාදනයේ වුණු හෙළ මසාලා පවුඩර් ගැන. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ ගෙදර කට්ටියට නොකිය කෑම වලට එකතු කරලා දුන්නොත් එහෙම ඒගොල්ලෝ සර්ප්‍රයිස් වෙන විදිහ නිෂ්පාදනයක්. අර අපි හැමෝම කන්න කැමති ඉන්දියාවේ තියෙන මසාලා රහට ඔයාගේ ගෙදර කෑම එක රසවත් කරගන්න නම් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් තමයි එකට හරියනම දේ. හැබැයි මෙහෙමයි, පාට ජාති තුනකින් එනවා. ඔය පාට තුන පාවිච්චි කරන්න ඕනේ හරියටම එළවලු වලට නෙමෙයි, ඊට පස්සේ කියන්නේ ඒ එළවලු වලට, ඒ ව්‍යංජන වලට, ඒ විදිහට පාවිච්චි කරන්න තමයි ඒ පාට වලින් එවන්නේ. රතු පාට තියෙන්නේ රෙඩ් කරි මසාල එක තියෙන්නේ මස් ජාති වලට නෙවෙයි, මාළු ජාති වලට. බැරදිලා මස් ජාති වලට එහෙම එක දාන්න එපා. බ්ලැක් කරි මසාල එක තියෙන්නේ මාළු ජාති වලට නෙවෙයි, බ්ලැක් කරි මසාල එක තියෙන්නේ මස් ජාති වලට. මං කියනවට පොලොස් මාළුවක් පොලොස් ව්‍යංජනයක් හදනවට, ඊට පස්සේ මෂ්රූම් මොනව හරි හදනවනම් ඔය බ්ලැක් කරි මසාල එකෙන් පොඩ පොඩ දාලා කාලා බලන්නකෝ, රස වැඩි වෙනවා යට හිතා ගන්න බැරි විදියට. ග්‍රීන් කරි මසාල තියෙනවා මොනව හරි එළවලු ජාතියක් හදනවට. ගෙදර හදන කෑම වේල, ඊට පස්සේ ඔයාගේ කඩේ හදන කෑම වේල සර්ප්‍රයිස් එකක් විදිහට රස ගන්ව ගන්න ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් පාවිච්චි කරලා බලන්න. ඒ අතර ඔයාලට මතක් කරන්න ඕනි, කඩුවෙලදි ආරම්භ වුණු විෂන් කියා නවතම ශාඛාව ගැන. දැන් අපේ ඇස් වලට හොඳම තත්වයේ සේවාවක් අවශ්‍ය වුණු ගමම අපිට මතක් වෙන්නේ විෂන් කියා. විෂන් කියා නවතම ශාඛාව විවෘත වෙලා තියෙනවා කඩුවෙල නොම්බර 511-7 කොළඹ පාර කියන ලිපිණියේ. ගිය මාසෙනේ විවෘත වුණේ. දැන් ඔයාලට අවශ්‍ය කරන ගුණාත්මක අක්ෂි සේවාවන් ඒ වගේම තමයි උසස්ම තත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාච. මිලදී ගන්න ඔයා යන්න ඕනි හොඳම තැන තමයි විෂන් කියා කියලා කියන්නේ කඩුවෙලාවට ඉන්න ඔයාටත් දැන් විෂන් කියා නවතම ශාඛාවට යන්න පුළුවන්. සුබ උදෑසනක් අයියේ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ, කවුද පොඩ්ඩක් ඉන්න නම හොයා ගන්න. මේ ඇවිල්ලා තල්ගස්වල ගුණවර්ධන කර්න් එකේ ඉඳන් අජිත් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ලසන්තිකා ඉන්නවා, නිකේෂ ඉන්නවා, තිසුලි ඉන්නවා, විශ්ව ඉන්නවා, බද්දේගම NTS එකේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. මං කොහොම හරි එකතු කරගන්නම් කට්ටියම. ඊට පස්සේ WhatsApp එකෙන් මං යනවා කෝල් කරපු කට්ටියක් ටග් ගාලා එකතු කරගන්න. ඇඹිලිපිටියේ නින්දගම් පැලැස්සි ලස්සන ගමක් වෙන්න ඇති ෂුවර් එකට. නින්දගම් පැලැස්සි ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා චන්ද්‍රලතා. දුවවයි, පුතාවයි, හස්බන්ඩ්වයි, මල්ලිවයි, රට ඉන්න මල්ලි කියලා වෙනම කෙනෙක් ඉන්නවා. ඒ හැමෝමයි පවුල හැමෝමයි එකතු කරගන්න කිව්වා. කිතුල්කොට ඉඳන් ප්‍රේමසිරි අයියා කතා කරා. කතා කරලා කිව්වා ගණේෂා, දිනූෂා, චමිලානි, බිම්සර, කිරණිඳු මේ හැමෝම එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට.

0: FM 95 94.8 Net FM Divaina Pura
1: වෙලාව දැන් 11 විනාඩි 22යි.
2: Finishing වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලරම් තමයි.
3: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න.

0: date. Speed, budget, usage, lifestyle. Okkotuma set SLT Mobitel Home 4G connection. Hamathinma set.
1: Hamoma behaganna ratti 3 in 1 day bonna. Ratti 3 in 1 day itarai.
2: Malli, ei ratti 3 in 1 day kamma bonna kiyanne.
1: Kiri te sini ekka pack ekene sir. Kaduwa damma kalawan kara vinadiyen hari padamata tea ek ready. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
2: රත්ති 3 in 1 පැක් එක දුනා. බෑග් එකේ තියාගන්නක වටිනවා.
1: ඇයි කෙතරට ඔෆිස් එකට? ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
3: රත්ති 3 in 1. දවස අතරතුරේ බොන කිරිති.
4: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. පැරසිටමෝල් විශේෂයකි.
5: ප්‍රතික්ෂාව, ගැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා ගැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද. පින්දෝය 47 21 33 540.
6: හිමව් අරණ. ගුරු අමරදේව. ගීතාවලිය
7: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
6: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
7: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
8: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
9: මේ හස්බන්ඩ්
10: මොකද වයිෆ්
9: ඔයාට අතීතේට යන chance එකක් හම්බුරදී ඔයාමව මැරි කරනවා දාපව්
10: නැතුව
9: අනේ හිතේ ඇති කමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලාද
11: Paul ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
12: හරි. දේ දුනු මාවතේ අපි ඉන්නේ. දේ දුනු මාවතට ඇවිල්ලා ඉන්න කට්ටිය එකතු කරගෙන යන්න ඕන. දේ දුනු මාත්වයට ඇවිදගෙන යන්න පුළුවන්, දුවගෙන යන්න පුළුවන්, ජොගින් යන්න පුළුවන්. එහෙම තමයි දේ දුනු මාවත. හරි, කට්ටිය එකතු කරගන්න හදන්නේ. කොහෙටද යන්නේ? හයි ජනි. අපි මේ ගමුවේ ටවුන් එකේ ඔර්ලෝසු කණුව ගාව ජයසිරි බතික් ෂොප් එකේ කට්ටි. අපි එකතු කරගන්න. එහෙම තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටිය එකතු කරගන්නවා. අපේ ගලේ කඩේ රයිගම චර සරච්චන්ද්‍ර ඩයස් අයියා. ගෙදරද කොහෙද වෙසක් කූඩු ගොඩාක් හදලා ෆොටෝස් ලස්සන ටිකක් ගෙවලා තියෙනවා. කට්ටියම එකතු කරගන්නම්. ඊළඟට ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. කුඩා ඔය විජයපාර බුත්තල පොඩ්ඩයින් කුඩා ඔය විජේ මේ ත්‍රිවිල් පක්කේ ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ අපේ ලසා බෝයි ඇතුළු සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනි කොහොමද ඔයාට? අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. රණිදුගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තින්නේ අපේ අප්සරා. අපිට අප්සරා මැසේජ් එක දාලා තියෙන තංගල්ලි දන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. නැදිමාලේ අකීරා ආයතනයේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එතන අධිපතිතුමිය ගංගානී මෙතිණිය ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. එතන වැඩේ කරන සෙට් එක වැඩ කරන සෙට් එකම මෙන්න අපි මැසේජ් එක කියවන්න හදන්නේ අපේ රාගම රෝසිගේ. මං ඉතින් මගුල් කපු කමුත් කරනවනේ දේ දුනු මාවත කරන අතරේ. රාගම ඉදන් රෝෂි හරිම දුකෙන් ඉන්නේ. අද මොකද යාගේ චූටි මැණික යාට සැර කරලා. මොකද සැර කරේ? කවුද චූටි මැණික කියන්නේ කියලා දන්නවනේ? පොළොන්නරුවේ ජයන්තිපුරේ ඉන්න අපේ චතුරංග මල්ලි. යාළුවෝ දෙන්නත් එකතු කරගන්න කියලා කියනවා. නිමන්ත අයවයි මාතර උදේනියක්කවයි. ඒ දෙන්නම ජොඩු කළේ මමනේ. දේ දුනු මාවතෙන් තමයි මේ වගේ විශේෂ දේවල් කරන්නේ. ජනතා සේවාවත් එකතු කරගන්න අතරේ මතක් කරන්න ඕනි. දැන් ඉතින් අපේ අර පොළොන්නරුවේ ජයන්තිපුරේ ඉන්න චතුරංග වෙන කාගේවත් නෙවෙයි, අපේ රාගම රෝසි හිමාෂගේ විතරයි.

විශ්වවිද්‍යාලය අවුරුදු 138ක් සම්පූර්ණ කරනවා කියලා කියන්නේ සෙමිසේ කාලයක් නෙවෙයිනේ. 138ක් පුරාවට වගේම තව ඉස්සරහටත් මේ රටට ලෝකෙට වැඩදායි දුවරුන් බිහි කරන්න ගාල්ල බද්දේගම ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලයට ආදරණීය පාසල් මවට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. මේ විෂයකට එකතු වෙනවා දුව කසුන්තයි වගේම අනුරාය යාගේ වයිෆ් අයියා මේ කටියම ආදරෙන් ඔන්න ඉස්කෝලට සුබ පතනවා. ජය වේවා මම තාදරෙන් විශ් කරනවා.

Capital Enterprises. ගේ හදන හිණ හැබෑ කරගන්නව නම් අතෙන්ට මෙතෙන්ට ගිහිල්ලා නිකන් වගේ කාලේ සල්ලි නාස්ති කරගන්නේ නැතුව රැවටිලි කාරු පාර්ශ්වයන්ට අහු වෙන්නේ නැතුව ඔයා එන මාර්ග බැලහෙන රෝඩ් එකේ තියෙන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් වෙතම කැදැල්ල නොමින් ලංකාවේ එක එක ව්‍යාජ ආයතන තියෙනවා. පහුගිය දවසකත් එකක් මාට්ටු. හැබැයි ඔයා මම මේ කියන පණිවිඩය අහලා කැදැල්ල තමයි මේ කියන විශ්වාසයෙන් යනවනම් එතන මගේත් පොඩි වරදක් වෙලා තියෙනවා. ඒ නිසා මම මේක විශේෂයෙන් කියන්න ඕනි. කැදැල්ල එන්ටර්ප්‍රයිසස් තියෙන්නේ මහරගම ඇල් හේන රෝඩ් එකේ විතරමයි. වෙන කොහෙවත් නෑ. හරිය අපි කිව්වා කියලා නම් ගිහින් කියන්න එපා. මහරගම ඇල් හේන රෝඩ් එකේ විතරමයි තියෙන්නේ. ඉතින් මේ හාට මේ වේදේ තලංකාවේ කොයිම හරි තැනක පොඩි හරි ඉඩම් කැල්ලක් තියෙනවා නම් ඔය ඉඩමේ වාට ගැලපෙනවාගේ බජට් එකට හරියන්න ගියක් හදාගන්න එක දැන් සිම්පල්. මොකද වැඩේ කරට අරගෙන කළ දෙනවා කැදැල්ල එන්ටර්ප්‍රයිසස්. ආ විශ්වාස කරන්න අද කාලේ වේදන් එක බැලුවම කාමර දෙකක සම්පූර්ණ ගයක් රුපියල් ලක්ෂ 50ක ඔව් 50ක වගේ ගණකටත් හදාගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි ලංකාව පුරාම ඕනම තැනක වගේ ඉතාම විශ්වාසයෙන් එගල හදලා දෙනවා. මොකද ඒගොල්ලෝ මේ ෆීල්ඩ් එකේ එක්ස්පර්ට් ලා. හරි. ඉතින් ඔයාලට යාලුව මුණ ගැහෙන්න ඕනිනේ. හැබැයි ඉන්න කලින් අනිවාර්යෙන් කාල එකක් දාලා අපොයින්ට්මන්ට් එකක් වෙන් කරගෙන ඉන්න. මොකද එතන රෂ් එක වැඩි. කැදැල් එන්ටර්ප්‍රයිසස් නමින් වෙන වෙන බ්‍රාන්චස් නැති හින්දා. හරිද? ඉතින් මෙන්න මේ නම්බරයකට කාල් කරලා ඉඩක් වෙන් කරගන්න. 0743993250. 0743993250 ගන්න. එහෙම නැත්නම් අන්තිම ඉලක්කම විතරක් එක විදිහට වෙනස් කරන්න. 0743993250 කියනවා. කැදල් එන්ටර්ප්‍රයිසස් ලගිනාට විස්තර දැනගන්න පුළුවන්. අනිතක තමයි ගෙදර සම්පූර්ණ වටිනාකම ලක්ෂ 50යි කියලා අපි හිතමුකෝ. ඔය ලක්ෂ 50ම එකපාර ගෙවන්න ඕනේ නෑ. ටික ටික පොලි රහිතව අර ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැම්ම කතා කරලා පේමන්ට් එකක් දාගන්න. හරි, මෙන්න මේ කටේවත් අපි දාගමු. සින්දු අහන්න යන්න. පොතුවට වනේ ප්‍රේමසිරි අයගේ කතා කළ සමනින් මට වට්සප් මෙසේජ් එකක් තමයි එවන්නේ. මම දැක්ක අදත් එවල තියෙනවා. කොමහරි අද තමයි ෆස්ට් ටයිම් අප් දෙන්න කතා කළේ. එයා STF එකේ ඉඳලා රිටයර් වෙලා දැන් ඉන්නවලු. එයාගේ පියුමි රුවිනි ගවට නෙවෝන් තව එකතු කරගන්න කියලා කිව්වා. පුල්මුඩේ ස්ටේෆ් කැම්ප් එකේ ඉන්න සංජීව, ඒ වගේම එයාගේ ආදර වයිෆ් පද්ම, රෝහිතවත් එකතු කරගන්න කියලා කියනවා. සින්දු ටික අහන්න.

0: NetFM.
1: ඇසීම අඩුත චැනල් දායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777 77 76 10.
2: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
3: එහෙයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: වැඩියෙන ලීසිං බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rise Lead 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0.77 46 47 94 කතා කරන්න.

0: මව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
1: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
0: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
1: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය.
2: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්.
3: Wake up. Subtitle hormones. Alpha Studio.
2: දවසටම ඕන කරන විටමින්ස්. Alpha Studio.
3: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: කින්දර හැන්දෑවා
7: brought to you by
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
1: Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: වැඩිවන ලීසිංග බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rise Lead 125 bike එකට discount එක රුපියල් 100,000ක්. 0677 46994 කතා කරන්න.
8: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

අවසද කයි විනරි හත ලිහා වෙලව අපි ලගේ ගින්දර හැඳෑ වහගෙනන්න ඕ වත්සපකි නොවත මයිමතක් කරන්න දන්නේ මසේජකක් කෙවලා නම කියනකම් බලාගෙන ඉන්නවා නඟ අනේ ඔයාගේ නම තමයි මේ කියන්නේ හයි වාෂී ඔයා නැතුව පාලුවෙන් හිටියේ සිංදුවකට එකතු කරගන්න මගේ නගාලා දෙන සුදේශී නිපුණී මගේ පුතයි මම රුවිනි කියලා කියනවා ආදරේ අපෝ නෑතරනේ කවුරු හරි කියනවා නම් ඔයා නැතුව පාලුවයි කියලා මොකද්ද මොකද්ද වෙලා යනවනේ නැද්ද අනේ ෂෝක් අනේ මම නැතුව ඔගලන්ට පාලුවයි කියලා අහනකොට හැමදාම වැඩට එන්න හිතෙනවා ඉරිදා ඔන්න ඇනිවාඩු මම එන්නම් වැඩට සුබදාවලක් වාශිමටත් ලස්සන සිින්දුවක් දෙන්න අම්පාරි කමලක්කගේ මසේජක ෆැමිලිකයෝ කෝම එකතු කරගන්න කෙලිකෙන පෙන්නෙත් ෆැමිලිකයෝ කුමත් එකෝකේ අතරින් එකතු කරගන්න හයි භාෂයනි ඔල්ලයි එකක් කෙන්නකෝ දන්සල් කාලකාල මහත්වෙච්ච ධර්ම වලන්ද අනේ අන්න ශාන්තයියේ චෝටම් මහත්තුනා කියලා අපි සලනවද නෑනේ හැබැයි දන්සල් කන්න ලැබුන්න තේක තමයි පුරස්නේ ලස්සන්ට වැඩේ කරනවානි අපි මුරුන් තොඩුවෙන් රශාන් ශාමා සෙනුකයි ගවට රෂිකායික ලක්ෂ්මන් එකතු කරගන්න කෙලකින් ආදරි නොක්කොමල එකතු කරගන්න හයි භාෂි නංගියෝ අපිවත් ලස්සන සිින්දුවකට එකතු කරගන්න පැල්මඩොල්ලේ ෆාර්මසියේ අනේ මන්දම් පනසිය ආයුර්වේදරුම් කත් දෙකක් කියලා හැම දාම එකම මෙසේජක එවනවා මේක පොඩ්ඩක් මොනාද කියන්නේ හරියට ටයිප් කර ලෙවන්නකෝ ස්පෙලිං මිස්ටේක්ස් මොනාහරි තියෙනවනම් මම කියන එක වැරදි නම් ඒක හදලා ලෙවන්න කල්යනි ගවට ඩොක්ටර් නිරංජි එරංගි රින්සියා කොමලම දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න අය හදලා ලෙවන්න

ஓ சதிகாய் வினாடி ஹத்தல்லே ஸ்பாய் விலாவு அப்பி அடாதனி தவலாசர சிந்துடி காக்கான் ඒකහන්න කටියක් ඉන්නව එකතු කරගන්න මේ අපේ අර රත්නපුර හකමුව ගරාජිකේ ටින්කරින් අය මයිතනි සෑහෙන දවසකින් කතා කරේ නෑ කොල්ලගේ කකුලේ තුවාලයක් වෙලානේ දැන් ටිකක් සනීපයිලු කුමාරි අදළු කාලෙකට පස්සේ ගරාජ් එකට හතාවේ වටික්මන් සුවය ලැබෙන කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා පරිස්සම් වෙන විසබීජය වාගන්නේ නැතුව හරිද ආදරෙන් එකතු කරගන්න ඔයා මේ වගේම වගේ බෝලයක් හකමුව ගරාජ්ජකේ අපේ බොස් ජයන්ත අයියා විජේ මාමා හලෝ කොහොමද උතුරන්න හරියන්න ඕනේ තිඟ ඒ වගේම රත්නපුර සතසේ කොල්ල කිල්ල ටික ආදරෙන් මතක් කරනවා ජය වෙන්න ඕනේ Thank you so much කොල් කලාට ආදරෙන් එකතු කරගන්න තව කටිය ගොඩක් ඉන්නවා හිමිහිමින් මං කියන්නේ ඒ අතරෙම උගලන්ට කේඩී රයිස් ලීඩ 1 to 5 ස්කූටි එක ගැන මතක් කරන්න ඕනේ අර මං කියවනේ තොග සීමිත ඉක්මන් කරන්න ලක්ෂික මිල අඩුවක් එක තමයි ඔයාට මේ දවස්වල මේ ස්කූටි එක ලැබෙන්නේ සාමාන්‍ය වෙළඳපළේ තිබ්බ ගාන රුපියල් 796500යි ලක්ෂයක් අඩු වෙනවා කියලා කියන්නේ මහත්ය රුපියල් 696500ට ඔගලන්ට මේක ගන්න පුළුවන් ඒ වගේම තමයි මේ ලීඩ 15 බයික් එක පෙට්‍රල් බයික් එක මේ දවස්වල ගත්තොත් එහෙම ලීස් එකක් දාලා නම් ගන්නේ පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනම ඔයාට ෆ්‍රී කරගන්නත් පුළුවන්කම තියෙනවා ඒ කියන්නේ ලීසින් කම්පනියකින් වාට මුකුත් කරනවා නෙවෙයි කේඩී රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටෙඩ් එකෙන් පළවෙනි මාස තුනේ වාරික තුනත් ඔයා වෙනුවෙන් ගෙවනවා ඔහේ අරන් යනවා අපි ගෙවනවා කියලා තමයි එගල කියන්නේ හරිද ඉතින් ඒ නිසා තොග අවසන් වෙන කලින් නෝගේ ස්කූටර් සිහිනය සබයක් කරගන්න Made in Sri Lanka කියලා කට ඇරල කියන්න පුළුවන්. Europe countries ගොඩකට export කරන export quality මේ ස්කූටර් එක ඔයාගේ කරගන්න. මෙන්න මේ නම්බරයකට දැම්ම කතා කරන්න. 077 46 3 97 077 46 3 97 කතා කරන්න. දෙවින ප්‍රමල විජාලයක් ඉන්නෝ අලෙවියෙන් පසු සේවාවත් අති විශිෂ්ටයි. සේවා නියෝජිතෙන් ඉන්නෝ අමතර කොටසුත් ඔයගලන්ට දෙවින පුරාම ගන්න තියෙනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වේලාව 2:50යි. හා මේන බලේ බිපය තිර වෙලා. අපි දිගව පැයට යන්න වෙලාව ඇවිල්ලා. මේ පැය 8 අහන්න දෙන. අන්තිම සින්දුව තමයි අහන්න දෙන ලෑස්ති වෙන්නේ. සින්දු අහන කලින් ඔගලන්ට සෙවලගේ ආයුර්වේදය ගැන මතක් කරන්න ඕනේ. ඔයාට තියෙනවා නම් ප්‍රශ්නයක්. බිම ඉඳ ගන්න බැරි. සීල සමාදන් වෙන්න එහෙම ගියාම චූටි පුටුවක් අරගෙන යනවා නේද? හන්දිපත් කැක්කුමයිනේ. ඉඳගත්තුත් නැගිටින්න බෑ. නැගිටගෙන හිටියත් ඉඳ ගන්න බෑ. මහන්සි වෙලා වැඩක් කරන්න බෑ. බරක් උස්සන්න බෑ. කොන්ද රිදෙනවා. හන්දිපත් වේදනාවයි. ඔය ඔක්කොම වේදනා ටික පටස් ගාලා නැති කරගන්න පුළුවන් සෙවදගල හන්දි රාජ තෛලය පාවිච්චි කරලා. කමල් බන්දර වීරප්‍රේම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ තමයි මේ නිෂ්පාදනය හැදෙන්නේ. එවැගේම තමයි ගැස්ට්‍රයිටිස් නෑ. අන්දැක්කපා ෆේස්බුක් එකේ මනාද මේ ෂෝට් වීඩියෝ එකක් තිබුණා. අච්චාර දන්සලක් ඔක්කෝම ජාති දාලා වෙරලු ලොවි ගවට අන්නාසි අම්බ ඔය ඔක්කෝම දාලා එකට හදපු අච්චාරුවක් දැක්ක මං අච්චාරු දන්සලක් ඕනේ කියලා හිතුණ. පරාට දන්සල් තිබුණා. හැබැයි ඉතින් ඇතරම ගැස්ට්‍රයිටිස් නැති ඉන්න හොඳයි. ගැස්ට්‍රයිටිස් තියෙන කටියට කොච්චර අසුනත් ඔය දේවල් කන්න බෑනේ. තෙල් කන්න බෑ. ඉගාවට සැර කන්න බෑ. මිරිස් ජාති කන්න බෑ. පිටි කන්න බෑ. එතකොට මොනවද කන්න පුළුවන් මහත්තයෝ? ඔය වගේ මේ ගැස්ට්‍රයිටිස් ඉඳලා දුක් විඳිනවා නම් සෙවනගල ජීව බල අම්ල පිටු සුවේ පාවිච්චි කරන්න නිට්ටවට සුව කරගන්න පුළුවන්. ඒවත් අගේම තමයි සෙවනගල ජීව ශක්ති රසායනය. සෙවනගල ශ්‍රේයා දේවි හැලෝය. හිස්කෙස් ආශ්‍රිතව ගැටලු තියෙනවා නම් හිස් කබල ආශ්‍රිතව ගැටලු තියෙනවා නම් මොන නැති කරගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම නිෂ්පාදන වලට ඉන්න තැනකට ගෙන ගන්න පුළුවන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙන. මෙන්න නම්බික 0747 31 33 540. 0747 31 33 540 කතා කරා. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන් හරියට.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද? අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
3: එන්න 40ට දිනුම් අවස්ථා 5ක්ම දෙන කොටු දෙකට

0: දේවදියවැති ඔබේ ඇස් නිරන්තරින් පරීක්ෂා කරගන්න රිෆ්‍රැක්ෂන් අයි ප්‍රෙෂර් සහ ෆන්ඩස් ෆොටෝග්‍රැෆි ටෙස්ට් සඳහා විෂන් කැවිතින් සිට 75% දීමනාවක් වෝඩ් පෙදෙස විෂන් කැ ප්‍රධාන ශාකාවට පැමිණ කූපන් ලබා ගන්න ජුනි 30 දක්වා පමණයි ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953
1: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
0: හදරෝග ස්නාය රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540
2: Oh my God! This is original!
3: Nato!
4: අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
5: අපිලාගේ ගින්දර හැන්දෑවහන අන්තිම පැය වෙලාව තුනයි දෙකයි

0: 98.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
1: අයිබන් මේ පැයි රටතොට සමගින් මම අසංක. ඉස්ලාම් දහමට අපහස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යයි චෝදනා ලබා සිටි බොදුබල සේන සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කරන දිනය නියම කිරීම සඳහා ඒ ජූනි මාස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව කැඳ වූ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඉනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයේ අවසන් කළ මහාධිකරණ විනිසුරු බුද්ධිකසි රාගල මහතා අනතුරුව එම නඩුව විභාගයට දින නියම කිරීම සඳහා ජූනි මාස 26 වනදා කැඳවන ලෙස නියම කළා. මිලගනෙත් නිවුස් පස්වරු 4ට.
0: Netnews, මේ පැය රටතට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දැයි නැන පහන් දල්වන සදහම් සිතිවිල්ල
2: ඔබ කුපිතවීම තවකිකුගේ පරමාර්ථය නම් ඊට හසුනුවන්න වෛරයෙන් වෛරයනොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ නොපමාව කුසල් දහම් පියදෙන්න
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
3: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද
4: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි නිවිල ගියට පස්සෙත් සුවඳයි
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස් ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා
6: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 399
7: හරිද හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
8: ගින්දර හැන්දෑවා
9: Brought to you by
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
11: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
12: වැඩිවන ලීසිං බර සහැල්ල කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක් තව කේඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක් 077 406 4497 කතා කරන්න
13: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
14: FM 95 94.8

සිතුනේ විනාඩි 12යි වෙලාව පිළගේ ගින්දර හඳාව හගෙන ඉන්න අන්තිම පැය තමයි පටන් ගන්නෙ. හා මට ගොඩපිටිය කුසුමාවතේ අම්මා කතා කළා. අද නම් යුවලු. හැබැයි මේ ටිකේ හොඳට දන්සල් වැඳගත්තලු. ගෙදරු යල කනෝ වගේ නෙවෙයිලු එළියෙන් කවුරු හරි උයලා නේද දන්සලක පොල් සම්බලයිකේ වතකේ දුන්නා. අම්මෝ පුදුම රහයි කියලා කියනවා. එහෙම එකක් තේනව නේ මොනවාට හරි කොමහරි එකට පිටිය කුසුමාවතී අම්මවත් දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න ආගේ හස්බන්ඩ් කරුණාරත්නයි අර ඇතුන් ගර ෆැමිලි කේ කොමයි එකතු කරගන්න ජය වේවා වරලන්දි කුසුමාවතී අම්මෝ යවත් මතක් වෙන හොඳේ ඊගාවට අපේ බදුරලි අශෝක අක්කා කෝල් කළා ආදරෙන් ඕවත් එකතු කරගන්න එයාට නම් පන්සල් ගිහිල්ලා එනකොට කඩල දන්සලකුයි උණු උණු පොල් රොටි දන්සලකුයි හම්බුනාලු හොරහයිද කියලා එතකොට කියනවා කට දන සම්බෝලෙකුත් එක්ක

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: AAT අධීර 1 සහ AAT අධීර 2 එකවර හදාරා. වසරක් තුල AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන fast track කරගන්න. අමතන්න 0112559669.
2: වේලාව 3:07.
3: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol පැරසිටමෝල් විශේෂයකි.
4: සිින්දරෙල්ලා වගේ මන්නම් ඉන්න මව බේර ගන්න කවුරුත් වෙනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
6: Sloan Green Caps. Your city, your ride.
7: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-447-7953
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
9: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540

0: happening, finna be loving me. Happening, finna be loving me.
1: Happy එකේ අහන්න සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්.

හැමදාම වගේ මදත් අපි ඔවා හගෙන ඉන්නේ. මගේ අම්ම නන්දාවතී ඊයාගේ බර්ත්ඩේ එක යාට විෂ් කරන්නවා. විමෝදර බද්ධ වෙලා හස්බන්ඩ් කුමාරු චූරිමැණික ආයුෂි මම ස්වර්ණමාලිය අපි කොමලම අම්මට විෂ් කරා කියලා කියන්නේ කෙනෝ. අම්මට ලස්සන විෂ් එකක් දෙමු නේද? Happy birthday to you. Happy birthday to you. Happy birthday amma. අනාට නිදුක් නිරෝගී සුව ලැබෙන සුබෝම සුබෝ පන්දිනයක් වෙන්න කියලා මම ආදරෙන් විශ් කරනවා. හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම තබා වෙන්න ඕනි. හරිද? හරි ගාවට ඉංගිරියාවත්තේ තැලිගමයි සන්සේලා ෆැෂන් දෙකේමයි ඒ වගේම රන්මාක් ලව කලෙක්ෂන් එකේ මා වහගෙන ඉන්නවල සද්දට කොබල කෝ කෝ කෝ රංජිත් නිසන්සලා රන්දි තවින්ස ඇසිස්ම කටියම දෙකම දෙකක් ආදරේ නෙගතු කරගන්න ජය වේවා. හයි භාෂි ඕනා දතාවත් දය නංගිව බලන්නල කෝ කෝ එද ඉන්නේ ආදරේ යනේ. එයා කියනෝ මෙන්න මෙහෙම ඕනා දත් අනේ අදත් ඔන්නව දය නංගි බලන්න ලස්සන සින්දු අරන් ඇවිත් බෙදන්න ඔක්කොම එකතු කරන් යසට නටන්න දෙන්නකු භාෂියෝ දැන් ඉතින් රඟන්න දේවතුරේ චන්දියක්ක තැන්කෝ අපා කවි හදල වනෝට අදරින් ඕව එකතු කරගන්න. භාෂෝ අදත් අපිට ලස්සන සිින්දුවක් දෙන්න දෙවල නැතිමාල ඇඩසන් රෝඩිකි චන්දන ස්ටෝසිකි චන්දනයයේ චන්දරියක ආදරෙන් එකතු කරගන්න ජයවේවා. තනිකම මකනා භාෂිගේ කියවිල නෑසුවතින් දවසම ඔළුවේ කැරකිල හැමදාමත් සතුටින් ඉන්න භාෂිකෙල්ලේ සතුට බෙදන හොඳ හැටියටලෝ ආදරය යනේ මිලානයා ඔබ දෙකම දෙකක් ආදරෙන් එකතු කරගෙන ඔබේ කූඩු හරි ලස්සනයි. හයි භාෂි අපි පොතුවටෝට ප්‍රේමසිරි මංගලිකා රුවිනි පියුමි නෙවෝන් ආම මිගලක මෙසේජ් එක කියවෝ මොකද එයා කෝල් කරපින්ද. හයි දෙහි අත කණ්ඩේ සචිනි රම්බණ්ඩාය ගමට බන්දුල රත්නසිරි මල්කාන්ති මේ කටිය මේකතු කරගන්න මල්කාන්තිට උම එකක් වුණේ කියලා කියනෝ. ඇත්තට මොන වුණේ කාටද දන්නේ? කොමාරි ඔන්න අල්ලගන්න ඕ

0: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමතියති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: විරැකියාවට තිත තබමින් හැකියාවට රැකියා ලබා දෙන සදාහරිත ප්ලාන්ටේෂන්. ඔබේ සිතැඟි පරිදි රැකියාවකට මෙන්න අවස්ථාව. එන්න අනාගත සුරක්ෂිතතාවයෙන් සැදුණු සදාහරිත ප්ලාන්ටේෂන් වෙත. සුදුසුකම් සපිරි ඔබ වෙනුවෙන් රැකියා රැසක් අප අතේ. ජීවිතය ජයගන්න තීරණය ඔබ අතේ.
3: වට්සප් කරන්න 0676 441 1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
0: මුදලාලි
4: අලෝනා,
0: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුරු ග්‍රැන්ඩිසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
5: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
4: විජය දාන්න ඔක්කොටම.
5: ඇයි මුදලාලි, නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
0: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහු
6: වෙනවා. මිරිස් නම් මිරිස්, විජය මිරිස්.
7: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න KD Rice අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rice Lead 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 0777 406 4997 කතා කරන්න.
8: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
9: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
10: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
11: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
12: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
13: ක්‍රිස්ටිනා කෝටිං හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජකින් හනා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
12: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
11: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
10: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
12: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
14: Brought to you by
15: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
2: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
16: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
1: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
17: Death FM Algo Town.
18: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
19: කින්දර හැන්දෑවා
14: brought to you by
0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
5: Frames Eric ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න KD Rice අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rice Lead 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 0777 406 4997 කතා කරන්න. ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

அவசரத்துல வினாடி தீசாய் இதெல்லாம் சந்தன லியனாரா சிம்மஹத்தியாகே சிந்து ஒன்னு நான் ஸ்டாபிக் அக்கானே මම කියන්නේ කේරි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ඔගලන්ට අරගෙන එන ලීඩර් 1 to 5 බයිස් එක බයික් එක ගැන. හරිද? බයිස් එක ඈ. වේ. මේක සාමාන්‍ය මිල වෙන රුපියල් 7,96,500යි. මේක මේ දවස්වල ලක්ෂක ඩිස්කවුන්ට් එකක් කිව්වට දෙන රුපියල් 6,96,500යකට. ඒ වගේම තමයි ඔයාලා ලීස් එකක් දාලා නම් බයික් එක ගන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුන ඔයා නෙවෙයි ගෙවන්නේ KD Rice Motor Company වෙතින්නේ. ඒ කියන්නේ ඔයාට තියෙන අරගෙන පදින්න. ඒගොල්ල ලීස් එක ගෙවනවා පළවෙනි මාස තුනේ. ඒ වගේම තමයි කියන්න ඕනේ පෙට්‍රල් ස්කූට් එකක් කියලා කිව්වහම ඇඟේ රීගඩු පිපිල යනවාද තෙල් මතක් කළා. ඒ වෙනෙව්වට මෙව්වයි හොඳට තෙල් කරනවා. මොකද මේකට පාවිච්චි කරලා තියෙන 125cc අධිබලත එන්ජින් එකක් ඒ වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එකත් කම්බයින් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පෙට්‍රල් සෝන්නට පවා දුවනවා මහත්තයෝ. ඉතින් නම කියලා නම බලලා අරගන්නවා නම් KD Rice Motors වෙතින්ම අරගෙන එන මෙන්න මේ පෙට්‍රල් ස්කූටි එකම අරගන්න. වැඩි විස්තර දැනගන්න ඕනේ කතා කරන්න මෙන්න මේ නම්බර් එකට මේ දැම්ම 0767 466 4397. සමාවෙන 0777 406 7394 කතා කරන්නේ 77 406 7394. හොඳේ ඔය නම්බර් එකට කතා කළා KD Rice වෙතින් වැඩි විස්තර දැනගන්න. හරි අපි අමෝ WhatsApp එක පැත්තට කටිය ගොඩක් ඉන්නවා එකතු කරගන්න. හයි අපිට ලස්සන සින්දු ටිකක් දෙන්න. ජේවස් ෆරීඩා දීප්තිද සිල්වා ශරීන් ඩයස් ගයානි ඔය කටිය මාතරෙන් එකතු කරගන්නවා. Thank you. ඊගාවට මාතර නාමල් ටේලර්ස්ලා. හයි ආදරෙන් එකතු කරගන්න හොඳේ. හයි භාෂී අපිවත් එකතු කරගන්න සින්දු ටිකක් අහන්න. ඔමාෂා ඊගාවට රනිදු රසිදු චූටිමැණික චෙනූෂවත් එකතු කරගන්න. හබී සුසන්තත් ඉන්නවා. මම යටියන්තට මහවිල සඳමාලි කියලා කියනවා. ආදරෙන් ඔක්කොමලාම එකතු කරගන්න. ඊගාවට කෝල්ස් ගන්න බෑ ලයින් බිසි. 1995ක් ගත්තා නේද කියන්නේ ආන්සර් කරනවා දමීත්. වෙන කවහරි තියන්න වෙනවා ෆෝන් එක ආන්සර් කරලා මට සපෝට් එකක් දෙන්න කියලා නේද. සමාවෙන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: තුනයි විනාඩි 51යි වෙලාව. මම ඉතින් කෝචිය වගේ කියවගෙන දුවන්න තමයි ලෑස්ති වෙන්නේ. කොලිය අපිට ජයන්ත අයියා කෝල් කළා. හරිද? අද නම් උඹ එක කොහොනි මයි කියලා කියනවා. ඉගාවට පිළියන්දල ක්‍රිස්ටියන් ගර්ල් සැහෙන කාලෙකට පස්සේ කතා කළා. ආදරයෙන් එකතු කර ගන්නවා. එයත් කියනවා දෙන ඕන එකක් ගන්නවලු. ආදරෙන් එකතු කර ගන්න ඔයත් පරිස්සමින් ඉන්න ජය වේවා. හරි, ඊට පස්සේ වට්ස්ඇප් එකේ මෙන්න මේ කට්ටියවත් අපි දාගමු. සිඳු අහන භාෂමණික ගුඩ් ආෆ්ටර්නූන්. එහෙනම් ගුඩ් ඊවනින් නේද? නිතෙෆම් ඉන්න මම දාන්නම්. ආදරෙන් එකතු කර ගන්නවා. ඊට පස්සේ ටිනෝජ් හයි, සුබ දවසක් කියලා මැසේජ් එකක් එවල තිනෝ. ආටත් සුබ දවසක්. හයි භාෂය, ආෆ්ටර් ලොง ටයිම් නේ රොෂාන් ෂාන්. මතකයි අනේ මතකයි, කොයිද ගින් හිටියේ? ආදරේ නෝවත එකතු කරගන්නවා. ජය වේවා. භාෂිනංගේ අපිත් වැඩ කරන ගමන් වහගෙන ඉන්නේ ලස්සනම ලස්සන සිඳුරිකකට එකතු කරගන්න. කුමාරි මිස් දොල්මි, මම කඩවත ලක්මාලි අක්කා කියලා කියනවා. ලක්මාලි අක්කව දෙකම දෙකක් ආදරේ එකතු කරගන්නවා. වැඩ කරන ඔක්කොමලත් එක්කම උතුරම් හරියන නොනි මහතයෝ. චෝරිවත් මහන්සියක් කාටවත් දැනෙන්න එපා. සුබදහවලක් භාෂ්‍ය අක්කා, මගේ සුදුමැණිකම් මගේ බර්ත්ඩේ එක. ඊයේ තිබුණා යාට විශ් එකක් දෙන්න යාසනීප වෙලා ඉන්නේ කියලා කියනවා. දුව දනේෂවත් සිඳුරිකකට එකතු කරගන්න කියලා කියනවා. අම්මගේ නම්බේ නමත් එවල තිබ්බනම් ඇතරම අපිට ලස්සන විශ් එකක් දෙන්න තිබ්බ කොහොමහරි. අපි අම්මට විශ් කරමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday amma. අනේ වගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නිදුක් නිරෝගී සුබෝ පන්දිනයක් වෙන්න කියලා මම ආදරෙන් විශ් කරනවා. හරිද? බය වෙන්න එපා, ඉක්මනට සනීප වෙයි. ඔන්නේ කටිව තමයි වට්ස්ඇප් එකෙන් එකතු කරගන්න. යන්න කලින් ආයෙම වතාවක් මම උගලන්ට සෙවනගල ආයුර්වේදය ගැන මතක් කරලා යන්න. මොකද සෙවනගල ආයුර්වේදය කියලා කියන්නේ සෑහෙන ලෙඩ රෝග ගණනාවකට, රෝගීන් ගණනාවකට සුවය ලබා දුන්න තැනක්. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන නිෂ්පාදන ඔයාට ඉන්න තැනකට ගෙන ගන්නත් පුළුවන්කම තියෙනවා. අයලගාව තියෙන සෙවනගල හන්දිරාජ තෛලය, සෙවනගල ජීව බලාමුළු පිත්තසෝය, සෙවනගල ජීව ශක්ති රසායනය, ඉගාවට සෙවනගල අසමෝදගම්, සෙවනගල ශ්‍රයා දේවි හෙයා ඔය ලිව බූස්ටින් කැප්සියුල්ස්, ඉගාවට තමුණාදනේ විශේෂ මේක මේ කාලේ සෙවනගල මදුකා කැස්සට පැනිය වගේ මාට් ෂුගර් තියෙනවනම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් සාට ගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ කම, අපේ වෙදකම රැකගත්තු මේ නිෂ්පාදන පාවිච්චි කරන්න අය අතුරු ආබාධ මොකුත් නැතුව සෝවෙන්න. වැඩි විස්තර දැනගෙන කෝල් එකක් ගන්න 0747 31 33 540 වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙමනම් අංගොමම ගිහිල්ලා නම් ඉගාවට ඔගලන්ට හතර වටේ අසංකත් එක අහන්න පුළුවන්. කොමහරි හෙට දවල් එකට අපි අයිම හම්බෙමු. එතකන් ඔගල කොමලාම පරිස්සමින් ඉන්න, අදත් තොරම් බලන්න යනවනම් ඒ පරිස්සමින් යන්න. ජය වේවා.

0: AAT നവശിഷ്യ പ്രതീക്ഷ സന്ദർഭന സിയറ്റ് വിസക വട്ടം സഹിതവ് ജൂൺ 30 ദിനത്തെ പെരളിയ പ്രതീക്ഷ വന്ന് അടുവയസിൻ ഒബെ വൃത്തിയ സിഹ്നേ ജയ ഗന്ന് അമതന്ന് ബിന്ദുവായി 112 559 669
1: තන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලෙ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුල කම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0716921767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
1: ඔව් මන් දන්නවා ට්‍රැවල් නෙට්
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672
3: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
4: සංක දිනය සශිකා නිසංසලා
5: සුනීර සුමංගා
6: නුවන්විකා සේනාරත්න
7: අමීෂ මිනවල්
8: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
9: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
10: tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
1: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්
11: හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සුබසන්නයක් හවස 4 විනාඩි 1යි.
2: Net News මේ පැය රටකට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විපස්සුම.
3: අයිබෝවන් මේ පැය රටතට සමගින් මම තරංග. කැරම්බෝට් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිරඳනුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ජූනි මාස 17 වනදා කැඳවන ලෙස අභියාචනා අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම පෙත්සම අද පි කුමරන් රත්නම් සහ ප්‍රදීප් හේටියරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනිසිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධයෙන් අල්ලස් කොම්සන් විසින් ගොනු කර තිබූ නඩුවකට වරදකරු කළ සෙසේවාදායකයාට එරෙහිව කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුලක් විසින් බරපතල වැඩ සහිත වසර 30ක සිරඳනුවම් නියම කර තිබෙන බව සඳහන් කළා. එසේ තිබේදී නීතිපතිවරයා විසින් එම චෝදනා සම්බන්ධයෙන් තවත් නඩුවක් ගොනු කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එකම චෝදනාවකට දෙවතාවක් නඩු පැවරීම නීතියට පටහැනි බවත් සඳහන් කළා. මේ කරුණු තහ සම්බන්ධයෙන් සෙසේවා දායකයා මහාධිකරණ නඩු විභාගයේදී මූලික විරෝධතා මතු කළද මහාධිකරණ විනිසුරවරයා එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ. එයනුව විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන චෝදනා පත්‍රය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූනි මාස 17 වනදා කැඳවන ලෙස නියෝග කළා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික දේශ කාර්යාලවලට බෙදා දීම සඳහා සතොස ආයතනය හරහා කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර බෙදා හැරීම තුළින් රාජ්‍යයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. මිලගනිත් නිවුස් පසොර පහට.
2: Net News. Be pay what a thought.

0: FM 92.8 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net
1: කවදත් අලුත් කාගෙත් net
2: දෙයි නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල
3: යම්සේ ගණු උකල් පර්වතයක් සතර දෙසින් හමන සුලඟින් කම්පා නොවේද එපරිද්දෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පා නොවන්නේය
2: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
4: මේ හඳුන් කුරුවල්.ඩොට් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
5: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
6: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 399
7: හරි දේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
8: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
9: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
10: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති
11: ලොතරේ මණ්ඩලය කොවිසිත ලොතරේ
12: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

0: Hatara Aten Sindu Ahena Net FM Hatara Wate
1: සුබසන්නේලක් හවස 4යි විනාඩි 9යි වෙලාව. අපි වාගේ මගේ බොරින් නැති ඉවරින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. සඳුදා දවස සෙනසුරාදා දවස් දෙක නිවාඩු දවස් දෙකක් නේද? දන්සල් වැන්දද හිතවතුනි. කොහොමද ඔයගොල්ලෝගේ පැත්තේ වෙසක් තත්ත්වය? ප්‍රීති වෙසක් සැමරුවද? දන්සල් කීයකට ගියාද? ඕවා තමයි අදහන්න තියෙන ප්‍රශ්න නේද? මේ පේන්නේ නැද්ද? දන්සල් ගිහිල්ලා ගිහිල්ලා වොයිස් එකට වෙලා තියෙන දේ. අචින් අචින් තමයි අද ඉතින් දවසම. Right, okay, කොහොමනත් කමන්න. ඉතින් ඔන්න දවස් දෙකක්ම දන්සල් පෝලිම් වල ඉඳලා අද සුපුරුදු විදියට වැඩට ඇවිල්ලා හවසරුයි අසම සින්දු අහන්න තියෙන පැය දෙකේ වැඩ පටන් ගන්න හදන්නේ. වාගේ මගේ බොරින් නැති වෙනින් ඩ්‍රයිව් එක හතර වටේ. ඉතින් කියන්නකෝ යා දන්සල් වලට කොච්චර ගියාද, මොකද වුනේ කියලා මට 0711 95 95 95ට WhatsApp එකෙන් දිගම මැසේජ් එකක් දැම්මත් කමන්නේ. හරිද? ඊට පස්සේ අදත් කොහේ කොහේ හරි දන්සල් එහෙම තියෙනවනම් මට මැසේජ් කරන්න, මම අනිවාර්යෙන්ම ආව මතක් කරන්න. කෝල් කරලා අපි දෙන්නට කතා කරන්නත් පුළුවන්. දවස් දෙකකට පස්සේනේ අපි හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා සෑහෙන්න දේවල් කතා කරන්න තියෙනව නේද? කතා කරලා මැසේජ් කරලා රයිට් ඕකේ. තොරම් බලන්න ගිහිල්ලා වෙච්ච පොඩි අකරතැබ්බයක් පිළිබඳව මම වෝල් පෝස්ට් එකක් දාලා තියෙනවා. ටග්ගල ගිහිල්ලා පෝස්ට් එක බලලා කමෙන්ට් එකක් තියලා ෂෙයා පාරක් දාන්න අමතක කරන්න එපා. හරිද? අද වැඩි ප්‍රමාණ chance එක දෙන්නේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන කට්ටියට. මේ පැත්තට එන්නකෝ. හරි. Right, එහෙනම් අපි දෙන්නත් එක්ක ලස්සම සිදුහන ගමන් හවසර වෙරඩික පටන් ගන්න තියෙන්නේ. වැඩ කරන ගමන් හිටියත්, වැඩ ඇරලා ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් හිටියත්, නැත්නම් හවසර වෙරඩ යන්න ලෑස්ති වෙන ගමන් හිටියත්, ඔය කිසි දෙයක් නොකර ගෙදරට වෙලාම ආවහගෙන හිටියත්, ඔවා මේ පැය දෙකම මංගාව ඉන්නේ කියලා මම දන්නවා. ඉතින් ඒ නිසා 0711 95 95 95ට WhatsApp එකේ මැසේජ් කරලා මේ පැතරේ නමතක් කරන්න එපා. මේක වගේ මගේ බෝරින් නැති වෙනින් ඩ්‍රයිව් එක හතර වටේ with DJ Asa.

0: අවසන් 4යි විනාඩි 17යි.
1: FM 95 94.8 Net FM දිවයින පුරා.
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: මන් රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
2: කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේස සම්ියම නදලවේ.
7: එක එක දේවල් වලට set වෙලා ඉන්න අයට හැම අතින්ම set connection එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle ඔක්කොටම set SLT Mobitel Home 4G connection. හැම අතින්ම set.
8: විෂන් කියා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මකාක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අව කණ්ණාඩි සේවකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
9: Meltol hisrathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
10: pratikshawa gassa una angapatha vedana thoran karana divyamaya aushadhaya sevanakala maduka gassata paniya sevanakala aayurveda nishpadanaya ape vedakama ape urumaya 40 wasaraka abhimanaya sevanakala aayurveda 0747-31-540
11: hite thiyena lokuma hine lassantama haba karaganna කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හිනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. 150කට කාමර දෙකක ගයක් සම්පූර්ණ දෙමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
12: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
13: සංක දිනය සශිකා නිසංසලා,
14: සුනීර සුමංගා,
15: නුවන්තිකා සේනාරත්න,
16: අමීෂ මිනෝල්.
17: ජූනි 13 සිනමන් ලේක් සයිට් හෝටල් පරිශ්‍රයේදී
18: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
19: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
20: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
21: කවදත් අලුකාගෙත්
22: හතර වටේ කතා කරන්න 0112-55-33-63 WhatsApp 0111-95-95-95

0: අතෙන් සිින්දු ඇහෙන නැතෆම් හතර වටේ.
1: අවස හතරයි විනාඩි විසි පහයි වෙලාව අපි හතරවට හගෙනන්න ගමන් මේ වෙලා මට මැසේෂ් කරප අලු සට් එකක් එකතු කරගන්න තමයි හදන්නේ. හයි ගොහොමදසා සුප සැඳයක් වේවා. අපිත් මේ වෙලා අවතමයි හගෙනන්න ලස්සන සිදුව දෙන්න පුතාල දෙන්න ටුෂාන්වයි විශල්වා එකතු කරගන්න කියලා. මට රුවන්වල්ලෙන් කුමුදු මැසේෂ් කරලා තියෙනවා. තැංකූ මංවා ගොඩ කාදරෙන් එකතු කරගන්න ඉට පස්සේ සුප සැඳයක් වවාසයි අපි හැලිකොට චමින්ද මෝටර්සගේ සෙට් එක බොස් චමින්දවයි ඉට පස්සේ රසිදුවයි සනත්වයි සෙට් එකම එකතු කරගෙන සුපිරි සිින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාරෙන් උදාර විදිර මැසේ ෂරපු ල සට් එකම එකතු කරගන්නන්ඒ වගේම හයිගඩීවිනි අසා කොහොමදොයාට මම තංගල්ලෙන් අප්සරා මට රනිදුගේ සිින්දුවත් දෙන්න පුළුවන්ද කියලා හලා තියනවා. මං අනිවාරෙන් රනිදුගේ සිින්දුවත් දෙන්න ඉට පස්සේ ලෑස්ති කරගෙන තියෙන සිින්දුවට දැනට මංවාව එකතු කරගන්න හරිද. ඉට පස්සේ හයිගඩීවිනිින් අසා කොහොමද අපිත් මේ වෙලාවා හගිරින්වා කියලා මට දුම්බරින් ලිත් මැසේච් කරලා තින තැංකූ ලිත් මංවාවත් ගොඩා කාදරෙන් ඉළඟට ලෑස්තිකරගෙන් තියෙන සිින්දුවට එකතු කරගන්න. දැන් ලාස්තිකරගෙන් තියෙන සිඳුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගයක් හදනවා කියලා කියන එක අපිට තියෙන ලොකු බලාපොරොත්තුවක් අපිට තියෙන සිහිනයක් නේද? ඒ එතකොට තමන් මහන්සියෙන් හම්බ කරලා සල්ලි ටික ටික එකතු කරලා ගයක් හදනකොට හොඳම දේවල් පාවිච්චි කරලා ගේ හදන්න අපි නිතරම try කරනවානේ. ඊට පස්සේ ගෙදර ඇතුළත ලස්සන පිළිබඳව ඊට පස්සේ පිටතින් පේන පෙනුම පිළිබඳව අපි සෑහෙන්න හිතනවා. මොකද මේක ආවියදම් කරලා හදන ගේ ජීවිත කාලෙටම එකපාරක් හදන ජීවිත කාලෙටම කරන ලොකුම ආයෝජනය තමයි ගයක් හදනවා කියලා කියන එක නේද? ඉතින් ඒ නිසා වා සාමාන්‍යයෙන් ගේ ඇතුළ ලස්සනට තියාගන්න අවශ්‍ය හැමදේම කරනවා වගේම තමයි වා පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ පිටතින් කවුරු හරි කෙනෙක් ගේ දිහා බැලුවාම ගෙදර ලස්සනට පේන්නත් මොනා හරි දේවල් ටිකක් තියෙන්න ඕන නේද? ඒකට විශේෂයෙන්ම බලපාන දේ තමයි ගෙදර වහලය කියලා කියන්නේ. එතකොට වා හිතන්න පුළුවන් රයිට් ඕකේ අසා අපි ප්ලෑන් එක ඇඳලා තියෙන්නේ වහලය පළ දෙකකට එහෙමත් නැත්නම් තුනකට ගහන්න. ඒක තමයි අද කාලේට ගලපෙන ඩිසයින් එක. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. මම මේ කතා කරන්නේ වහල ගහන එක ගැන නෙමෙයි වහලට දාන රූෆින් ෂීට් එක ගැන. හරිද? ගොඩක් කට්ටිය දන්නවා දැන් කලර් රූෆින් ෂීට් තමයි වහලවල් වලට දාන්නේ ලස්සනට පේන්න දාන්නේ කියලා ගොඩක් අය දන්නවා. ඒ නිසාම තමයි වා කලර් රූෆින් ෂීට් වහලට දාන්නේ. හැබැයි ඒ වුණාට ගොඩක් අය වරද්ද ගන්න තරක් තමයි. දැන් ওই කලර් රූෆින් ෂීට් දාන්න ඕනේ කියලා හිතාගෙන වහලය ගහලා සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාලා ඊට පස්සේ මොකක් හරි කලර් එකකින් පේන්ට් කරනවා. හැබැයි වුණාට ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක ගැන ඔයාලට අයිඩියා එකක් නැහැ නේද? ඔයා බලන්න මාසයක් දෙකක් ගියාට පස්සේ මොකද මේක નિયમિત ප්‍රමිතියෙන් හදපු කලර් රූෆින් ෂීට් එකක් නෙමෙයිනේ නේද? අනේ ඒ නිසා මාසයක් දෙකක් ගියාට පස්සේ සමහර වෙලාවට මේ තියෙන වැස්සට එහෙමත් නැත්නම් අවුවට කලර් එක ෆේඩ් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ සමහර වෙලාවට දැන් ඕකේ ගාලා තියෙන පේන්ට් එකේ පොතු ගැලවිලා යන්න පුළුවන්. මාසයක් දෙකක් යද්දි මේ දේවල් ටික වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ මේ ෂීට් එක කළු පාට වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? දකින්න කෙනෙක්ට හරිය ඒ කියන්නේ ලස්සනක් පේන්නේ නැහැ නේ ගෙදර නේද? කැතයිනේ. අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයා මෙහෙම කලර් රූෆින් ෂීට් එකක් දාන්න හිතාගෙන ඉන්නවා නම් ඔය අනම්මනම් වැඩවලට සල්ලි වියදම් කරන්න නැතුව දෙතුන් පාරක් වියදම් කරන්න විදියට වැඩේ කරන්න නැතුව ඔයා එකපාරම දාගන්න කලර් ඔෆ් රූෆින් ෂීට් එක. හරිද? කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියන්නේම ලංකාවේ වෙනස් වෙන දේශගුණයට ඔරොත්තු දෙන විදිහටම නිර්මාණය කරලා තියෙන රූෆින් ෂීට් එකක්. ඒ කියන්නේ වැස්සත් පෑවුවත් ඊට පස්සේ කොච්චර අවුවක් ආවත් කොච්චර වැස්සක් ආවත් මේකේ කලර් එක කොහෙත්ම ෆේඩ් වෙන්නේ නැහැ. වසර පහක වගකීමක් බය නැතුව දෙන්නේ ඒකනේ. ඒ වගේම තමයි දැන් සාමාන්‍ය මේක නිර්මාණය කරද්දී ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක් ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක් වගේම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිය ටොප් කෝටින් එකකුත් යූස් කරලා දවස් 90ක විතර ලොකු ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාලට එන්නේ. අන්න ඒ නිසා තමයි මේක බය නැතුව වසර පහක විශ්වාසයකුත් දීලා වගකීමකුත් දීලා කලර් ඔෆ් රූෆින් ෂීට් එක පාවිච්චි කරන්න කියලා ඔයාලට කියන්නේ. දැන් හිතන්න අවුරුදු 7ක් 8ක් ගියාට පස්සේ කලයේ පොඩි හරි ඩැමේජ් එකක් ආවා කියලා ඔයාලට එතකොට පුළුවන් වගකීමක් සහිතව මේගොල්ලොන්ටම කියලා රීපේන්ට් එකකට යන්න. ඒ වගේම තමයි ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. ගෙදරට පුදුමාකාර ලස්සනක් එනවා. මොකද ඔයාගේ ගෙදරට ගැලපෙන ඕනම පාටකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. අද කාලේ වැඩිපුරම වහලවල් වලට දාන ඕන කල එකක් මේගොල්ලෝ ගාව තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ වහලේ ගහනකොට මතක ඇතුව කලර් ඔෆ් රූෆින් ෂීට් කියලා නම කියලම රූෆින් ෂීට් එක ගන්න තමයි. වැඩි විස්තර දැනගන්න 0115 748 738ට ඔයා අදම කෝල් එකක් දෙන්න. 0115 748 738 කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි ඔයාගේ වහලට ගැළපෙනම රූෆින් ෂීට් එක.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: A-level වනිජංශයෙන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 4:40.
3: Coca-Cola රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 3 කෑගල්ල, ජුනි 4 නාවල පිටිය.
4: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: අලුතැන කඩම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලය අතුරකිරිය මුල් ඒරියාව ආරම්භල ගනේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: කොහෙන්ද මේ JBL එක?
7: කීල්ස් එකෙන්.
8: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම යන දලවේ.
5: ඇයි sugar කියලා මූණෙල්ලගෙන? සෙවන කල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද. 0747 31 33 540.

0: Happening when they love me. Happening when they love me.
1: Happy එකේ අහන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. ඒ දුනු මාවත.
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
4: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙදි
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති
6: සත්‍ය ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි
7: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
8: FM 95.8 net FM
9: අවස 4 විනාඩි 44 අපි ලෑස්ති කරගෙන තියෙනවා ලස්සන සින්දුරික ගහන්න යන්න. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕන සාමාන්‍යයෙන් ඔයා සෑහෙන කාර්ය බහුල කෙනෙක් කියන මම දන්නවනේ. උදේ ඉඳලා මහන්සිලා සල්ලි හම්බ කරලා දරුවන්ට කන්න බොන්න ඊට පස්සේ ඉන්න හිටින් තැන් වලට වියදම් කරලා ඔයාගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව සෑහෙන ලොකු කැපකිරීමක් ඔයා කරනවා කියන මම දන්නවා. හරිද? අන්න ඒ නිසාම තමයි මම මේ ඔයාලට මතක් කරන්නේ. ඔය 1000ක් වැඩ ඇස්සේ ඔයාලට චුට්ටක් අමතක වෙනව නේද? ඔයාගේ සෞඛ්‍ය පිළිබඳව පොඩ්ඩක් හොයලා බලන්න. නෝගේ නිරෝගීකම පවත්වා ගන්න. දැන් ඔයා හිතන්නකෝ ඔයා ඔය විදිහට වැඩ කරගෙන ගියා කියලා. එකපාරට අසනීපයක් හැදුනොත් මොකද වෙන්නේ නේද? සේරම් වැඩටි කිවරයිනි. විශේෂයෙන්ම දැන් ඔය ගොඩාක් වෙලාවට අවුරුදු 30 පැන්න ගමන් ගොඩාක් අයට අක්ෂි රෝගය එනවනේ නේද? සමහර වෙලාවට දැන් ටික කාලයක් යනකොට ඇස් දෙකේ පෙනීම සැහෙන්න දුර්වල වෙනවා. ඊට පස්සේ චෙක් කරාම කියනවා ඇහි සුද ඇවිල්ලා කියලා නේද? ඊට පස්සේ කියනවා ස්නායු වල ප්‍රශ්න කියලා. ඔයා අනම්මනම් දේවල් ටික කාලයක් ගියාට පස්සේ එකපාරට හිතා ගන්න බැරි උඩ එනවා නේද? අපිට එහෙම කට්ටිය ඕන තරම් හම්බ වෙලා තිනවනේ. ඒකට හේතුව තමයි ඔයා නියමිත කාලයේදී ඔයාගේ අක්ෂි පරීක්ෂාව හරි විදිහට කරගෙන නැහැ යනි. ඔයාට 1000ක් වැඩනේ. ඉතින් ඒ නිසා ඔයාට සමහර වෙලාවට මේක මිස් වෙනවා වෙන්න පුළුවන් නේද? අන්න ඒ නිසා තමයි මම ඔයාට කියන්නේ සාමාන්‍ය නිරෝගීව ඇස් දෙකක් තියෙන කෙනෙක් වුණත් අවුරුද්දකට දෙපාරක්වත් හරිද ඔයාගේ සම්පූර්ණ අක්ෂි පරීක්ෂාවක් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මොනවා හරි රෝගී තත්ත්වයක් එනවා නම් කල්ති ආඳුනගෙන ඒකට අදාළ කරන ප්‍රතිකාර කරලා මේ රෝගී තත්ත්වෙන් අත්මිදෙන්න නේද? එතකොට ඔයාලට තව කාලයක් මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. ඔයාගේ පවුලේ කට්ටියව බලා කියා ගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙමයි කියලා ඔය තැන් තැන් වලට කිසිම වගකීමක් නැති තැන් වලට ගිහිල්ලා ඇස් පරීක්ෂා කරගෙන ඊට පස්සේ කිසිම වගකීමක් නැති තැන් වලින් ඇස් කණ්ණාඩි හදාගෙන අමාරුවේ වැටෙන්න එපා. සල්ලිත් ඉවරයි, ඔයාගේ ඇස් දෙකත් ඉවරයි නේද? ඔයා යනවනම් යන්න ඕන ලංකාවේ තියෙන විශ්වාසවන්තම තැන තමයි විෂන් කියා කියලා කියන්නේ. විෂන් කියා දැන් අලුත්ම ශාඛාව කඩුවෙල ආරම්භ වුණානේ නේද? ඒකද ආරම්භ කරපු දවස් ඉඳලා මේ වෙද්දි සැහෙන්න කටියක් කඩුවෙල විෂන් කියා ශාඛාවට යනවා. මොකද හැමෝම දන්නවා ලංකාවේ අක්ෂි පරීක්ෂාව වෙනුවෙන් තියෙන හොඳම පහසුකම් තියෙන්නේ විෂන් කියා එකේ කියලා නේද? අලුතෙන්ම ඕපන් කරපු විෂන් කියා කඩුවෙල ශාඛාවට ගිය කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න. ඔයාට පුදුමාකාර විදිහට ඔයාගේ ඇස් දෙක පරිස්සම් කරන්න ඒගොල්ලෝ පුළුවන් හැමදේම කරනවා. ඒ කියන්නේ මොනවාම හරි දශමිකින් හරි රෝගී තත්ත්වයක් ඔයාගේ ඇස් දෙකේ තියෙනවා නම් ඒක අඳුන ගන්න පුළුවන් හොඳම තාක්ෂණයේ තියෙන විෂන් කියා එකේ තමයි. ඉතින් ඒ නිසා අම්මා තාත්තාව ඊට පස්සේ වැඩිහිටි කවුරු හරි ඉන්නවා නම් සරලවම ඔයා වුණත් ගිහිල්ලා කඩුවෙල විෂන් කියා ශාඛාවෙන් ඔයාගේ අක්ෂි පරීක්ෂාව දැම්ම කරගන්න. ඇස් දෙක හොඳට පේනවා, ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්න එපා. එකපාරට මොන හරි ඇස්වල ගැටලුවක් ආවට පස්සේ ඔයා දැන් ඔය කරන වැඩ සේරම අතරමගෙන වත්තන්න ඔයාට සිද්ධ වෙනවනේ. අනිත් එක තමයි ඉතින් කණ්ණාඩි දෙකක් වුණත් හදාගන්නවා නම් ඔය තැන් තැන් වල තියෙන එක එක පොඩි පොඩි තැන් වලට ගිහිල්ලා ඔයා නිකන් කිසිම ප්‍රමිතියක් නැති කණ්ණාඩි දෙකක් එහෙම අරගෙන දාන්න එපා. ඊට පස්සේ ඇස් දෙකේම නහරි වුණොත් ආ ඉතින් වගකීමක් නැහැ කොහෙන්වත්. හරිද? ඔයා ඊට පස්සේ ගිහිල්ලා මාරු කරගන්න බැලුවම කඩෙත් නැහනේ. අන්න ඒ නිසා ආ ඇස් කණ්ණාඩි දෙකක් එහෙම හදා ගන්නවා නම් ඊට පස්සේ අක්ෂි පරීක්ෂාවක් කරගන්නවා නම් යන්න ඕනේ කොහොමද තමයි විෂන් කියා කියලා කියන්නේ. කඩුවෙල විෂන් කියා ශාඛාව මේ වෙද්දි ආවෙනුවෙන් විවෘත වෙලා තිනවා. දවැන්ත වට්ටම් රසක් සහිත ඔයාට අවශ්‍ය කරන සියලුම දේවල්, සියලුම පහසුකම්, සියලුම සේවාවන් කඩුවෙල විෂන් කියා ශාඛාවෙන් ලබා ගන්න පුළුවන්. ජීවිතේ සාමාන්‍යයෙන් වාසනාව උදා කරගන්න නම් අපි මහන්සි වෙලා වැඩ කරලා විතරක් මදි නේද? අපි පොඩ්ඩක් අපේ වාසනාව උරගා බලන්න ඕන නේද? අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරවන ගොවිසත ලොතරයිය වැඩි වැඩියෙන් අරගන්න කියලා. මොකද ඔයාගේ කෝටිපති සීනේ හැමදාමත් විශ්වාසයෙන් සැබෑ කරන්නේ NLB ලොතරැයි පත්නේ නේද? ඒ අතරින් රුපියල් කෝටි 6කින් අරබෙන සුපිරි තයාගියත් එක්ක සතියේ දවස් 7ේම දිනුම් මදින එකම ලොතරැයිය ගොවිසත ලොතරැයිය විශේෂයි. හරිද? අපේ රටේ ජීවනාලිය වගේ තියෙන ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දෙන ගම. හරිද? ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වයක් ලබා දෙන ගොවිසත ලොතරැයිය ජාතික අලුත් සහල් මංගල්‍ය පැවැත්වීම, ඊට පස්සේ ආපදා සඳහා සහන සැලසීම, ගොවිජන මංසල් ඉදිකිරීම කියන දැවැන්ත සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒ ලබා දෙන ගමන් ඔයාගේ කෝටිපති සීනේ සැබෑ කරන්නත් හැමදාමත් ඉස්සරහෙන්ම හිටියේ ගොවිසත ලොතරැයිය තමයි. ඉතින් ඒ නිසා තෑගි වැඩියෙන්ම ලැබෙන ගොවිසත ලොතරැයිය හිතේ හැටියට අරගන්න සද්දිනම ජයනියත ගොවිසත ගැන තමයි ඒ විදිහට මතක් කරේ. හවස 4:48 සිංදුවක් අහලෙමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 4 විනාඩි 57යි දැන්.
2: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
4: ඉගෙන උමට හොඳ මාත්‍රවැල Master Guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ Master Guide ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: එක එක දේවල් වලට සීට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
7: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
9: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
10: මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
2: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
3: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
4: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
5: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
6: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
5: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
4: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
3: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
5: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
7: Brought to you by
8: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
9: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
10: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
11: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
12: FM.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: සුභ සමයාවක් හවස 5:01 දැන්.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
1: අයිබෝවන් මේ පැයේ රටතොට සමගින් මම තරංක. පසුගේදා කුලි ගමනක් යන බව පවසා කුලි ත්‍රෝදරතයකට නැගෙහිරි ඉදුළුගෙන් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතරංගෝඩගත් සැකරුවෙකු ලබන 9වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියම කළා. වැලිකඩ පොලිසිය මගින් අතරංගෝඩගත් මෙම් සැකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා හමුවට පමුණුන ලැබුවා. පොලිසිය සඳහන් කළේ මෙම් සිද්ධියට දාල් විමර්ශන තවදුරටත් සිදු කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකරු දෙදෙනෙකු අතරංගෝඩ ගැනීමට විමර්ශන සිදු කරන බවත් පොලිසිය පැවසුවා. ඒ අනුව සැකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඔහු හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීම නියෝග කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. එමෙලියෙන් පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකරු ලබන 9වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට තැබීමට නියම කළ අතර එදින ඔහු හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් නියම කළා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: net news මේපේ රටතොට
2: නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල
3: ධර්මය ඇසීම පහසුය. එය අන් අයට කියා දීම පහසුය. එහෙත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නොවද කළ යුතුය.
2: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
4: මේ හඳුන්ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අමෘතා සිත් සුවඳින් පිරේවා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0710-397-399 0710-397-399 හරි දේ හරි තැනින් අරගන්න. විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

0: Hatara Atin, Sindu Ehena, Net FM, Hatara Wate.
1: හවස පහයි විනාඩි 9යි වෙලාව අපි හතර වටේ අහගෙන ඉන්න දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ මේ පැයේදී ලස්සනම සින්දු ටිකක් අහන්න මාත් එක්ක සෙට් වෙලා ඉන්න කට්ටිය මතක් කරලම මම සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. හයි කොහොමද සා? අපිත් මේ වෙලාවේ ඔයගේ හතර වටේ අහගෙන ඉන්නවා. අද සින්දු ටික නම් නියමයි කියලා මට කළුතරින් නමන්දි මැසේජ් කරලා තිනවා. Thank you darling. ඕවන් ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද රීජේ අසා හතර වටේම අපිත් ලස්සන සින්දු ටිකක් අහන ගමන් ඉන්නේ අටියන්තර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාක් එකේ කොල්ල සෙට් එක ලසන්ත ඒ වගේම ටයිටනික් සලෝන් එකේ තුෂාරවයි ඔක්කොම කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා. ජය වේවා. උදාරු විදිහට මැසේජ් කරපු සෙට් එකම එකතු කරගන්නම්. ඒ වගේම සුබසන්නාවක් වේවා අයියේ. හද පුතයි මමයි ඔක්කොම එකතු වෙලා ඔයාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. හැබැයි ඉතින් පුතාගේ නමත් නැහැ, ඔයාගේ නම ඒවලත් නැහැ. දෙන්න සින්දු ගොඩක් තියෙනවා. ඊට පස්සේ මතක් කරන්න කට්ටිය සෑහෙන්න ඉන්නවා. හවස 6 වෙනකම් වෙලාව තියෙන නිසා ඔයාලා ගාල මේ පැත්තට එන්න මම ඔයාව මතක් කරන්නම්.

0: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
1: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමදෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC Mobitel Home 4G connection. හැමදෙම සෙට්.
3: Meltol hisrathaya una semprathishyava angapatha vedanawa apahasudina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
4: glaucoma avadanama kalin mahanduna ganna refraction eye pressure OCT RNFL saha visual field test sadaha vision care vetin sita 50 ka deemanawak ward pedesa vision care pradhana shakawata pemida coupon laba ganna juni 30 dakwa pamanai.
5: අයියෝ, බයිසිකල් ගන්න කොහොමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
6: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීඩ 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 46 49 94 කතා කරන්න.
7: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: කොහෙන්ද මේ JBL එක?
10: කීල්ස් එකෙන් රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්නියම යන දලවේ.
11: හිමහු අරණ ගුරු අමරදේව ගීතාවලිය.
12: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනවල්
13: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
12: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
9: හොඳම දේ අඩුම විලට තිප්ප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්.

හවස පහයි විනාඩි 24යි අපි හතරවට යහගෙන ඉන්න ගමන් යාලුවෝ සෙට් එකක් මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ මොකද මං වාට ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා ලයිව් මික්ස් අප් එකක් දෙන්න කියලා. ඉතින් ඒ නිසා මම ලෑස්ති කරගෙන තියෙනවා වාට ලයිව් මික්ස් අප් එකක් අහන්න දෙන්න. හයි කොහොමද අසා සුබසන්නේවක් වේවා. අපි කටාන කොංගසන්දි අරොස්ටේලස් එකේ සෙට් එක ප්‍රසන්න ධම්මික ෂෙවෝන් එක යාලුවෝ සෙට් එකම ඉන්නවා කියලා තියෙනවා. අනිවාර්යෙන් මම ඔක්කොම එකතු කරගන්නම්. ඊට පස්සේ අනුර හයි කොහොමද පුස්සල්ලාවින් මේ වෙලාවේ මාව අහගෙන නේද ඉන්නේ. මම ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම හයි කොහොමද සායියේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා නිරූපා මෙසේජ් කරලා තිනවා. Thank you නිරූපා. මම ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. දැන් ගොඩක් කට්ටිය මගෙන් අහන දෙයක් තමයි දැන් ගිය සතියේ නැත FM DJ Night face to face attack show එක අපි අරගෙන ආවනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අතර DJ අංජු ඒ වගේම DJ Flash තමයි ගිය සතියේ ආවේ. ඉතින් එතකොට මේ සිකුරාදාවේ මොකද වෙන්නේ කියලා ගොඩක් අය ඇහුවා. ඉතින් සාබල ඇස්ති වෙලා ඉන්නවා මේ විදිහට මේ සිකුරාදාවේ තවත් දිස්ත්‍රික්ක දෙකක් අරගෙන මුහුණට මුහුණ දැවන්ත සංග්‍රාමයක් අරගෙන ඉන්න. ඉතින් ඒ නිසා රැස්ති වෙලා ඉන්න අපි ඉස්සරහට කියන්නම් කවුද ඉන්නේ වැඩේ කොහොමද වෙන්නේ මේ සියලු දේවල් වලට ඉස්සරහට කියන්නම් දිගටම අපිව අහගෙන ඉන්න ඕනේ. හරිද? රයිට්. ඕකේ. සාමාන්‍යයෙන් අපේම කියලා ගයක් හදා ගන්නකොට අපි නිතරම හිතන දෙයක් තමයි ගෙදර ඇතුළත ලස්සනට තියෙන්න ඕන. කවුරු හරි පිටින් කෙනෙක් ආවට පස්සේ දැක්කහම ශවාලයගේ හරිම ලස්සනයි දැක්කහම ආස හිතෙනවා කියලා කියනකොට අපිට පොඩි හිතට අමුතු සතුටක් දැනෙනවනේ නේද? ගේ ඇතුළ ගැන විතරක් නෙමෙයි. ඔය අනිවාර්යෙන් ගෙදර එළියෙන් පේන විදිහ හරිද පිටත පෙනුම පිළිබඳවත් සෑහෙන්න හිතන්න ඕන නේද? මොකද සාමාන්‍යයෙන් පිට ඉඳලා එන කෙනෙක්ට මුලින්ම ගෙදර ඇතුළ නෙමෙයිනේ පේන්නේ එළිය. ඉතින් එතකොට ගොඩක් අය වහලට කලර් රූෆින් ෂීට් දානවනේ මේ ලස්සන තියාගන්න කියලා. හැබැයි උනාට ඒකේ වැරදෙන තැන තමයි සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාලා ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෝ නිකන් නෝමල් පේන්ට් එකක් කරන්න. හරිද? හැබැයි උනාට ටික දවසක් ගියාම අවුවට වැස්සට මේ පාට පිච්චිලා කලර් එක ෆේඩ් වෙලා ගියාම ඔයාට ආයි අමතර වියදමක් යනව නේද මේක කලර් කරන්න. ඊට පස්සේ සමහර වෙලාවට ඉක්මනට පතුරු ගැලවිලා යනවා මේ ගාලා තියෙන පේන්ට් එකේ. ඊට පස්සේ සමහර ලාවට ෂීට් එක කළු වෙලා යනවා නේද? මොකද දේශගුණයට ඔරොත්තු දෙන්නේ නැතුව හරි ප්‍රමිතියක් නැතුවනේ මේවා නිෂ්පාදනය වෙන්නේ. හැබැයි ඒ වුණාට ඔයාට ගෙදරට ලස්සනක් ඕනේ නම් හරිද වහලට නියම ෆිනිෂින් එකක් ඕනේ නම් හරිද ඊට පස්සේ පිටින් බලන කෙනෙක්ට ඔයාගේ ගෙදර පිළිබඳව ආකර්ෂණීය හැඟීමක් ඇති කරන්න ඕනේ නම් ඔයා අනිවාර්යයෙන්ම වහලට දාන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි. ඔයාගේ ගෙදරට ගැලපෙන ඕනම පාටකින් කලර් ඔෆ් රූෆින් ෂීට් එක මිලදී ගන්නත් පුළුවන්. අනිත් එක තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට. වැස්සත් පෑවුවත් මේකේ කලර් එකට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ නිසාම තමයි මේගොල්ලෝ විශ්වාසයෙන් අවුරුදු 5ක වොරන්ටි එකකුත් කලර් ඔෆ් රූෆින් ෂීට් එකට දීලා තියෙන්නේ. ප්‍රොටෙක්ටිව් අන්ඩර් ලේයර් එකක් ඒ වගේම ප්‍රීමියම් කෝටින් එකක් එක්ක ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන ටොප් කෝටින් එකක් යූස් කරලා දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාගේ අතට එන්නේ. ඉතින් ඒ නිසා අවුරුදු 5ක විශ්වාසයත් එක්ක ඔයාලට බය නැතුව වහලට දාන්න පුළුවන් කලර් ඔෆ් රූෆින් ෂීට් එක. අනිත් එක තමයි ටික කාලයක් ගියාම මොන හරි ප්‍රශ්නයක් වෙලා කලර් එක ඩැමේජ් වුණොත් මේගොල්ලන්ට කියලා ආයෙත් වගකීමක් සහිතව රීපේන්ට් එකකට යන්නත් පුළුවන්. ඒ නිසා ඔය අනම්මනම් වලට වියදම් කරලා ඊට පස්සේ ආයෙ ආයෙ සල්ලි ටික නාස්ති කරගන්න නැතුව ජීවිත කාලෙටම ගන්න පුළුවන් හොඳම තීරණේ කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් ඔයාගේ ගෙදර වහලට දාන්න. තෝ ආමතක කරන්න එපා.

0: ඔබ ඒලෙවල් වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනා කරන දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදැහැ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
1: හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
2: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
4: සත්‍ය ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි
5: ඔයත් පහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
2: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
6: මුතු අයියගේ කුඹුරෙත් අදම වැඩ පටන් ගන්න පුළුවන් කියලා පුතා කිව්වේ.
7: ඉතින් ඔය හයිරංකාරකම් තරුණ ජවයේ තිනකම් ඉතරයි උන්.
6: ඒක දන්න නිසා තමයි මයේ කොල්ලව තරුණ කාලෙම සදාහරිත එක්කලා වෙළඳ කොටස්කරුවෙක් කළේ.
7: මොකක් කියේ සදාහරිත?
8: අනාගතයට බිය නොවන්න නම් සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙකු වන්න. මාසිකව රුපියල් 6000ක් අවුරුදු 5ක් ගෙවා වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන්න. දැන්ම කතා කරන්න. 076-44-11600.
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
10: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
11: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කෙඩිරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩිරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 0777-406-4394 කතා කරන්න.
12: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
4: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
13: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිම සෙට්.
14: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-13-3636.
15: වැඩිහිටි ඔබේ අක්ෂි සෞඛ්‍ය අදම පරීක්ෂා කරගන්න රිෆ්‍රැක්ෂන්, අයි ප්‍රෙෂර් සහ ෆන්ඩස් ෆොටෝග්‍රැෆි ටෙස්ට් සඳහා විෂන් කෑ වෙතින් 75% දීමනාවක්. වෝඩ් පෙදෙස විෂන් කෑ ප්‍රධාන ශාඛාවට පැමිණ කූපනය ලබා ගන්න ජුනි 30 දක්වා පමණයි.
16: හලෝ හලෝ හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

හයි කොහොමද සා අපි මේ වෙලාවේ ඔයාගේ හතරවට යහගෙන ඉන්නේ හවස පහයි විනාඩි 30 ක් යනකොට උදාර විදියට මෙහෙම මැසේජ් එක දාලා තියන්නේ ලක්මාලි හයි කොහොමද ඩාලින් ඔයාව එකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඊට පස්සේ අකුරස්ස පැත්තට ගිහම් මේ වෙලාවේ අශෝ ඉන්නවා ෆ්‍රයිඩේ ඩීජේ ඇටැක් එක නම් පට්ටයි කියලා තියෙනවා ඔයා බලාගෙන හිටියන්නේ ඉවර වෙනකම් මම දන්නවා ඊට පස්සේ කවුද මේ ඉන්නේ ළඟට මමත් ආව අහගෙන ඉන්නවා කියලා හැලිය ගොඩින් ඉන්දු මැසේජ් කරලා තිනවා හයි කොහොමද ඉන්දු මම ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම චාමර ස්ටෝස් එකේ සෙට් එක ජය වේවා උදාර විදිහට අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා තිනවා චාමර එක තනූජා දෙන්නවම එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම හයි අසයි අපිත් මේ වෙලාවේ ඔයාගේ හතර වටේ තමයි අහගෙන ඉන්නේ හවස වැඩ කරන ගමන් කියලා මට මංගලී ෆැෂන් එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා උදාරයි සෙට් එකම එකතු කරගන්නම් ජය වේවා

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
3: සන්ධි සෝයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සන්ධි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සන්ධි සෝය උදා කර ගන්න 0810397399 යාමට දීකායු ජොයින්ට්ස් රීබෝන් සන්ධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
4: කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම යන දලවේ.
7: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
8: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
7: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
8: Tickets, mytickets.lk within. Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak. Anugrahaya.
9: Hondama de aduma milata deka vyapta shakha jalayak samagin kasagala green super jeevithayata tiriyak.
10: Engineer ek vidiyata mudalata wada pramithiya mage wagakimak. Navina takshanen apema ratiyedi 100% pirisidu billet walinma hadana nisai mama Melva RV 500 vishwasen nirdesha karanne.
11: Melva eka Lankawa eka apema eka.
9: අලුතෙන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711892767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
12: පැය ගාණක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය
13: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
14: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
15: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777-300-940.
16: හතර වටේ. ඔබ වෙත ගෙනෙන්නේ
17: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
16: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති
18: ලොතරේ මණ්ඩලයේ කොවිසිත ලොතරේ
2: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

0: ඔබ අතින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Right, වෙලාව හවස 5යි විනාඩි 51යි අපි වැඩ ටික ඉවර කරලා අදට යන්න තමයි හදන්නේ. හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. පළවෙනිම දේ තමයි ඔයාගේ කෝටිපති සීනේ හැමදාමත් සබෑ කරන්න ඔයා විශ්වාසයෙන් මිලදී ගන්න ඕනේ NLB ලොතරැයි පත් කියලා ඔයා දන්නවනේ නේද? ඒ අතරිනුත් ඔයාට රුපියල් කෝටි 6කින් නැරඹෙන සුපිරි තයාගයේ සමග සතිය දවස් 7ෙම දිනුම්ම දින ලොතරැයි තමයි ගොවිසත ලොතරැයි කියලා කියන්නේ. හරිද? ඉතින් එතකොට අපේ රටේ ජීවනාලිය වගේ තියෙන ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දෙන ගොවිසත ලොතරැයි වැඩි වැඩියෙන් අරගත්තොත් ඔයාලට වැඩි වැඩියෙන් ජයග්‍රහකයන් වෙන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම දැන් ගොවිසත ලොතරැයි අරගත්තාම ගොවින්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ලොකු දායකත්වයක් ලබා දෙනවා. ජාතික අලුත් සාල් මංගල්‍යය වෙනුවෙන්, ඒ වගේම ආපදා සාහන සැලසීම වෙනුවෙන්, ඒ වගේම ගොවිජන මංසල් ඉදිකිරීම කියන කටයුතු සියල්ල සඳහා ගොවිසත ලොතරැයි ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒ ලබා දෙන ගමන් තමයි ඔයාවත් හැමදාම වාසනාවන්ත කෝටිපති ජයග්‍රාහකයන් බවට පත් කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාගේ සිහිර සැබෑ කරන ගමන් ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩි වැඩියෙන්ම දෙන ගොවිසත ලොතරැයි හිතේ හැටියට ඔයා අරගන්න. එම අරගත්තොත් සත් දිනක්ම ජයනියත ගොවිසත තමයි. හරිද? මේක මතක් කරන්නේ ජීවිතයේ සීනියට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. ඒ ගැනත් මතක් කරලා අපි යන්න හදන්නේ අලුත් සිංදුවක් අහලා අපි හැමම යන්න හදන්නේ. යන්න කලින් මතක් කරන්න සෙට් එකකුත් ඉන්නවා මේ වෙලාවේ. හයි කොහොමද සා, අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සිංදුවක් දෙන්න කියලා මට මැසේජ් කරලා තියෙනවා තාරුක. මං ආවත් එකතු කරගන්නම්. ඒ වගේම අසා කොහොමද, සුභ සන්ධ්‍යාවක් වේවා, දුර ගමනක් ගිහිල්ලා ඇවිල්ලා මහන්සියරනෙත් එක අහන ගමන් තේක බොන ගමන් ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා කොටුවැල්ලෙන් ප්‍රසංගි. මං ආවත් එකතු කරගන්නම්. ඒ වගේම අයියේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න, අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ සුලෝචනා නේද? අපිට හොඳටම උණ කියලා දාලා තියෙනවා. මට චුට්ටක් විතර පොඩි එහෙම එකක් තියෙනවා. මේ දවස්වල පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ කියන්නේ නේද? රයිට්, ඕකේ. ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගෙන අදට යන්නයි හදන්නේ. කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. අපි ආයෙත් හෙට හවස 4ට හම්බ වෙනවා. ඔයාගේ මගේ බොරින් නැති වෙනින් drive එක 4 වටේ. එතක පරිස්සමින් ඉන්න ගිහිල්ලා නම් ජය වේවා. මම DJ අසා. Good night.

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection හැම අතින්ම සෙට්.
6: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
7: යහතුන වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
8: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection හැම අතින්ම සෙට්.
9: කොහෙන්ද මේ JBL එක?
10: කීල්ස් එකෙන්
11: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම යන දලවේ.
12: හලෝ. හලෝ. හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණාට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: අසුම අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: සෝසහය විනාඩි 30යි.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News.
3: අයිබෝවන් දවසේ පුවත් පෙළගැස්ම නෙට් නිවුස් සවස 6:30 සමගින් ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම මම තරංග රුක්ෂාන්ත ඇසේකර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. මීගොඩ විසක් දන්සලේදී 6කට මරු කැඳවූ රියදුරු රිමාන්ඩ්. යතුරු පැදි පදින රියදුරන්ටත් පොලිසියෙන් අනතුරු ඇඟවීමක්. මිල වැඩි කළත් තෙල් වලින් පාඩු බව ආණ්ඩුව කියයි. බහලුම් ප්‍රවාහන ගාස්තුවත් 5%කින් ඉහළට. මෙනින්ජයිටිස් සැක සහිත රෝගීන් 237ක් වාර්තා වේ.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. Net News.
3: මීගොඩ පැවති වෙසක් දන්සලකදී පුද්ගලින් 6 දෙනෙකුට මරු කැඳ වූ කැබ් රථයේ රියදුරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ සැකරු හෝමාග මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සැකරු එළඹෙන 16 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති. මෙම්පිරිස මියගියේ මීගොඩ හයිලෙවල් මාර්ගයේ දන්සලක් අසලදී සිදු වූ බිහිසුණු අනතුරකින්. මෙම්පිරිස පිළියන්දල වැවලපල්ලිය පාර ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිසක්. ඒ අතර 15 වැනි දියණියක්ද වන බවයි වාර්තා වන්නේ. අනතුරු සම්බන්ධයෙන් අදස් දක්වමින් රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව දිසා භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධිර මහතා සඳහන් කළේ එම අනතුර චේතනාන්විතව සිදු කර ඇති බවයි. ඒට එරෙහිව ලබා දිය හැකි උපරිම දඬුවම එනම් මිනීමරුම් චෝදනාව යටතේද ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම අතරංගොඩගත් සැකකාර රියදුරට විධිමත් රියදුරු බලපත්‍රයක් නොමැති අතර වාහනේ බලපත්‍රයේද කල් ඉකුත් වී ඇති බවට අනාවරණ වී ඇතැයි සඳහන්. ඔහු බීමත සිට ඇති බවටයි වාර්තා වුණේ. අධික ශබ්ද නැගෙන පරිදි මාර්ගයේ දහවණය කරන යතුරුපැද සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව දිසා භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධිර මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙවැනි රථ අතඩංගුවට ගැනීම සඳහා මෙවැනි විටත් පොලිසිය කටයුතු කරමින් සිටින බවයි.
4: දැන් අපි තීරණය කරලා තියෙනවා රථ වාහන පොලිසිය හරි තීරණය කරලා තියෙනවා ඒ වාහන පොලිස් භාරයට ගන්න අරගෙන මෝටර් වාහන පරීක්ෂණ ඉදිරිපත් කරන්න ඒ වාර්තාව අතර අධික නඩු දාන්න ඊට සමගාමීව තහනම් නියෝනිකුත් කරන්න ඒ තියෙන නීති උපරිම වශයෙන් ක්‍රියාත්මක කරන්න නැත්නම් මේක ව්‍යාසනය බඩපත් වෙනවා.
5: ඒ කියන්නේ රාජ්‍ය වල ප්‍රමේයයට වඩා ක්‍රමයකට නිෂ්පාදනය වෙනස් කළොත් ඔවුන්ට නීතිය එනවා අනිවාර්යයෙන්ම.
4: අනිවාර්යයෙන්ම ගරාජ් හිමියන්ට තියෙන වාහනේ ඩිෆෙක්ට් එකක් ආව නම් ඒ දෝෂෙ මෙව කරන්න විසක් පාදක විසින් ඒ වාහනේක ඒව වෙනස් කරන්න කියලා නැහැනේ. ඉතින් ඒක ගරාජ් හිමියනුත් ඒ ප්‍රතිපුෂව අකීමට ලක් වෙනවා. මේ විසක් සතියේ අපි නීති ක්‍රියාත්මක මංක අඩු වැඩි වශයෙන් දැන් මේ ප්‍රමාණය වැඩි කරනවා වැඩි කරලා පොසොන් කාලදී මේක තදින්ම අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පොලිසිය අනිවාර්යයෙන් මේ වාහනේ බාරට ගන්නවා මෝටර් ට්‍රැෆික් ඉදිරිපත් කළා ඒ වාර්තාවත් එක තමයි අධිකරණ ඉදිරිපත් කරන ඊට අමතරව තහනම් නියෝග නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා මෝටර් එක්සෑමින් එකේ වාර්තාවත් සමග.
3: ඉකුත් විසක් සමයේ මෙම තත්වයේ කැපී පෙනෙන ලෙස වැඩි වූ බව නිරීක්ෂණය වී ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.
4: විශේෂයෙන්ම දැන් තරුණ රැල්ලක් තියෙනවා යතුරු පැදි භාවිතා කරනවා සයිලන්සර් වෙනස් කරලා අධික ශබ්දයේ සහිත සයිලන්සර් මුළු පළාතටම ගිගුම් දෙන විදිහට තමයි දැන් ගමන් කරන්නේ. මේක ඊටාම බරපතල තත්වයක්. මේ තරුණයන්ට අපි සෑම අවස්ථාවකදීම කිව්වා එවන් ලද වාහනය වෙනස් කරනවා නම් මොඩිෆිකේෂන් කරනවා නම් අනිවාර්යයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෝටර් රථ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ තුමාගේ අනුමැතිය අනිවාර්ය අවශ්‍යයි කියලා.
6: යතුරු පැදි වල ශබ්ද නගාගෙන යන යතුරු පැදි පොලිස් භාරයට ගන්නවා කියලා දැන් ඒක දැන් පහුගියේ කරපු එකක් ගැනද ඔබතුමා සඳහන් කරන්නේ ඉදිරියේදී ක්‍රියාත්මක කරන එකක් ගැන?
4: නෑ දැන් පහුගිය දවස්වලත් මේක ක්‍රියාත්මක කරා. අetzt වශයෙන්ම ඒ වගේ දේවල් වලට පොලිසිය කරේ දඩපත්‍රිකාවක් දීලා මේක හදාගන්න කියලා තමයි මේ පොඩි අවස්ථාවක් දුන්නා මේක දඩපත්‍රිකාවක් දීලා මේක හදාගන්න කියලා. දැන් මේ බැලින්නම් පහුගියේ අපි ඒක හොඳටම අත්විද්ද දෙයක් තමයි මේ විසක් කාලේදී මේ වාහනවල තිබ්බ ගිගුම් නාද මං හිතන්නේ ඔබ සියලු දෙනාම දන්නවා ඒක කොච්චර නොහික්මුණා කරද මේ තරුණයෝ ගියේ කියලා. දැන් බැලින්නම් අපි ඒවා අපි ඒ දීප අවවාද අපි ඒ දීප දඩපත්‍රිකාවක් දීලා එයාට හදාගන්න කිව්වට එයා ඒක කරලා තිබ්බේ නැහැ.
3: මෙතර විසක් පොහේ දිනයන් තුල මහ ජනතාවට පීඩාකාරී ලෙස දාවණය කළ යතුරුපැදි 50කට වැඩි ප්‍රමාණයක් කළුතර උතුර පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබෙනවා. එමේ යතුරුපැදිවල අංක තහඩු නොතිබූ බවත් සයිලන්සර් වෙනස් කර අධික ශබ්දයේ පිටවන අයුරින් සකසා තිබූ බවත් පැති කණ්ණාඩි නොමැතිව දාවණය කර ඇති බවත් පොලිසිය සඳහන් කළා. ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ මිල වැඩි කළද තවමත් ඉන්ධන අලෙවි කරන්නේ පාඩුවට බවයි.
7: අප්‍රේල් මාසේ මිල වැඩි කරනකොට ඒ වැඩි කරනකොට අපිට මතකයි අපි එතනින් කොටසක් රජයේ විසින් දැරුවා. හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක් රජයේ විසින් දරන්න කටයුතු කරා. ඒ වගේම හැම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 20ක් රජයේ විසින් දරන්න කටයුතු කරා. එහෙම කළා වුණත් අපි ඛනිජ රත්න සංස්ථාවේ තියෙන වියදමත් එක්ක බලනකොට අප්‍රේල් මාසයේ අවසානයේදී ඩීසල් සඳහා 850ක වියදමක් ගිහිල්ලා තිබුණා. නමුත් වෙළඳපොළ අගය තීරණය වුණේ රුපියල් 392ට රජයේ විසින් දරපු රුපියල් 100ත් එක්ක සමස්ත ඩීසල් ලීටරයක් සඳහා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 258ක් දරලා තිනෝ. මේ ආදී වශයෙන් ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, සුපර් ඩීසල් මේ සියලු දේවල් වල පාඩු පිට තමයි ඒ ඛනිජ තෙල් නීතිකරණ සංස්ථාව ඇතුළු ඒ සැපයුම් කරුවන් වෙළඳපොළට නිකුත් කරලා තියෙන්නේ. ඉතින් අපි විශ්වාස කරා කිසියම් විදියක මැද පෙරදිග යුදමය තත්ත්වයේ සමනය වීමක් එක්ක මේක ඉදිරියේදී හොඳ තත්ත්වයකට ඇති වෙයි කියලා. නමුත් අවාසනාවකට තවමත් අපි අන්නේ බලාපොරොත්තු වුණු ලෝක වෙළඳපොළ තුළ ඉන්ධනවල මිල අඩුවීම තවමත් අපිට පේන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම අපිට සිද්ධ වුණා නැවත වරක් මැයි මාසයක් අන්තිම මැයි මාස 30 වෙනිදා ඒ ඛනිජ ඉන්ධනවල මිල ඉහළ යාමක් කරන්න.
3: මිල වැඩි නොකළහොත් අර්බුද රැසකට මුහුණ පෑමට සිදුව තිබූ බව වරාය ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවා.
7: ඛනිජ ජල නීතිකරණ සංස්ථාව මේ විදිහට පාඩු ලබනවා වගේම අනිකුත් ආයතනත් මේ වගේම ඒ ඉන්ධන මිල ඉන්ධන විකිණීම තුළ පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් අපිට මුණ දීලා තියෙන තත්ත්වය තමයි කිසියම් මිල වැඩිවීමක් සිද්ධ වුණත් තවමත් අපිට අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කරන්න පුළුවන්. හැබැයි මේ පියවර ගන්නේ නැතුව මේ මිල වැඩි කිරීම කරන්නේ නැතුව අපි කටයුතු කරොත් අර අඛණ්ඩ ඉන්ධන සැපයුම කියන එක තවදුරටත් කරන්න බැලුව මේක ඉන්ධන වෙළඳපොළ කඩාවැටෙන තත්ත්වයක් එනවා. ඉන්ධන වෙළඳපොළ කඩාවැටීමෙන් අපි දන්නවා මේකේ බලපෑම සිද්ධ වෙන්නේ ඉන්ධන වෙළඳපොළට විතරක් නෙමෙයි. විශේෂයෙන් ඒක එහරහා විදුලිය සැපයීමට බලපෑමක් ඇති වෙනවා. ඒ හරහා කර්මාන්තවලට ලොකු බලපෑමක් ඇති වෙනවා. මේ සියල්ල අවසානයේදී සමස්ත ආර්ථිකය කඩාවැටෙන අවදානමක් තියෙනවා. ඒ නිසා අකමැත්තෙන් වුණත් අපිට තීරණය කරන්න සිද්ධ වුණා කිසියම් විදියක මේ මිල වැඩිවි මේ මිල ලෝක වෙළඳපොළේ තියෙන ඉන්ධන මිල සහ අපේ වෙළඳපොළ අතර තියෙන මිලේ අතර තියෙන පරතරේ කිසියම් විදියක අඩු කිරීමක් කරලා ඉදිරියටත් ඒකේ විශාල පංගුවක් රුපියල් 100ක වගේ ප්‍රමාණයක් අඛණ්ඩව රජයේ විසින් දරලා ඒ වගේම ඒන් කොටසක් ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු අනෙකුත් ඉන්ධන සැපයුම් ආයතන දරමින් තවත් කොටසක් ඉන්ධන පාරිභෝගිකයා වෙත යොමු කළොත් අපිට වෙළඳපොළ කඩාවැටීමේ අනතුරෙන් යම් තාක් දුරට ආරක්ෂා කරගන්න පුළුවන් කියලා කල්පනා කළා. ඒ අනුව තමයි අපි මේ මිල වැඩි කිරීම පහුගිය මැයි මාසයේ 30 වෙනිදා කරේ.
3: මේ අතර දැනට ක්‍රියාත්මක කරගෙන යම් ලබන QR ක්‍රමවේදය ඉදිරියේදී තදින්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පැවසුවේ. ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් දේශපාලඥයින් අදත් අදහස් පළ කළා. මෙහිට පාර්ලිමේන්තු මන්ත්‍රී උදේගම්මන්පිල මහතා.
8: සාමාන්‍යයෙන් වෙසක් කාලෙට ජනතාවට පුරුදු කරන්නේ දන් දෙන්න. හැබැයි මේ පාර ජනතාවට සිද්ධ වුණේ නැතිබැරි අයට දන් දෙනවා වෙනුවට ආණ්ඩුවේ හොරකම් නිසා දුගීභාවයට පත්තුණු තෙල් සංස්ථාවට බිල වැඩිවීම හරහා දන් දෙන්නයි. එවැනි දානයන් නම් වෙනත් කිසිම වෙසක් සමයක සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි වෙසක් දවසේ තෙල් ටික ගහගත්තේ. මාලිමා ආණ්ඩුවේ දූෂණවල බරපැන ඇයි මේ රටේ ජනතාව දරන්න ඕනි? ඒක දරන්න ඕනි පළවත් ලොකු අයියා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට බල කරලා කියා සිටිනවා මේ තෙල් මිල වැඩි කිරීම වහාම ඉවත් කරගෙන ලෝක ඉතිහාසයේ ඉහළම මිලට තෙල් මිල දී ගැනීමෙන් සිදු වුණු පාඩුව පැලවත්ත පක්ෂ අරමුදලෙන් අය කරගන්නයි කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
3: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා.
9: එදා මේ වැඩිවීම වෙනකොට රටේ ජනතාවගේ දුක කරදරය පීඩනය කතා කරපු ආණ්ඩුවක් අද ඉන්නේ. ආණ්ඩුව ඩීසල් වැඩි කරලා, පෙට්‍රල් වැඩි කරලා, භූමි තෙල් වැඩි කරලා රටේ ජනතාවට ප්‍රශ්න වැඩි කරලා අද මේ වෙසක් පොහොය දින තිබුණේ දන්සල් පෝලින් නෙමෙයි ඉන්ධන පෝලින් වල ඉන්නේ.
3: හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
10: ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ වැටෙනවා. පකිස්තානයේ සහනය ජනතාවට දීලා තියෙනවා. තෙල් මිල රුපියල් 22කින් අඩු කරලා තියෙනවා පකිස්තානයේ. අපේ රටේ ඒක සම්පූර්ණයෙන් අනිත් පැත්ත. ශ්‍රී ලංකා රජය එකඟ වෙලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සෙප්තැම්බර් මාසෙට ඉස්සෙල්ලා සියලුම සහනාධාර මේ සම්බන්ධයෙන් ඉවත් කිරීමට. ඒකේ ප්‍රතිඵලය වන්නේ මේ රටේ ජීවන වියදම දරාගන්න බැරි තත්ත්වයකට පත්වීම.
3: විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළේ මෙලෙසයි.
11: ඔකෙන්දපොලේ බොරතෙල් සහ පිරිපාදු කළ තෙල් මිල උච්චාවචනමින් පවතිනවා. පසුගිය සැරේ වැඩි කරද්දිත් සමස්ත වැඩිවීම ජනතා මත පැටවුවේ නැහැ. රජය සැලකිත මුදලක් දරාගත්තා. ඒ වගේම කියන්න ඕන තෙල් ගෙන්න සමගම විසුණු තැම් කොටසක් දරාගත්තා. ඉතිරි වැඩිවීම තමයි අපිට ජනතාවට යොදවන්න සිදු වුණේ. සමහර රටවල තෙල් සීමා කළා තිබෙන වාහන ගමනාගමනේ සීමා කළා තිබෙන දවස් ප්‍රමාණවලට අපි QR කෝඩ් එක විතරයි දාලා තියෙන්නේ. එහෙම තිබියදී අපේ බලාපොරොත්තුව තිබෙන අපේ රජ ඉලක්කය බවට පත් වුණේ අඛණ්ඩ තෙල් සැපයීම සාතික කිරීම. හැකි පළමු මොහොතේදී තෙල් මිල අඩු කරලා ජනතාවට ලොකු සහනයක් දීම තමයි රජයේ බලාපොරොත්තුව.
3: බහලුම් ප්‍රවාහන ගාස්තු 5%කින් ඉහළ දමන බව බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ පවසනවා. එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වමින් පැවසුවේ අද සිට මෙම මිල ඉහළ දැමීම සිදුවන බවයි. පසුගිය කාලය තුල ඉන්ධන මිල සංශෝධන හේතුවෙන් ඩීසල් මිල රුපියල් 25කින් පමණ ඉහළ ගොස් ඇති අතර ඒ සමග ආනයනික භාණ්ඩවල මිල ගණන්ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ. ලිහිසි තෙල්, ටයර් සහ වාහන අමතර කොටස් ඇතුළු ප්‍රවාහන කර්මාන්තයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමත් නඩත්තු වියදම් වැඩිවීමත් හේතුවෙන් මෙම ගාස්තු සංශෝධනය සිදු කිරීමට තීරණය කළ බව සභාපතිවරයා පැවසුවා. ආනයන සහ අපනයන ශේස්ත්‍රයේ අඛණ්ඩව ක්‍රියාකාරීත්වය පාත්වාගෙන යාම සඳහා බහාලුම් ප්‍රවාහන රථ නිසි පරිදි නඩත්තු කිරීම අත්‍යවශ්‍ය වන අතර වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ එම වියදම්ද ඉහළ ගොස් ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දිවෙනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටිස් සැක සහිත රෝගෙන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දබරේරා මහත්මිය සඳහන් කළේ මෙවැනි විට වැඩි වශයෙන් වාර්තා වන්නේ වෛරස් ආසාදන හේතුවෙන් නැතිවන මෙනින්ජයිටිස් රෝගීන් බවයි.
12: මෙනින්ජයිටිස් වර්ග කිහිපයක්ම තියෙනවා. බැක්ටීරියා, වෛරස්, දිලීරවලිනුත් මෙනින්ජයිටිස් රෝගය පැතිරෙනවා. ඉතින් අපේ රටේ සාමාන්‍යයෙන් මෙනින්ජයිටිස් රෝගය දැනුම් දිය යුතු බෝ වෙන රෝගයක්, නෝටිෆයබල් ඩිසීස් එකක්. ඉතින් ඒක හින්දා අපිට සාමාන්‍යයෙන් වසරක් පාසා මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වය වාර්තා වෙනවා. මේ මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වය බැක්ටීරියල් මෙනින්ජයිටිස්, එහෙම නැත්නම් බැක්ටීරියා ආශ්‍රිතව හැදෙන මෙනින්ජයිටිස් රෝගයේ ටිකක් බරපතල තත්ත්වයකට යන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපි හඳුනාගෙන තියෙනවා මේ කතා කරන මෙනින්ජයිටිස් රෝගීන් හුඟක් අපිට වාර්තා වෙන්නේ වෛරස් ගණයේ මෙනින්ජයිටිස් රෝගීන් කියන එක. ඉතින් මේක පටන් ගන්න අප්‍රේල් මාසයේදී මාතර දිස්ත්‍රික්කයේ කොටපල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අපි දන්න ප්‍රදේශයක දෙනියායෙන් සැකසහිත මෙනින්ජයිටිස් රෝගීන් වාර්තා වුණා ඒ රෝහලේ. ඉතින් මේ අප්‍රේල් 15 වෙනිදින් තමයි මේ රෝගීන්ගේ විශේෂයෙන්ම වාර්තාව දකින්න ලැබුණේ. ඉතින් මේ විශේෂයෙන්ම අපි දැක්කා උණ, හිස රදය, වමනය වගේ රෝග ලක්ෂණ සහිතව සහ මෙනින්ජයිටිස් වලට ආවේනික වෙච්ච සමහර රෝග ලක්ෂණ තියෙනවා. ඒ අදාළ සායනික විශේෂඥවරු ඉතාමත් යහුසුලව මේ ගැන කරුණු සොයලා බලලා අදාළ අංශ වලට යොමු කරලා උපනිම්ම මේ රෝගය වාර්තා කරා අදාළ ස්ථානවලට.
3: ඇය පැවසුවේ මෙම රෝගී තත්ත්වය මුලින්ම අප්‍රේල් 15 වනදා මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙන් හඳුනාගෙන බවත්, පසුව රුකිල්ලගස්කඩ, මහනුවර, බදුල්ල, වැලිමඬ සහ දියතලෑවන් ප්‍රදේශවලින් රෝගීන් හඳුනාගත් බවත්ය.
12: සැකසහිත රෝගීන් මේ අද වෙනකොට 237ක් වාර්තා වෙලා තියෙනවා. ඒ හැම දෙනාම දැනට 59 දෙනෙක් ඊ හවස වෙනකොට රෝහල් කීපයේ ප්‍රතිකාර ලැබුවා. ඉතුරු අය සේරම සුව වෙලා නිවෙස් බලා ගිහිල්ලා තියෙනවා පරීක්ෂණ අහවර කරලා. මොකද දවස් 3ක් තමයි හුඟක් වෙලාවට මේ රෝගේ පැවතින්නේ. ඉබේම හොඳ වෙලා යනවා. බැක්ටීරියල් මෙනින්ජයිටිස් වගේ නෙමේ. මේ දාල වෛරසය නිසා සැදුණු මෙනින්ජයිටිස් ඉතාම අඩු වශයෙන් වාර්තා රෝග ලක්ෂණ බරපතල වුණේ නැහැ. ඉතින් මේ වෙනකොට වසංගතයේ විමර්ශනයට සහ කළමනාකරණයට වෙනම කමිටු පත් කරලා තියෙනවා. වසංගත රෝග විද්‍යාංශය සියලුම අදාළ ස්ථානවල මේ දිස්ත්‍රික්ක දෙකේම අවශ්‍ය පසුවිපරම් සහ වසංගතය පටන් ගත්ත වහාම ස්ථානීය පරීක්ෂාවක් කරලා තියෙනවා. ඒකම අපි රෝගය ඇත්තටම අපි මුලින්ම දැක්කේ මේ ජල පානීය ජලයේ තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ හරහා දූෂණය වෙත්ත සමහරට ජල පෝෂක තැන් තිබුණා. ඉතින් ඒකෙහිඳ මේ ගැන අපි විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙලා
3: රෝගයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පිරිසිදු පානීය ජලය භාවිත කිරීම සහ සෑම විටම උණුකර නිවාගත් ජලය පානය කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. net news නිමාව මිලඟ net news එකට උදැසන 6:45ට එතෙක් නවතම තොරතුරු සඳහා net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න සුබ රාත්‍රියක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. ඔබ වෙත ගෙන ආවේ.
13: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
14: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-0776-716-3672
0: FM 95.8 Net FM Divaina Pura
15: Senehasin Adarin Hadavat Sanasala
16: Medoli Sam Mohatak Man Rasavat Karai
17: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්
18: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112-200
19: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
20: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
19: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
20: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
19: නොවිනස්වන රසවත්ම රසය
20: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
19: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
21: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
22: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
21: මාරයිනේ.
23: කොහෙන්ද මේ JBL එක?
22: කීල්ස් එකෙන් රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්ියම යන දලවේ.
24: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න TravelNet වෙතට. අමතන්න 0112-863-363 අංකයට. TravelNet. TravelNet. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

ආදරය කියලා කියන්නේ මනාවැකියක් තමයි. කල්තියා කඳුළු පිළිබඳව අනවරතව අපිට කියන අනාවැකියයි ප්‍රේමය. ඒත් ඒ කඳුළු අතරමැදිව තියෙන්නේ වචනෙන් විස්තර කරන හැකි මහා අමුතු මිහිරියාවක්. ඒකයි අපි ආදරයට එච්චරක් ලෝභ.

මගේ වෙනවාද සින අදහසක් විපෙනවා ඇත නොවෙනවා නම් ඔබ තවමත් අහස දිහා බලා සිටින ඇත වෙසක් පුරහඳ තාමත් ආකාසේ තියෙනවා අලුපාට නොවේ නම් ඔබේ අහස අවසරයි ඒ හඳ දිහා බලලා මට කියනාදේ හඳ දැක්කම කවද මතක් වෙන්නේ කියලා 0715 95 95 95 ජීවිතේ කෙරේ යාලුවා ඉක්මන් කරන්න

ආදරණීය තරංග, ඔයාට සුබමන්දාරම් රැයක් වේවා. ඔයා දහන්නේ වෙසක් පුරහඳ දැක්කම මතක් වෙන කවද කියලානේ. මට මේ වෙසක් හඳ දැකිදි මතක් වෙන මගේ පොඩි අයියා සනත්ව. අවුරුදු ඉවර වෙද්දි මෙයා පටන් ගන්නවා කැරකෙන කූඩුවක් එක තොරණක් හදන්න. හරි ලස්සන කැටයම් කපනවා. එයා හරි දක්ෂයි සියුම් වැඩ කරන්න. කොලාලවන්නේ අපි. කියලා දීපු විදියට නැතිනම් බැනුම් කෝටියයි. වෙසක් දවසට ලස්සන කූඩුවක් තොරණක් එක්ක බලන්න පලාතෙම යනවා. පන්සල් යන්න ඕනේ අපේ ගෙදර ළඟින් නිසා සෙනඟ ගොඩාරියයි. එයා දෙනවා කෝපි. එදාට එයා හරි සතුටින් පුංචි අයගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ මහා හයියෙන් හිනා වෙවි. අදේ මුකුත් නෑ තරංගා. වෙසක් හඳ වෙනත වගේමයි. ඒත් පොඩි අයියා නෑ. අදත් මම බුදු සදුගෙන් ඉල්ලන්නේ මගේ අයියට නිරෝගීකමයි ආයුෂ දෙන්න කියලා. මට පින් නැති වුණා අයත් එක්ක ඉන්න. වෙසක්ෙදි මම විතරක් නෙවෙයි අයියා දන්න හැමෝම මාව මතක් කරනවා. රමණි සුමේද හිතවති. ඔය ටිකම පොදු වශයෙන් අපි හැමෝම තමන් ආදරය කරන කෙනෙක් ගැන කල්පනා කරනවා. මටත් ඉන්නවා.

0: AAT නවශිෂ්‍ය ලියාපදිංචිය සඳහා වන 120ක වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න. අඩු වයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න. අමතන්න 0112 559 669.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
3: සංඛ දිනය සාශිකා නිසංසලා
4: සුනීර සුමංගා
5: නුවන් විකාසේ නරත්න
6: අමීෂ මිනෝල්
2: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
7: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකීන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
1: හොඳම දේ අඩුම විලට එක ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්.

0: மன்னாரம் ரேர் வித் தரங்கா.
1: ආලෝක වර්ෂ ගානක් දිග තත්පරස්සෙත් පපුදාත පවනාය යවාපු ඔය සමහර හාදයන්ට පුළුවන් බර පන්තියෙන්ම අල්ප මාත්‍රික බැල්මකින් ආත්මයක් කවලන්න. එහෙම බැලුවාම මනමේ වුණත් එදා මැරුණ කඩුව වෙසවෙන කලින් ඔය කියන ප්‍රේමය වෙස වෙලා වෙන්න බැරිද? ඔහලී ගම්පහයිදන් එහෙම කියන්නේ. එහෙම බැලුවාම මනමේ වුණත් එදා මැරුණේ කඩුව විසවෙන කලියෙන් ඔය කියන ප්‍රේමය විසවලා වෙන්න බැරිද? රිදෙනා නොසහෙන රිදෙනා මගේ පන ඈතින් ඉන්නකොට එක මාසක් යට එකම වෙසක් හඳ යට අපි දෙන්න ඉන්නේ කිලෝමීටර් ගණනාවක් ඈතින් දෙතැනක කියලා මතක් වෙද්දි මට දුවලා යා ගාවට යන්න හිතයි. ඒගේ ඉන්නේ අත්තස්සට පැල්ල මගේ අත් දෙකෙන්ම යව බදාගෙන මූණට හාදු තියන්න හිතයි. සිනිඳුවට ඒ මොනත ගාලා තොල්කනකට හාද්දක් තවරලා අහිංසක විදිහට හිනා වෙන්න හිතයි. පාළුයි මහා හුඟක් පාළුයි. අනවසරෙන් හදවතේ නැවතුණු ඒ පදිංචි කාර්යාව හොයාගෙන ගිහින් මට කියන්න හිතයි, අනේ උඹ නැතුමට පාළුයි කියලා. උඹ මට මොන්නවද මගේ පණ මේ කලේ? මේ තරම් මාව උඹට ඇබ්බැහි කරගන්න නෑ, මුකුත් කලේ නෑ යා. හීනියට මන් දිහා බලලා ලස්සන්ට කම්මුලක් වලගෙන ඉනවනාරෙන් රෝමාන්තික බැල්මක් දීලා මාව ආත්ම ගානකට එයාටම ලියාගත්තරෙන්න. ඉතින් කියන්න තියන්නේ මහා දේවල් නෙවේ. පපුව බලලා පෙන්නන්නද මං මගේ හදවතේ වාගෙන තියෙන ආදරේ? මගේ හදවතේ එයාගෙන තියෙන ආදරේ කියන පුදුමයා මාතලින් නෙත්.

Agem ad reactivuna. ආදරණීය තරංගාට පිටු අංක 160 කලින් එන්නද ගෝල්ඩන් අහසක් අස්සේ වලාකුළුලින් හංගගත්ත එක හිස් හදවතක් ඇයි ඔච්චරටම කුහක තවත් හදවතක් අස්සකට එබෙන්න බැරි තරමට මේ හදවත බලන් ඉඳලා දැනට ආත්ම හයක් තව එක ආත්මෙලො ඉතුරු ඇයි අපේ මේ ගෑනු හිතට කවි මැව්වේ ඔය සිනමන් හිතෙන් ඉතින් ඉතුරු ආත්මෙත් ඉවසගෙන ඉන්න එනං ඊළඟ ආත්මේ මං කලින් ආවත් කලින් ඇවිත් මෙහෙම අහන්නද වෙන්නද මං උඳුව පන්දකට Neil Pastel Pata Canvas Yak. Venna the Mang on the Wapandakata. Neil Pastel Pata Canvas Yak. Valakulu. Adrava.

සුබ මන්දාරම්රයක් අක්කා. හද දිහා බලන් හිටියම් මතක් වෙන කෙනෙක් ඉන්නවා. ඒත් එයා මතක් කරන එක හොඳද නැද්ද කියලා මම මගෙන් අහනවා. අනේ මන්දා, හොරෙන් මතක් කළාට කමක් නෑනේ. සමහර වැරදි තියනවා වැරදක් කියලා දන්නවා. ඒත් ප්‍රේමය යනු සිත් අහස මත සිමින කවි අතර රැඳුමය. කවිවලින් බොහොමයක් සඳ වෙතම පිදුමය. මල් හාද එක දෙකක් ඒ අතර තැබුමය. ඉඳ හිටක තරු අහස දෙස බලා හැඩුමය. නිහඩ පැම්මන්තේ එදා සඳනව අදත් ඇත්තේ සඳක් ඇත. ඒ එදා සඳනව අනේ එතකොට මටත් පුළුවනි එදා සඳ දකින්නට. තරුත් මැත්තේ පායපන් කාටවත් රහසින් මගේ හිත් අහස්සෙම මැත්තේ. තරංගා හර්ෂණී මාදිපොලින්.

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න. 0111 437 1250.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
4: වසර 23ක අසම සම සතා හරිත රැකවරණය මිහි පිට ඇති කළ සතා හරිත ප්ලාන්ටේෂන් 24 වන වියට පා තබන්නේ රටටම රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇති කරමිනුයි. අසම සම වැටොප් දිරිතීමනා කොමිස් මෙන්ම දක්ෂතාවන්ට සරිලන තනතුරු සමග ජීවිතය තෘප්තිමත් කරන රැකියාවකට ආරාධනා.
5: WhatsApp කරන්න 0776 41 1048. ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදාහරිත සමග බැඳෙන්න.

පාසල් යන කාලෙ ඉඳලා තිබුණ ආදරේ කොහොම හරි අපේ අපේ වුණා තරංගකේ. ජීවිතේ වෙන් වෙන්න හේතු ගොඩාක් අතරේ කොහොම හරි මම මගේ චූටි දෝනියක ජීවිතයකට ගහගත්තේ ආදරේ නිසා. එයා වෙන කෙනෙක්ගෙන හිතනකොට අපි අමතක වෙනකොට දැනුණු දුක වචන කරන්න බෑ අකුරු වලින්. ඒත් කොහොම හරි දැන් අපි සතුටින් ඉන්නවා. දිල්කි ගැහණියකගේ නැත්නම් පිරිමියෙකුගේ ආදරයට කරන්න බැරි දෙයක් නෑ කියලා ඔයා ඔප්පු කරනවා. ඒ ආදරවන්ත හිතට මමාර වෙසක් සඳ එක්ක ආදරේ කියලා කියනවා. වෙසක් හඳ එක මතක් වෙන මගේ ආදර අම්මව තරංගා. එයා අපිව දාලා ගිහින් අවුරුදු 27ක්. ඒත් එයාගේ සුවඳ උණුහුම හිනින් වගේ දැනෙනවා. මං එයාගේ ලොකු දුව වෙලා ඉපදුණු වෙලාවේ එයාට දැනුණු සතුට මායික කියලා තියෙනවා. පහුගිය දවස්වල මම සර්ජරි එකක් කරලා ඉන්නකොට මගේ අම්මා ගැඩුව මහා ගොඩක් දැනුණා. අම්මා කියන්නේම සසරක් තරංගා. පුෂ්පා. ඇයි මේ මගේ ඇස්වල කඳුළු? මගේ අම්මා තහගෙන

ආදරණීය තරංග ඉවසන්න බැරි තැන්වලත් කොහොම හරි ඉවසන්න දරා ගන්න හරි අමාරුයි තමයි ඒත් හෘද සාක්ෂි විදියට ඔයා නිවරදී නම් hina wenna dawasak enawamai ජීවිතේ ටිකෙන් ටික වෙනස් වෙන්න පුරුදු වෙන්න කවුද මේ හිතවති මං ආසයි ඔබ හිතන පිළිවෙලට මාත් උත්සාහ කරන්නේ පිළිවෙල තමයි

0: happening when they love me. Happening when they love me.
1: Happy එකේ අහන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්.

0: rõm rã,
1: anh ta rõm rã,
0: mắt ta rõm rã, vịt ta rõm cả.
2: Em ayat alu sagan jiwat na kela kyan. Samaru lada api anda ne manutram silera deval valte di kela hitan. Me mage panimita api tu dawe na. Eki teruma hangi me parase manutram unat. Obe dukho mage dukho api visin. Awatak seru karagan na kene ke mane me hit me panimita yahan nako. Ammek tatik thaman ki daru ekita tharam thava kisi vakita ho pudgire ekita. ආදරේ කරන්නේ නැහැ තරංගා. මට ඒ ආදරේ අහිමි වුණා. ඒ වගේම මගේ පුංචි පුතත් චූටි කාලේ මාව දාලා යන්නම ගියා. බැඳීමක් කියන්නේ රිදීමක් කියලා තේරුම් ගත්තා. ඒ ජීවත් වෙද්දී හැම රිදීමක්ම අමාරුවෙන් දරා ගන්න වෙනවා. ආදරේ ජීවිතය අතර මග දෙහම වුණු මගේ චූටි පුතාට. මනෝජී ඒ රත්තරන් පුතා එන්න මැත්තේ අම්මට අතහැරීමේ නිවන කියා දෙන්නා.

රත්තරන් පාට අහසකින් එළියට පැනපෝ මේ පැණි හත්තියක් වගේ ආදරේ කොහොමද ඔච්චර දරාගෙන ඉන්නේ? හිතේ බරට මේකි බිඳිලා පියවිලි නොදැමුණු සඳට පින්දීලා බිින්දුව බිින්දුව හිතට වටනකොට සිරුරම දියවෙලා යනවා වගේ දැනෙනවා. හිරකරගෙන ඉන්න බැරි තරම් රසයි, කියන්න බැරි තරම් නිහඬයි. හඳට කිව්වත් හඳ හිනා වෙයි, මලට කිව්වත් මල එකි ගසයි. ඒ නිසා හිතේ කුස්සියක පැණි බඳුනක් වගේ හංගන් ඉන්නවා. කවුරුත් නොදකින, කවටවත් නොතේරෙන පෙම් තහනමක සිර කරලා රත්තරන් පාට අහසම කඩා වැටුණත් මේ පැණි බිඳක් නාස්ති කරන්නේ නෑ. ඔයාගේ නම කියනකට විතර හිතේ ලාම්පුව පත්තු කරනවා. ආදරේ කියන්නේ එහෙම නේද? කවදාවත් හිස් නොවන බඳුනක්. ජනනි භවන්තිකා.

हमें तुमसे प्यार कितना कि हम नहीं जानते मंगार को चिरादर है दिखे लमंग माता ने ने बिंदु आई हद सी है कुलहाई अनुपहाय अनुपहाय अनुपहाय ने ना असाई में सुअपत सितिन कोवलन के प्रेम एट वंपियर कड़ा पलवेगा सा पढ़ी पुरम गिनी तबा पत्तिनी अवसन वरा देवता व्याकुना इत्ता रम आदरणीय विश्वयक इपमनी सुपत्वे वासमसित आदरिनामेन हरिमा पूरी मंगासयो बेनाम देनगन इत्त अनन्यतावया हसुगेन हरियो ब मिलान मालक कोहमद तरंगा स्तुति हम देट मामिसा वेल सदा මංගසයි net එක 2019 අවුරුද්දට ආපහු යන්න ඒ කාලේ දවල් දෙකට ස්තුතියි ගොඩක් ස්තුතියි හිතවතී කෝ කවුද මේ ආදර පණිවිඩ ගොඩක් එන්න පටන් අරන් මට නෑ මට ඕනේ ඔබේ ආදර පණිවිඩ අරගෙන යන්න ඔහොහෝ ඇය වෙත මේ හොලඟට මේ ලෝකයට කියන්න මං කවදාවත් කාටවත් මගේ හිතේ තියෙන දේවල් කියන එකක් නන්නේ ඒත් එක දෙයක් කියන්න ඔයා කොහේ කොතනක හිටියත් මං ගොඩාක් ආදරේ කරාවි ඉතින් මේ වැසක් හඳ දිහා බලද්දි මට ඔයා හරින වෙන කවුද මතක් වෙන්නේ මං ඔයාට ආදරේ කොක්මදෝ වෙන පතිරනා

ආදරණීය තරංගා, ආයිත් සුබ වෙසක් මංගල්‍යයක් වේවා. ඔයාට තෙසේම වේවා. මට තියෙන ලස්සන මතකයක්. වෙසක් පුරහඳ වගේ නිදෝ සාදරයක් හිතේ පත්තු කරපු සඳේලියෙන් බුදුගුණ විහිදුනා. අපේ ආදරේ මුළු ලෝකෙටම නිවනක් වුණා. දිලෝෂා තමයි මේ ගම ඉඳන් එහෙම කියන්නේ. අනේ වාසනාවන්, ආදරණීය තරංගා, වෙසක් ඒ මතක අවදි කළේ තාත්තා. ඔහු දැන් නෑ, වෙසක් පමණයි ඉතිරි. නෑ හිතවති, තාත්තල ඉන්නවා. දිව්‍ය ලෝකෙට වෙසක්.

0: ෂන්ස් අමතන්න 0877-76-76-10.
1: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-13-36-36.
2: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
3: Wake up. Saturday hormones. Alpha Studio.
1: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
3: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
1: රටේම දරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
1: Mandaram Rae.

수분만 다람 락 베이버 번더운 파살 프레메악 베삭 포에다바삭 ගමේ පන්සලේ තොරණ ළඟ මිනිස්සු ගොඩාක් එකතු වෙලා හිටියා. සඳ එළියත් වෙසක් කූඩු පළ එළියත් එකට මිශ්‍ර වෙලා මුළු පරිසරෙම සුන්දර කරලා තිබුණා. ඒ වෙලාවේ මම හැම දැක්කා. සුදු ඇඳුමකින් සැරසී දන්සලට උදව් කරන ඇගේ මොහොනේ තිබුණු සිනහව සඳ එළියටත් වඩා ලස්සනයි කියලා මට හිතුණා. එදා අපි වැඩිපුර කතා කළේ නැහැ. ඒ දන්සලේ තේ කෝප්පයක් දිද්දී ඇයි කිව්වේ? ස්තුතියි කියලා විතරයි. ඒ වචනයට වඩා ඇගේ බෑම මගේ හිතේ රැඳුණා. ඊළඟ අවුරුදු කීපේ පුරාවටම වෙසක් එන හැම වාරේම අපි එකම තැන හමු වුණා. තොරණ බලන්න දන්සල් යන භක්ති ගියහන් ආදරය කියලා කවුරුත් කියලා තිබුණේ නැහැ. ඒත් හදවත් දෙකක් නිහඬවම එකිනෙකාට ලඟ වෙමින් තිබුණා. කාලය ගෙවුණා. ජීවිතේ මාව එක පැත්තකටත් ඇව තව පැත්තකටත් අරගෙන ගියා. අදත් වෙසක් සඳපා එන හැම රැයකම මට මතක් වෙන්නේ අයව. මොකද සමහර ආදර කතා අවසන් වෙන්නේ නැහැ. ඒවා විසක් කූඩුවක එළිය වගේ නිවි ගියත් මතකය තුළ දිගටම දිලිසෙනවා. බදුලෙන් ලරංගනා

වෙසක් කියනකොට මුලින්ම දුවන්නේ ඉස්කෝලෙටයි මගේ හිත. ඔයාට මතකද මන් දන්නේ අපි ඒ කාලේ ඉස්කෝලේ ලස්සනට සැරසුවා. අපි හැමෝටම හොරෙන් hina වුණා. රණ්ඩු කරලා දන්නවද? දන්නවද රොබරෝසියා ළමයෝ? අපේ මතක හංගගෙන ඉස්කෝලේ වෙසක් සඳයට ලස්සනට වැජඹෙනවා. මං වෙසක් බලන්න ගියේ ඉස්කෝලේ. තාමත් හරි ලස්සනට ඒ මතක හංගගෙන වැජඹෙනවා. ඔයාට මතක් වෙන්නේ නැද්ද පොඩ්ඩක්වත්? කියන්න ඔයත් ලස්සන දැක්කද අපේ ඉස්කෝලේ? දැක්කනම් රෑට හීනෙන් ඇවිල්ලා කනට කොඳුරලා කියන්න. ඔව් මං දැක්ක කියලා. ඉස්කෝලේ වෙසක් මතක ඉස්සර තරම්ම ලස්සනයි. එහෙම කිව්වේ රසාංගිකා. වෙසක් සඳ දකිද්දි වසර 34ක් තරම් ඈතට මතකේ යනවා. මගේ එකම පුතා එදා වෙසක් කූඩුවක් හිලල ඇඬුවා. එදා මට දරුවට හදලා දෙන්න තරම් හැකියාවක් තිබුණේ නැහැ. ඒත් ආදරණීය චාලට් නැන්දා එයාගේ ලොකු පුතාට මේ ගැන කියලා දරුවට කූඩුවක් හදවලා දුන්නා. දැන් නම් අද එතුමිය ජීවත් නැතර නෑ. ඇයට නිවසු ප්‍රාර්ථනා කරනවා. මොකද මගේ පුතාට වෙසක් කූඩුවක් දෙන්න පුළුවන් කමක් නැති කාලෙක ඇය තමයි අපිට වෙසක් ගෙනල්ලා දුන්නේ. ආදරණීය තරංගා, ඒක ලිපියක් නේද? එක්ක අපි මේ ගීතය අහලා ඒ ලිපිය දිහාවට යන්න. මන්දාරම් රැටයි විනාඩි 26යි.

0: मंदारम रे विद तरंगा
1: कैसे याद रहे हंगन बैग ही लती इन्होंने में कैसे तो सीधा ले पर कैसे सिरप पे कभी हुआ हम हंगन ने में नेतिकल लम्बा आना पुरु
2: नियम आयुर्वेद उसु कैसे सामान्य कराई
1: मारे ने
3: අලුතෙන කාටම මිලක අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුල කම්පොල ඒ විතරක් නෙවෙයි ඔබ යතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වට 30 ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 071 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය විස්වාසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 231 5740 ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 131 36

Samara Purundavim Harimiketi, Eti Tukaran, Niguela Vakiana Adrini Taranga Admesunder Vesak Sandelie Vesak Handa Akidimakamata Quenikela Nea Han and Eva. There was Decactis Adapu Vesak Kudu Akalat Patukaran Adla Mamane Anchika Silgana Romba Pokuna Arana Sena Senator. පොඩි හාමුදුරේක සිල් ඇඳුම් සිවුරු ගලවල ධර්මශාලාව පිටිපස පොකුනේ පුළු අන්තරම් බල්ටි ගන්නව දවල් තිස්සේ රිලවන්ට බුද්ධ පූජාව දීලා තැඹිලි කොම්බයක් අස්සේ අත හිර කරගෙන අපිට බැන බැන යනවා hina වෙවි රිලවුත් බලාගෙන හිටියා රා ලොකු හාමුදුරන්ගේ කුටිය ළඟ ගල් පොත්තේ උන්වහන්සේ පුංචි පුටුවේ වාඩි වෙලා හිටියා මම පොඩි හාමුදුරේක ගල් පොත් උඩ ලස්සන්ට මෝදන හඳ දිහා බලාගෙන හිටියා Egal potamata digavelayana and a chandrika gananker no mum. Ulka patagani no mum. A pito eva deva tile hila. Lokuham drew a pit a loke again a kata. Kiela duna. Ada tevesa candati and ataranga. Galpotivadi will hit a lokuham drew Tommy no. Mamma get the rindale under the hebalagina tita smaranaker no. Puddy ham drew upavet villa que harieti. Evisaks and the pialik to kernikak nataranga. Champika Atitem Arimalasan Paravalak Comedia Neva Saxandaya Pia Casucalina Kira Oe Casucalatini Yasapuru de Sauderia

සෛරය තරංගා පොහේ දවසේ අසපුව වැලිමලුවේද වෙසක් සඳ බැලුවා. මේ සඳයට ඉන්න ලැබීම මොන තර වාසනාවක්ද? අසංකේ කල්ප ලක්ෂයක් උත්තරීතර ආදරේ ඒ පෙම්යල දැකපු මේ බබලන සඳ සුජා ඔබ හරි ලස්සන තැනකට අපේ හිත අරගෙන ගියා. සිද්ධාර්ථ යශෝදරා ප්‍රේම කතාවත් මේ හඳ දකින්න ඇති නේද? ඔව්, අදයි ඒක දැනුනේ. ඔබ කිව්වට පස්සේ ආදර තරංග ජීවිතේ දවසක් එනවා කාත් එක්කවත් බැඳීමක් බලෙන් ඇති නොවන තමන්ගේ පාඩුව වැඩ ටික කරගෙන තනියම ඉන්න. ඒක හරි ලස්සන හැඟීමක්. ඒ තමයි තමන්ට තමන් මුණ ගැහෙන දවස. එහෙම කියන්නේ ඇහැලිය ගොඩින් ලාලනී. ඊට පස්සේ ඇගේ රුව සඳක් වගේ නම් ඇගේ සිනහව රෑහසේ තරු වැස්සක් වගේ. ඒත් ඇගේ ආදරේ නම් මගේ ජීවිතයේ ස්වභාව කියාදුන් අටපට්ටමක් වගේ. සතුටේ පාටත් පෙන්නවා, දුකේ පාටත් පෙන්නවා. බලාපොරොත්තුවේ එළියක් දුන්න අහිමි වීමේ අඳුරක් දැනෙවවා. ඇය ආදරේ කළේ මට විතරක් නෙවෙයි, මාව මට මහඳුන්වා දෙන්නත් එක්ක. ඒ නිසා අදත් සඳ දිහා බලද්දි මට මතක් වෙන ඇගේරුව නෙවෙයි, මගේ ජීවිතේ පාට ගැන්වෝ ඒ ආදරේ හටපට්ටම. ඩොක්ටර් දිනේෂ්.

ඇසට ඇස අමුණ තැනක මහනුතෙර නැගීමක් දන්න ඒ ඔබේ බැල්ම මේ තරම් මගේ හිත පිළිගන්න කියලා මගේ කලබලකාරී කාමරයට ඔබේ

ආදරණීය තරංගා ජීවිතය සමහර මුණගැහීම් දෛවය විසින් කලේම අපිට ආදරය උගන්වන්නම කියලායි මට හිතෙන්නේ. තනිකම දරා ගන්න හැටි උගන්වන්නයි. මගේ ආදරණීය මිත්‍රයාක්, ඔ අපි බැඳීම් හෙව්වා ඒ වැතුලෙම නිවෙන්නයි, පිච්චෙන්නයි නෙවි, නිවෙන්නයි අපි බැඳීම් හෙව්වේ නේද මිතුරි? එවැයි අදත් අපි සමහර මතක එක පිච්චෙනවා. සසර ගනුදෙන පියවගන්න තමයි ඒවා ඉවරුණාම යනවා. ඉතින් මං ඉවසීමෙන් බලන් හිටියා සසර ණය පියව ගන්න, වගේම කොහොම හරි කෙලවර කරගන්න. මතක පැත්තකට දාලා මම නැවතුනේ සනසීම වැඩියෙන්ම දැනුණු පපු අස්සේ. ඒක තමයි හොඳම දේ. හමුවීම් කියන්නෙම සසර ණය ගනුදෙන පියවීමක් තමයි. නිර්නාමිකයි.

0: 만다람 레아타이 비나리 파나세가이 터트르 파나세가이
1: 벨라와 오바베타 게나 엔네
2: 라푼슬 바게 만낭 인네 마을 베르가나 카우루 테나카
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
5: විජය නූඩ්ල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777-3940
7: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
8: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනුවල්
7: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
8: Tickets, myTickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansudaye Idiripat Kirimak Anugrahaya
9: Hondamade Aduma Milata Tepa Vyapta Shaka Jalayak Samagin Kasakala Green Super Jeevitheti Tiriyak
0: Adaraniya Taranga මං ඉගෙන ගත්තේ මිනුවන්ගිර ප්‍රසිද්ධම බාලිකාවේ. අපි ඔලෙවල් පන්ති හිටියේ. ඉතින් මගේ පන්තිය 11A දක්ෂ ළමයින් හිටියේ. හැමදාම 11B. වෙසක් කූඩුව අපි හැදුවට කොළමදි වුණා. කොහොම හරි පාට පාට දාලා නෙළුම් මල් වෙසක් කූඩුවට පැටව දාලා පන්ති ඉස්සරහා එල්ලුවා. දන්නවද 11B කට්ටිය හැදුව ලොකුම කූඩුව. පන්තිය ඇතුලේ. ඉතින් ඒක එළියට ගන්න බැරි වුණා. ඉස්කෝලේ හැදම වෙසක් කූඩුව අපි වුණා. යක්කල ඉෂානේ. ගොඩක් බාධකවත් අධිෂ්ඨානය තමයි වැදගත් කියලා කියන. වෙසක් සඳේලිය අපි කොච්චර දුර අරන් ගියාද? මතක පොතේ පිටු ඉහෙර එන්න තරම් මතක. තවත් ඕනවටත් වඩා වැඩියෙන්. ඒත් කාලේ ඉවර වෙලා නෑ රසවතුනි.

ඒක තමයි ආදරයට තියෙන ලස්සනම උපමාව මම හිතන්නේ. පැහැයන් සංගවේ හැකි අර්ධ වශයෙන් හෝ කලවරක පේනස් වලින් ඒත් සුවඳ කලවරට සංගවන්න පුළුවන්ද? ආදරෙත් ඒ වගේ තමයි. තනිකම හිතරක ආන්ද වෙන්න සමහර විට ආදරේ ආදරේ කොහේ හරි ඈතකට යන්න පටන් ගත්තට පස්සේ ඒත් තනිකම කොච්චර සුන්දරද කියලා කියන්නේ ආදරේමයි.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන්, අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ සඳුදා නෙතෆම් ධර්මදක්ෂිණා ධර්මදේශනා ආරම්භ කිරීම සඳහායි. අද මේ උතුම් ධර්මදේශනා ආරම්භ කරන්නට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේ බොහෝ කාලයකට පස්සේ උන්න කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ජුනි මාසයේ 7 වෙනිදා ඉරිදා දවසේ උදෑසන 8 සිට දහවල් 12 දක්වා උතුම් වූ භාවනා වැඩසටහන මෙහෙයවන්නට වැඩමවීම සිද්ධ කරනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන ශාලාවට ජුනි මාසයේ 7 වෙනිදා ඉරිදා උදෑසන 8ට පෙර එන්න කියලා අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් මෙහෙයවීමෙන් පවත්වන භාවනා වැඩසටහන සමගින් එක්කාසු වීම සඳහා අපි ආරාධනා කරමු ධර්මදේශනාව ඔබ වෙනුවෙන් දේශනා කරන්නට අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදාම් පදනමේ නිර්මාතෘ හොරණ දික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපපේ හාමුදුරුවන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

සගමොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද සඳුදා ධර්ම දක්ෂිනා net උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නයි ඔබ හැම දිනාම උතුම් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ. අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් දරනවා රන්න කට්ටකඩුවේ පදිංචි නන්දා කන්කානම්ගේ මහත්මිය විසින්. ඉතින් එතුමියටත් ධර්මශ්‍රවණී කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණයත් ධර්ම දානමේ පිණත් නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරන. පින්තුනි අද මේ ධර්මානුශාසනාවෙන් විශේෂයෙන් අපි ඔබට කතා කරන්නේ පරම ගහම්බීර වූ පටිච්ච සමුප්පාද ධර්මය අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී අවබෝධ කරගත් ඒ ආකාරය ගැනයි. මේ දේශනාව පටිච්ච සම්පාද ධර්මය ගැන වගේම සියලු බුදුරජාණන් වහන්සේලා බෝධි මූලයේදී ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ එකම ස්වරූපයකින්. ඒ අනුලෝම ප්‍රතිලෝම විදිහට රාත්‍රී තුන්වෙනි යාමේ පුරා පටිච්ච සමුප්පාදය විමසලා උන්වහන්සේ එකින් එක ඒ පටිච්ච සම්පාද ධර්මය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේම බුදු වෙලා දේශනා කරා පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු මහණෙනි කවදාවත් නොඇසු විරු ධර්මයක් චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝක උදපාදි උන්වහන්සේට බෝධි මූලයේදී අවබෝධ වුණේ දහම් ඇස පහළ වුණා ඥානං උදපාදි ඥානීය ප්‍රඥාව පහළ වුණා විජ්ජා උදපාදි උන්වහන්සේට විද්‍යාව පහළ වුණා ආලෝක උදපාදි අවිද්‍යා අන්ධකාරය දුරු වෙලා ප්‍රඥා ලෝකේ පහළ වුණා. එතකොට මේ ප්‍රඥා ලෝකේ පහළ වෙන්න ඒ වගේම ගුරු උපදේශ රහිතව ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ ලබන්න උන්වහන්සේට උපකාර වෙච්ච ඒ පරම ගහම්බීර පටිච්ච සම්පාද ධර්මයේ ගැනයි අද අපි මේ ධර්මානුශාසනාවෙන් ඔබට කියලා දෙන්නේ. පිංගතනි පටිච්ච සම්පාදේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අතර සඳහන් වෙන පරම ගහම්බීරම ධර්ම කොටසක්. දවසක් ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ තනියම මේ ධර්ම කාරණා මෙනෙහි කර කර ඉන්නකොට උන්වහන්සේට මෙහෙම සිතුවිල්ලක් ආවා. මේ පටිච්ච සම්පාදේ නම් නිකන් ලේසි වගේ. මේක ඒ තරම් කියන තරම් මේක නිකන් එහෙම අමාරු නෑනේ. උන්වහන්සේ ඒ ඔස්සේ මෙනෙහි කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා සාමීනි භාග්‍යතුන් වහන්ස මට මෙහිම විතර්කයක් පහළ වුණා. මේ පටිච්ච සමුප්පාදය මට නම් නිකන් තේරෙන්නේ මේක ලේසි දෙයක්. මේක සරල දෙයක් වගේ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළා මාහේවං ආනන්ද මාහේවං. ආනන්ද ඔය කතාව ආයි කියන්න එපා කීවා. මේ පටිච්ච සම්පාද ධර්මය පරම ගහම්බීර ධර්මයක්. මේ පටිච්ච සමුප්පාදේ අවබෝධ නොකිරීම නිසාමයි මේ සත්වයන් ඉපදෙමින් මැරෙමින් කෙලවරක් හොයාගන්න බැරි දීර්ඝ සංසාර ගමනක මේ සත්වයන් දුක් විඳමින් ගමන් කරන්නේ මේ පටිච්ච සම්පාද ධර්මය අවබෝධ කරගන්න බැරි වීම නිසාමයි. ඒ නිසා ආනන්ද මේක පරම ගහම්බීරයි කියනවා. එහෙමනම් අපිට පේනවා මේ බුද්ධ ශාසනයේ තුල තියෙන ධර්ම කොටස් හතර
පරම ගහම්බීරම ධර්ම කොට්ටාසේ තමයි පටිච්ච සම්පාද ධර්ම. දැන් අපි බලමු බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ උන්වහන්සේ කොයි ආකාරයෙන්ද? පිංගතුනි, හැම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ ආනාපාන සති භාවනාව තමයි භාවනාවක් හැටියට තෝරගන්න. අපි කවුරුත් දන්නවා ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ එදා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරලා ඒ දුෂ්කර ක්‍රියා කරපු කඳු වළල්ලෙන් පහළට බැහැගෙන ඇවිල්ලා සුජාතාවගේ කිරිපිඩු දාන පිළිගෙන ගුලි 49ක් කරලා මේ කිරිපිඩු දාන වැළඳුවා. ඒ පාත්‍රේ නීරංජනා නදී අතු ගංගාවක් වෙච්ච ඒ අසලින් ගලාගෙන යන මේ ගඟේ දිය පහර පහර

වේගෙන් ජල පහර පහළට යද්දී ඒ පාත්‍රයේ රන් තැලිය ජල පහර බිඳගෙන උන්වහන්සේගේ අදිෂ්ඨානය මත උඩුගම් බලා ගිහිල්ලා එහෙම වතුර ඇතුලේ ගිලිලා ගියා. ඒ පාත්‍රා දහතුන් වහන්සේ නාගලෝකයට නාගයන් අරගෙන ගියා කියලා අපි අටුවා ග්‍රන්ථවල සඳහන් වෙනවා. උන්වහන්සේට වැටහුණා තමන් වහන්සේගේ අදිෂ්ඨානය ඒ කාන්තෙන් සඵල වෙනවාමයි. එදා උන්වහන්සේ සුදු ඇලි තර අතරින් ගලාගෙන යන නේරංජනා නදීෙන් එතර වෙලා සියලු බුදුරජාණන් වහන්සේලා බුද්ධ රාජ්‍ය ලබන ඒ වජිරාසනේ පිහිටන තැනට වඩිනකොට මගදී හම්බුණා සොත්තිය කියන බමුණා. ඔහු කුසතන ගොඩක් අරගෙන යන ගමන් උන්වහන්සේ දැකලා කියනවා, චුට්ටක් කොහොම නවතින්න, ඔබ වහන්සේ නම් භාවනා කරන කෙනෙක් පාටයි, මෙන්න මේ කුසතන මිටි අට ඔබ වහන්සේ තියාගන්න, භාවනා කරද්දී ඉලලා වාඩි වෙන්න, මේක බොහොම හොඳයි කියලා භාවනා කරන කෙනෙකුට. එහෙම කියලා ඔහු ගෞරව දක්වලා ඔහු පිටත් වෙලා ගියා. මේ කුසතන මිටි අටත් අරගෙන උන්වහන්සේ ඇසතු බෝධීන් වහන්සේ අසලට පැමිණෙනකොට උන්වහන්සේ වෙනුවෙන්ම පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයස හරියටම අවුරුදු 35ක්. ඇයි උන්වහන්සේ මව් කුසින් බිහිවෙන වෙසක් පොන් පොහෝ දවසේ විසා නැකතින්මයි සහජාත වස්තු හැටියට අපි හඳුන්වනවා වජිරාසනේ ළඟින් මේ බෝධීන් වහන්සේගේ බෝ අංකුරේ පහළ වෙන්නේ. උන්වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතේ ගත කරලා මහා අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා එදා මේ බෝධීන් වහන්සේ අසලට කුසතන මිටි අටත් අරගෙන එද්දී උන්වහන්සේගේ වයස අවුරුදු 35යි. නැගෙනහිරට මේ කුසතන එළලා චතුරංග සමන්නාගත වීරියෙන් උන්වහන්සේ වැඩ හිටියා. මගේ ශරීරයේ සම්මස් වියලේවා, ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා, පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද, ඒ ධර්මය අවබෝධ කරන්නේ නැතුව නම් මැරුණත් මම මෙතනින් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානීට අපි කියනවා චතුරංග සමන්නාගත වීරිය, දිවි දෙවනි කොට අදිෂ්ඨානයක් ඇති කරගත්තා. ඒ අදිෂ්ඨානින් වැඩ ඉන්නකොටම කාම ලෝකයේ අධිපතිය වසවත්ති මාරයා තමයි කලබල වෙන්නේ. ඔබ කවුරුත් දන්නවා දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන උන්වහන්සේව වජිරාසනින් නැකිට්ටවන්න මොන තරම් මාරයා කරදර බලපෑම් කරාද. අවසාන උන්වහන්සේ තමන් සසරි පුරපු පාරමී සිහි කරලා ශ්‍රී හස්තේ මහ පොළොවට තියලා සත්‍ය ක්‍රියා කරද්දී මහ පොළොව ගිගුරුම් දෙමින් කම්පා වුණා. වසවර්ති මාරයා මාර සේනාවත් එක්කම සීසීකඩ පලා ගියා. ඒක තමයි අපි කියන්නේ බෝධි මූලයේ මාර පරාජය කළා කියලා. දැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුවත් නැහැ. ඔන්න දැන් උන්වහන්සේ අර භාවනාව ආනාපාන සති භාවනාවෙන් හොඳට හුස්ම රැල්ල දිහා හිත යොමු කරගෙන හිත එකඟ කරගත්තා. ඉක්මනින් හිත එකඟ වුණා. පින්වතුනි, පුංචි කාලේ දඹරුක් සෙවණේ ආනාපාන සති භාවනාවෙන් පළවෙනි ධ්‍යානිය ලැබුවා කියලා ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. එදා උන්වහන්සේ පොළොවෙන් අහසට පැන නැගලා පුංචි බෝසත් පුතා සීසාන දවසේ අහසේ පළඟක් බැඳගෙන ආනාපාන සති භාවනාවෙන් වැඩ සිටිද්දි සීසාමින් හිටපු පිය රජුරෝ ඇතුළු පිරිස දුවගෙන ඇවිල්ලා පිය රජුරුවන්ගේ දෙවනි වන්දනාව තමන්ගේ පුතාට සුද්ධෝදන රජතුමා වන්දනා කරපු අවස්ථාව. මේ ආනාපාන සති භාවනාව උන්වහන්සේ සසරේ පවා පුරුදු කරපු භාවනාව. හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට උපයෝගී කරගන්න භාවනාව ආනාපාන සති. එතකොට දැන් අපේ බෝසතාණන් වහන්සේ මේ ආනාපාන සති භාවනාවෙන් හිත එකඟ කරගත්තා. පළවෙනි ධ්‍යානයේට, දෙවෙනි ධ්‍යානයේට, තුන්වෙනි ධ්‍යානයේට, හතරවෙනි ධ්‍යානයේට හිත සමාධිමත් වුණා කියනවා. රාත්‍රී පළවෙනි යාමේ වෙනකොට උන්වහන්සේට පහළ වෙනවා බෝධි මූලයේදී පළවෙනි විද්‍යාව. ඒකට ධර්මයේ කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කල්ප ගණන් තමන්

ගතකරගෙන ආපු සංසාර ජීවිත ආපස්සට දකින්න නුවණ. උන්වහන්සේ සංසාරේ ගතකරගෙන ආපු සසර ජීවිත කල්ප ගණන් කෙලවරක් නැති අසංඛේය ගණන් ආපස්සට තමන් වහන්සේගේ සංසාර ජීවිත දකින්න උන්වහන්සේට මේ පුබ්බේ නිවාසානුස්සති ඥානින් පුළුවන්කම ලැබුණා. ඊළඟට උන්වහන්සේ රාත්‍රී දෙවනියාම මේ ආනාපාන සති භාවනාවෙන්ම හිත එකඟ කරගෙන බැලුවා, මම වගේමද මේ ලෝකේ අනිත් අයත්? ඒ අය මේ වගේම ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන ගමනක් ද යන්නේ? අන්න රාත්‍රී දෙවනියාම බෝධි මූලයේදී උන්වහන්සේට දෙවනි විද්‍යාව පහළ වෙනවා. ඒ තමයි චුතූපපාත කියන ඥානෙ. කෙනෙක් මැරුණට පස්සේ කර්මානුරූපීව උපත කරා යන ආකාරය දකින්න නුවණ. චුතූපපාත, චුත කියන්නේ ඒ සත්වයන් සත්ව ලෝකවලින් චුත වෙනවා. උප්පාද, ආපහු ගිහිල්ලා කර්මයට අනුව කොහේ හරි උපදිනවා. එතකොට මෙන්න මේ මැරෙන සත්වයන්ගේ විඥානේ චුත වෙනකොට කර්මානුරූපීව උපතකට ඇදිලා යන ආකාරය දකින්න නුවණ පහළ වුණා. වජිරාසනිය මත රාත්‍රී දෙවනියාම අන්න එතනදී උන්වහන්සේට පෙනෙන්න වැටහෙන්න පටන් ගත්තා මේ සියලු සත්වයන්ගේ සංසාර ගමනේ තියෙන භයානකකම. සතර අපායේ මහගෙදර කරගත්ත ගමන, මුළු ජීවිතේම අපායට බර වෙච්ච ගමන. මේ වගේ භයානක සංසාර ගමනක නේද මේ සත්වයන් ඉපදෙමින් මැරෙමින් යන්නේ? කවදාද මේ සත්‍යයන් මේ දුකෙන් මිදෙන්නේ? කුදස් වුනාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං හෝති. කවදාද මේ ලෝකේ සත්‍යයන් මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ කියලා අන්න උන්වහන්සේට ප්‍රශ්නයක් මතු වුණා. ඒ ඔස්සේ උන්වහන්සේ විමසන්න පටන් ගත්තා. පින්වතුනි, ඔන්න ඔතන ඉඳන් තමයි පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් බෝධි මූලයේදී විමසන්න උන්වහන්සේ පටන් ගත්තා. දැන් අපි කවුරුත් දන්නවා අපේ බෝසතාණන් වහන්සේට බෝධි මූලයේ පහළ වෙච්ච පළවෙනිම විද්‍යාව තමයි පුබ්බේ නිවාසානුස්සති ඥාන. තමන් වහන්සේගේ පෙර ජීවිත කල්ප ගණන් ආපස්සට දකින්න නුවන්. රාත්‍රී දෙවනියාමේ පහළ වෙච්ච විද්‍යාව තමයි චුතූපපාත ඥාන. කෙනෙක් මිය ගියාට පස්සේ කර්මානුරූපී උපදින ආකාරය දකින්න නුවන්. එතකොට මේ තුලින් උන්වහන්සේ සත්‍යයන්ගේ සංසාර ගමනේ බය, අනාරක්ෂිත බව, සතර අපායේ මහගෙදර කරගෙන යන ගමන උන්වහන්සේට වැටහෙනකොට අන්න එතනදී තමයි මහා කරුණාවක් පැන නගින්නේ. මේ ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවක් උන්වහන්සේගේ හදවතේ මතු වුණා. එතන ඉඳන් උන්වහන්සේ විමසනවා, කවදාද මේ ලෝකේ සත්‍යයන් මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ? මේ සත්‍යයන් ඉපදුනාට පස්සේ ලැබිලා තියෙන්නේ මොනවද? වයසට යනවා, ලෙඩ වෙනවා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. දැන් ඔබ මේ පරම ගාම්භීර ධර්ම කොට්ටාසය අහද්දී වැදගත්ම දේ තමයි මේ කාරණා ඔබ නුවණින් විමසන්න. යෝනිසෝ මනසිකාරයේ දෙන්න මේ කාරණා ඇත්තටම තමාත් මේ අපි කතා කරන්නේ අපේ ජීවිත ගැන. මේ සංසාරයට වැටිලා මේ සතරපායේ මහගෙදර කරගෙන යන සත්‍යයන්ගේ සංසාර ගමන ඔබ මම අපි කාටත් පොදු අපේ ජීවිතවල මේ ධර්මතාවය. එතකොට මේ ධර්මය අපි වටහා ගන්න නම් වැදගත්ම දේ තමයි බුදුහාඳුර පෙන්වුවා ඕපනයිකෝ, තමා තුලින් බලන්නට ඕන. මේ අහන ධර්මයේ ඔබ බණ අහලා ඔබ තුලින් තමන් තුලින් තමන්ගේ ජීවිතය තුලින් ගලපලා විමසලා බලන්න. අන්න එතකොට අපිට දිට්ඨියා සුප්පටිවිද්දා තමන්ගේ අවබෝධයක් හැටියට මේ අහන ධර්මයේ තමා තුලින් දකින්න පුළුවන්කම ලැබෙන. ඔන්න අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී මේ සත්වයන්ගේ ජරා මරණ කොහොමද හටගන්නේ කියලා විමසනවා. දැන් ජරා මරණ, දැන් අපි කවුරුත් ඉපදිච්චායින් ඔබ බලන්න ඉපදිච්චාය ඔබේ, ඔබ විතරක් නෙමෙයි ඔබ වටා ඉන්න ඔබේ දෙමාපියෝ ආච්චි සීයා ඉන්නවා නම් ඒ අය ඥාතීන් දන්න කියන මේ හැමෝම දිහා බලන්න. මේ හැම කෙනෙකුටම ඒ අයගේ ජීවිතවල ඒ අය ඉපදුනා නම් වයසට යනවා.
දින සති මාස අවුරුදු ගෙවෙනවා කියන්නේ දවසින් දවස වයසට යන ලෙඩ වෙනවා. මේ ශරීරය කියන්නේ ලෙඩ රෝගවලට ගුහාවක් කියන. එතකොට ඉපදුනා නම් ඒකාන්තයෙන්ම නත්ති ජාත සමරණ නොමැරි ඉන්න පුළුවන් කෙනෙක් නැහැ. අපේ පවුලේ අපි කොච්චර හිතවත්කමින් ආදරෙන් මේ අපේ අය මගේ අය අපේ අය කිය කී හිටියත් කාට කවද කොතන ඉස්සර වෙයිද කියන්න බෑ මරණේ. ඒ කාන්තින් මරණයට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඉපදුනා නම් ඒ කාන්තින් ජරාවට පත් වෙනවා. ජරා මරණ ශෝක ජීවත් වෙලා ඉන්න කාලේ කොච්චර අපි ශෝක කරනවද? පරිදේව නංගොත් කිය කිය මිනිස්සු අඬනවා. පිය විප්පයෝග දුක, අප්‍රිය සම්පයෝග දුක, තරහකාරයෝ හතුරෝ ඊරිසියාකාරයෝ වද දෙන මිනිස්සු ජීවිතේ මුණ ගැහෙනවා. ඔබ ප්‍රිය කරන ආදරය කරන අය ඔබව අතහැරලා යනවා. එතකොට ඒ තුල මිනිස්සු අඬනවා, වැළපෙනවා. පරිදේව නංගොත් කිය කිය අඬනවා. දුක්ක දුක්ක දිනනවා, දෝමනස්ස කූල්ලනවා, උපායාස සුසුම් හෙලනවා ජීවිතේ. ඔබ බලන්න බොහෝ දෙනෙක්ගේ ජීවිතවල බලාගත්වත බලාගෙන කූල්ලනවා, පසුතැවෙනවා. ඒ නිසා ජීවිතේ සමහර ජීවත් වෙනවට මේ ජීවත් වෙන මැරෙන්න බැරි නිසා ජීවත්. ඔය වගේ වචන ඕන තරම් මිනිස්සුන්ගෙන් අහලා ඇත. ඒ නිසා මේ ජීවිත කතාවේ ඇත්ත මේ සත්‍යයන් අර සංසාරේ ඊළඟ අනතුර නොදැක්කත් මරණින් මත්තේ සතර අපායේ මහ ගෙදර කරගෙන යන ගමන නොදැක්කත් පේන ටික තුල ගත්තත් ඉපදිච්ච දවස් ඉඳන් මිනිස්සු මහා සැපක් විඳිනව නෙමෙයි. ලෙඩවීම, වයසට යාම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එක්වීම, කැමති දේ නොලැබීම, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ මහා දුක්ඛ කන්දයක් එක්ක මිනිස්සු ජීවත් වෙයි. ඉතින් අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී දැන් රාත්‍රී 3 වෙනි යාමේ උන්වහන්සේ විමසනවා කුමක් නිසාද මේ ජරා මරණ හටගන්නේ? මේ ජරා මරණ වලට හේතුව මොකද්ද? ඇයි මේ සත්වයන් ජරාවටපත් වෙන්නේ, වයසට යන්නේ, මැරෙන්නේ? මොකද්ද මේකට හේතුව? අන්න විමසගෙන විමසගෙන යනකොට අන්න උන්වහන්සේට වැටහීමක් ආවා. ජාතිපච්චයා ජරා මරණ. අන්න උන්වහන්සේට වැටහුණා හේතුඵල සම්බන්ධය. මේ හේතුවක් නිසයි ඵලයක් හටගන්නේ. උන්වහන්සේට වැටහෙනවා ජාතිපච්චයා ජරා මරණ. ඉපදීම නිසයි ජරා මරණ. ඉපදුන් නැත්නම් වයසට යන්න කෙනෙක් නැහැ. ඉපදුන් නැත්නම් මැරෙන්න කෙනෙක් නැහැ, ලෙඩ වෙන්න කෙනෙක් නැහැ. මේ සියලු දුක් දුම්නස් සියල්ලටම හේතුව ඉපදීම. ඊළඟට උන්වහන්සේ විමසගෙන ගියා සත්වයන් උපදිනවා ක්‍රම හතරකට. අන්න උන්වහන්සේගේ නුවණට වැටහෙනවා අණ්ඩජ, ජලාභුජ, සංසේජජ, ඕපපාතික කියනවා. මේ ලෝකේ සත්වයන් උපදින ක්‍රම හතරක්. උන්වහන්සේ අර චුතුප්පාත ඥානයෙන් දැක්කා සත්වයන් උපත කරා යන ආකාරය. මව කුසවල් වලින් සත්වය උපදිනවා. මිනිස්සු විතරක් නෙමෙයිනේ මව කුසෙන් උපදින්නේ. සත්තු උපදිනවා. පූස් පැටව්, බලු පැටව්, කොච්චරනම් සත්තු උපදිනවද මව කුසවල් වල. බිත්තර ඇතුලේ උපදිනවා තිරිසංගත සත්වය. කුරුල්ලෝ, කුකුල් පැටව් බිත්තර වලින් උපදිනවා. එතකොට තෙත් පරිසරයෙන් උපදිනවා. ඔබ බලන්න කුණු ගොඩක් අසූචි ටිකක් ඇති. මොන්න තරම් පණුව ගොඩක් එකකින් හට ගන්නවද කියලා. අඹගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න. ඒ අඹගෙඩිය කපනකොට කොච්චර පණුවද කියලා. කොහේ හරි තෙත් පරිසරයක් ඇද්ද එතනට විඥානයක් බැසගෙන කර්මානුරූපිය කයක් හදා ගන්නවා පණුවෙක් හැටියට. හරි එහෙමනම් මේ සත්‍යයන් උපදින ක්‍රම තෙත් පරිසරින් සත්‍යය උපදිනවා. ඕපපාතික සත්‍යය උපදිනවා. නිරේ නිරි සත්තු පහළ වෙන ඕපපාතික. ප්‍රේත ලෝකේ ප්‍රේතයන් ඕපපාතිකව පහළ වෙනවා. දෙව්ලොව දෙවියන් බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ුත් ඕපපාතික පහළ වෙනවා. එතකොට මේ කොහෙන් ඉපදුනත් මේ මව කුසෙන් ඉපදුනත් බිත්තරයක් අස්සෙන් ඉපදුනත් තෙත් පරිසරයෙන් ඉපදුනත් ඕපපාතික පහළ වුණත් මේ ලෝකේ මිනිස්යන්ට විතරක් නෙමෙයි සෑම සත්වයකටම ඉපදුනා නම්
ජාතිපච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. අන්න ඉපදීම නිසයි ජරා මරණ හටගන්නේ. දැන් අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී ඒතනටත් හේතුව හොයන්න ගත්තා. ඉපදීම ඉබේ හටගන්නවා වෙන්න බෑ. කවුරුත් උපද්දවනව නෙමෙයි, කාගේවත් කැමැත්තකට උපදිනව නෙමෙයි. දැන් මේකට හේතුව හොයාගන්න බැරි අනික් ශාස්ත්‍රවරු එකේ කාර්ථ කතන දුන්නා, මේක දෙවියන් විසින් මවන දෙයක්. මේක කාගේ හරි විශ්වයේ ඉන්න බලසම්පන්න කෙනෙක්ගේ කැමැත්තට උපදින දෙයක්. එයාලා එතනින් කාගේ හරි දෙවි කෙනෙකුට මේක දීලා නතර වුණා. හැබැයි අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී විමසන්න පටන් ගත්තා, ඉපදීමට හේතුව මොකද්ද? කොමක් නිසාද සත්වයන් උපදින්නේ? විමසගෙන විමසගෙන යනකොට අන්න උන්වහන්සේට තවත් අවබෝධඥානයක් පහළ වුණා. භව පච්චයා ජාති, විපාක පිණිස කර්ම හැදින නිසයි උපදින්නේ. අන්න හේතුඵල ධමයේ උන්වහන්සේට තවත් ඉපදීමට හේතුව අවබෝධ වුණා. භවයේ විපාක පිණිස කර්ම සකස් වීම භව පච්චයා ජාති. විපාක පිණිස කර්ම හැදිලා නැත්නම් උපදින්නේ. එතකොට උන්වහන්සේ භවය ගැන විමසනකොට විමසනකොට උන්වහන්සේට තව විස්තර ඇතුව වැටහෙනවා. කාම භව, රූප භව, අරූප භව හැටියට. කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදුනොත් කාම ලෝකේ උපදිනවා කාම භවයේ. කාම ලෝක කියලා කියන්නේ මේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක 6, සතර අපාය, මේ පංච කාමයන් තුල සැපය සතුට හොයන සත්වයන් ජීවත් වෙන ලෝක. ඒවට කියන කාම ලෝක. එතකොට කාම ලෝකේ කෙනෙකුට කර්මය හැදිලා නම් එයා කාම ලෝකේ උපදිනවා. රූප ලෝක, රූප ලෝකය කියලා කියන්නේ එයා පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන රූපී ධ්‍යාන වඩලා නම් රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවා. අරූප ලෝක කියලා කියන්නේ අරූපාවචර ධ්‍යාන වඩපු කෙනෙක් නම් ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියන මේ අරූප ධ්‍යාන වැඩුවා නම් එයා උපදින්නේ ඒ ලෝක තලේ. අරූපී බ්‍රහ්ම ලෝකවල උපදිනවා. එතකොට සත්‍යයන්ට උපදින්න තියෙන ওই තැන් විතරයි, වෙන කොහෙවත් නැහැ. එහෙමනම් කාම ලෝකේ වේවා, රූප ලෝකේ වේවා, අරූප ලෝකේ වේවා උපදිනවා නම් උපදින්නේ ඇයි? භව පච්චයා ජාති, විපාක පිණිස කර්ම හැදුනොත්. කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදිලා නම් එයා කාම ලෝකේ උපදිනවා. එයා භවනා කළ ධ්‍යාන වඩපු කෙනෙක් නම් එයාගේ කර්ම හැදිලා තියෙන රූප ලෝකේ. එයා එහි උපදිනවා. එයා අරූප ධ්‍යාන වඩලා නම් එයා ඒ අරූපී බ්‍රහ්ම තලයක උපදිනවා. එහෙමනම් භව පච්චයා ජාති, විපාක පිණිස කර්ම හැදෙන නිසා උපදිනවා. ජාති පච්චයා ජරා මරණ, ඉපදීම නිසා ජරා මරණ හට ගන්නවා. දැන් උන්වහන්සේ එතනින් අතර වෙන්නේ නැහැ. විපාක පිණිස කර්ම හැදෙන්නේ කොහොමද? ඒකටත් හේතුවක් තියෙනවා. මේක ඉබේ හට ගන්නව නෙමෙයි, කවුරුත් කර්මී හදනවා වෙන්න බෑ. එතකොට කොහොමද මේ භවය හැදෙන්නේ, විපාක පිණිස කර්ම හැදෙන්නේ? විමසගෙන විමසගෙන විමසගෙන ගියා. අන්න බෝධි මූලයේ උන්වහන්සේට අවබෝධයක් ඇති වුණා. උපාදාන පච්චයා භවෝ කියලා උන්වහන්සේට වැටහුණා. උපාදාන බැඳියාමක් නිසයි විපාක පිණිස කර්ම හැදෙන්නේ. උපාදාන නිසයි විපාක පිණිස කර්ම හැදෙන්නේ. දැන් උන්වහන්සේ එතනින් විමසනවා, උපාදාන මොනවද මේ බැඳියාම? කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. මේ විදිහට විස්තර ඇතුව උන්වහන්සේට උපාදාන ගැන වැටහෙන්න පටන් ගත්ත උන්වහන්සේගේ නුවණට. කාම ලෝකයට බැඳිලා යනවා කාම උපාදාන. මේ සත්වයන් බැඳිලා යන බැඳී, කෙලෙස් වලින් බැඳෙන බැඳී, කාමයන්ට බැඳෙනවා කාම උපාදාන. දිට්ඨි උපාදාන නොයෙක් දොස්ටි මතවාද වලට බැඳෙනවා. සීලබ්බත උපාදාන නොයෙක් සීල ෘතවලට බැඳෙනවා. ඊළඟට අත්තවාද උපාදාන, මේ මම මගේ කියන ආත්ම දෘෂ්ටියට බැඳෙනවා. එතකොට මේ කොහේ හරි බැඳුණද, බැඳීම නිසා මොකද වෙන්නේ? උපාදාන පච්චය භව. උපාදාන නිසා විපාක පිටිස කර්ම හැදෙනවා. භව පච්චය ජාති, කර්ම හැදුනොත් කර්මයට අනුව උපදිනවා.
ජාතිපච්චයා ජරා මරණ. ඉපදුනාන ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හටගන්න. අන්න උන්වහන්සේ බෝධි මූලයේදී දැන් විමසගෙන විමසගෙන ගිහිල්ලා එතනින් අතර වෙන්නෙත් නැහැ. උන්වහන්සේ ඒකටත් හේතුවක් හොයන්න පටන් ගත්තා. උපාදාන බැඳී යාම ඉබේ හට ගන්නව නෙවෙයි. ඒක කවුරුත් කරන දෙයක් වෙන්න බෑ. මේකටත් හේතුවක් තියෙන්න ඕනේ. ඒක හේතුඵල සම්බන්ධ උන්වහන්සේ විමසගෙන විමසගෙන ගියා. දැන් බෝධි මූලයේදී උන්වහන්සේ අර සමාධිමත් හිතක් තුල ඉඳන් මේ රාත්‍රී තුන්වෙනි යාමේ බෝධි මූලයේ උන්වහන්සේ විමසගෙන යනවා. උපාදානයන්ට හේතුව මොකද්ද? ඇයි සත්වයන් බැඳෙන්නේ? මේ බැඳී යන්නේ ඒකට හේතුව මොකද්ද? එහෙම විමසගෙන විමසගෙන යනකොට අන්න උන්වහන්සේට වැටහීමක් ඇති වෙනවා. තණ්හා පච්චයා උපාදාන. අන්න උපාදාන වලට හේතුව මොකද්ද? තණ්හාවයි. එතකොට තණ්හාව නිසායි බැඳෙන්නේ. තණ්හා පච්චයා උපාදාන. බැඳී යාම නිසා උපාදාන පච්චයා බව විපාක පිණිස කර්ම හැදෙනවා. භවපච්චයා ජාති, කර්මය නිසා උපදී. ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. එහෙමනම් ඉපදුනානම් ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් හටගන්න. එතකොට උන්වහන්සේට දැන් වැටහුණා මේ සත්‍යයන් බැඳී යන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. තණ්හාව නිසායි බැඳෙන්නේ. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, මේ විදිහට උන්වහන්සේට මේ තණ්හාව ගැන තවත් විස්තර ඇතුව වැටහෙන්න පටන් ගත්තා. තණ්හාව නිසා බැඳෙනවා. උන්වහන්සේ බෝධි මූලයේ ඉඳන් මේ තණ්හාවට හේතුව හොයන්න ගත්තා. උන්වහන්සේ එතනින් අතර වෙන්නේ නැහැ. ඇයි මේ සත්‍යයන් තුල තණ්හාව ඇති වෙන්නේ? තණ්හාවටත් හේතුවක් තියෙනවා. කුමක් නිසාද තණ්හාව ඇති වුනේ කියලා විමසගෙන විමසගෙන යනකොට අන්න උන්වහන්සේගේ නුවණට වැටහුණා වේදනා පච්චයා තණ්හා. විඳීමක් නිසායි තණ්හාව හටගත්තේ. විඳීම නිසා තණ්හාව ඇති වෙනවා. ඊළඟට උන්වහන්සේ විමසගෙන ගියා ඇයි විඳීම ඇති වෙන්නේ? පස්ස පච්චයා වේදනා, ස්පර්ශ නිසායි විඳීම ඇති වුනේ. එතනිනුත් උන්වහන්සේ ආපස්සට විමසුවා කොහොමද ස්පර්ශය ඇති වෙන්නේ? අන්න සලායතන පච්චයා පස්සෝ. අන්න ආයතන හයක් තිබීම නිසා. මොනවද ඒ ආයතන? දැන් අපිට තියෙන ඒවා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ සත්වයන්ට ආයතන හයක් තිබීම බලන්න. බිත්තරයක් ඇතුළෙන් ඉපදුනා සතෙකුට. දැන් කුකුල් පැටියෙක් ගැන හිතන්න. අපිට වගේ කටක් නැති වුණාට එතනත් පොටයක් තියෙනවා, කෑම ගන්න, ආහාර ගන්න. නාසයක් තියෙනවා, කන් දෙකක් තියෙනවා. එතකොට දිවක් තියෙන, කයක් තියෙන, මනසක් තියෙන. එතකොට එක එක ස්වරූපින් සතෙක් හැටියට, සර්පෙක් හැටියට. එතකොට මේ හැම සත්ත්ව ලෝකයකම ඒ සත්වයන්ගේ ඉපදීම කියන්නේ ආයතනානම් පටිලාභ, ආයතනයන්ගේ පහළවීම. එතකොට මේ සත්වයන්ට ආයතන හයක් තිබීම නිසා මොකද වෙන්නේ? ආයතන හය තුළ සලායතන පච්චය පස්සෝ. පස්ස කියන්නේ ස්පර්ශේ. දැන් අපි එතනින් තේරුම් ගන්න උත්සාහ ගමු මොකද්ද මේ ස්පර්ශය කියන්නේ. ඇහි ස්පර්ශය කියලා කියන්නේ ඇහැයි රූපයයි විඤ්ඤාණය එකතු වීම. ඒකට ධර්මයේ කියනවා තින්නම් සංගති පස්සෝ. කරුණු තුනක එකතු වීම ස්පර්ශයයි කියලා. ඇහැයි රූපයයි විඤ්ඤාණය එකතු වීම. එතකොට තමයි අපිට රූපයක් පේන්නේ. එතකොට අපිට රූපයක් පේන්න නම් ඇහැයි රූපයයි ඇහි විඤ්ඤාණයකට කියන චක්කු විඤ්ඤාණය එකතු වෙනවා. කනට ශබ්දයක් ඇහෙනවා. ඒක ඇහෙන්න නම් කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වෙනවා. සෝත විඤ්ඤාණ, කනේ හට ගන්නවා විඤ්ඤාණ. නාසයට ගඳ සුවඳක් අපිට දැනෙන්න නම් නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණය එකතු වෙන්නට ඕන. ඒකට කියනවා ගාහන විඤ්ඤාණය. අපිට දිවට රසයක් දැනෙන්න නම් දිවයි රසයයි විඤ්ඤාණය එකතු වෙන්නට ඕන. ජීවහා විඤ්ඤාණය. අපේ කයට පහසක්, සීතල, රස්නේ, ගොරෝසු බව හරි, ඒ පහස දැනෙන්න නම් කයයි පහසයි විඤ්ඤාණය එකතු වෙන්නට ඕන. අපේ හිතට සිතුවිල්ලක් දැනෙන්න නම් අරමුණක්, මං හිතුවා, මට හිතුණා, කොහොමද හිතෙන්නේ?
සිතයි සිතුවිලි විඤ්ඤාණය හිතේ හටගන්න විඤ්ඤාණයකට කියන මනෝ විඤ්ඤාණය. මෙන්න මේ කරුණ තුනක එකතුවට ධර්මයේ කියනවා ස්පර්ශය. එහෙමනම් ආයතන හය තුල ස්පර්ශය හටගන්න. සලායතන පච්චය පස්සෝ. ආයතන හය ස්පර්ශය හටගත්තා. ඒ ස්පර්ශ නිසා මොකද වෙන්නේ? විඳීම් ඇති වෙනවා. ඇහැට පේන දේ ගැන විඳීමක් උපදින. අපි ඇහැට දකින දේ ගැන එක්ක සැප විඳීමක්, එක්ක දුක් විඳීමක්, එක්ක දුක් සැප රහිත විඳීමක්. අපි ඇහෙන් දැක්කේ අපි ආස කරන කැමති ප්‍රියමනාප දෙයක් නම් අපිට සැප විඳීමක් ඇති වෙනවා. ආසාවක් ඒකට හිත ඇදෙනවා, බැඳෙනවා. අපි ඇහෙන් දකින්නේ අපි අප්‍රිය අමනාප ඉපාම කරපු දෙයක් නම් දකිනකොටම හිත ඇතුලේ තියෙන කේන්තිය තරහව බලවත් වෙලා එනවා, ගැටෙනවා, පටිගේ බලවත් වෙනවා. එතකොට සාමාන්‍ය දකින දේවල් ගහකොළ, සත්තු, කුරුල්ල පියාඹනවා. එතකොට එදිනෙදා දකින හැම දෙයක්ම ඒක සාමාන්‍ය දුක් සැප රහිත විඳීම. එතකොට මෙන්න මේ ස්පර්ශයත් එක්ක තමයි විඳීම හටගන්නේ. කන තුලත් එහෙමයි. නාසය, දිව, කය මේ ආයතන හයේම ස්පර්ශ නිසා අස්ස පච්චයා වේදනා. ස්පර්ශෙ මුල් කරගෙන විඳීම ඇති වෙනවා. අන්නේ විඳීම නිසා මොකද වෙන්නේ? වේදනා පච්චයා තණ්හා. විඳීම නිසා තණ්හාව හටගන්නවා. අන්න එතන ඉඳන් තණ්හා පච්චය උපාදාන. තණ්හාව හටගත්තා නම් තණ්හාව නිසා බැඳෙනවා. උපාදාන පච්චය භව. බැඳුණා නම් විපාක පිණිස කර්ම හැදෙනවා. භව පච්චය ජාති. කර්ම හැදුණා නම් කර්මයට අනුව උපදිනවා. ඉපදුණා නම් ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. එතකොට දැන් අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ අර කුසතන මත වැඩ ඉඳලා රාත්‍රී තුන්නේ නියාමේ විමසගෙන විමසගෙන යනවා. ජරා මරණ වලට හේතු විමසුවා, ඉපදීමයි කියලා වැටහුණා. ඉපදීමට හේතුව විමසුවා විපාක පිණිස කර්ම හැදීම භවය. කර්මයට හේතුව මොකද්ද කියලා විමසගෙන යනකොට උපාදාන පච්චා භව. උපාදාන. ඒකට හේතුව විමසගෙන යනකොට වැටහුණා තණ්හා පච්චා උපාදා. තණ්හාවයි. තණ්හාව හටගන්නේ කොහොමද කියලා විමසගෙන යනකොට වැටහුණා වේදනා පච්චයා තණ්හා. විඳීම නිසායි තණ්හාව හටගන්නේ. විඳීම හටගන්නේ කොහොමද කියලා විමසගෙන යනකොට වැටහුණා පස්ස පච්චයා වේදනා. ස්පර්ශ නිසායි විඳීම හටගන්නේ. ස්පර්ශ ඇති වෙන්නේ කොහොමද කියලා විමසගෙන යනකොට වැටහුණා සලායතන පච්චයා පස්සෝ. මේ ආයතන හයක් තිබීම, ආයතන හය ඇස, කන, නාසය, දිව, කය, මනස නිසා ආයතන හය ස්පර්ශය ඇති වෙනවා. දැන් අපේ බෝසතාණන් වහන්සේ මේ විදිහට හේතුඵල හැටියට හේතුව හොයාගෙන හොයාගෙන යනවා. කොහොම ගිහිල්ලා උන්වහන්සේ එතනිනුත් එහාට විමසන්න පටන් ගත්තා. ආයතන හයක් හැදින්නේ කොහොමද? මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය සකස් වුණේ කොහොමද? ඒක ඉබේ හටගන්නව කවුරුත් උපැද්දෙව්වා වෙන්න බෑ. ඉබේ හටගත්තා වෙන්න බෑ. ඒකටත් හේතුවක් තියෙනවා. හේතු හොයාගෙන හොයාගෙන යනකොට අන්න උන්වහන්සේගේ නුවණට වැටහුණා නාම රූප පච්චයා සලායතන. නාම රූප නිසයි මේ ආයතන හය හටගත්තේ. නාම රූප උන්වහන්සේ විමසුවා නාම රූප වලට හේතුව මොකද්ද? විඥාන පච්චයා නාම රූපං. විඥානයක් නිසා නාම රූප හැදෙනවා. දැන් බලන්න මව් කුසක උපත ගැන බුදුහාමුදුරු බොහොම ලස්සනට පෙන්නවා. යම් තැනක විඥානයක් බැසගත්තද එතන නාම රූප ධර්ම හැටියට වැඩෙනවා. දැන් දෙමව්පියන්ගේ එකතු වීමකින් කලලයක් හැදෙනවා. ඒ කලලේට විඥානයක් කර්මානුරූපිය බැස ගන්න. විඥානෙ බැසගත්තට පස්සේ විඥාන පච්චය නාම රූප. නාම රූප හැටියට හැදෙනවා. නාම රූප පච්චය සලායතන. ආයතන හයක් හැදෙන. දරුවේ ඒ වගේම තමයි විඥානයක් ගිහින් බැස ගන්නවා බිත්තරයක් ඇතුලේ. එතකොට බිත්තරේ දාපු ගමන් තියෙන බිත්තරේ අර ශ්‍රාවයක් තියෙන. ඒ ශ්‍රාවය තුල විඥානයක් බැස ගන්නවා. බැසගෙන විඥාන පච්චා නාම රූප. නාම රූප හැටියට වැඩෙනවා. නාම රූප පච්චා සලායතන. ආයතන හයක්. බිත්තර කටුව කඩාගෙන එළියට එනවා. කුකුල් පැටියෙක් හරි කුරුල් පැටියෙක් හරි ඒ කර්මානුරූපී උපදිනවා. එතකොට ඔය විදිහට
විඤ්ඤාණය යම් තැනක බැසගත්තද විඤ්ඤාණය නිසා නාම රූප හැදෙනවා. නාම රූප නිසා ආයතන හය හැදෙනවා. ආයතන හය නිසා ස්පර්ශය හටගන්නවා. ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. විඳීම නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා බැඳී යනවා. බැඳී යාම නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. කර්මය නිසා උපදිනවා. උපදින නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් හටගන්නවා. කොයි තමයි පටිච්ච සම්පාදේ බෝසතාණන් වහන්සේ දැන් බෝධි මූලයේ විමසගෙන විමසගෙන යනවා. උන්වහන්සේ විමසන්න පටන් ගත්ත විඥානයක් මෙහෙම බැසගන්නේ ඇයි? ඒකටත් හේතුවක් තියෙන්න ඕනේ. විමසගෙන විමසගෙන යනකොට උන්වහන්සේට වැටහුණා සංඛාර පත්‍ය විඥාන. සංස්කාර නිසායි විඥානේ හටගත්තේ. අවිද්‍යා සහගත සංස්කාර. එතකොට මේ සංස්කාර කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර හැටියට විස්තර වෙනවා. ඒ වගේම අපේ ධර්මයේ තුල තවත් ගහම්බීර විදිහට පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංස්කාර හැටියට මේ සංස්කාර විස්තර වෙනවා. එතකොට කෙනෙක් පින් කරපු කෙනා අවිද්‍යා සහගතව යා පින් කරනවා. එතකොට පිනට අනුව සංස්කාර කර්ම හැදෙනවා. ඊළඟට ඒ විඥානේ පිනට අනුව උපතකට ඇදිලා යනවා. එයා අකුසල් කරනවා. අපුඤ්ඤාභි සංස්කාර අකුසලයට අනුව කර්ම හැදෙනවා. ඒ අකුසලයට අනුව උපතකට ඇදිලා යනවා. කොහේ හරි සතර අපායේ පැත්තකට ඇදිලා යනවා. එයා ආනිඤ්ඤාභි සංස්කාර. එතකොට ඊට අනුව සමාධිය වඩනවා, ධ්‍යාන වඩනවා. ඒ සමාධියට අනුව උපතකට විඥානය ඇදිලා යනවා. එතකොට පින් කරත්, අකුසල් කරත්, භාවනා කරත් ඒ සංස්කාරවලට අනුව කොහේ හරි විඥානය උපතකට ඇදිලා යනවා. කොහේ හරි විඥානයක් හටගත්තද බැසගත්තද එතන නාම රූප. මොකද විඥානේ ඉබේ තනියෙන් ගමන් කරන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ දේශනාවක් තියෙනවා බීජ සූත්‍රය කියලා සංයුක්ත නිකාය. ඒකේ බුදුහාඳුර විස්තර කරන මහණෙනි විඥානයක් තනිව පවතින්නේවත්, තනිව ගමන් කරන්නේවත්, තනිව වැඩෙන්නේවත්, තනිව විපුල භාවයට පත් වෙන්නේවත් නැහැ. රූපයෙන් තොර, වේදනාවෙන් තොර, සංඥාවෙන් තොර, සංස්කාරවලින් තොර තනියව පවතින විඥානයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒක බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. එහෙමනම් අපි විඥානි විඥානි විඥානි තියනවා, විඥානි ගියා කියලා මොනවත් විඥානි ගැන කතා කරත් විඥානි කියන්නේ නාම රූපයෙන් හටගත් විඥානය. එතකොට මේක විඥානේ නාම රූප වලට උපකාර කරන, නාම රූප විඥානයට උපකාර කරන. බුදුහාඳු බොහොම ලස්සන උපමාවකින් එක් දේශනාවක පෙන්න බටමිටි දෙකක් හේතු කරලා තියෙනවා. එක බටමිටියක් නිසා අනිත් බටමිටිය පවතිනවා. එකක් ගලවපම අනික වැටෙනවා. එතකොට මේ වගේ විඥානෙ නිසා නාම රූප පවතිනවා, නාම රූප නිසා විඥානෙ පවතිනවා. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. එතකොට නාම රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප ධර්ම, වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ නාම ධර්ම. එතකොට මේ නාම රූපයන්ගෙන්ම හටගත් විඥානයක් ගැනයි බුදුහාමුදුර අපිට පෙන්වන්නේ, ගමන් කරන්නේ, පවතින්නේ. එතකොට මේ විඥානේ කර්මානුරූපීව ඒ විඥානේ ගමන් කරන්නේ. සංස්කාර පිනට අනුව සකස් වෙච්ච විඥානයක් නම් පිනට අනුව උපතක් කරා විඥානය ඇදිලා. අකුසලයට අනුව සකස් වෙච්ච අපුඤ්ඤාභි සංස්කාර බලවත් වෙච්ච විඥානේ ඊට අනුව ඇදිලා යන කර්මින්. භාවනා කළ සමාධිය වඩපු කෙනා ඊ ධ්‍යාන වලට අනුව බ්‍රහ්ම තලවල උපතකට ඇදිලා. එතකොට මේ සංස්කාර කොහොමද මේ සංස්කාර හටගන්නේ? ඊළඟට තවත් ක්‍රමයකට විස්තර වෙනවා. මේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. කාය සංකාර මේ ආස්වාස ප්‍රස්වාස කාය සංකාර හැටියට විස්තර කරනවා. වචී සංකාර අපි කතා කරන වචනවල හිත ඇතුලේ සකස් වෙන එකට කියනවා විතක්ක විචාර. අපි කතා කරන හැම වචනයක්ම විතක්ක විචාර චේතනාවක් පහළ වෙලා තමයි කතා කරන්නේ. චිත්ත සංකර්මයේ හිත ඇතුලේ පහළ වෙන සංඥා චේතනා. එතකොට මෙන්න මේ සංස්කාරය. එතකොට මේ සංස්කාරයන්ටත් හේතුවක් තියෙනවා. අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී ඒකටත් හේතු විමසන්න පටන් ගත්තා. කොහොමද මේ සංස්කාර හටගන්නේ? හේතුව මොකද්ද කියලා හොයාගෙන හොයාගෙන යනකොට අන්න උන්වහන්සේට මේ සංසාරේ නැමැති ගේ හදන කෙලවර වඩුවා
උන්වහන්සේට වැටහුණා අවිද්‍යාවමයි හේතුව. අවිද්‍යාව නිසා අවිද්‍යාපච්චයා සංඛාර, අවිද්‍යාසහගත සංස්කාර හැදෙන. සංඛාරපච්චය විඥාන, අවිද්‍යාසහගත සංස්කාර නිසා අවිද්‍යාසහගත විඥානයක් හටගන්න. විඥානපච්චය නාම රූපයි, විඥාන නිසා නාම රූප හැදෙන. නාම රූපපච්චයා සලායතනේ, නාම රූප නිසා අවිද්‍යාසහගත ආයතන හයක් පහළ වෙන. සලායතන පච්චයා පස්සෝ, ආයතන හය නිසා ස්පර්ශය ඇති වෙන. පස්ස පච්චයා වේදනා, ස්පර්ශ නිසා විඳීම ඇති වෙන. මේ ඔක්කොම අවිද්‍යාසහගත බැඳීගෙන යන ගමන. ඒ නිසා ස්පර්ශයෙන් ඇතිවන විඳීම අවිද්‍යාසහගත නම් ඒ විඳීම තුල වේදනා පච්චයා තණ්හා, තණ්හාව හට ගන්න. තණ්හා පච්චයා උපාදාන, තණ්හාව නිසා බැඳෙනවා. උපාදාන පච්චයා භව, උපාදාන නිසා විපාක පිණිස කර්ම හැදෙන. භව පච්චයා ජාති, කර්මයට අනුව උපදිනවා. ඉපදුනා නම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හට ගන්න. දැන් උන්වහන්සේ බෝධි මූලයේ ওই විදිහට විමසගෙන විමසගෙන විමසගෙන ගිහිල්ලා සංසාරී නැමැති ගේ හදන මේ අවිද්‍යාව නැමැති මේ මහා භයානක සංසාරික වඩුවා කවුද කියලා උන්වහන්සේට වැටහුණා. ඊළඟට උන්වහන්සේ ওই විදිහට විමසලා නතර වුණේ බෝධි මූලයේදී උන්වහන්සේ ප්‍රතිලෝම වශයෙන්ුත් විමසුවා. ජරා මරණ නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? එහෙම විමසගෙන යනකොට ජාති නිරෝධා, ජරා මරණ නිරෝධ, ඉපදීම නැත්නම් ජරා මරණ නිරුද්ධ වෙනවා කියලා වැටහුණා. ඉපදීම නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? භව නිරෝධා, ජාති නිරෝධ, විපාක පිණිස කර්ම නැත්නම් ඉපදීමක් නැහැ. එහෙමනම් කර්මී නැති කරන්නේ කුමක් නැති කිරීමෙන්ද? උපාදාන නිරෝධා, භව නිරෝධ, බැඳී යාමක් නැත්නම් විපාක පිණිස කර්ම හැදෙන්නේ. බැඳී යාම නැති කරන්නේ කුමක් නැති කිරීමෙන්ද? තණ්හා නිරෝධා, උපාදාන නිරෝධ, මේ තණ්හාව නිරුද්ධ වෙනකොට බැඳී යාම නැති වෙනවා. එතකොට මෙන්න මේ විදිහට පටිච්ච සම්පාදේ නිරෝධේ විමසගෙන විමසගෙන අවිද්‍යාව දක්වාම විමසුවා. දැන් උන්වහන්සේට සියල්ල වැටහිලා අවිද්‍යායත්තේ වාසීස විරාග නිරෝධ, අවිද්‍යාව ඉතුරු නැතුව යම් තැනක නිරුද්ධ කරනවද සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුජ්ජන්ත. මෙන්න මේ විදිහට වැටහෙනවා. සමගම රාත්‍රී තුන්නේ නියාමයේ අවසන් වෙනකොට මේ පටිච්ච සමුප්පාදේ පරම ගහම්බිර වූ පටිච්ච සම්පාද ධර්මයේ හේතුඵල දහම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙද්දී උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණා. නැගෙනහිරින් අරුණෝදය මතුවෙනවා. සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් මිදිලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබන්නේ ඔන්න ඔය විදිහට. ඒ මොහොතේම දස දහසක් ලෝක ධාතුවලට ආලෝක ධාරා විහිදිලා ගියා කියලා. දස දහසක් ලෝක ධාතු මාලෝකමත් වුණා. මහා ඝන අන්ධකාරෙ විතරක් පවතින ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වෙලා ගියා. ආයමත් මේ මහා බද්ද කල්පේ බුදු කෙනෙක්, ලෝතුරා සම්මා සම්බුද්ධත්වේ ලැබපු බුදු කෙනෙක් බුද්ධගයා වජිරාසන භූමියේ ඇසතු බෝධීන් වහන්සේ සෙවණේ පහළ වුණා. පින්වතුනි, හැම බුදු කෙනෙක්ම බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ, බුද්ධත්වේ ලබන්නේ ඔන්න ඔය විදිහට පටිච්ච සමුප්පාදයේ මනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා. ඒ බුද්ධත්වයේ වෙනුවෙන් උන්වහන්සේලා උපයෝගී කරගන්න භාවනාව තමයි ආනාපාන සති භාවනාව. මේ ආනාපාන සති භාවනාවෙන් හිත සමාධිමත් කරගෙන රාත්‍රී පළවෙනියාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලබනවා, රාත්‍රී දෙවෙනියාමේ චතුූපපාත ඥානෙ ලබනවා, රාත්‍රී තුන්වෙනියාමේ තමයි පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වේ ලබන්නේ. මේ ධර්ම කාරණා පරම ගහම්බීරයි.
හැබැයි අපි මේ කාරණා කොහොම හරි ජීවිතයට එකතු කරගන්න ඕන, ගලප ගන්න ඕන, විමසන්න ඕන. මේ අපි කතා කරන්නේ අපේ ජීවිත ගැන. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය අවබෝධ නොකිරීම නිසා මේ සත්‍යයන් ඇතුළතිනුත් අවුල් වෙලා පිටතිනුත් අවුල් වෙලා අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිතා පජ අවුලෙන් අවුලට පත් වෙලා මේ සංසාරේ ගමනම අවුල් කරගෙන ඉපදෙමින් මැරෙමින් සතර අපායේ මහගෙදර කරගෙන කෙලවරක් හොයන්න බැරි දීර්ඝ සංසාර ගමනේ දුක් විඳ විඳ යන්නෙම මේ පරම ගාම්භීර වූ පටිච්ච සම්පාද ධර්මය අවබෝධ නොකිරීම නිසාමයි කියෝ. ඒ නිසා පින්වතුනි, අද මේ දේශනාව යම් මට්ටමකට අපි අර සාමාන්‍ය කාරණා කතා කරනවට වඩා ඔබට මේක අමාරුයි වගේ තේරෙන්න පුළුවන්. නමුත් මේ දේශනාව ඔබ හොඳින් විමසුවා නම් ඔබට පටිච්ච සම්පාද ගැන බොහෝ දේශනා අහන්න පුළුවන්, පොත්පත් වලින් කියවන්න පුළුවන්. අපි කවද හරි සංසාරයෙන් නිදහස් වෙනකොට, නිවන් දකිනකොට මේ ධර්මයමයි අපි අවබෝධ කරන්න ඕනේ. ඒ නිසා මේ පරම ගාම්භීර ධර්ම කොටස් ජීවිතයට එකතු කරගන්න, ඒ ධර්මයේ ජීවිතයට එකතු කරගන්න ආස කරන්නේ, බණහන් ආසාවෙන්, ඒ ධර්මකාරණ ආසාවෙන් ඉගෙන ගන්න, කියවන්න, ජීවිතයට එකතු කරගන්න, ඒ තුලින් තමන්ගේ ජීවිතේ දකින්න පුරුදු වෙන්න. මේ ධර්මයේ ඕපනායකයි තමා තුලින් දකින්න තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම මේ ධර්මය අහනකොට තමන්ගේ ජීවිතයේ තුලින් ගලප ගලප මේ ධර්මකාරණා බලන්න ඔබ දක්ෂ වෙන්න. ඒ නිසා දැන් ඉපදීම දුකයි කියපුවාම වෙන කාගේවත් ඉපතක් ගැන නෙමෙයි අපි කතා, අපි කවුරුත් ඉපදිච්ච අය. ඒ දුක අපටත් ඊළඟට ඉපදුනා නම් ලෙඩ වෙනවා, අරයා ලෙඩ වෙනවා, මෙයා ලෙඩ වෙනවා, නෙමෙයි අපිත් ලෙඩ වෙනවා, ඔබ මම අපි කවුරුත් ලෙඩ වෙනවා. මේ තමන්ගේ ජීවිතය ගැන. වයසට යනවා, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලි, මේ සියල්. එතකොට මේ මහා දුකෙන් මිදෙන්න දැන් ඔබෙන් ඇහුවොත් ඇයි ඔබ බණහන්නේ, ඇයි ඔබ පින්කම් කරන්නේ, අනේ කවද හරි නිවන් දකින්න තියෙනවනම්, අනේ සෝවාන් වෙන්නවත් තියෙනවනම්, කොහොම හරි නිවන් දකින්න ඕනේ, කවුරු හරි කියනවා නිවන් අවබෝධයම ලැබේවා සාදු කියලා අපි අනුමෝදන් වෙයි. එතකොට අපි මේ සාදු සාදු කී කී හිටියට එපමණකින් මේ ධර්මයේ වැටහෙනවා නොවේ. ඒ නිසා ඒ අහන ධර්මය ඔබේ ජීවිතය තුලින් ගලප ගලප බලන්න. මේ ආයතන හයකින් යුක්ත මේ නවදොරකින් අසූචි වැగిරෙන මේ කය බඹයක් පමණ වූ මේ ශරීරය තුලින් මේ ධර්මයේ දකින්න පුරුදු වෙන්න. මේ අද අපි කතා කරපු පරම ගාම්භීර පටිච්ච සම්පාද ධර්මයේ ඔබ තුලින්, ඔබේ ජීවිතය තුලින් ඔබ විමසීමස බලන්න. අන්න එතකොට ඔබට මේ කයේ ඇත්ත ස්වභාවය, මේ කයේ අතහ ස්වභාවය ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි කවුරුත් බොහොම වාසනාවන්ත පිරිසක්. ලෝකේ බොහෝ ප්‍රශ්න තියෙන ලෝකෙක අපි ඉන්නේ. හැබැයි අපිට ලෝකේ වෙනස් කරන්න බෑ. අපිට වටිනාම දේ ලැබුණා, ඒකේ වටිනාකම ඔබ තේරුම් ගන්න. මනුස්ස ජීවිතයක් ලැබුණා, දුර්ලභ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙනවා. දුර්ලභ බුද්ධ ශාසනයක් පහළ වෙච්ච යුගයක අපි ජීවත් වෙනවා. බුදුහාමුදුරු පිරිනිවන් පාලා මේ ගෙවිගෙන යන්නේ අවුරුදු 2570. හැබැයි අපිට තාමත් ඒ බණ ටික ධර්මයේ පිරිසිදු අහන්න තියෙනවා. ලෝකේ ධර්මයේ විකෘති වෙවි විකෘති වෙවි ගියත් පිරිසිදු නිර්මල ධර්මයක් ලෝකේ ඉතුරු වෙලා තියෙනවා. ඒ ධර්මයේ අහන්න, ධර්මයේ ජීවිතයට ගලප ගන්න, ධර්මයට ආස කරන්න, මම කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන අවංක උත්සාහය ඇතුව කටයුතු කරන්න. ඒ අහන ධර්මයේ යෝනිසෝ මනසිකාරය දෙන්න. ඔබේ ජීවිතය තුළින් ගලප ගලප බලන්න. අන්න එතකොට ඔබටත් මේ ධර්මීය ජීවිතයට එකතු කරගෙන, ජීවිතයට ගලපගෙන මේ ජීවිතය තුළින් ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙනවා. තේ පිණිස පුළුවන් තරම් අප්‍රමාදී වෙන්න වීරිය වඩන්. ඉතින් අද මේ ධර්මශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්වතුනි, අද මේ උතුම් ධර්මශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේත් පිහිට රැකවරණ ආශිර්වාදේ ආරක්ෂාව ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දායකත්වයේ දරූ රන්න කට්ට කඩුවේ පදිංචි නන්දා කංකානම්ගේ
ඒ මහත්මියටත් පවුලේ හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදයම ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරනවා. එතුමියගේ උතුම් අරමුණු අතර සඳහන් වෙන්නේ පරලෝ සැපත්. විජේසිංහ හීන්හාමි හේවා කංකානම්ගේ නිකුල සප්පුහාමි කියනේ දෙමාපිය දෙපළ සිහිපත් කළ මියගේ දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම කරතොට සෝමානන්ද ස්වාමීන් වහන්සේ, ලීලා හතුරුසිංහ, පොඩිතුවක්කු දාවිත් අප්පුහාමි, හේවා බටගොඩ, ගිමාරහාමි ඇතුළු සංසාරගත මිය පරලවගේ සියලූම ඥාතීන් සිහිපත් කළ පින්දීම. තිඒ මියගේ සියලු ඥාතීන් සාධකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගෙත් පරලොව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සසර දුකින් අතමිදේවා කියලපි සාදු කියල පින් දෙමු. සුජීවත්ත සිටින පොඩිතුවක්කු ඒ ස්වාම්පුරුෂයා, තුෂාර, නාලිකා, නිරෝෂා, චමිල් කියන දූ දරුවන් ඇතුළු පවුල්ල මුණපුරු මිනිබිරියන් ඇතුළු හැම දෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන ආශිර්වාදය. ධර්මදේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම නෙත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත්, බණ ඇසූව හැම දෙනාටමත්, දායකත්වය දැරූ නන්දා කන්කානම්ගේ මහත්මිය ඇතුළුවේ පවුලේ හැම දෙනාටමත් සුවසේ ධර්මාවබෝධය පිණිස මේ ධර්මදානමේ පිනත් ආශිර්වාදයක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං.

0: හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාධු සාධු සාධු. අද මෙවුතුම් ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අති පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාධුහනක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ අති පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේ බොහෝ කාලයකට පස්සේ උන්න කොළඹ හත බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ජුනි මාසයේ 7 වෙනිදා ඉරිදා දවසේ උදෑසන 8 සිට දහවල් 12 දක්වා උතුම් වූ භාවනා වැඩසටහන මෙහෙයවන්නට වැඩමවීම සිද්ධ කරනවා. එනිසා අපි ආරාධනා කරනවා කොළඹ හත බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන ශාලාවට ජුනි මාසයේ 7 වෙනිදා ඉරිදා උදෑසන 8ට පෙර එන්න කියලා අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් මෙහෙයවීමෙන් පවත්වන භාවනා වැඩසටහන සමගින් එක්කාසු වීම සඳහා විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363-0112-863-363 එවගේම 0776-7163-872 0776-7163-872 තමයි දුරකථන අංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා net FM ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සමගින්.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිත පාරමිතාව ධර්ම දක්ෂිනා.
1: හොඳයි, අපි නැවත වතාවක් සියලු දෙනාට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදය ලැබෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. එලෙස ප්‍රාර්ථනා කරමින් තමයි අදත් උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් අනතුරුව සඳුදා දිනයේදී net FM ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ අති පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේ බොහෝ කාලයකට පස්සේ උන්න කොළඹ හත බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ජුනි මාසයේ 7 වෙනිදා ඉරිදා දවසේ උදෑසන 8 සිට දහවල් 12 දක්වා උතුම් වූ භාවනා වැඩසටහන මෙහෙයවන්නට වැඩමවීම සිද්ධ කරනවා. එනිසා අපි ආරාධනා කරනවා කොළඹ හත බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන ශාලාවට ජුනි මාසයේ 7 වෙනිදා ඉරිදා උදෑසන 8ට පෙර එන්න කියලා අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් මෙහෙයවීමෙන් පවත්වන භාවනා වැඩසටහන සමගින් එක්කාසු වීම සඳහා අදත් මේ උතුම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් ගෞරවාන්විත වැඩමවීම සිද්ධ කරන්නේ අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණදික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක බක්කුල මහා සෑය නිර්මාණය කරමින් ඔබටත් අපටත් පින් කරන්නට අවස්ථාවක් උදා කර දුන් අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ සාකච්ඡාව වෙනුවෙන්ද ගෞරවයෙන් පිළිගැනීම සිද්ධ කරමු. අවසරයි අපේ හාමුදුරනේ.
0: හැම දිනාටම නැවත වතාවක් අපි තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාම ඉතාම වැදගත් ධර්ම දේශනාවක් හෝරාවක් පුරා ශ්‍රවණී කරලා මේ මොහොතේ සූදානම් වෙන්නේ තවත් හෝරාවක් ඔබේ ජීවිතේට ඉතාම වැදගත් ධර්ම කාරණා ඇසුරෙන් මේ ධර්ම සාකච්ඡාව සිදු කරන්න. ඉතින් මේ ධර්ම සාකච්ඡාව තුළ ඒ සිදු කරන කාරණාත් ඔබේ ජීවිතේ සද්ධාදී ගුණ වැඩෙන උතුම් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
1: ඒ ආශිර්වාදය හැමදාමත්ම වගේ අද දවසේදීත් අපි ඉතාමත්ම සතුටු සිතින් සාදු සිතින් යුක්තව අනුමෝදන් වෙමු සාදුහඬ පවත්වමින්. ඒ අතර ඔබට සිහිපත් කරන්නට ඕනේ අපි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ පින්කම් මාලාව ඉතාමත්ම සාර්ථකව නිමාවට පත් කළා. ඉතින් ප්‍රතිපත්ති පූජාවන්ට වගේම ආමිස පූජාවන්ටත් අපි ජීවිතය කැප කරන්නට යෙදුණ පුළුවන් ආකාරයෙන් අපිට තියෙන ධනය සහ හැකියාවන් කැප කරලා පිනත් කුසලයක් රැස් කරගන්නට යෙදුණා සහ අනිත් සියලු දෙනාගේ ජීවිත සුවපත් කරන්නට අවශ්‍ය කරන ධර්ම මාර්ගයන් විවර කරලා දෙන්නටත් ඔබ අවස්ථාව උදා කරගන්නට ඇති. එනිසා ඒ පින ඔබ සියලු දෙනාට ඔබ බලාපොරොත්තු වන නිවන සාක්ෂාත් කරගන්නට හේතුවක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාව තුළ අපේ හාමුදුරන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව ඔබට විවරණය කරන්නට යෙදුණා. ඉතින් ඒ ආශ්‍රයෙන් තමයි අද ධර්ම සාකච්ඡාවත් ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි දන්නවා ගොඩක් වෙලාවට අපි අහලා තියෙන විදිහට නැත්නම් අපිට දැනෙන විදිහට මේ පටිච්ච සමුප්පාදය කිව්ව ගමම්ම හිතට නිකන් බය ගතියක් දැනෙනවා. මේකනම් ලේසියෙන් අවබෝධ කරගන්නට අපිට හැකියාවක් නැහැ කියලා. ඔන්න ඔහොම තමයි අපි හිතන්නේ. හැබැයි දහම් පාසල් යන දුව දරුවන් මේක කටපාඩම් කරගන්නව. ඉතින් අවිද්‍යාවේ ඉඳලා ජාති ජරා මරණ දක්වාම මේ සියලු කොටස් කටපාඩමින් කියන්නට පුළුවන් කමක් තිබෙනවා. ඇහුවම මෙන්න මෙහෙමයි මේ පිළිවෙලට තමයි ඕක තියෙන්නේ කොටස් සකස් වෙලා තියෙන්නේ කියලා. හැබැයි ධර්මයේ ප්‍රගුණ කරන බොහෝ සදහැවතුන්ට මේ කොටස ඇයි එහෙමනම් නිසියාකාරයෙන් අවබෝධ කරගන්නට හැකියාවක් නැත්තේ? අපේ හාමුදුරනේ අපි අද එතන ඉඳලා විමසා බැලීමක් සිද්ධ කරමු. අපි දහම් පාසල් ගිහිල්ලා මේ කොටස් මැනවින් ඉගෙන ගන්නවා නම් ඒක විභාගවලටත් ලියන්න අපිට හොඳ අවබෝධයක් තිබෙනවා නම් විග්‍රහ කරන්නටත් අවබෝධයක් තිබෙනවා නම් කෙටියෙන් හෝ ඇයි අපිට පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගෙන ජීවිතය සකස් කරගන්නට බැරි? අන්න ඒ ප්‍රශ්නයට අද පිළිතුරක් ලබා දෙමින් සාකච්ඡාව ආරම්භ කරමු.
0: හැම දිනාටම නැවත වතාවක් තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙම මේ ධර්මයේ තියෙන පරම ගහාම්බීරම ධර්ම කොටසක් තමයි පටිච්ච සම්පාදේ. මේ පටිච්ච සම්පාද ධර්මය කියන්නේ ඒ උතුම් පටිච්ච සමුප්පාදය වටහා ගන්නවා අවබෝධ කරගන්නවා කියන්නෙම මේ නිවන් මගට පිළිපන්න ධර්මාවබෝධය ලැබපු සංසාර දුකෙන් මිදෙන මාර්ගයට පැමිණිච්ච කෙනෙක්. ඒ නිසායි ආනන්දහාම් දැන් මේක අර දැන් ඔබ කීවා වගේ ඉස්කෝලේ යන කාලේ අපිත් දන්න දැන් කෙනෙක්ගෙන් ඇහුවා තා දන්නව අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප ඔක කටපාඩමින් කියයි. හැබැයි මේ ධර්මය මහා පරම ගහම්බීර ධර්මයක්. ආනන්දහාමුදුරුවන්ටත් මේක මෙනෙහි කරගෙන යනකොට මේක නිකන් සරලයි ලේසි මේක තේරෙනවා මේක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි කියලා උන්වහන්සේටත් හිතුණා. ඒ නිසා තමයි ආනන්ද හාමුදුරුව බුදුරජාන් වහන්සේ මුණ ගැහිලා කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පටිච්ච සම්පාදේ නිකන් ලේසි වගේ මට තේරෙනවා කියලා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ මාහේවං ආනන්ද මාහේවං ආනන්ද ඔය කතාව ආයි නම් කියන්න මෙපා කියවා. මේ පටිච්ච සම්පාදේ අවබෝධ නොකිරීම නිසා තමයි කියව මේ සත්වයන් ඉපදෙමින් මැරෙමින් සතරාපාය මහගෙදර කරගෙන මහා භයානක දුක්ඛ කන්දයක් එක්ක මේ සසරේ දුක් විඳ විඳ යන්නේ.
1: එහෙම
0: බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පරම ගාම්භීර ධර්මයක් හැටියට විස්තර කරමින් මේ පටිච්ච සම්පාදේ ගැන දීර්ඝ දේශනාවක් කරනවා. එතකොට සංයුත්ත නිකායේ දෙවනි කොටසේ පටිච්ච සම්පාදේ ගැනම දේශනා කරපු දේශනා සිය ගාණක් තියෙනවා. ඒ දේශනාවල බුදුහාමුදුරුව මේ පටිච්ච සම්පාදේ එක එක ක්‍රමෙන් අපිට බලන්න කියලා දෙනවා. දැන් කෙනෙක්ගේ මේ පටිච්ච සම්පාදේ මතකද කටපාඩම්ද කියලා ඔය ඉස්කෝලේ යන දරුවෙක්ගෙන් හරි දහම් පාසල් පොතේ වෙන්න පුළුවන්, අපේ ඉස්කෝලේ බුද්ධ ආගම ගැන තියෙන බෞද්ධ පොතක වෙන්න පුළුවන්. මේ පටිච්ච සම්පාදේ ගැන කෙනෙකුට සිංහලෙන් හරි පාලියෙන් හරි කෙනෙකුට මතකේ තියෙන්න පුළුවන්. අපි දන්නේ පටිච්ච සම්පාදේ ගැන අහපුවාම අවිද්‍යාපච්චයා සංඛාරා කියලා මේ අවිද්‍යාවෙන් තමයි අපි විස්තර කරගෙන යන්නේ.
1: එහෙමයි.
0: හැබැයි මේ ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ තේරෙන තැන ඉඳන්, අපිට වැටහෙන තැන ඉඳන්. එතකොට දන්න තැන ඉඳන් තමයි නොදන්න තැන දක්වා මෙනෙහි කරගෙන යන්නේ. අද දේශනාව ඔබ හොඳට අහගෙන හිටියානම් මේ දේශනාව හැම බුදු කෙනෙක්ම බෝධි මූලයේදී බුද්ධත්වයට පත් වෙන්න මේ පටිච්ච සම්පාදේ භාවනාවක් හැටියට විමසන ආකාරය ගැනයි අද අපි කියලා දුන්නේ. ඉතින් ඒ කියලා දෙනකොට ඒ බුදුරජාණන් වහන්සේලා බෝධිසත්වයන් වහන්සේලා වජිරාසනයේ මත වැඩ ඉඳලා උන්වහන්සේ ඉස්සල්ලා ආනාපාන සතියෙන් හිත එකඟ කරගෙන පළවෙනිම විද්‍යාව හැටියට බෝධි මූලිය උපදවා ගන්න පෙර ජීවිත දකින නුවණ. ඒකට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥාන. ඊළඟට චුතූපපාත ඥාන, කෙනෙක් මැරුණාට පස්සේ කර්මානුරූපිය උපදින ආකාරය දකින නුවණ. අන්න එතනදී උන්වහන්සේට මේ සංසාරය ගැන, ලෝක සත්වයන් ගැන, මේ සත්ත්ව ප්‍රජාවම ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනේ භයානකකම තමන් වහන්සේට දිවසින් දකින්න ලැබෙනවා. ඒ ඥානෙ චුතූපපාත ඥානෙ. අන්න එතකොට බෝධි මූලයේදී තමයි කියන උන්වහන්සේගේ හදවතේ අර මහා කරුණාව, අපි උන්වහන්සේට කියනවා මහා කාරුණිකෝ කියලා. ඒ ලෝක සත්ත්වයන් ගැන මහා කරුණාවක් පැන නැග්ගේ. අනේ මේ සත්ත්වයන් කවදාද මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර දුකෙන් මිදෙන්නේ? මේ වගේ මහා භයානක ගමනකනේ මේ සත්ත්ව ප්‍රජාවම දුක් විඳ විඳ ගමන් කරන්නේ. ඒක ධර්මයේ සඳහන් වෙන්නේ කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං හෝති කියලා. උන්වහන්සේට වැටහුණා කියලා. කවදාද මේ ලෝකේ සත්ත්වයන් මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ? එතකොට උන්වහන්සේටත් ඒක ඒ විදිහටම දැන්, මොකද උන්වහන්සේත් ඒ වෙනකොට තමන් වහන්සේගේ සංසාර ගමන දැක්කා. පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් ඉපදෙමින් මැරෙමින් ආපු ගමන. ඊළඟට චුතූපපාත ඥානෙන් දැක්කා තමන් වහන්සේ වගේමයි මේ ලෝකේ අනෙක් සත්ත්වෝ මේ හැමෝමත් ඉපදෙමින් මැරෙමින් සතර අපාය මහගෙදර කරගෙන යන ගමන. එතකොට අන්න එතනදී දැන් තමන්ට තේරෙන, තමන්ට දැනෙච්ච තැන ඉඳන් තමයි හේතුව හොයාගෙන හොයාගෙන ආපස්සට යන්නේ. එතකොට මේ ආපස්සට තමයි විමසගෙන යන්නේ, දැනෙන තැන ඉඳන් නොදැන නොතේරෙන තැන දක්වා. ඒ නිසා ජරා මරණ ඉපදිච්ච කෙනෙකුට ඒක ආය අමුතුවෙන් කියන දෙයක් නෙමෙයි. අපි ඉපදිලා ඉන්නවා නම් අපිට තේරෙනවා අපි වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, මිනිස්සු උපන්නා වූ සත්‍යයන් මිය යනවා, ශෝක වැළපීම් දුක් දොම්නස් මේවා මිනිස්සු විඳිනවා. එතකොට දැන් අපිට ඵලය ලැබිලා තියෙනවා. එතකොට මොකද්ද මේකට හේතුව කියලා හේතුව හොයාගෙන හොයාගෙන ආපස්සට ගියා. අන්න එහෙම යනකොට තමයි ජාතිපච්චයා ජරා මරණං, ඉපදීම නිසයි මේ ජරා මරණ කියලා වැටහෙනවා. ඊට පස්සේ ඉපදීමට හේතුව හොයාගෙන හොයාගෙන යනකොට භවපච්චයා ජාති විපාක පිණිස කර්ම හැදෙන්න නිසයි උපදින්නේ කියලා වැටහෙනවා. මේ කර්මයට හේතුව මොකද්ද? ඇයි මේ සත්වයන්ට විපාකයක් පිණිස කර්මයක් හැදෙන්නේ? හොයාගෙන හොයාගෙන හොයාගෙන යනකොට උපාදාන පච්චයා භව, මේ බැඳී යාමක් නිසයි විපාක පිණිස කර්ම හැදෙන්නේ. උපාදානයට හේතුව මොකද්ද කියලා ආපස්සට හොයාගෙන හොයාගෙන යනකොට තණ්හා පච්චයා උපාදාන, මේ තණ්හාව නිසයි සත්වයන් බැඳී යන්නේ. එතකොට තණ්හාවටත් හේතුවක් තියෙන්න ඕනේ. ඒක කොහොමද ඇති වෙන්නේ? වේදනා පච්චයා තණ්හා, විඳීම නිසයි තණ්හාව ඇති වෙන්නේ. විඳීමට හේතුව මොකද්ද? හොයාගෙන හොයාගෙන යනකොට ස්පර්ශේ පස්ස පච්චයා වේදනා, ස්පර්ශේ ආයතන හය ඇති වෙන ස්පර්ශ නිසා විඳීම ඇති වෙන්නේ. එමනම් විඳීමට හේතුව මොකද්ද? සලායතන පච්චයා පස්සුමේ ඇස, කන, නාසය, දිව, කය, මනස ආයතන හයක් ඇතුව ඉපදීම. ඒ ආයතන හය තුලයි ස්පර්ශය ඇති වෙන්නේ. එහෙමනම් ඇයි මේ ආයතන හයක් හටගත්තේ? නාම රූප පච්චයා සලායතන.

0: අන්න කෙලවර යහුනා අවිද්‍යාව. අවිද්‍යාව අවිද්‍යාපච්චයා සංකර, අවිද්‍යාව නිසයි සංස්කාර හටගත්තේ. එතකොට මේ විදිහට අර ජරා මරණවල ඉඳං ආපස්සට ආපස්සට විමසගෙන විමසගෙන ගිහිල්ල තමයි අවිද්‍යාව මේ සංසාරි නැමති ගේ හදන වඩුවා. අන්න පළවෙනිම හේතුව මේ අවිද්‍යාව නිසා චතුරාරි සත්‍ය ගැන තියෙන අනවබෝධය. දැන් කවුරුහරි ඔබින් ඇහුවොත් මොකද්ද මේ අවිද්‍යාව අවිද්‍යාව කියන්නේ කියලා. අවිද්‍යාව කියලා කියන්නේ මේ චතුරාරි සත්‍ය ගැන මේ තියෙන අනවබෝධය. ඒ අනවබෝධය නිසාම අපි ලෝකේ දකින්නේ සංඥා විපල්ලාස වලින් කියන. සංඥා විපල්ලාස කියන්නේ අපිට පේන්නේ දැන් අනිත්‍ය නිත්‍ය සංඥේ. ඇත්තටම අනිත්‍ය දේ වුණත් මේක නිකන් පේන්නේ, පෙනිච්ච ගමන් අපි මේක නිත්‍ය සංඥාවකින් දකින්න.
1: එහෙමයි.
0: දුක්ඛේ සුඛ සංඥේ. ඇත්තටම දුකක් වුණාට සැප සංඥාවෙන් දකින්න. දැන් ඔබ හිතන නිකන් මම උදාහරණයකට කියනවා මෙහෙම දැන් දරුවේ. දැන් අපි කියනවා ඉපදීම දුකයි, ජාතිපි දුක්ඛ. දරුවෙක් කුසට ආවට පස්සේ දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න අම්ම කෙනෙක්ගේ කුසට දරුවෙක් පිළිසිඳ ගත්තා කියලා දැනගන්නකොට අර ඉපදීම දුකයි කියලා එහෙම එකක් මතක් වෙනවද? විශාල සතුටක් එන්නේ. අනේ මගේ දරුවයි කුසේ පිළිසිඳගෙන ඒ අම්මා තාත්තා සතුටු වෙන හැටි. එතකොට මේ දරුවා කුසේ වැඩෙනවා, මාස ගාණක් කුසේ වැඩෙනවා. ඒ දරුවා කුස තුල මොනතරම් වේදනාවක් විඳිනවද? මේ ඉපදීම දුකයි නේද, මමත් මේ වගේ කුසක හිර වෙලා මොනතරම් වේදනාවක් විඳද? අපි ඒක දකින්නේ. අර දරුවා දැන් සමහර කොච්චර ඒක සතුටෙන් හිනාවි හුරතලෙන් කියන්නේ බඩ ඇතුලේ දඟලනවා වගේ, පයින් ගහනවා වගේ, හරි දඟයි. එතකොට ඒ වගේ දේවල් තමයි කියන්නේ. මේ දරුවා මේ ඇතුලේ මේ සෙල්ලම් කරනවා, විනෝද ක්‍රීඩා කරනවා නෙමෙයිනේ. එතකොට ඒ දරුවගේ ඒ කුස ඇතුලේ දරුවෙක් මේ වතුර බෝලයක් ඇතුලේ හිර වෙලා ඒ ඉන්න වේදනා සහගත ස්වභාවය ඒක අම්මා තාත්තටවත් බාහිර කෙනෙකුට පේන්නේ නැහැ. එයාලා ඒක දකින්නෙම අර සංඥා විපල්ලාස වලින් සතුටේ. කුස අතගගා සමහරලාට හිනා වෙනවා. පුරතල් බස් ගෙදර කතා වෙනවා. දරුවා ඉපදුනාට පස්සේ ඔන්න දඟ දරුවෙක් ඉන්නේ කීකේ දැන් ඒ දරුවා ගැන දැන් බොහොම වෙනම සීන ලෝකයක් මවනවා. හැබැයි ඇත්තටම තියෙන්නේ ඒ දරුවා කුස ඇතුලේ මොනතරම් තෙරපීමක වේදනාවකද ඉන්නේ. දරුවෙක් උපදිනකොට හිතන් උපදින්න ගිහිල්ලා දරුවෝ මැරෙනවා, අම්මලා මැරෙනවා. එතකොට මොන තරම් අර දරුවේ කිර වෙලා එළියට එනකොට ඔබ දැකලා තියෙනද හිනා වීගෙන නිකන් පුදුම සැපක් අහෝ සැපක් කියාගෙන ඉපදෙනවා වගේ එහෙම සන්තෝෂෙන් දරුවෝ උපදිනවා නෙමෙයි.
1: එහෙමයි.
0: අඬාගෙන කෑ ගහගෙන දරුවෙක් උපදින්නේ. සමහර ලාවට ඒ දරුවා සිහියත් නැහැ. ඉපදුනාට පස්සේ තමයි හොදලා පිරිසිදු කරලා දරුවෙක්ගේ සිහිය ගන්නෙ. ඒ ගත්තට පස්සේ හිනා වීගෙන වටපිට බල බල සන්තෝෂෙන් ඉන්නවා නෙමෙයි. අඬනවා අඬනවා අඬනවා කියන්නද කටක් කරලා. අම්මේ රිදෙනවා කියන්නේද? අඬනවා රෙන්න. ඉතින් ඒ නිසා හැබැයි ඒ දරුවා දිහා බලාගෙන අම්මලා නෑදෑයෝ ඒ දරුවා දිහා බලාගෙන හිනා වෙනවා, සතුටු වෙනවා, වෙන ලෝකයක් නෑ. එතකොට ඒ අම්මා වගේ කියන තව කෙනෙක් කියන නෑ, තාත්තා වගේ කියනවා මේ නහය මෙහෙමයි කියනවා, කොණ්ඩේ තියනවා කියන. එතකොට ඒ දරුවා දිහා බලාගෙන වෙන සිහින ලෝකයක්. එතකොට බලන්න අපිට අර අවිද්‍යාව නිසාම අපිට ඇත්ත වැහිලා නෙමෙයිද පේන්නේ කියලා. අපි දුක දකින්නේ සැපක් හැටියට. දුක්ඛේ සුඛ සංඤේ අනාත්මදී අනත්තේ ආත්ම සංඤේ. අන ඇත්තටම අනාත්මයි. හැබැයි මේක මම මගේ මට ඕන විදියට පුළුවන්. අන්න ඒ වගේ ආත්ම දෘෂ්ටියකින් දකිනවා. එතකොට මෙන්න මේ නිසා අනාත්මදී ආත්ම විදියට දකිනවා, දුක සැපක් හැටියට දකිනවා, අනිත්‍යදී නිත්‍යයි කියලා දකිනවා, අසුබදී සුබයි කියලා දකින්න. මෙන්න මේ සංඥා විපල්ලාසත් එක්ක අපි හැම වෙලාවෙම මේ ලෝකෙට මුලා වෙලා අවිද්‍යාවත් එක්ක ඒක නිසාම වෙන්නේ තණ්හාව හටගන්න. අවිද්‍යා සහගත සංස්කාර, අවිද්‍යා සහගත විඥානේ, අවිද්‍යා සහගත නාම රූපෙන්, අවිද්‍යා සහගත ආයතන හයක් අපිට තියෙන. ඒ ආයතන හයෙන් දකින රූප, ඇහෙන ශබ්ද, ගඳ, සුවඳ, මේ ඉන්ද්‍රියන් හරහා එන අරමුණු හැම වෙලාවෙම අර සංඥා විපල්ලාස තුලින්මයි අපි ලෝකෙ දකින්නේ, අවිද්‍යාවෙන්මයි. ඒ නිසා ඒ ස්පර්ශ විඳීම මේ හැම දෙයක් එක්කම අවිද්‍යාවත් එක්ක තියෙන. අන්න ඒ නිසා තමයි වේදනාපච්චයා තණ්හා. ඒ විඳීම නිසා තණ්හාව හටගන්න. දැන් රහතන් වහන්සේලාට බිඳිලා යන්නේ ධර්මය අවබෝධ වීමත් එක්ක, අවිද්‍යාව ප්‍රහාණය වීමත් එක්ක බිඳෙන්නේ අවිද්‍යාව නැති වුණාට පස්සේ. අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ. මේ අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ වුණාට පස්සේ සංඛාර

0: නිරෝධ සංස්කාර නැති වෙනවා. අවිද්‍යා සහගත සංස්කාර නැති වෙනවා. අවිද්‍යා සහගත සංස්කාර නැති වෙනකොට සංස්කාර තියෙන්නේ විද්‍යා සහගතව. ඒ නිසා නාම රූප මේ විඥානේ ආයතන 6 මේක විද්‍යා සහගත. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මනස නැතුව නෙමෙයි. දැන් කෙනෙකුට නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ කියන්නේ ආයතන 6 නැති වෙනව නෙමෙයි. දැන් රහතන් වහන්සේ කෙනෙක් ගැන හිතන්. උන්වහන්සේටත් පේන්න සජීවී ඇහක් තියෙනවා. කන් දෙක තියෙනවා, නාසය තියෙනවා, දිව ශරීරයේ මනස තියෙනවා. හැබැයි ඒ ආයතන 6 තුල විද්‍යාව පහළ වෙලා අවිද්‍යාව සහගත ස්වභාවේ නැති වෙලා ඒ විද්‍යාව පහළ වෙච්ච ආයතන 6ට ස්පර්ශෙත් ඇති වෙනවා. ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා. ඒක නිදානේ වළඳනවා, උන්හාසීලා පින්ඳ පාතේ වඩිනවා, දහම් දිසනවා, සිවුරු දරනවා, ඒ ආයතනවල වැඩ ඉන්නවා, දහම් සාකච්ඡා කරනවා, උන්හාසීලා මේ සමාජී භික්ෂුන් වහන්සේලා අතර වැඩ ඉන්නවා. එතකොට රහතන් වහන්සේ නමක් හැටියට වැඩ හිටියත් අර ආයතන 6න් රූප ශබ්ද අර ලෝකේ තියෙන දේවල්ම තමයි දකින්නේ.
1: එහෙමයි.
0: අර ඇහෙන ශබ්දමයි දක් ඇහෙන්නේ. හැබැයි ඒ දකින්න ඇහෙන දේවල් වල ස්පර්ශයෙන් ඇතිවන විඳීම, ඒ වේදනාව දැනෙනවා. උන්වහන්සේලාට සැප, දුක්, උපේක්ෂා විඳීම් දැනෙනවා. හැබැයි ඒ වේදනා මුල් කරගෙන තණ්හාව හටගන්නේ. අන්න ඒකයි එතනින් තමයි බිඳිලා යන්නේ. ඒ විද්‍යා සහගත විඳීමක් එක්ක අර ආශ්‍රවයත් එක්කම හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසය, පටිගානුසය, අවිජ්ජානුසය සම්පූර්ණයෙන් අනුසේ ධර්ම හැටියටම නැති කරලා ප්‍රහාණය කරලා නිසා ස්පර්ශයෙන් විඳීම ඇති වුණා කියලා මොනතරම් සැප විඳීමක් දැනුණත් ඒ සැප විඳීම මුල් කරගෙන රාගානුසය අකීකට ඇලිලා යන්නේ, තණ්හාව හටගන්නේ. කොච්චර දුක් විඳීමක් දැනුණත් ඒකත් එක්ක ගැටෙන්නේ. උපේක්ෂා විඳීමත් එක්ක අවිද්‍යානුසය හටගන්නේ, ආශ්‍රව සහිතවම ප්‍රහාණය වෙලා. ඒ නිසා රහතන් වහන්සේලාටත් ඇස කන නාසය දිව කය මනස තියෙනවා, ස්පර්ශය ඇති වෙනවා, විඳීම ඇති වෙනවා. හැබැයි වේදනාපච්චයා තණ්හා නැ, අන්න එතනින් බිඳිලා තණ්හා නිරෝධ, තණ්හා නිරුද්ධ වෙලා. ඒ තණ්හාව නිරුද්ධ වෙනකොට උපාදාන නිරෝධ, උපාදාන නිරුද්ධ වෙනකොට භවයේ විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනවා. කර්මයක් නැත්නම් මරණින් මත්තේ ආයි උපතක් නැ. ඒක බුදුහාඳුර උපමාවකට පෙන්වුවේ පහන් සිලක් නිවිලා යනවා වගේ. තෙලොයි වැටි දදා යනකම් දැන් ඔබ හිතන පහනක් තියෙනවා. පහන නිවිගෙන යනකොට එක්ක තෙල් ඉවර නම් තෙල් වක් කරනවා. වැටිය පිච්චීගෙන යනවා, වැටියක් දානවා. ඉතින් පහන අකණ්ඩව දැල්වෙනවා හැමදාම. තෙල් වැටි දමන තාක්කල් පහන දැල්වි දැල්වි යනවා. හැබැයි තෙලොයි වැටි අවසන් වුණාට පස්සේ පහන් දැල්ල එතනම නිවිලා යනවා. අන්න ඒ වගේ ඊට පස්සේ පහන් දැල්ල අතන්ට ගියා, මෙතනට ගියා කියලා කාටවත් පණවන්න බෑ. එතනම නිවිලා ගියා. හේතුව නැතිවීමෙන්, හේතුව තමයි තෙලොයි වැටි. හේතුව නැති කිරීමෙන් ඵලයේ එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා අන්න ඒ වගේ අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය වීම තුළ එතනම නිවිලා යනවා. විපාක පිණිස කර්ම නැත්නම් උපතක් කරා යන්නේ නැහැ. ඔන්න ඔය විදිහට මේ පටිච්ච සම්පාදේ සමුදයත් නිරෝධයත් බෝධි මූලයේදී අපේ බෝසතාණන් වහන්සේ විමසලා අවසන් වෙනකොට තමයි උන්වහන්සේගේ හිතත් සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා එදා වෙසක් පුන් පොහෝ දවසේ නැගෙනහිරට මුහුණලා අරුණෝදයත් සමග ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඉතින් අපි මේ ධර්මයේ දැන් දර්ශන ඔබ කිව්වා වගේ පටිච්ච සම්පාද ගැන පුංචි කාලේ ඉඳන් දන්නවා වෙන්න පුළුවන්. පොත් කියෝලා ඇති, කටපාඩම් ඇති, පාඩම් කරගෙන ඇති, විභාගවලට ලියලා ඇති. හැබැයි ඒක අපිට තියෙන දැනුමක්. ඒ දැනුම තුළ අපි කටපාඩමෙන් අවිද්‍යාපච්චයා සංඛාරා කියලා කියාගෙන ගියාට අපි ජීවිතේ අපි තුලින් මේ පටිච්ච සම්පාදේ මේ තමන්ගේ ජීවිතේ තුලින් අපි විමසලා බලන්නේ නැත්නම් ඒ හේතුඵල ධර්මය හොඳට මෙනෙහි කර කර තමා තුළින් දකින්න උත්සාහයක් ගන්නෙ නැත්නම් ඒක හරියට දැනුම විතරයි. ඒක නිකන් අපි හිතමු නිකන් කෙනෙක් සමහර තැපෑලෙන් අර ඉගෙන ගන්න ඉස්සර නිකන් කතාවට කියන මිනිස්සු මේ තැපෑලෙන් ඩ්‍රයිවිං ඉගෙන ගත්තා වගේ කියලා. එතකොට පොත් බලලා ඉගෙන ගන්නවා. ජීවිතේකට ඒක පුරුදු වෙලා නැහැ. අන්න ඒ වගේ පීනන් ඉගෙන ගන්නවා. කවුරු හරි කියන පීනන් පුළුවන්. එතකොට මේක පොත බලලා තැපෑලෙන් ඉගෙන ගන්නවා. ඉස්සර ඒවනවා, පොතක ඒවනවා, මෙන්න මෙහෙමයි මෙහෙමයි. හැබැයි වතුරට බහැලා නැහැ ජීවිතේකට අඩිය තියෙන. අන්න ඒ නිසා මේ ජීවිතේ අපිට මේ අහන ධර්මය, ඇසූ ධර්මය ඕපනා එකයි තමා තුලින් බලන්. ඒ බලනකොට තමයි මේක

ඉසර ඒවන පොතක ඒවන මෙන්න මෙහෙමයි මෙහෙම හැබැ වතුරට බැහැලනෑ ජීවිතයකට අඩිය තියෙන. අන්න ඒ නිසා මේ ජීවිතේ අපිට මේ අහන ධර්මය ඇසූ ධර්මය ඕපනා එකයි තමා තුළින් බලන්. ඒ බලනකොට තමයි මේක

0: ඉසර ඒවන පොතක ඒවන මෙන්න මෙහෙමයි මෙහෙම හැබැ වතුරට බැහැලනෑ ජීවිතයකට අඩිය තියෙන. අන්න ඒ නිසා මේ ජීවිතේ අපිට මේ අහන ධර්මය ඇසූ ධර්මය ඕපන එකයි තමා තුළින් බලන්. ඒ බලනකොට තමයි මේක තමරලාවට දැන් කෙනෙක් සිහිය උපදවාගත්ත කෙනෙකුට සිහියෙන් ඉන්න කෙනෙකුට මේක ඇහෙනකොට නිකං විකෘතියක් කියලා හිතේ. හැබැයි ඔබ බලන්න සමහරලාවට ඒ කාලේ බුදුහාඳුරන්ගේ කාලේ භාවනා කරන්න කියලා අමු සොහොනට ගිය ස්වාමීන් වහන්සේලා කුණු වෙච්ච මලකුණක් දැකලා රාගය ඇති වුණා කියලා. එතකොට බලන්න මේ රාගය කොච්චර දරුණු දෙයක්ද. එතකොට මේ සියල්ල අතහැරලා කැලේකට මහ සොහොනකට යන්නේ මොනතරම් අතහැරීමක් එක්ක තමන් ප්‍රතිපක්තියක් වඩන්නදනේ. හැබැයි අර කුණු වෙලා යන පණුව වැගිරිච්ච මලකුණක් දැකලා රාගය විසුණා කියලා. ඒ වෙලාවෙම උන්වහන්සේ එතනින් ඈතට ගිහිල්ලා ගහක් යට වාඩි වෙලා තමන්ගේ හිතට ගරහ කරගත්තා කියනවා. ඒ පාපී හිත නුඹ සංසාරේ මේ කෙලෙස් සිතුවිලි නිසා මාව කොච්චරනම් අපායට ඇදලා දාලා ඇද්ද, නුඹ කොච්චරනම් මාව දුගතිය හෙල්ල ඇද්ද, මොනතරම් මාව වැරදි සහගත අරමුණු ඔස්සේ අරගෙන ගිහිල්ලා ඇද්ද. ඒ පාපී හිත මම නුඹට ඕන විදිහට නටන්න ඉඩ දෙන්නේ නැහැ, මං කොහොම හරි නුඹව දමනය කරනවා කියලා තමන්ගෙම හිතට කෙලෙස් සහිත සිතුවිලි වලට ගරහා කරලා එහෙම වාඩි වෙලා උන්වහන්සේ භාවනා කරලා කෙලෙස් ප්‍රහාණය කළ රහත් වුණා කියලා. එතකොට අපිට පේනවා මේ හිතේ ස්වභාවය සමහරලාවට කෙනෙකුට මලකුණත් ඇති. ඔබ බලන්න සාමාන්‍ය ඔය එම්බාම් කරන තැන්වල සමහරලාට මුත ශරීරාගාලවල සමහර සිදුවීම් ඔය එළියට එන ආරංචි වෙන දේවල් තියෙන විකෘති සහග සමහර මිනිස්සු සත්තු වගේ මලකුණ හරි කමන්නේ. එතකොට ඒ වගේ මේ කෙලෙස් කියන්නේ ඒ තරම් භයානක දෙයක්. ඉතින් ඒක අඩු වැඩි වශයෙන් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නුවේ මේ ලෝකේ සත්තු මේ හැමෝගෙම කෙලෙස් වල ස්වභාවය එකම විදියට නෙමෙයි. අල්පරජක්ක මහරජක්ක මේ ලෝකේ කෙලෙස් අඩු අයත් ඉන්නවා, කෙලෙස් වැඩි අයත් ඉන්නවා. ඉතින් ඒ වගේ මේ ස්වරූපේ තුල කෙලෙස් වැඩි වෙනකොට, ඒවා විකෘති වෙනකොට, ඒවා සාමාන්‍ය ස්වරූපේ ඉක්මවා යනකොට තමයි ඒවා මානසික විකෘතියන් හැටියට, මානසික රෝග හැටියට හඳුන්වනවා. ඒවා විකෘති ස්වරූපෙන් එක එක ස්වරූපෙන් ඒවා සාමාන්‍ය සීමාවල ඉක්මවලා යනවා. හැබැයි ඒක අඩුවෙන් තිබ්බත් මිනිස්සු ඒක වහගෙන ජීවත් වුණා. දැන් ඔබ හිතන්න සමහර මේ සමාජයේ සමහර චරිත ඔබ සමහර පොත්පත් කියෝලා ඒ සමහර සිදුවීම් අධ්‍යයනය කළ බලපු හම්බ බලන්න මහාචාර්ය නන්දසේන රත්නපාල ලියපු පොත් කීපයක් තියෙන. සමාජ විද්‍යා පරීක්ෂකයෙක් හැටියට අපේ රටේ කාලයක් හිටපු විද්වතෙක්, එතුමා අවුරුදු ගණන් පරීක්ෂා කරලා පරීක්ෂණ කළ ජීවන අත්දැකීම් ක්‍රමෝස්සේ තමයි මේ පොත්පත් ලියලා තියෙන්නේ. ඔය ඒකේ තියෙන දිට්ඨ ධම්මෝ විදින කර්ම විපාක කියලා පොතක් තියෙනවා. ඒකේ මේ කර්ම විපාකවල විපාක දෙන ස්වරූප අවුරුදු 25-30ක් ඇතුළත එතුමා මේ පරීක්ෂණවලට ලක් කරපු පවුල් 40ක 50ක තොරතුරු තියෙනවා. ඒ මිනිස්සු ඒ වගේම දුක් විඳලා තමන්ගේ ඒ අකුසල විපාක මෙලොවම විඳපු ප්‍රායෝගික ඇත්ත සිදුවී එතුමා හඳුන්වලා දීලා තිනවා. ඒ වගේ එතුමාගේ පොත් කීපයක් තිනවා. ඒ සමහර තැන්වල තින සමහර හිතාගන්න බැරි විකෘති චරිත. එතකොට සමහරු මහාචාර්යවරු වෙන්න පුළුවන්. රටේ මහ උගත්තු විද්වත්තු හැටියට ඉන්නවා. හැබැයි ඒ පුද්ගලයන්ගේ සැඟවිච්ච සමහර චරිත තියෙන ඒවා මහ විකෘති චරිත. එතකොට ඒ වගේ ඒ යම් යම් කෙලෙස් වල ස්වරූපයන් එක එක ස්වරූපෙන් මේ මිනිස්යන්ව පීඩාවට දුකටපත් කරනවා. ඉතින් ඒ නිසා කෙලෙස් බලවත් වුණාට පස්සේ මිනිස්සුන්ට බොහෝ වෙලාවට අනතුර නොපෙනී යනවා. ඔබ බලන්න ද්වේෂය බලවත් වෙනකොට මිනිස්සුන්ට සමහරලාවට අනතුර පේන්නේ නැහැ, තමන්ගේ විනාශය පේන්නේත් නැහැ. සමහරු කියන්නේ මැරුණත් කමක් නැහැ, අපායේ ගියත් කමක් නැහැ, හිරේ ගියත් කමක් නැහැ. එතකොට බලන්න තමන්ගේ මරණයටත් කැමති, හිරේ යන්නත් කැමති, එල්ලුම් ගහට යන්නත් කැමති, අපාය යන්නත් කැමති. එතකොට ඒක කමක් නැහැ කියලා, කියන්නේ ඉච්චරකට කෙලෙස් බලවත් වෙලා අර ඉරිසියා, වෛරය, ද්වේෂය බලවත් වෙනකොට මිනිස්සු ඒ තරම් නොමනා විදිහට තමන්ගේ කෙලෙස් නිසා තමන්ගේ සිහිය විකෘති අර ස්වභාවයේ ප්‍රකෘති ස්වරූප නැති කරන රාගයත් ඒ වගේ. රාගය කියන්නේ මහා ගින්නක්. බුදුහාඳුරු පෙන්නවා මේ ලෝකේ සත්වයා ගිනි ගන්න 11 ගිනි. පළවෙනි මේක රාග ගින්න. එතකොට මේ රාගයෙන් ගිනි ගන්නකොට සමහරලාවට ඒ තුල දැන් බලන්න අපිට සමාජෙ කොච්චර අහන්න ලැබෙනවද, දෙමව්පියෝ තමන්ගේ තාත්තා දුවව සමහරලාවට විනාශ කරපු සිදුවීම්. එතකොට මේ වගේ විකෘති තත්ත්වයක් ඒ වෙලාවට සමහරලාවට කෙනෙකුට හිතෙන්න පුළ කමක් නැහැ. ඉරේ ගියත් කමන්නේ, මැරුණත් කමක් නැහැ, ඕන දෙයක් වෙච්චද. එතකොට තමන්ට අර අනතුර, විපත, විනාශේ ඒක දැක දැක ඒ විපතට කෙනෙකුට පාලනය කරගන්න බැරිවීම තුළ කෙලෙස් නිසා මිනිස්සු නොමග යන. ඒ නිසා හොඳට විමසලා බලන්න මේ සමාජය තුළ හිතාගෙන හිතාගෙන යනකොට මේ කෙලෙස් නිසා මිනිස්සු මොනතරම් දුකක් විඳිනවද. මේ කෙලෙස් නිසාමයි අපිව නිරේට ඇදගෙන ගියේ. මේ කෙලෙස් නිසාම අපිව තිරිසන් අපායට ඇදගෙන ගියා, ප්‍රේත අපායට ඇදගෙන ගියා, සංසාරේ මහා දුක්ගැහැට විඳ විඳ යන සංසාර ගමනකට අපි වැදලා දැම්ම. ඒ නිසා බුදුහාඳුරු පෙන්වුවේ ඒකයි, හතුරෝ ඉන්නේ එළිය නෙමෙයි, අපේ හිත ඇතුලේ මේ හැංගිලා යටපත් වෙලා ඉන්න ලෝභ, ද්වේෂ, මෝහ ආදී මේ ක්ලේශයන්, මේ වාස්ත්‍රව හැටියට රාගානුසය, පටිගානුසය, අවිජ්ජානුසය හැටියට මේ තියෙන මෙන්න මේවා තමයි භයානකම හතුරු අපේ හිත ඇතුලේ හැංගිලා අපිව විනාශ කරන, අපිව නොමග යවන, අපිව විකෘති භාවයට පත් කරන. අන්න ඒක අඳුනගෙන ටික ටික ක්‍රමානුකූලව, එක පාට නැති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, කෙලවරක් හොයන්න බැරි දීර්ඝ සංසාර ගමනක සකස් වෙවි ආපු දේවල්. හැබැයි ඒක බුදුහාමුදුරු අපිට පෙන්නවා ක්‍රමානුකූලව පියවරෙන් පියවර, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා, ක්‍රමානුකූලව ටික ටික මේ කෙලෙස් යටපත් කරලා ප්‍රහාණය කරලා භාවනා වශයෙන් ටික ටික කොහොමද මේකෙන් ගැලවිලා නිවන කරා යන්නේ, කෙලෙසුන්ගෙන් මිදිච්ච කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ පිණිස ඔබ උත්සාහයක් ගන්න, වීරිය වඩන්න, පියවරෙන් පියවර හරි ධර්මයේ පැත්තට යන්න උත්සාහ ගන්න කෙනෙක් බවට පත් වෙන්න කියලා ඔබට සිහිපත් කරන.
1: පියවරෙන් පියවර ධර්මය ප්‍රගුණ කරන කෙනෙක් බවට පත් වුණා කියලා කියන්නේ ඔබට මෙතරම් වූ මේ ගාම්භීර ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් කමක් තිබෙනවා, ප්‍රහාණය කරගන්නට පුළුවන් කමක් තිබෙනවා, අපි නොදන්නා බොහෝ දේවල් අපේ ජීවිතයට සමීප කරගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් ඒ නිසා අපි නිරන්තරයෙන්ම ඔබට ආරාධනා කරන්නේ ධර්මය කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න, ඒ තුලින් ඔබේ ජීවිතය සුවපත් කරගන්න. මේ ශ්‍රවණය කරන ධර්ම සාකච්ඡාව වෙන්නට පුළුවන්, ධර්ම දේශනාවන් වෙන්නට පුළුවන්, ඔබට නැවත නැවතත් ශ්‍රවණය කරන්නට නේත්‍රාලෝක YouTube අපගේ නාලිකාවට පිවිසීමෙන් හැකියාවක් තිබෙනවා. එලෙස පිවිසීමෙන් ඔබට ධර්ම කරුණු වඩාත් පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් කමක් තිබෙනවා. අපි හැමදෙරෙනි ඔය පැහැදිලි කිරීමත් එක්ක බලන්න යනකොට මට හිතෙන දෙයක් තමයි මේ අපේ හිතේ ඇතිවන සංකල්ප කඩලා සුණු විසුණු කරලා අපිට මේ දේවල්, ඒ කියන්නේ යහපත් පැත්ත තේරුම් ගන්නට පුළුවන් කමක් තිබෙනවා නම් ගාම්භීර ධර්මයේ වුණත් ජීවිතයට ගලප ගන්න පුළුවන් කමක් තියෙන, තේරුම් ගන්නට පුළුවන් කමක් තිබෙනවා. නැත්නම් හරියටම මේක දැන් අපි හිතමු අපි බෞද්ධයන් වශයෙන්, අර නමට බෞද්ධයන් වශයෙන් නෙවෙයි අපේ හාමුදුරනේ, ඇත්තටම ජීවිතය පිළිබඳව හරි අවබෝධයක් ලබාගෙන ජීවිතය පිළිබඳව නිවැරදි අවබෝධයකින් කටයුතු කරමින් යම් කිසි හෝ මාර්ග ඵලයකට පිවිසෙන්නට උත්සාහයක් දරන බෞද්ධ දර්ශනය තුළ ජීවත් වෙන කෙනෙක් නම්, නැත්තම් අන්‍යාගමික කෙනෙක් නම් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ මෙතරම් ගාම්භීර ධර්මයක් ජීවිතයට හුරු කරන්න අපි කොතනින්ද හරියටම පටන් ගන්නට ඕනේ, කොහොමද ඒක කරන්නට ඕනේ?
0: හෝ ඇත්තටම සමහර කෙනෙකුට දැන් සසරේ මේකට සංසාර පුරුද්දක් තියෙන්න ඕනේ. මේ ධර්මය අවබෝධ කරන් මේක එක දවසින් අපිට නිකන් බුද්ධ දේශනා බලනකොට පේන්න පුළුවන් බුදුහාමුදුරන්ට කෙනෙක් මුණ ගැහුණා, උන්වහන්සේ ගාථාවක් කිව්වා, ගාථාව අහලා අවසන් වෙනකොට ඒක රහත් වුණා, සෝවාන් වුණා, තිලේසීනේ, අන්න එහෙම හිතනවා කෙනෙක්. හැබැයි එයාගේ ඒ අටුවාවල් වල ඒ පුද්ගලයා ගැන, එයාගේ සංසාර ගමන ගැන බුදුහාමුදුරු විස්තර කරපු දේශනා බලාගෙන යනකොට පේනවා එයා කල්ප ගණන් සසරේ ධර්මාවබෝධය වෙනුවෙන් කැපකිරීම කරපු, පාරමී පුරපු, ප්‍රඥාව වඩපු කෙනෙක්. ප්‍රඥා පාරමිතා වඩලා, සසරේ වීරිය පාරමිතා වඩලා, අදිෂ්ඨාන පාරමිතා වඩලා මං කොහොම හරි මේ ධර්මයේ දියුණු කරගන්නවා කියලා සංසාරේ පුරුදු කරපු කෙනෙක්. ඒ සසර පුරුද්ද, ඒ සංසාර පුරුද්ද, නුවණ, ප්‍රඥාව කාලයක් ප්‍රගුණ කරලා දියුණු කරගත්ත කෙනෙකුට තමයි බුදු කෙනෙක් බුදු ඇසින් දකින්න එයා උග්ගටිතඤ්ඤ, එයාට කෙටියෙන් කිව්වත් ඇති. අර සංසාර පින මතු කරලා එයාව ධර්ම අවබෝධයට අරගෙන යන්නේ. ඉතින් ඒ වගේ දේවල් සමහර වෙලාවට එයාට විතරයි. දැන් ඔබ හිතන්නේ චුල්ලපන්තක හාමුදුරු. උන්වහන්සේට අර රෙදි කඩක් දුන්න, රජෝහරණං රජෝහරණං කියලා රෙදි කඩ පිරිමත්. දැන් අපි කොච්චර රෙදි අතුල්ලනවද නේ? හොදනවා. අම්මලා තාත්තලා කොච්චර උදේ ඉඳන් ඇඳුම් හොදනවා, ගෙවල් වල කොච්චර රෙදි හොදලා ඇද්ද. හැබැයි ඒ කොච්චර අපි අර විදිහටම රජෝහරණං රජෝහරණං කියලා ඉරෙනකන් රෙදි කෑල්ල දිහා බලාගෙන හිතුවත් ඒක අපිට ඒක නොවෙන්න පුළුවන් නේ? අපිට ඒක කිසිම වැටහීමක් නැහැ, රෙදි කෑල්ල ඉරලා යනවා විතරයි. හැබැයි චුල්ලපන්තක හාමුදුරුවන්ට ඒකම ධර්මාවබෝධයට කමටහනක් වුණා. ඊළඟට බුදුහාමුදුරුව සමහර කෙනෙකුට නෙළුම් මලක් මවලා දුන්නා. තව කෙනෙකුට ජේතවනේ අර පොකුණ ළඟට ගිහිල්ලා ඒ පොකුණේ තියෙන මල් දිහා බලාගෙන ඉන්න කිවෙච්චරයි. ඒ දිහා බලාගෙන ඉන්නකොට බුද්ධ අදිෂ්ඨාන හැමදාම අපි මල් දැකලා ඇති. මල් පිපෙනවා, මල් පර වෙනවා, ඕක දන්නවා. හැබැයි ඒ දේ බුදුහාමුදුරෝ ඉක්මනින් පේන්න සැලැස්ව. එතකොට සමහර දේවල් අපිට මේ අවිද්‍යාව නිසා ටික ටික වෙනදී ඒක එක පාට වෙනකොට තමයි අන්න එතකොට අර අපේ තියෙන අර සංඥා විපල්ලාසත් එක්ක අපි බැඳිලා තියෙන දේ නිකන් දෙදරලා යනවා. එතකොට අර ස්වාමීන් වහන්සේ මල් දිහා අනේ හරි ලස්සනයි හරි ලස්සන මල් කියලා ඒකට හිත ඇදිලා ගියා. බලාගෙන ඉන්නකොට බුදුහාඳුරු දැක්ක දැන් මෙයාගේ හිත අර මල් වලට ඇදිලා ගිහිල්ලා ඒකේ ලස්සන තමයි දැන් මෙනෙහි කරන්නේ. ඉක්මනින් අදිෂ්ඨාන කරා දැන් දවසකින් එකහමාරකින් දෙහිකින් වෙන දේ සුළු මොහොතකින් මල එහෙම පර වෙනවා, කුණු වෙනවා, වතුරට වැටලා දිය වෙලා යනවා. ඒ දිහාම බලාගෙන මගේ කයටත් වෙන්නේ ඕක නේද කියලා එහෙමම භාවනා වශයෙන් වඩන්න ගත්තා. දැන් අපි හිතමු අපි දන්නවා වයසට යනවා. දැන් මිනිස්සු කියනවා ඉතින් අපි මැරෙලා තමයි කියනවා. ඒ කවුරුත් මැරෙනවා තමයි කියනවා. ඉතින් ඒ කිව්වට ඒ මරණයක් වුණාම කොහොමද හැසිරෙන්නේ කියලා හිතන්න. දැන් ගෙවල් වල නිකන් කතා කරනකොට කියනවා අපි කවුරුත් මැරලා යන අය, මේ නොමැරෙන්න ආව නෙමෙයි, හැමදාම ඉන්නව. ওই වචන දවස ගන්න කියනවනේ ගෙවල් වල සමහරලාට මොනවා හරි වුණත්. හැබැයි ගෙදර මරණයක් වුණාම බලන්නකෝ ඕක කියලා නිකන් හොඳ සිහියෙන් වැඩ කරනවද? නෑ, ඔළුවේ අත් ගහ ගන්නවා, හූ තියනවා, කලන්තේ දාලා වැටෙනවා. අයියෝ දාලා යන්නිපෝ, ඇයි අපිට මෙහෙම වුනේ, මොකද්ද අපි කරපු වැරද්ද, මෙච්චර හොඳට ඉඳලත් අපිටමයි මෙහෙම වෙන්නේ. එතකොට අන්න එතකොට ඒක කම්පනයක් වෙනවා, එක පාට දකින්නදී. එතකොට මේ ලෝකෙ මිනිස්සු දැන් අපි ඒකත් බලන්නේ මරණයත් අපිට ඇලීමත් එක්කනේ. දැන් ඔබ රූපවාහිනිය බලනකොට රූපවාහිනිය පෙන්නනවා අද යුක්‍රේනේ මෙච්චරක්, රුසියාවේ දාපු බෝම්බ වලින් මෙච්චරක් මැරුණා. එතකොට ඊශ්‍රායලයේ හරි ඔය ළඟ තියෙන රටවල් මේ දවස්වල මැද පෙරදිග යුද්ධ ගැන දකිනවා. එතකොට පොඩි දරුවෝ මැරිලා අපි ඒ දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ගෙවල් වල එදාට කන්නේ නැතුව ආණ්ඩා ආණ්ඩා ඔළුවේ අත් ගහගෙන දුක් වේවිලේ උයන්නේ නැති එහෙම ඉන්නවද ගෙදර? නෑ, සමහරලාට ඒක බලලා සමහරලාට සමහරු ඒකෙන් සතුටකුත් ලබනවා. ඒ කියන්නේ ඒ රටවල් බෙදාගෙන ඉන්නෝනේ මේ රටට ගහන එක හොඳයි, අපි මේ පැත්ත. සමහරු හිතනවා අපි ඊශ්‍රායිල් පැත්ත, සමහරු හිතනවා අපි ඉරානේ පැත්ත. එතකොට එහෙම මෙහෙන හොඳයි, අන්න අද හොඳයි. එතකොට ඒ වගේ දෙපැත්ත බෙදිලා තමන් යම් පැත්තක් ගත්තා නම් ඒ පැත්තෙන් වැඩිපුර මරණවා නම් ඒක තුළ සතුටක් ලබනවා. දැන් අන්න ඒ වගේ ඊළඟට ඔබ හිතන්න දැන් කොහේ හරි ආරංචි වුණා තමන්ගේ හතුරෙක් මැරුණා කියලා. ඒ මරණ එතනත් මරණය. හැබැයි ඒක තුළ හොඳ වැඩේ කියන අයත් ඉන්නවා නේ සමහර. එතකොට ඒක තුළ සතුටක්, ඒ මරණයත් තුළම සතුටක්. හැබැයි තමන්ගේ ප්‍රිය කෙනෙක්, තමන්ගේ යාළුවෙක්, හිතවතෙක්, නෑදෑයෙක්, ළඟින් හිටපු කෙනෙක්, තමන් ආදරය කරපු කෙනෙක් නැති වෙනකොට ඒකත් මරණයක් තමයි. හැබැයි ඒක තුළ දුකක් උපදින. එතකොට බලන්න එකම දේ වෙන්නේ මැරෙන එක. හැබැයි ඒ මරණය සමහරවිට අපි දන්නේ නැති, අපිට අදාළත් නැති කොහේ හරි ඈත රටක නම් ඒක තුළ අපිට 아무තු ඇලීමක් ගැටීමක් නැහැ. අපි නිකන් ඒක දිහා බලා ඒකත් අපිට එක ප්‍රවෘත්තියක් විතරයි. හැබැයි අපිට සම්බන්ධ නිකන් තරහකාරයෙක්ගේ මරණයක් නම් සමහරවිට ගෙවල් වල කිරිබත් හදන්නත් පුළුවන්. එහෙමත් වෙනවනේ නේ. එතකොට සමහරු රටේ වෛරක්කාරයෝ හරි යුද්ධවලදී බලන්න සමහර ලාවට තමන්ගේ විරුද්ධවාදීන්ගේ මරණ කියන්නේ සමහර පිරිසකට ඒක කිරිබත් හදලා සමරන නිකන් විශේෂ සතුටු වෙන දෙයක් නේ තව කෙනෙක්ගේ මරණකින් නේ. හැබැයි තමන්ගේ හිතවත් කෙනෙක් මැරෙනකොට ඒක මහා දුකක්. එතකොට බලන්න එකම දේ අපි ඒ කෙලෙස් එක්ක අපිට තියෙන හිතවත්කම එක්ක තරහව එක්ක සම්බන්ධයක් නැතිකම එක්ක මේ රාග ද්වේෂ මෝහ ඇලීම ගැටීම මධ්‍යස්ථකම කියන එක ඒව බෙදිලා යන හැටි. අන්න ඒ නිසා මේ ජීවිතේ අපි දන්න දේවල් තියෙනවා. හැබැයි ඒව අපිට වෙනකොට තමයි ඒක එක පාට දෙදරලා යන්නේ. අන්න එතකොට තමයි මේ ජීවිතේ ඇත්ත තේරෙන්නේ. දැන් බලන්න පටාචාරාව. එතකොට ඒ දෙදරීමක් නෙවෙයි. තමන්ගේ ආදරේම කරපු ස්වාමියා තමන්ගේ ඇස් ඉදිරිපිට සර්පෙක් දෂ්ට කළ නැති වුණා. දරුවෝ දෙන්න ඇස් දෙකට පෙනිපෙනි එක දරුවෙක් අඟේ ගහගෙන ගියා, තව දරුවෙක් කුක්කුස්සෙත් දැහැගෙන ගියා. ගමට එනකොට අම්මා තාත් නැහැ. එතකොට තමන්ගේ කියලා තිබිච්ච ඇලිච්ච ආදරය කරපු සියලු දෙනා තමන්ට අහිමි වෙනකොට අන්න ඒ දෙදරීම, ඒ ඇතිවෙච්ච කම්පණයම තමයි ජීවිතේ යථාර්ථය දකින්න තමන්ව පාර පෙන්නුවේ, තමන්ට නිවනට තම අර මේ තියෙන සංකල්ප සියල්ල බිඳිලා යන්න. මේ ඇලිච්ච මේ අවිද්‍යාව, මේ ලෝකෙ ගැන තිබිච්ච ආසාව, තණ්හාව, මේ මගේ මගේ කියලා මේ ගිය ගමන සියල්ල අතහැරලා ආපස්සට හැරෙන්න, උඩුගම් බලා යන්න ප්‍රධානම මූලාරම්භය උනේ අර ඇතිවෙච්ච සිදුවීම් ජාලේ. ඒ වගේ තමයි තිසා ගෞතමී. ඕනතරම් ළමයි මැරිලා ඇති. එතකොට පාරක ළමෙක් මැරලා ඉන්නවා දැක්කත් අනේ කියලා බලාගෙන යනවා, ගිහිල්ලා ඇති. හැබැයි තමන්ගේ දරුව නැති වෙනකොට ඒ ඇති වෙච්ච කම්පණේ, ඒ දුක, ඒකම තමයි තමන්ට ධර්ම අවබෝධයට තමන් අරගෙන ආවේ. එතකොට කෙනෙකුට ඔබ බලන්න වර්තමානයේ උනා සමහර ලාවට එක්කෝ පෙම්බතිය දාලා ගිහිල්ලා වෙන්න පුළුවන්. එයා හිතනවා ජීවිතේ එතනින් මම සමහරු පැවිදි වෙනවා. ඒ කඩා වැටීමම සම කෙනෙක් පිස්සු හැදෙන්න පුළුවන්. කෙනෙක් ජීවිතේ නැති කරගන්න හිතෙන්න පුළුවන්. කෙනෙක් විමුක්තිය කරා යන්න හිතන්න පුළුවන්. එතකොට ඒ වගේ අපිට දැනෙන කම්පනය, ඒ වගේ බුදුහාඳුර පෙන්වා මහණෙනි, බුදු කෙනෙක් පහළ වෙලා මේ ධර්ම දේශනා කරනකොට සමහර දෙව් බඹුන් ඉන්න, දැන් බ්‍රහ්ම ලෝකවල දීර්ඝ ආයුෂනේ තියෙන්නේ, කල්ප ගණන් ආයුෂ. එතකොට ඒ බ්‍රහ්මයන් අතර සමහර අයට තියෙනවා කියනම් නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියේ කියන ඒ බ්‍රහ්මයෝ ඉන්නේ. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා දහම් දෙසනකොට අනිත්‍යයි කියලා අන්න තමන්ට අර නිත්‍යයි කියලා තියෙන දෘෂ්ටිය බිඳිලා යනවා. දුකයි කියලා දහම් දෙසනකොට සියලු සංස්කාරයන් අනිත්‍යයි, සබ්බේ සංඛාර අනිච්චා, සබ්බේ ධම්මා අනත්ත, මේවා අනාත්මයි, මේවා මම මගේ කියලා හැමදාම ඉන්න බෑ. එතකොට මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බුදු කෙනෙක් දහම් දෙසනකොට සමහර දෙවියන් බ්‍රහ්මයන් පවා කම්පා වෙලා තමන්ගේ අර තියෙන දෘෂ්ටි මතවාද බිඳිලා ගිහිල්ලා අර සමහරුන්ට නිකන් සිහිසුන් වෙනා වගේ කම්පාවට පත් වෙනවා කියන, අහෝ අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මේක නිත්‍යයි සැපයි ආත්මයි කියලා, මේ සියල්ල යම් දවසක අපිටත් අහිමි වෙලා යනවනම් මොකක්ද මේ ලෝකේ? අන්න ඒ දැනෙන තැනින් තමයි යා ගැලවීමක් හොයන්නේ, විමුක්තියක් හොයන්නේ. දැන් බලන්න බෝසතාණන් වහන්සේලා පවා සසර පාරමී පුරාගෙන ඇවිල්ලා අවසානයේ මහා අබිනිෂ්ක්‍රමණය කරන්න පොච්චර පාරමී ධර්ම තිබුණත් මේ කාම බන්ධන අර තිබිච්ච රම්මේ සුරම්මේ සුභ මාලිගා එක්ක මෙතනින් කඩාගෙන යන්න හේතු වෙච්ච ඒ ශක්තිය ආපුදී සතර පෙර නිමිති. ඒ පෙර නිමිති දැකීමත් එක්ක තමයි ආපහු තමන්ට ලෙඩ වෙනවා. ලෙඩවීමත් එක්ක තරුණකම මේ තියෙන නිරෝගිකම නැති වෙනවා. වයසට යෑමත් එක්ක තරුණකම නැති වෙනවා. මරණියත් එක්ක ජීවිතේ නැති වෙනවා. මොකද්ද මේකේ අර්ථය? අන්න ඒක තේරුනේ මහල්ලෙක් ලෙඩෙක් මලවිනියක් දැක්කා. ඒක තමන්ගේ ජීවිතය තුළ මගේ අම්මා තාත්තටත් මෙහෙම, ඥාතීන්ටත් මෙහෙම වෙනවද, චන්න ඔබටත් එහෙම වෙනවද, ඒකම විමසන්න ගත්තා. එතකොට අර සුද්ධෝදන රජ්ජුරුව මවලා පෙන්නපු සුන්දර ලෝකේ හැම වෙලාවෙම ලස්සන දේවල්, ප්‍රියමනාප දේවල්, රම්මෙසු රම්මේ සුභ මාලිකා, මියුරු සංගීත, ලස්සන දේවල්, ඒ ඔක්කොම බිනිලා ගියා අර දැක්ක දේත් එක්ක. අවසානයේ තමයි විමුක්තිය කරා මේ සියල්ල අතහැරලා විමුක්තියක් හොයාගෙන යන්න ඕන කියන තැනට එන්නේ. ඒ නිසා ජීවිතේ අපි යථාර්ථයේ විමසන්නේ නැති තාක්කල් හැම වෙලාවෙම අපි ලෝකේ දකින්නේ සංඥා විපල්ලාසවලින්, අවිද්‍යාවේ. මේක තමයි ලෝකේ, මේකමයි ලෝකේ කියලා හිතාගෙන ඉන්නේ. ඒකත් එක්ක කොච්චර දුක් වින්දා තේරෙන්නෙත් නැහැ. බුදුහාඳුරු පෙන්නවා සමහර අය ඉන්නවා ඒ අවිද්‍යාවේ තියෙන භයානකම තමයි ඉන්නේ නිදාගන්න හරි තැනක් නැහැ. පැදුරු කෑල්ලක නිදාගන්නේ, වහලේ තෙමෙනවා කියන. තමන්ට ඉන්නේ යක්ෂණියක් වගේ මුළු ඇඟ පුරාම කුෂ්ඨ හැදිච්ච බිරිඳක් කියන. එතකොට ඒ බිරිඳගෙන් ඇති සැනසීමකුත් නැහනේ, වචනෙකින්නුත් නැහැ. එතකොට යක්ෂණියක් වගේ ගෙදරට ආවත් බනිනවා, කෑම එක දෙන්නෙත් බැනලා. ඒත් මං කොහොමද මේවා දාලා යන්නේ? මේ මගේ පැල, මේ මගේ බිරිඳ, මං කොහොමද මුංග දාලා යන්නේ කියලා ඒවට ඇලීමෙන් සංසාරේ තණ්හාවෙන් යනවා කියන. හැබැයි මේ ලෝකේ යථාර්ථය ගැන හිතපු රාජ කුමාරවරු දිව්‍ය මාලිගා වගේ තිබිච්ච රත්තරන් ගාපු මාලිගා අතහැරලා රන් මිරිවැඩි සංගල් රත්තරන් භාජනේ තැටියකින් ආහාර ගත්තේ, දිව්‍යාංගනා වගේ ලස්සන කුමාරිකාවරු ඉන්න ඔක්කොම අතහැරලා විමුක්තිය කරා යනවා, නිවන කරා යනවා. එතකොට ඒ දැකීම තුළ, විමසීම තුළ මොනතරම් දේවල් තිබ්බත් ඒව අතහැරලා විමුක්තිය කරා යන්න මනස හැදෙනවා. හැබැයි ඒක විමසුවේ නැත්නම් ඇති දේකුත් නැහැ. කොච්චර දුක් වින්දත් හිඟා කාගෙන කන්න නැතුව සමහරලාවට කුණු බාක්කිය අවස්සගෙන කෑවත් ඒක තමයි ලෝකේ කියලා හිතෙන. ඒක අතහැරලා යන්න හිතෙන්නේ. ඒකටම ඇලීමෙන් දුක් විඳගෙන මේ සසර යනවා. මේක තමයි ජීවිතයේ ඇත්ත ස්වභාවය. ඒ නිසා ධර්මයේ තුලින් ජීවිතේ දකින්න අපි කොච්චර මුලාව කවිද්‍යාවකද ඉන්නේ. අපි මේ ලෝකේ සැපයි නිත්‍යයි ආත්මයි කියලා මොනතරම් මුලාවකින්ද ලෝකේ ඉන්නේ. ඔබටම ඔබ ගැන තේරුම් ගන්නකොට මේ කතා කරන හැම දෙයක්ම අපේ ජීවිත ගැන, අපි ගැන, අපි මේ සංසාරෙට වැටිලා ඉන්න හැටි, අපි මුලා වෙලා ඉන්න හැටි, අපි මේ සසර යන හැටි. ඒ නිසා මේක තමා තුළින් දකින්න, තමා තුළින් විමසන්න, මේ ගැඹුරු පරම ගාම්භීර පටිච්ච සම්පාදේ පවා තමන් තුළින් විමසගෙන හේතුව හොයාගෙන හොයාගෙන යනකොට හේතු ඵල වශයෙන් සැබෑම සංසාරයේ නැමැති ගිය හදන වඩුවා සසර සකස් කර කර කෙලවරක් නොපෙනෙන සංසාරි දුක් විඳ විඳ අපි යන ගමනයි බුදුහාඳුර අපිට පෙන්නේ. අන්න ඒ නිසා ඒ ධර්මීම මෙනෙහි කරලා දියුණු කරගෙන කොහොම හරි ගැලවෙනවා කියන තැනට එන්න. ඒ පිණිස ඔබ හැම දෙනාට මේ දහම් සාකච්ඡාවක් ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
1: හොඳයි. ඉතින් සියල්ල අනුන්ට ගලපන්න සකස් වෙලා තියෙන ලෝකයක අපි අපේ ජීවිතයට අවශ්‍ය විදිහට ධර්ම කරුණු ගලපාගෙන අපි ජීවිතය සූපත් කරගන්නට උත්සාහ කරමු. ඒ වෙනුවෙන් තමයි මේ ධර්ම සාකච්ඡාවත් ඔබට සමීප කරන්නට යෙදුනේ. මෙන්න මේ දුරකථන අංක දෙක පැහැදිලිව සටහන් කරගන්න. 0034 226 2782 0034 226 2782, ඒ වගේම 0034 226 3646, 0034 226 3646 කියන දුරකථන අංක දෙකට කතා බහ කරලා වැඩි විස්තර දැනගෙන ඔබට ඔබේ දායකත්වයෙන් දක්වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් අද දිනේදීත් මේ උතුම් ධර්ම සාකච්ඡාවත් මීට පෙර අවසන් වූ ධර්ම දේශනාවත් ඔබ වෙනුවෙන් දේශනා කරන්නට නැතිෆම් රේඩියෝව සමගින්නත්වල් බැඳගත් අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්හේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේ බොහෝ කාලයකට පස්සේ උන්න කොළඹ හත බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ජුනි මාසයේ 7 වනදා ඉරිදා දවසේ උදෑසන 8 සිට දහවල් 12 දක්වා උතුම් වූ භාවනා වැඩසටහන මෙහෙයවන්නට වැඩමවීම සිද්ධ කරනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා කොළඹ හත බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන ශාලාවට ජුනි මාසයේ 7 වනදා ඉරිදා උදෑසන 8ට පෙර එන්න කියලා අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් මෙහෙයවීමෙන් පවත්වන භාවනා වැඩසටහන සමගින් එක්කාසු වීම සඳහා අදට අපි වැඩසටහන නිමාවට පත් කරමින් ඔබෙන් සමුගන්නයි සූදානම් වන්නේ. සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා සෝදායි රාත්‍රියක් සැමට. තෙරුවන් සරණයි.

Net FM. Net FM. Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Nette fem. Nette Ferit Mandebjerg. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ